0: Siapa Pocket Money? උදැසන 5 විනාඩි 37යි දැන් වෙලාව. ඔන්න පළවෙනි තරගකාරිණිය ඉන්නවා මලීෂා බෑබඩි. Good morning Malisha.
1: Good morning.
0: Malisha, එනං තරඟ කරමු නේද උදෙන්ම?
2: ඔයා තමයි අද දවසේ අපේ පළවෙනි තරඟකාරිනිය. ඔයාට තියෙනවා රුපියල් 5000ක්. අනිවාර්යයෙන්ම මේ 5000 ඔයා ඔයාගේ කරගන්න ඕන. හොඳද? මලීෂා, අපි ඔයාට තප්පර 5ක් දෙනවා හරි උත්තරේ තෝරන්න. ඒ වගේම උත්තර 2ක් දෙනවා, ප්‍රශ්න 4කුත් දෙනවා. එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
0: මලීෂා, පළවෙනි ප්‍රශ්නේ හම්බින්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. ශාක කඳට ආධාරක ලෙස ක්‍රියා කරන්නේ මේ අතරින් 1 වායව මුල්, 2 කරු මුල්.
1: කරු මුල්.
2: හරි උත්තරේ දීලා රුපියල් 250කුත් ඔන්න මලීෂා දිනා ගන්නවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: right, දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. තමාගේ තරම දැනගෙන ක්‍රියා කරන්න මේ අදහසට ගැළපෙන ප්‍රස්තාව පිරුල වන්නේ 1 කඩුල්ලේ තරමට වැට බඳිනු, 2 ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න.
1: ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න.
2: ප්‍රශ්න දෙකකට හරි උත්තරේ දුන්නා. තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ මලීෂා ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. වැවක් කේන්ද්‍ර කරගෙන වර්ධනය වූ ජනාවාස හැදින් වූයේ 1 නියම්ගම්, 2 වාපිගම්.
1: වාපිගම්.
2: ඉස්කෝලේ උගන්වන විෂයන් වලින් අපි අහන ප්‍රශ්න තුනට හරියටම උත්තර දීලා මේ වෙද්දි රුපියල් 1000ක් පොකට් මනී දිනා ගන්න මලීෂාට පුළුවන් වුණා. දැන් මලීෂාට පුළුවන් බෝනස් ප්‍රශ්න තෝරගෙන ඔය 1000 5000ක් කරගන්න. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
1: ඔව්.
0: right මලීෂා, මේක තමයි හම්බෙන බෝනස් ප්‍රශ්නේ. ජපානයේ ආසියාවේ නැගෙනහිරට වෙන්න පැසිෆික් සාගරයේ පිහිටලා තියෙන දූපත් රාජ්‍යයක් හිරු නැගෙන දේශය කියලා අපි ජපානයේ හඳුන්වනවා. මම අහන්නේ ජපානයේ අගනුවර මොකද්ද? 1 ඔසාකා, 2 ටෝකියෝ.
1: ටෝකියෝ.
2: මලේෂියා net minute එක කතා කරද්දී මම කිව්වා නේද අද රුපියල් 5000 දිනා ගන්න ඕනි කියලා. කොහොම හරි ඔන්න රුපියල් 5000 මතර ගත්ත මලේෂියා.
0: මලේෂියා, දැන් කවුද මේ වෙලාවේ ළඟ ඉන්නේ?
1: කවුරුත් නැහැ.
0: තනියම උත්තර දුන්නේ.
1: ඔව්.
0: රයිට්. එහෙනම් ඉස්කෝලේ ගියාම යාළුවන්ට කියන්න ඕන අපිට මැසේජ් එකක් දාන්න කියලා. ජය වේවා.
3: දනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0714151 දැන්ම WhatsApp කරන්න.
0: සියත පොකට් මනි. අනුග්‍රහය
3: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
4: 2019 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: සැන්ඩි ඔයා මේ සාමාන්‍යෙන් මේ කනත්තල් ගාවින් යන්න ඇනේ
1: මම බයයි මකලා
0: බයයි මේක තමයි මට දවස කොල්මන කම්බල කිව්වා
1: හේ මොනවද කිව්වේ
0: කනත්ත ගාවින් ඔයා යනකොට හොල්මන් කෑ ගහගෙන දුවනවලු ඒ සද්දට ඔයා බය වෙනවා
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
4: සෙනසුරාදා උදේ 8ට
5: අක්කට තාම කොල්ලෙක් නෑ නේවා
6: කොල්ලෝ කී දෙනෙක් නම් අපි අක්කගේ පස්සෙන් ආවද බා වැඩක් උනේ නෑ එකේ කුටුවක් බැරිුණා අපි අක්කවල්ලකට
5: එහෙමකෝ ඒ
6: උන් සේරම පයින්නේ ආවේ එකේ කුටුවක් වාහනයක් නෑ
5: ඈ
7: ජින්තු පිටියේ මොවෙනෝ ජින්තු පිටියේ මොවෙනෝ
8: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්න සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්
9: 98.2 98.4

0: Yata Pocket Money. දෙපහයි විනාඩි 57යි වෙලාව. රත්නපුර පැල්මඩුල්ලෙන් තමයි දැන් අපි කතා කරන්නේ. කවුද? ඉසුමිනි. Good morning ඉසුමිනි.
1: Good morning නෙන්නේ.
0: නෙන්දා නෙවෙයි නේද? හරි, කමක් නැහැ. ලෑස්තිනේ තරම් කරන්න.
1: ලෑස්ති.
2: හරි, ඉසුමිනිට තියෙන ප්‍රශ්න හතරක්. ඉතින් ඔයාට වෙන් වෙච්ච ප්‍රශ්න හතර හොඳට කල්පනා කරලා උත්තර දීලා රුපියල් 5000ම ඔයාගේ අතට ගන්න පුළුවන්. ඔයාට තප්පර 5ක් අපි දෙනවා, උත්තර දෙකකුත් දෙනවා. කලබල වෙන්නේ නැතුව හොඳට කල්පනා කරලා හරි උත්තරේ තෝරන්න. මේ තමයි ඔයාලට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: හරි ඉසුමිනි, ඔන්න පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. නිමල්ගේ යෝජනාව තරිඳු එක පයින්ම ස්ථිර කළේය. එක පයින්ම යන්නේ අදහස් වන්නේ එක තනිකකුලෙන් සිටිමින්, දෙක ඉතා කැමැත්තෙන්.
2: ඉසුමිනි ඔන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තර දුන්නා. තව ප්‍රශ්න තුනක් තියෙන, අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: රයිට්, දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ පුරවැසියා අධ්‍යාපනයේ සබ්ජෙක්ට් එකෙන්. මානව සමාජයේ වැදගත්ම එකකේ තමයි පවුල. පුරවැසියා අධ්‍යාපනයේ අපි ඉගෙන ගන්නවානේ පවුලින් සමාජිකයන් අනුව පවුල කොටස් දෙකකට බෙදෙනවා, න්‍යෂ්ටික පවුල වගේම විස්තෘත පවුල විදිහට. අහන ප්‍රශ්නේ, දෙමාපියන් සහ දරුවන් පමණක් සිටින පවුල කුමක්ද? එක න්‍යෂ්ටික පවුල, දෙක විස්තෘත පවුල.
2: හරියටම හරි උත්තරේ දීලා ඔන්න රුපියල් 500ක් පොකට් මනි මේ වෙනකොට දිනා ගන්නවා ඉසුනි. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: ඉසුමිනි, ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. යුරෝප පුනරුදය ආරම්භ වුණ රට මොකක්ද? එක ග්‍රීසිය, දෙක ඉතාලිය.
1: ග්‍රීසිය.
2: හරි උත්තරේ වෙන්න ඕනි ඉතාලිය. යුරෝප පුනරුදය ආරම්භ වෙන්නේ ඉතාලියෙන්. හරි, අතේ රුපියල් 500ක් තියෙන නිසා බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට යමුද?
1: හා, යමු.
0: හරි ඉසුමිනි, මේක තමයි හම්බෙන බෝනස් ප්‍රශ්නේ. සාමාන්‍ය දැනුම් ප්‍රශ්නයක් තමයි ඔයාට බෝනස් ප්‍රශ්නෙට හම්බෙන්නේ. පෘථිවියේ සීතලම ස්ථානය මොකක්ද? එක ග්‍රීන්ලන්තය, දෙක ඇන්ටාර්කටිකාව.
1: ඇන්ටාර්කටිකාව.
2: ඉසුමිනි රුපියල් 2500ක් පොකට් මනි දිනා ගන්නවා. නියමයි.
0: ඉසුමිනි, ලෑස්තිනේ දෙන ඉස්කෝලේ යන්නත්ද ලෑස්තිලා දින්නේ?
1: ඔව්.
0: හරි, එන පරිස්සමින් ඉස්කෝලේ යන්න ඕන. යාළුන්ටත් කියන්න ඕන ජය වේවා.
1: ජය වේවා. ස්තුති.
2: ඉසුමිනි, මේ විදිහට පොකට් මනි දිනා ගද්දී අපිට මතක් කරන්න තියනා නේද සර්වෝදය ගැන?
0: අනිවාර්යයෙන්ම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් පංචායත උරුම ගිණුම ගැන මතක් කරන්න ඕනේ. මොකද සල්ලි කිව්වොත් එහෙම දැන් අම්මලා තාත්තලාට මතක් වෙන්නේ අනිවාර්යයෙන්ම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් පංචායත උරුම ගිණුම. මොකද තමගේ දරුවා වෙනුවෙන් මුදලක් එකතු කරන එක තමයි අනිවාර්යයෙන්ම තියෙන ලොකුම වගකීම. ඒ දේ අනිවාර්යයෙන්ම ඉෂ්ට කරන්න ඕනේ. මොකද අනාගතයේ වෙනකොට වියදම් කොච්චර වැඩි වේද, දරුවට කොච්චර වියදමක් සිද්ධ කරන්න වේද හිතාගන්න බෑනේ නේද? ඉතින් හැමදේම ගණන් වැඩි වෙන කාලේ කලින්ම මුදලක් එකතු කරලා තිබ්බත් අරුවගේ අනාගතයේ වෙනුවෙන් ඉගෙනීම කටයුතු වෙනුවෙන් සෑහෙන්න වටිනවා. ඉතින් ඒ විදිහට ඔයා දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි ටික ඉතුරු කරන්න තියෙන හොඳම තැන තමයි දරුවා වෙනුවෙන් ඉතුරු කරන්න තියෙන හොඳම තැන තමයි පංචායත උරුම ගිණුම. ගණ කෝල් එකක් 13:19ට වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්. වෙලාව මතක් කරනනම් උදැසන 6යි විනාඩි 1යි දැන්.
3: වේලාව ඔබ වෙත ගෙනාවේ
4: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: Money. උදේ 6 විනාඩි 6යි වෙලාව. දෙව්මි ඉන්නවා කතා කරන්න. Good morning දෙව්මි. දෙව්මි දැන්ද නැගිට්ටේ?
1: නෑ.
0: නෑ නේද? ඒකනේ චුට්ටක් නිය නිදිමතයි වගේ මට නිකන් ඇහුනේ. හරි දෙව්මි ලැස්තිනේ තරම් කරන්න.
2: හරි දෙව්මි ටිකක් හිමින් කතා කරනවා වගේ අපි සද්දට කතා කරලා හොඳට උත්තර දෙමු හාද තමන්ගේ දැනුම පෙන්නමු. ඉතින් අතේ ප්‍රශ්න හතරක් තියෙනවා. එයාට ඒ ප්‍රශ්න හතරට හොඳට උත්තර දීලා රුපියල් 5000ක් වින් කරන්න පුළුවන්. අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
0: හරි දෙව්මි ඔන්න පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. ඔබේ ජීවීන් කියන්නේ ජලය වගේම ගොඩබිම පරිසරෙත් දෙකේම තමන්ගේ ජීවන චක්‍රය පවත්වාගෙන යන පෘෂ්ඨවංශී සත්ව කොටාශය. අපි අහන්නේ මේ අතරින් උභය ජීවී කාණ්ඩයට අයත් නොවන ජීවයකු වන්නේ එක ගෙම්බා, දෙක ඉබ්බා.
2: හරි උත්තරේ දුන්න අපි අමු දෙවනි ප්‍රශ්නෙට.
0: හරි දෙවනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. මහාවංශයේ ලංකාවේ ඉතිහාසයේ පදනම් කරගෙන ක්‍රිස්තු වර්ෂ 5 සියවසේදී පාලි භාෂාවෙන් තමයි මුලින්ම මහාවංශය ලියවෙන්නේ. හරි මං අහන්නේ මහාවංශය රචනා කරන ලද හිමියන් වන්නේ එක වැත්තේවි හිමියන්, දෙක මහානාම හිමියන්.
1: මහානාම හිමියන්.
2: හරි උත්තරේ හම්බුණා අපිට. ඔයාගෙන් විජය රජතුමාගේ පැමිණීමේ ඉඳලා මහසෙන් රජුගේ රාජ්‍ය අවසාන කාලය වෙනකම්ම මහාවංශයේ රචනා වෙලා තියෙනවා. හරි මේ වෙනකොට රුපියල් 500ක් වන පොකට් මනී දිනාගෙන ඉන්නවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ පුරවැසි අධ්‍යාපනයේ සබ්ජෙක්ට් එකෙන්. ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය වන්නේ එක සිවිල් නීතිය, දෙක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය.
1: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය.
2: දෙවමි ප්‍රශ්න තුනටම උත්තර දීලා රුපියල් 1000ක් දැන් අතේ තියෙන. දැන් ඉතින් බෝනස් ප්‍රශ්නට උත්තර දෙන එක එච්චර අමාරු වැඩක් නෙවෙයි. මට හිතෙනවා හොඳට උත්තර දීලා රුපියල් 5000ම දිනා ගනී කියලා. අපි අමුද බෝනස් ප්‍රශ්නට
1: යමු.
0: හරි දෙවමි මේක තමයි වාට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. අපේ අන්තිම ප්‍රශ්නේ දුරදක්නය ගැන දන්නවනේ. දුරදක්නය කියන්නේ දුරබැහැර තියෙන වස්තුවක් නිරීක්ෂණය කරන භාවිත කරන ප්‍රකාශ උපකාරකයක් උපකරණයක්. හරි මං අහන්නේ දුරදක්නය සොයාගනු ලැබුවේ කවුරුන් විසින්ද? එක ජේම්ස් වොට්, දෙක ගැලීලියෝ ගැලීලි.
2: දෙවමි සෙලීනා මං කිව්වනේ රුපියල් 5000ම දිනා ගන්න පුළුවන් කියලා. ඔන්න කොහොම හරි රුපියල් 5000ම දිනා ගන්නවා.
0: දෙවමි දැන් ඉස්කෝලේ යනවද? ওই පැත්තට කොහමද වහිනවද?
1: ඉස්කෝලේ යනවද? වහින්නේ නැන්නේ.
0: අද වහින්නේ නැද්ද? වෙන්දර වහිනවද?
1: ඔව් වෙන්දරට වහිනවා.
0: හරි එහෙනම් පරිස්සමින් ඉස්කෝලේ යන්න ඕනේ. යාළුවන්ට කියන්න ඕනේ අපිට මෙසේජ් එකක් දාන්න කියලා. ජය වේවා.
1: ජය වේවා අයියේ.
2: ප්‍රශ්න හතරයි. පොකට් මනි රුපියල් 5000යි.
3: සියත පොකට් මනි අනුග්‍රහය
2: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
4: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
2: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලියේ නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
5: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
6: තලලෙ ගහන්න ඕනේ හැම එකේ ලාගේ පතමදියට කරු කියලා.
2: උඩු රවුල තිබ්බට බෙඩන්නේ නැහැ නම කියන්න ගියා. මොකටද ගෑකන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්නේ ඒක නෙදෙන්න බෑ.
7: sorry.com ඒ වටිනක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්න? සිංගල්කින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
9: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
10: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
11: Hi, I'm Shania, foreign campus.

0: ඉලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: සල්ලිත් වැඩිය අතේ නැත්නම් පොඩිම ටීවි එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවි එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
2: එන්න එන්න මේ පැත්තේ ලංසු තියන්න.
3: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්නේසිය.
2: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
4: සත්මහල් ජුවලස් එකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
3: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසීට රෙජිස්ටර් වෙන්න.
4: ආරීචි හෙස්තනත් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
5: සියත ක්‍රේසි වෙන්දේසි. සිකුරාදා හවස 5ට.
6: Powered by Bid to Win.

0: Yata Pocket Money. ඒ 6 විනාඩි 21යි වෙලාව. ඔන්න අද දවසේ අවසාන තරඟ කරුව දැන් ඉන්න බජනුත්. Good morning ජනුත්.
1: Morning.
0: Good morning ජනුත්. මේ ටිකක් සද්දෙන් තමයි කතා කරන්නේ. ගෙදරත් එහෙමද? හරි, කමන්නේ. ජනුත් ලෑස්ති නේද උත්තර දෙන්න?
1: ලෑස්ති.
2: හරි, එහෙනම් ඔය සද්දට උත්තර දීලා රුපියල් 5000ම දිනා ගමු. මේ තමයි ජනුත්ට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: හරි, ජනුතුන පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායම් දෙකම කරට කර තරඟ වැදුනේය. කරට කර යන්නේ අදහස් වන්නේ 1. සමාන දස්කම් ඇතිව, 2. සමගිව.
1: 1. ඒක දාන්න.
2: ජනුත්, හරි උත්තරේ දුන්න ඔයා. සත්‍යෙටම උත්තර දෙනවා. කවුරුහරි ළඟ ඉඳන් සපෝට් එකක් දෙනවා. හරි, අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: හරි, ජනතන දෙවනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. දාගැබක් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ හෝ රහතන් වහන්සේලාගේ ශාරීරික ධාතුන් වහන්සේලා නිදන් කරලා ඉදි කරලා තියෙන ගෝලාකාර පූජනීය ස්මාරක විශේෂයක්. අපි දැකලා තියෙනවානේ ඕන තරම් දාගැබ් නේද? හරි, මම අහන ප්‍රශ්නේ, පුරාණ කාලේ දාගැබක ආරක්ෂාව සඳහා ඉදි කරගෙන ගොඩනැගිල්ල වට දාගෙයයි. 1. මේ ප්‍රකාශය හරි, 2. මේ ප්‍රකාශය වැරදි.
2: ඔයාගේ උත්තරෙත් නිවැරදි. රුපියල් 500කුත් ඔන්න දිනා ගන්න. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: තුන්වෙනි ප්‍රශ්නේ ජනුත් ඔන්න හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. එතට අහගෙන ඉන්න ඕනේ. පෘථිවියේ ජලයෙන් 3%ක්ම තියෙන මිරිදේ ජලය. මිරිදේ ජලය මිනිසාගේ පානීය ජල අවශ්‍යතා, ඒ වගේම කෘෂිකාර්මික කාර්මික කටයුතු වලට අත්‍යවශ්‍යයි. මං අහන්නේ, මිරිදිය ජල ප්‍රවාහයක් නොවන්නේ මේ අතරින් 1. මුහුදු ජලය, 2. උල්පත් ජලය.
2: ප්‍රශ්න තුනකට උත්තර දීලා රුපියල් 1000ක් ඔන්න පොකට් මනි දිනා ගන්න ජනුට පුළුවන් වුණා. ජනුත් දැන් තමයි ඔයාට බෝනස් ප්‍රශ්නෙට උත්තර දෙන්න තියෙන්නේ. සද්දෙට උත්තර දීලා රුපියල් 5000ම දිනා ගමු. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
1: තෝරගන්නවා.
0: රයිට් ජනුත්, මේක තමයි ඔයාට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වුණේ කුමන වසරේද? 1. 1972, 2. 1948.
1: 1972.
2: අද දවසේ අපේ අවසාන තරඟකාරයා ජනුත් රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්නවා. නියමයි.
0: ජනුත්, මේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ දීලා ඉවර වෙලා මාෂි, මේ අම්මට මං හිතන්නේ කිව්ව මං ඒක උත්තරේ දැනන් හිටියා කියලා. නේ අම්මද ළඟ ඉන්නේ?
1: නෑ
0: නෑ, තනියම කිව්වේ. තනියමද කිව්වේ? මම හිතුවේ මේ කවුරු හරි ළඟ ඉන්නවා කියලා. හරි ජනුත්, එහෙනම් ජය වේවා. යාළුවන්ටත් කියන්න ඕනේ ඉස්කෝලේ ගිහිල්ලා.
2: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
2: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
3: 2019 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
0: දැස්සන 6:25 දැන් වෙලාව. ඔන්න දැන් න්ියුස් එකටත් ලං වෙලා තිනකොට මාෂා මතක් කරන්න ඕනේ සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පංචායතුරුම් ගිණුම ගැන. විශේෂයෙන්ම දැන් මේකේ තියෙන ප්‍රතිලාභ, ඒ වගේම ලැබෙන වාසි ගැන, වටිනාකම් ගැන අපි හැමදාම මතක් කරනවානේ. හැබැයි වගකීම ගැනත් අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ. මොකද වගකීමක් සහ විශ්වාසය කියන එක මේ මුදල් කියන කාරණාවෙදී අපිට අනිවාර්යයෙන්ම වටිනවා. මොකද සමහර තැන් තේනවා අපි සල්ලි එකතු කර සල්ලි කියන්නේ ඉතුරු කරන්න ගියාම, සල්ලි එකතු කරලා තියන්න ගියාම ටික කාලයක් යනකොට ප්‍රශ්නයි. එක එක දේවල් එක එක ලියුම් ගෙනවා ගෙදරට, මෙහෙම විස්තරයයි අරමයි මෙහෙමයි කිය. හැබැයි සර්වද ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් පංචායත තුරුම් කියනු කියන්නේ දරුවෝ ගැන විතරයි හිතන්නේ. මොකද දරුවට ඔයාගේ දරුවට හොඳම දේ දෙනවා වගේම සර්වෝදය ආයතනයේ තොන්න හොඳම දේ තමයි දීලා තියෙන්නේ පංචායත තුරුම් කියනම වාසි කොටත් එක්කම මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයක් තමයි මේ සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ආයතනය. ඉතින් ඒ වගකීමත් එක්ක ඒ වගකීමේ ආරක්ෂා කරගෙන යන ගමනක් තමයි සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් අපේ පොඩ්ඩුන්ගේ අනාගතෙත් දීප්තිමත් කරගෙන මේ ඉස්සරහට යන්නේ රටේ අනාගතේ හොඳ තැනකට ගෙනියන්න. ඉතින් ගන්න කෝල් එකක් 13:19ට වැඩිපුර විස්තර දැනගන්න පුළුවන් සර්වෝදය ආයතනයේ පංචායත තුරුම් කියනම ගැන. එහෙනම් ගන්න කෝල් එකක් 13:19ට.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති සියත ප්‍රවෘත්ති සිරස්තල
1: මුදල් ප්‍රතිපත්ති විවරණය අද වාහන මිල තවත් ඉහළ යන ලකුණු අපනයනකරුවන්ට විදුලි සහනයක් ලබා දීමට සාකච්ඡා දකුණු ඉරානයට ඇමරිකාවෙන් ප්‍රහාර එඩ්වින් සහ 20-20 ක්‍රිකට් නායකත්වය කුසල් මෙන්ඩිස්ට
0: දේශීය සියත ලෝකල් නිවුස් ඔන් සියත
1: ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති විවරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. එක් දින ප්‍රතිපත්ති පොලි අනුපාතය වත්මන් මට්ටම වූ 7.75 මට්ටමෙහි නොවෙනස්ව තබා ගැනීමට තීරණය කෙරුණේ පසුගිය මාර්තු 24 වෙනිදා පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී. තාවකාලිකව වරණීය පොලි අනුපාතික ක්‍රමයක් ස්ථාපිත කළ යුතු බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්තතු කොරාල සඳහන් කළේ.
2: පොලි අනුපාතික වැඩි වෙච්ච ගමන් අර පාරිභෝජන ණය නෙවෙයි ආයෝජන

0: නය පහල යන්නට පුළුවන්කම තියෙනවා. ඒක ආයෝජනය අධාරිමත් වෙන්නට පුළුවන්. අනිත් පැත්තෙන් රජයේ පොලි පිරිවැය, මොකද පොලි අනුපාතික වැඩි වෙච්ච ගමන් ට්‍රෙෂරි බිල්, ට්‍රෙෂරි බොන්ඩ් මේවායේ මිල ගණන් ඉහළ යනවා. ඒ තුළ යම් ආකාරයක රජයේ අනාගත පොලි පිරිවැය ඉහළ යනවා. ඉතින් මේ වගේ පැති ගණනාවක් තියෙනවා. ඉතින් මේවා පිළිබඳ හිතලා තමයි තීරණ ගන්න තෝරන්නේ. මම යෝජනා කරන්නේ වරණීය පොලි අනුපාතිකයන් ක්‍රමයක් කාලකාලිකව රට තුළ ස්ථාපනය කරන්නට. සමස්තයක් විදිහට හැම එකකම පොලි අනුපාතික වෙනස් කරනවට වඩා පාරිභෝජන ණයවල ඉහළ පොලියක් ඊට පස්සේ ආයෝජන ණය සඳහා පවතින පොලිය ඔය වගේ තත්ත්වයක් ක්‍රියාත්මක කරන්නට පුළුවන්.
1: ඇමරිකා ඩොලරයක විකුණුම් වටිනාකම රුපියල් 336.42ක් ලෙස වාර්තා වුණා. එහි ගැනුම් අනුපාතය රුපියල් 326ක්. ඕස්ට්‍රේලියා ඩොලරයක විකුණුම් අනුපාතය දැක්වුණේ රුපියල් 243.14ක් ලෙසයි. එහි ගැනුම් අනුපාත රුපියල් 231.44ක් ලෙස දැක්වුණා. ලියාපදිංචි නොකළ වාහන සහ ලියාපදිංචියෙන් පසු වසරකට වඩා අඩු කාලයක් භාවිත කරන ලද වාහන සඳහා ලබා දෙන ලීසිං ණය වටිනාකම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සීමා කළා. වාණිජ වාහන සඳහා නව සංශෝධිත උපරිම ණය සීමාව වන්නේ වාහනේ වටිනාකමෙන් උපරිමය 60%. මෝටර් රථ, SUV රථ, වෑන් රථ, ත්‍රිරෝද රථ සහ අනෙකුත් වාහන සඳහා එහි වටිනාකමින් 40%ක් දක්වා උපරිම ණය සීමාව පැනවෙනවා. පවතින ආර්ථික තත්ත්වය හමුවේ ආනනික වාහන මිල තවදුරටත් ඉහළ යන බවයි ලංකා වාහන ආනනකරුවන්ගේ සංගමේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ සඳහන් කළේ.
2: මේ තත්ත්වයේ තුල පවතින තාක්කල් වාහන මිල සෑහෙන ඉහළ යනවා. ඉතින් අපි මොන වාහන කලින් ගත්තත් වැඩක් නැහැ. වාහන වරායට ඇවිල්ලා බැංකුවෙන් කොල ගද්දි ඩියුටි ගෙවන වෙලාවත් තමයි මේ මිල බලපාන්නේ. අපි කලින් ආනයන කළා, කලින් බදු ගෙවලා අඩු ගන්නට අරගෙන වෙල්දපොල අපේ ෂෝරූම් එකේ තිබුණ වාහනයක් මිල අඩුවේ. හැබැයි දැන් ඇවිල්ලා වරායෙන් එළියට ගන්න හැම වාහනයක්ම මේ අලුත් විදේශි මුදල් වැඩි වීමත් එක්ක ලොකු බලපෑමකින් තමයි අපිට ලැබෙන්නේ වාහනයක්.
1: භාවිත කළ වාහන මිලද ඉහළ යනු ඇති බවයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමේ උපසභාපති අරෝෂ රොඩ්‍රිගෝ සඳහන් කළේ.
3: ටික අනිවාර්යම එකත් චුට්ටක් සිත උඩට යයි. මොකද හේතුව මේ දැන් අර වාහනයක් ගන්න බැරුණා. මිනිස්සෙක් ඉතින් සෙකන්ඩ් හෑන්ඩ් වාහනයකට යනවා. ආණ්ඩුව බන්දක එක අමාත්‍යවරේ නියෝජ්‍ය අමාත්‍යරේ කියලා තියෙනවා වාහන එසෙන්ෂියල් අයිටම් එකක් නෙමේ කියලා. යටතට නියෝජ්‍ය මුදලක් මුකුත් නවත්තන්නේ නැහැ කියලා මම දන්නේ. අපිට තාම ෆීෂල් කිසිම දෙයක් කියලා නැහැ. මම හිතන්නේ සමහර බැංකුවල තිබුණා පොඩි පොඩි LC අරින්න බෑ කියන ප්‍රශ්න කීපයක්.
1: නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හමුවේ ජාත්‍යන්තර වෙළඳපොළ සඳහා තරඟ කිරීමේදී අභියෝග මතුවෙති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. එහි සභාපති මංගල විජේසිංහ සඳහන් කළේ කර්මාන්තකරුවන්ට දිය හැකි සහන පිළිබඳව අදාළ පාර්ශව සමග සාකච්ඡා සිදුවන බවයි.
4: විදුලි බිලේ වැඩිවීමත් එක්ක විශේෂයෙන්ම කර්මාන්තවල තියෙන කොස්ට් ඔෆ් ප්‍රොඩක්ෂන් වැඩිවීමත් එක්ක අපිට ජාත්‍යන්තරව තරඟ කරන්න ගීමේදී යම් කිසි අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විදුලි බල අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරන යනවා. අපගේ අපනයන කරුවන්ට මොන මට්ටමේ ආනදාය මට්ටමක් අපි ලබා දීමට සූදානම්ද කියන එකට. ඒ සාකච්ඡා දැන් පටන් ගන්න තියෙන්නේ ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන යම් කිසි මට්ටමකට සංගතාවයකට එන්න මොන මට්ටමින් අපි ආනදාය මට්ටමක් අපේ අපනයන කරුවන්ට දෙන්න පුළුවන්ද කියන මට්ටම.
1: මාර්තු සහ අප්‍රේල් මාසවලදී ඇඟලුම් සහ තේ අපනයන ආදායම 7%කින් පහත ගියා. මැද පෙරදිග යුදමිය වාතාවරණයේ එම තත්ත්වයට හේතුවක්. අප්‍රේල් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1380ක වාර්තාගත අපනයන ආදායමක් උපයා ගැනීමට හැකි වූ බවයි අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ. එම මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනෙන් හිමි වූ ආදායම ඇමරිකා ඩොලර් මිලියන 163ක්. සේවා අංශයෙන් ඇමරිකා ඩොලර් මිලියන 317ක ආදායමක් හිමි වුණා. දිනෙන් දින බිඳ වැටෙන මෙරට ආර්ථිකයේ ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුවට වැඩපිළිවෙලක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ බලංගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්.
5: විශේෂයෙන්ම ආනයන භාණ්ඩවල බිල, ඉන්ධන බිල ශීඝ්‍ර ලෙස ඉහළ යාමකට ලක් වෙලා තියෙනවා. විදුලි බිල වැඩි වෙලා සංචාරක ක්ෂේත්‍රය පහළ වැටිලා තියෙනවා. වාසනාවකට අපිට විදේශ ප්‍රේෂණ අපේ ශ්‍රමිකින්ට පින් සිද්ධ වෙනවා. ඉහළ මට්ටමක පවත්වාගෙන යන්නට පුළුවන්කම ලැබිලා තිබෙනවා. නමුත් මැද පෙරදිග යුදමය තත්ත්වය ඒ රටවල්වල ආර්ථික අවපාතයක් නිර්මාණය වුණොත් ඒ තියෙන රස්සා ටිකක් නැති වෙලා අපේ රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් ලබා දෙන
1: පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහුමාන් සඳහන් කළේ පළත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් තිල්මින් සිල්වා සිදු කළ ප්‍රකාශය පිළිබඳව මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතු බවයි.
6: පළාත් සභා මැතිවරණයටත් පාර්ලිමේන්තුවේ මුදල් වෙන් කරා. ඒ වෙන් කරපු මුදල තමයි දැන් දිට්ඨෝල්ට වේදන් කරේ කියලා තිල්ලින් සිල්ව මහත්මයා කියනවා. දැන් පාර්ලිමේන්තුවට බලය තිබෙනවා මුදල් වෙන් කිරීමේ බලය. ඒ බලය උඩ ව්‍යවස්ථාදායකයන් මුදල් වෙන් කරපු එකක්. මේ පක්ෂයේ ලේකම්වරයෙක් ඇවිල්ලා කියනවා අපි අරකට වේදන් කරා, අපි මේකට වේදන් කරා කියලා. තවම මුදල් නැමැතිවරයා හරි, නියෝජ්‍ය මුදල් නැමැතිවරයා හරි පාර්ලිමේන්තුවට මේ සම්බන්ධව දැනුම් දීලා නැහැ.
1: ආණ්ඩුව සියලු ව්‍යාපෘතිවලදී අසාර්ථක වී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සඳහන් කළේ.
7: අද ආර්ථිකය එක පැත්තකින් රුපියල යගේ අඩු වෙලා උද්ධමනය ඍණ තුන තිබ්බක ධන 5.4%කට ඉහළ ගිහිල්ලා තියෙනවා. ආයෝජන නැ, නව ව්‍යාපෘති නැ. තාම දිට්වා එකේ ජනාධිපතිතුමා දිස්ත්‍රික්කයේ ගහන ගිහිල්ලා අනවා වැඩ කරලා තියෙනවද කියලා. පාරවල් ටික අදල් නැ, පාලන් ටික අදල් නැ. අද ජනාධිපතිතුමාට වෙන වැඩක් නැහැ.
1: විපක්ෂයේ තමන්ට පවතින චෝදනා යටපත් කර ගැනීම සඳහා ආණ්ඩුවට චෝදනා කරන බවයි නියෝජ්‍ය මාධ්‍ය නාමල් කරුණාරත්න ප්‍රකාශ කළේ.
8: සමහරුන්ට මෙහෙමනි, හිරගෙවල් පේනකොට, උසාවිය පේනකොට, අල්ල කොමිසමෙන් ලියුමක් එනකොට, කැඳවීමක් එනකොට, තමුන්ගේ හෘද සාක්ෂිය දන්නවා තමුන් වැරදි කරයි කියලා. ඒව මතක් වෙනකොට සිහිවිකල් වෙනවා. සිහිවිකල් වුණන් පස්සේ මේකෙන් ගැලවීම සඳහා විකාරෙන් දොඩවනවා. ඉතින් ඒ දොඩවන විකාරවලට ඇත්තටම අපි උත්තර දෙන්න අවශ්‍ය නැහැ කියලා අපි හිතන්නේ.
1: දරුවන් අතර දැනට පැතිර යන මොලේ උණ රෝග තත්ත්වය සම්බන්ධයෙන් අනියතබියක් ඇතිකර නොගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් එල්ලීමක් කරනු ලබනවා. වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් සතියක් වැනි කාලයක් තුළ රෝගිය සුව කරගත හැකි බවයි.
9: ඇතැන්දි වැදගත්ම දේ තමයි මොලේ වුණ රෝග තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව සහ විශේෂයෙන් දෙමාපියන් අනවශ්‍ය කලබලයක් සහ බියක් ඇති කරගත යුතු නැහැ. මෙතැන්දි දැනට මේ වලට අඳුනාගෙන තියෙනවා වසංගත රෝග විද්‍යාංශය සහ ක්ෂේත්‍රයේ විශේෂඥයින් විසින් එන්ටරෝ වෛරස් නැමැති වෛරසයක් හරහා තමයි මේ මොලේ වුණ තත්ත්වය ව්‍යාප්ත වෙන්නේ. එතකොට මේ වෛරස් ආසාදනයක් නිසා ඇති වෙන මොලේ වුණ තත්ත්වයක්. ඒ නිසා සාමාන්‍යයෙන් සංකූලතා ඇතිවීම ඉතාම අවමයි. මරණ ඇතිවීම හෝ ජීවිතහානි ඇතිවීම අතිශයින් අවමයි. රෝග තත්ත්වය සමනය වීම සඳහා දින කීපයක් ගත වෙනවා. එහිදී අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර, වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනීම තමයි වැදගත් වෙන්නේ.
1: පාසල් දරුවන් අතර ව්‍යාප්ත වෙමින් පවතින මෙම උණ රෝගය පාලනය සහ වැළැක්වීම සඳහා වසංගත රෝග විද්‍යායතනය මගින් විශේෂ උපදෙස් මාලාවක් ද නිකුත් කරනු ලැබුවා. උණ, හිසරදය සහ වමනය මෙනින්ජයිටිස් රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණයි. අපවිත්‍ර වූ ජලය, ආහාර සහ දෑත් නිසි ලෙස පිරිසිදු නොකිරීම මගින් මෙන්ම රෝගියෙකුගේ කැස්ස හෝ කිවිසීමේදී පිටවන බිනිති මගින් රෝගිය බොවී හැකි බවද වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළා. වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලසුම ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුඩ්ලර් සඳහන් කළේ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි එම වැඩසටහන ක්‍රියාත්මක බවයි. ඔහු මෙම අදහස් පළ කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
10: දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි අපි විශේෂිත වූ ආරක්ෂිත සැලසුමක්, ඒ වගේම රථවාහන සැලසුමක් මෙවර විට සූදානම්. මෙවරත් අපි විශේෂයෙන් මහජනතාවට මතක් කරනවා, මේ සෑම පූජනීය ස්ථානයක්ම විශේෂයෙන්ම දන්සල් සහ වෙසක් කලාප ආශ්‍රිතව සිවිල් ඇඳුමින් හැඳගත් පොලිස් නිලධාරීන් සහ බුද්ධි නිලධාරීන් ඔබගේ ආරක්ෂාවට අපි ඉන්නවා. විශේෂයෙන් පීඩාකාරී යම්කිසි කෙනෙක් යම්කිසි කරුණක් සඳහා ක්‍රියාත්මක වෙන්නේ නම් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්නට මෙවරද ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක.
1: ජාතික වෙසක් සතිය හෙටින් ආරම්භ වීමට නියමිතයි. දකුණු ඉරානයට නව ප්‍රහාර එල්ල කළ බව ඇමරිකාව පවසනවා. ඇමරිකානු මධ්‍යම අනදින නිලධාරියා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඉරාන මිසයිල ස්ථාන සහ බිම්බෝම්බ ස්ථානගත කිරීමට උත්සාහ කරන බෝට්ටු ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කළ බවයි. ඉරාන හමුදා විසින් එල්ල කරන ලද තර්ජනවලින් සිය හමුදා ආරක්ෂා කිරීම සඳහා ස්වයං ආරක්ෂණ වැඩසටහනක් ලෙස එම ප්‍රහාර එල්ල කළ බවද ඔහු ප්‍රකාශ කළා. ඇමරිකානු හමුදාව දැනට පවතින සටන් විරාමය අතරතුර සංයමයෙන් හමුදා ආරක්ෂා කිරීම අඛණ්ඩව සිදු කරන බවයි මධ්‍යම අනදින නිලධාරියා පැවසුවේ. මේ අතර ඇමරිකාව සමග සිදු කරන සාකච්ඡාවල යම් ප්‍රගතියක් පවතින බව ඉරානය සඳහන් කළා. එහෙත් ඇමරිකාව සමග ඉතා ආසන්නයේ ගිවිසුම් ගතවීමක් සිදු නොවන බවයි ඉරාන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ඉස්මයිල් බගායි පැවසුවේ. ඉරානය සමග ගිවිසුමකට එළඹිය හැකි බවට ඇමරිකානු රාජලේකම් මාක් රූබියෝ ප්‍රකාශ කළේ ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. ගිවිසුමක් අත්සන් කිරීමට අසන්න බවට කිසිවෙකුටත් ප්‍රකාශ කළ නොහැකි බවයි ඉරාන විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළේ. ෂෙන්ෂෝ 23 අභ්‍යවකාශ යානය තමන් තමග සාර්ථක සබඳතා පවත්වමින් සිටින බව චීනයේ ටියන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය පවසනවා. ගගනගාමින් තුන්දෙනෙකු රැගත් ෂෙන්ෂෝ යානය වයඹදිග චීනයේ චන්ද්‍රිකා ක්‍රියාත්මක කිරීමේ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කරනු ලැබුවේ පසුගිය 24 රාත්‍රියේ. ගුවන්ගත වූ ගගනගාමින් තුන්දෙනා අතරින් එක්කයිකු වසරක කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටිමින් මෙහෙයුම් සිදු කිරීමට නියමිතයි. දීර්ඝකාලීන අභ්‍යවකාශ වාසය මිනිස් සිරුරට බලපාන ආකාරය පිළිබඳව එහිදී සොයා බලනු ඇත. බටහිර ඉන්දිය කොදෙව් දූපත්හි පැවැත්වෙන ටෙස්ට් එක්දින හා 20-20 තරඟවලින් සමන්විත පූර්ණ තරඟ සංචාරයක් සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කළ මෙම සංචිතයන්හි එක්දින සහ 20-20 නායකත්වයට නම් කර ඇත්තේ කුසල් මෙන්ඩිස්. එම සංචිතවල උපනායකයා ලෙස කමිදු මෙන්ඩිස් නම් කර තිබෙනවා. මෙම තරඟාවලියේදී ටෙස්ට් නායකයා ලෙස නම් කර ඇත්තේ ධනංජය ද සිල්වායි. බටහිර ඉන්දිය කොදෙව් සංචාරයේ පළමු එක්දින තරඟාවලියත් අනතුරුව 20-20 තරඟාවලිය සහ අවසාන වශයෙන් ටෙස්ට් තරඟාවලිය පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම තරඟ සංචාරය සඳහා අද බටහිර ඉන්දිය කොදෙව් දූපත් බලා පිටත්ව යාමටද නියමිතයි. යලි සිරස්තල මුදල් ප්‍රතිපත්ති විවරණය අද. වාහන මිල තවත් ඉහළ යන ලකුණු. අපනයනකරුවන්ට විදුලි සහනයක් ලබා දීමට සාකච්ඡා. දකුණු ඉරානයට ඇමරිකාවෙන් ප්‍රහාර. එක්දින සහ 20-20 ක්‍රිකට් නායකත්වය කුසල් මෙන්ඩිස්ට. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති මින්නිමයි. මම මොනින්ද්‍රී සකුණිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් රැඳී සිටින්න පැන් පැපුවත් සමග.
11: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: of the town.
1: ඒ කාලේ වගේම මේ කාලේ ජනප්‍රිය අපි හැමෝම දන්න සින්දු ගොඩක් කියපු චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
2: ලස්සන අතීත මතක අපිට ආයෙම අලුත් කරලා දුන්නා.
1: ඒ එයා චන්ද්‍රලේඛත් එක්ක කරපු අලුත්ම සින්දුවත් එක්ක.
3: සීතල හිම කඳුනිල්ලේ ආදර ගීතෝවිල්ලේ.
4: මගේ අලුත්ම ගීතේ නම සීතල හිම කඳුනිල්ලේ කියලා. මමයි චන්ද්‍රලේඛාගේ අවුරුදු 45කට අතර පස්සේ තමයි මේ අලුත්ම ගීතය නිර්මාණය කරේ. මම ඉදිරිපත් කරන්නේ පද රචනය කරේ මම, සංගීතවත් කරෙත් මම, තනුව සහ හැම දෙයක්ම කරේ මම.
2: අලුත් සින්දුව හදි අපිට සීතකඳුයාය සින්දුවත් මතක් වුණා.
4: සීතකඳුයාය සින්දුව හා සමාන ඒ වගේ සින්දුවක් තමයි නිර්මාණය කරන්න මට ඕනකම තුනේ. විවාහ වෙලා අලුත් කපල් එකක් නුවරළිය ගිහිල්ලා එයාලා ගත කරන ජීවිතයේ ඒ සතුරු වෙන දේවල් ඒ ගැන තමයි කතා කරන්නේ. මගේ කතාවෙන් මම ලිව්වේ.
1: ඇයි ඩුවට් එකට චන්ද්‍රලේඛාවම තෝරගත්තේ?
4: මගේ කතා හඳ ගැලපෙන්නේ චන්ද්‍රලේඛානන්ගේ වොයිස් එක තමයි කියලා මම තීරණය කළා. ඉතින් ඒ නිසා තමයි මම මෙහෙම ලේඛානන්ගට මේකට ආරාධනා කරේ.
2: මේ වෙනකොට සින්දු කීයක් විතර කරලා
4: තියනවාද? මතක හැටියට මං හිතන්නේ සින්දු 400කටත් වැඩි ප්‍රමාණයක් ඇති කියලා මං විශ්වාස කරනවා.
0: Talk of the town.
1: යමුද 1921 කාලේ හොලිවුඩ් වලට?
2: එහෙ ඉන්නවලු මිනියන්ස්ලා.
1: එයාලත් ලෑස්ති වෙන්නේ මොන්ස්ටර්ස්ලා ඉන්න ෆිල්ම් එකක් හදන්න.
2: මේ ෆිල්ම් එකට හදන ෆේක් මොන්ස්ටර්ස්ලා ඇත්තම අය වුණොත්?
1: එයාලා ලෝකෙ විනාශ කරන්න කලින් මිනියන්ස්ලාට සිද්ධ වෙනවා ලෝකෙ බේරගන්න.
2: එහෙම ස්ටෝරි එකක් තියෙන මිනියන්ස් ඇන් මොන්ස්ටර්ස් කාටුන් එක ළඟදිම අපිට බලන්න පුළුවන්.
1: මේ අලුත් මූවි එක මිනියන්ස්ලාගේ අනිත් මූවිස් වලට වඩා වෙනස් ස්ටෝරි එකක් තියෙන බලන් ඉන්න ආස හිතෙන වැඩ කියලා තමයි ඩිරෙක්ටර් පියර් කොෆින් කියන්නේ.
0: Talk of the town.

0: වැඩියතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්න? සිංගල් එකකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
1: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
0: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology, Hall, Logistics and Anshikin Sampoorna Karanna. Adama Amatanna, 011-732-1000. NIBM, The City University, The Place to Be.

0: අත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දුව වෛරල් වෙලා.
1: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි, මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
2: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
3: සීත Voice of Family.
2: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
3: 98.2 98.4
4: දෙන්නම් පට චුන්තු සින්දු මෙන්න රේඩියෝ චෝකි.

0: Siata de Vainapura.
1: Mummy's Pocket Money.
2: රවිෂ්ක, ඔයා දන්නවද අපි හිතන දේවල් ගැන අපි පරිස්සම් වෙන්න ඕන. මොකද අපි හිතන දේවල් තමයි වචන වෙන්නේ.
3: හරියටම හරි. දෙයක් හිතල ඉවරලා ඒක වචන කරන්න කලින් දහස් වතාවක් කියගෙන ආපහු හිතන්න ඕනේ. මේක අහන් ඉන්න කෙනාගේ හිතේ දෙයිද? මොනවා හිතේද කියලා ටිකක් කල්පනා කරන්න ඕනනේ.
2: අනිවාර්යයෙන්ම රවිෂ්ක, අපි හිතන දේවල් ගැන අපි ගොඩක් දුරට පරිස්සම් වෙන්න ඕන. රවිෂ්ක, අද දවසේ මමීස් පොකට් මනී සෙග්මන්ට් එකත් එක්ක සම්බන්ධ වෙන්න අපිත් එක්ක ඉන්නවා ශානිකා කුලියා පිටි ඉඳලා. Good morning ශානිකා.
4: Good morning.
3: ශානිකා, රුපියල් 5000ක් තියෙනවා. ලෑස්තිනේ තරම් කරන්න.
4: ලෑස්ති.
2: ශානිකා, තප්පර 5ක් අපි දෙනවා. ඒ වගේම උත්තර දෙකක් දෙනවා. හොඳට කල්පනා කරලා හරියට උත්තර දෙන්න රුපියල් 5000ම ඔයාගේ අතට ගන්න පුළුවන්. මේ තමයි ශානිකාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
3: ශානිකා, ඔයා කවදා හරි ලයිට් හවුස් එකක් බලන්න ගිහිල්ලා තියෙනවද?
4: ගිහිල්ලා නැහැ.
3: හැබැයි ලයිට් හවුස් එකක් දැකලා ඇතිනේ ශානිකා.
4: ඔව්.
3: ලංකාවේ සක්‍රීය ප්‍රදීපාගාර 14ක් තියෙනවා. ඇතැම් ප්‍රදීපාගාරවල ආලෝකය නාවික සැතපුම් 20කට වැඩි දුරකට පේනවා. අපි අහන්නේ ලංකාවේ පිහිටා ඇති දකුණු ආසියාවේ උසම ප්‍රදීපාගාරය මොකක්ද? 1. දෙවුන්දර ප්‍රදීපාගාරය. 2. ගාල්ල ප්‍රදීපාගාරය.
4: දෙවුන්දර.
2: ශානිකා, දෙවුන්දර ප්‍රදීපාගාරය දකුණු ආසියාවේ උසම ප්‍රදීපාගාරය වෙන්නේ උස අඩි 161ක් මේ ප්‍රදීපාගාරයේ උසයි. ඒ වගේම නාවික සැතපුම් 28ක් ඈතට ආලෝකය විහිදවන්නත් මේ ප්‍රදීපාගාරයට පුළුවන්. එහෙනම් යමු ශානිකා අපේ දෙවැනි ප්‍රශ්නෙට.
3: ශානිකා, ඔයා සාමාන්‍යයෙන් කඩේකට ගියාම වැඩිපුරම තෝරන්නේ ටිකක් පැණි රස වැඩි කෑමක්ද නැත්නම් සැර වැඩි කෑමක්ද?
4: සැර වැඩි කෑම.
3: ඒ කියන්නේ පැණි රස පාලනයක් තියෙනවනේ.
4: ඔව්.
3: මොන මේ ප්‍රශ්නේ අහන්නේ? සීනි ගැන. සීනි ආහාරයට ගත් විට සතුට ඇති කරන ඩොපමින් හෝමෝනය ශරීරයේ ශ්‍රාවය වෙනවා. අතීත යුරෝපා රජවරු සීනි ඖෂධයක් විදියටත් පාවිච්චි කරලා තියෙනවා. අපි අහන්නේ නිරෝගී මිනිසෙකු දිනකට පරිභෝජනය කළ යුතු සීනි ප්‍රමාණය වන්නේ 1. තේ හැඳි 6යි 2. තේ හැඳි 7යි.
2: ශානිකා, මේ වෙද්දි රුපියල් 500ක් ඔයා පොකට් මනි දිනා ගන්නවා. දෙවෙනි ප්‍රශ්නෙටත් හරියටම උත්තරේ දීලා අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
3: ශානිකා, ඉනි කුලියා පිටි නේද?
4: ඔව්.
3: ඔන්න කුලියා පිටි අයිති වෙන දිස්ත්‍රික්කෙන් තමයි තුන්වෙනි ප්‍රශ්නය අහන්න හදන්නේ. කුලියා පිටි නගර සභා සීමාව වර්ග කිලෝමීටර 3.8ක් වගේ කුඩා ප්‍රදේශයක්. කුලියා පිටි අයිති වෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයට. අපි අහන්නේ මේ අතරින් කුරුණෑගල දිස්ත්‍රික්කය තුල දැකගත හැකි විශේෂ ස්ථානයක් වන්නේ 1. එක්ටම් ගේ නටබුන්. 2. නිශ්ශංක ලතා මණ්ඩපයේ නටබුන්.
4: 2.
2: ශානිකා, කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපිට බලන්න තියෙන විශේෂම ස්ථානය තමයි එක්ටම් ගේ කියන්නේ. සුප්‍රසිද්ධ උන්මාද චිත්‍ර සිර කරලා තිබ්බ ස්ථානය. මේක පිහිටලා තියෙන්නේ පුරාණ පඬුවස් නුවර ප්‍රදේශයේ. ශානිකා, ඔයා බෝනස් ප්‍රශ්න තෝරගත්තොත් ඔයාට පුළුවන් ඔය අතේ තියෙන රුපියල් 500 රුපියල් 2500ක් කරගන්න. බෝනස් ප්‍රශ්නට යනවද නැත්නම් මෙතනින් නතර වෙනවද?
4: බෝනස් ප්‍රශ්නට යමු.
3: ශානිකා, මේක තමයි ඔයාට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. ලෝකෙ පිළිගත් ස්වෛරී රටවල් 195ක් තියෙනවා. ලෝකෙ වැඩිම ජනගහනයක් ඉන්න රට තමයි ඉන්දියාව. අපි අහන්නේ ලෝකෙ කුඩාම රට මොකක්ද? 1. වතිකානුව. 2. සැන් මරිනෝ.
4: වතිකානුව.
2: ශානිකා, අපි ඔයාගෙන් අහපු බෝනස් ප්‍රශ්නෙට ඔයා හරියටම උත්තරේ දුන්නා. එතකොට වතිකානුව පිහිටලා තියෙන්නේ රෝම නගර මැද්දේ. එතකොට වතිකානුවේ විශාලත්වය හෙක්ටයාර 44 වර්ග කිලෝමීටර් 0.49. ශානිකා, ඔයා රුපියල් 2500ක් පොකට් මනි දිනා ගන්නවා. මේ අවස්ථාව ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ? බොහොම ස්තුතියි ශානික, අපිත් එක්ක සම්බන්ධ වුණාට. අයිම දවසක සම්බන්ධෙමු. ජය වේවා.
4: ජය වේවා.
0: සියතා පොකට් මනි.
3: ආශි ඕනම අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් ළමයින්ට කියන්නේ හොඳට ඉගෙන ගන්න, හොඳ ජොබ් එකක් කරන්න. ඒ වෙනුවෙන් අම්මලා තාත්තලා කොච්චර වියදමක් කරනවදනේ. ඉස්කෝලේ යන කාලේ නම් වියදම් තියෙන්නේ ක්ලාස් වලට, ඉස්කෝලේ වැඩවලට, ඔන්න වගේ පොඩි පොඩි දේවල් වලට විතරයි. හැබැයි ඉස්කෝලේ ගිහින් ඉවරුනාම කැම්පස් යනවනම් කොච්චර වියදමක් ඇයිද? රටකට යනවනම්, ඩිග්‍රී එකක් කරනවනම්, කෝස් එකක් කරනවනම්, මෙන්න මේ දේවල් වලට අනාගතයේදී කොච්චර වියදමක් ඇයිද? මේ හැම දෙයකටම මොන විදියකින්වත් අනාගතයේ දෙමව්පියොන්ට එකපාර වියදම් කරන්න විදියක් නැහැ. හැබැයි ඒ වෙනුවෙන් තමයි සර්වෝදය ආයතනය පැංචයිතුරුම් විනුම නිර්මාණය කළ දීලා තියෙන්නේ වයස අවුරුදු 18ට අඩු ඔයාගේ දරුවා විනුවෙන් ඉතුරු කරන්න තියෙන හොඳම තැන තමයි පැංචයිතුරුම් ගිනුම. ගන්න කෝල් එකක් 13.99ට. වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්.
2: ගෙදරින් පොකට් මනී ඉල්ලන්න ඕනේ නෑ රවිෂ්ක. දැන් තමන්ට ඕන කරන පොකට් මනී ටික තමන්ගේ දැනුමෙන්ම හොයාගන්න නංගිලා මල්ලිලාට අපි අවස්ථාව දීලා තියෙන. ඉතින් අද දවසේත් ඒ අවස්ථාව අපි දුන්නා. හෙට දවසේත් ඒ අවස්ථාව දෙනවා. අපිට මැසේජ් එකක් එවලා තියන්න කියලා අයිමත් සරයක් ඔන්න මතක් කරනවා. 0714151 තමයි අපේ WhatsApp නම්බර් එක. අපිට එවන්න මැසේජ් එකක් නම ගම විස්තර ටික අම්මලාටත් මේ අවස්ථාව අපි ඒ විදිහටම දීලා තියෙනවා.
3: රයිට්. එහෙනම් අදට යන්න තමයි හදන්නේ. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මම රවිෂ්ක.
2: ඔමාෂී.

0: Good morning. දැන් වෙලාව උදේ 7යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: අපේ සිත නිවන බොදු පෙති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
1: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

0: ඕපන් නොදන්න මෙඩිසින්.
1: අපේ රටේ තුනෙන් එකකටම රුධිර පීඩනය තියෙන්නේ ඇයි?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
1: පසුගිය දිනක සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරපු කාරණාවක් තමයි අපේ රටේ වැඩිහිටියන් අතරින් සෑම 3 දෙනෙක්ගෙන් 1 අයෙකුටම රුධිර පීඩනය තියෙනවා කියන කාරණාව. මේ ඉතාම අසාමාන්‍ය තත්ත්වයක් වගේම තරුණ වයසේදීම ඇතිවෙන හදවත් රෝග, ආඝාත තත්ත්වයන් නැතිවීමත්, ඊට අමතරව වකුගඩු ආශ්‍රිතව ඇති රෝගී තත්ත්වයන්ටත් ප්‍රධාන හේතුවක් තමයි මේ විදිහට අපි අතර බහුල වශයෙන් රුධිර පීඩන රෝගී තත්ත්වය තිබීම. මේදී සඳහන් කරන්න ඕන වැදගත්ම කාරණාවක් තමයි අපි අතර මේ විදිහට විශාල පිරිසකට රුධිර පීඩනය තියෙනවද කියලා ඕන් නොදැන සිටීම. මොකද ඔබට රුධිර පීඩනය වැඩි වුණාම බොහෝ විට කිසිම රෝග ලක්ෂණයක් ඇතිවන්නේ නැහැ. ඒ නිසා ඔබ නොදැනුවත්වම සෑහෙන කාලයක් තිස්සේ ඔබේ රුධිර පීඩනය වැඩි වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම කාලයක් තිස්සේ මේ විදිහට ඔබ නොදැනුවත්වම රුධිර පීඩනය වැඩි වීම නිසාම ක්‍රමක්‍රමයෙන් ඔබ නොදැනුවත්වම ඔබගේ හදවත, මොළය සහ වකුගඩු හානියට පත් වෙන්න පුළුවන්. ඔබ වයස අවුරුදු 30ට වඩා වැඩි පුද්ගලයෙකුනම් ඔබගේ රුධිර පීඩනය අදම මැනගන්න. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සිය තහන්න.
0: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: මොකක්හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනි.
1: මොකක්හරි නෙවෙයි, ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
2: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් කියන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
5: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.
6: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට, ලොකු සයිස්, පොඩි ප්‍රයිස්.
7: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ෆෝචූන් RBD කුකින් ඔයිල් ඉතිරි රුපියල් 400යි. බයිරහා චිකන් සොසේජස් ඉතිරි රුපියල් 285යි. නෙස්ටමෝල්ට් පවුච් ඉතිරි රුපියල් 210යි. මැජික් වැනිලා ඇන් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 250යි. කාගිල්ස් ෆුඩ්
5: සිටි ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයිනපුර අපේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
8: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
9: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
10: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසියෙක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: අති විශ්වසනීය ගමනකට චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 0114 700 550
2: අමතන්න 98.2 98.7

0: අතේමිතේ තියෙන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕනතරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නැති.
1: ඔබේ ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙර ඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පිටේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
2: මෝර් ජුවලර්ස් වෙබේ ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414 කොන්දේසි සහිතයි. වෝක් ජුවලර්ස් සැමදා ඔබ සමගයි.
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
4: ඔන සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
5: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සාඩීලවරුන්ගෙන්
6: 98.2 98.4 දිව

0: මේ උගුර සම්පූර්ණයෙන්ම සවුත් වෙලා තියෙන්නේ. මම පෙරේදා මම ගිහිල්ලා කැස්සට බෙහෙත් ගත්තා.
1: හරි
0: ගියේ නෑ. පස්සේ මම කෆ් එකට මෙඩිකේෂන් ගත්තා. එහෙන් පොඩ්ඩක් අඩු වුණා.
1: ඕකේ. නැද ඔබෝ කරොත් අපි ඔක්කොටම එක හැදිලා අපිට ඔෆිස් එන්න බැරි වෙලා මෙහෙ රුපියල අපිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
0: රුපියල බේර ගන්නනි හදන්නේ. ඒකද වැඩි කියලා තමයි හිතන්න
1: ඕනේ.
0: දැන් ඕන කෙනෙක් මෙතන ඩොලර් ගැන ප්‍රශ්නයක් තියෙනවා කියලා දන්නවා. සමහර අය දැන් ඩොලර් එක ගණන් ගියා. එතන
1: හරි.
0: සමහරවගේ දන්නවද ඩොලර් එක ගණන් ගියයි කියලා?
1: දන්නේ නැහැ.
0: කෙනෙක් අපෙන් අහනවා.
1: හරි.
0: අරවින්ද, ඇයි ඩොලර් එක ගණන් ගියේ? දන්නේ නැහැ.
1: දන්නේ. මගෙනුත් අහනවා.
0: ඔයගෙනුත් අහනවා.
1: ඇයි ඩොලර් එක
0: ගණන් ගියේ?
1: එතකොට මම මොනවද
0: හිතන්නකො. මමත් දන්නේ නැති කොට. මීට ඊට හොඳ නැද්ද?
1: හරි.
0: අපි මේවා දන්න මිනිස්සුන්ගෙන් ආර්ථික විද්‍යාව ගැන, ව්‍යාපාර අධ්‍යයනය ගැන දන්න මිනිස්සුන්ගෙන් මේව කතා කරලා අහලා දැනගන්න එක. ඇයි ඩොලර් වැඩි වෙන්නේ? කොහොමද මේ හිටපු ගමන් අඩු වුනේ?
1: Yes.
0: දැන් බ්‍රහස්පතින්ද තමයි ඩොලර් එකේ උපරිම අගය ආවේ. ගිය බ්‍රහස්පති 354ක්. ඒකට කමිෂන් එකකුත් වදිනවා.
1: හරි.
0: 354 කියලා කිව්වට විකුණුම් මිල ඒ 354ට බැංකුවකින් ගන්න බෑ. ඒකට කමිෂන් එකක් හම්බෙනවා, වැඩිනවා.
1: හරි.
0: එතකොට 354ට නෙමෙයි 360 ගණන් වලට තමයි අපේ අතට ඩොලර් එක හිමුනාම හම්බෙන්නේ.
1: හරි.
0: මේ අපි දැන් විශේෂ කෙනෙක්ව මේ ගැන අහන්න පොඩ්ඩක් සම්බන්ධ කරගත්තා. සමහර චරිත ඉන්නවනේ ලොකු විස්තර නැතුව නම කිව්වහම ඇති කියලා හිතන. එහෙම කෙනෙක් තමයි සම්බන්ධ කරගත්තේ. ඒ වුණත් මං කියනවා නිකම් පොඩි මතකයක් එන්න. අපි දැන් සම්බන්ධ කරගන්නවා සක්‍ය උසස් අධ්‍යාපන ආයතනයේ සභාපතිතුමා. ඊට වඩා ඉතින් මිනිස්සු දන්නවා බණ්ඩාරස කිව්වම. මේ නිකම්ම බණ්ඩාරස නෙමෙයි, බණ්ඩාර දිසානායක සර්.
1: Good morning sir.
2: Good morning, good morning. දෙන්නට සුබෝදෑසනක්.
0: සුබෝදෑසනක් සර්. දැන් නම් පොඩ්ඩක් ඩොලර් එක අපිට රුපියල පැත්තෙන් ගත්තොත් රුපියල ටිකක් පණ ඇවිල්ලා තියෙන බව පේන්න තියෙනවා. සර් ඉස්සෙල්ලාම අපිට කියන්නකෝ ඩොලර් එක ගණන් ගියයි මේ හොඳට තිබ්බනේ සර්. මොකද එකපාරට මේ ඩොලර් එක බ්‍රහස්පති දිනකට බෙල්ල කඩාගෙන ගිය උඩට.
1: ඒකනේ.
2: ඇත්තටම අරවින්ද මේකේ හරිම නම මේ ඩොලරේ ඔහොම තියනවා රුපියලේ ඩොලර් ආගේ ඇත්තටම මේ අඩු වෙන එක තමයි වෙන්නේ. එතකොට අපි කිව්වොත් රුපියල් 300ට තියෙන ඩොලරේ 320-50 වෙනවා කියලා කියන්නේ රුපියල ෂේනෝ කියන එක තමයි ඩොලරේට සාපේක්ෂවක තමයි නිර්වචනේ. එතකොට මේ ඩොලරේට තියෙන ඩොලර් රුපියලේ අගය ෂේවෙන්න එමත්නම් මේ ඩොලර් වල වටිනාකම වැඩි වෙලා යන්න ප්‍රධානම හේතු දෙකන තියෙන අරවින්ද. එකක් තමයි ඩොලර් වලට තියෙන ඉල්ලුම වැඩි වෙන එක, ඩොලර් වලට තියෙන සැපයුම අඩු වෙන එක. ඕක තමයි තියරි එක. ඩොලර් වලට තියෙන ඉල්ලුම් කරන්නේ කවුද? ඩොලර් වලට ඉල්ලන්නේ අපේ නේවාසිකයෝ, අපේ අය. අපිටන ඩොලර් ඕනේ පිටරටින් බඩු ගන්න, පිටරට යන්න. ඩොලර් සපයන්නේ කවුද? ඩොලර් සපයන්නේ පිටරට අය. ඇයි පිටරට අය ඩොලර් සපයන්නේ? අපෙන් බඩු ගන්න රට ඇතුළට එන්න එය ඩොලර් කියනවා, රුපියල් නෑ. ඒ නිසා අපි ඩොලර් ඉල්ලනවා, ඒගොල්ලෝ ඩොලර් සපයන. මේකත් එක්ක මේ මෑත කාලික වෙච්ච ලොකුම ප්‍රශ්නේ තමයි රුපියලේසේ වෙන්න ඇත්තටම ඩොලර් ඉල්ලුම විශාල වශයෙන් වැඩි වුණා. ඒකෙන් මම කියන්නේ ඩොලර් සැපයුම අඩු නෑ කියලා, ඩොලර් සැපයුමත් අඩු වුණා. නමුත් අපි වැඩිපුර කතා කරන්නේ මේ ඩොලර් ඉල්ලුම වැඩි වීම ගැන. ඩොලර් ඉල්ලුම වැඩි වෙන්න ප්‍රබලම හේතුවක් වුණා මේ ඔයිල් වලට තියෙන මිල වැඩි වුණා. ඒත් එක්කම ඔයිල් ලංකාව ඇතුලේ අනිසි විදියට පරිහරණය කරන්න පටන් ගත්තා. බලාගාරවල ප්‍රශ්න ඇති වුණා. මේවත් එක්ක දැඩි ලෙස ඔයිල් වලට තියෙන ඉල්ලුම වැඩි වුණා. ඉල්ලුම වැඩි වෙනකොට මිල ඉහළ යන එක සාමාන්‍ය න්‍යායක්. ඒ නිසා මේකත් එක්ක දැඩි ලෙස ඉල්ලුම් වැඩිවීමක් වුණා. ඒ විතරක් නෙමෙයි, අපිට පේන්නේ නැති සිද්ධියක් තියෙනවා. ඒ තමයි මේ ඩොලරේ චුට්ටක් නැගගෙන එද්දි ඔන්න හැම කෙනෙක්ම සමපේක්ෂණයේ යෙදෙනවා. තියෙනවා හංගන්න, පිටරට තියෙන සල්ලි මෙහාට ගියේ නැතුව ඉන්න තව ටික.

0: තව වැඩි ගන්න විකුණ ගන්න පුළුවන් වෙයි. මේවත් එක තව තව ආනයන වලට යන වියදම ඩොලර් වලට තියෙන ඉල්ලුම වැඩි වුණා අනිවාර්යෙන්. අනිත් පැත්තෙන් ඩොලර් සැපයුම අඩු වෙන්න හේතුවක් වුණා. මිනිස්සු ඇත්තටම මෙහාට සල්ලි එව්වේ නැහැ. තියෙනවා එක එක ගිණුම්වල තියන් හිටියා. මේවත් එක තමයි ඇත්තටම මේ රුපියලයේ ෂේ වුණා. එහෙම නැත්නම් රුපියල්ට ඩොලරයට ගෙවිය යුතු රුපියල් ගන්න වැඩි වුණා කියලා අපි කියන්නේ.
1: සර් තව ප්‍රශ්නයක් අහන්නම් නිකන් මේ ධාරින්.
0: ඔව්
1: මේ දැන් ඩොලර් එකේ යගේ වැඩි වෙනවා. දැන් මේ මම කෙලින්ම අහන්න හිටියේ ප්‍රශ්නේ තමයි කොහොමද බ්‍රහස්පතින් දවද්දි 354ට ගිය ඩොලර් එක කොහොමද අද වෙනකොට රුපියල් 336ට අඩු වුණේ කියලා. සර් අපි ඒකට උත්තර දීලෙමු. කොහොමද ඒක පාටම අඩු වුණේ දැන්? මොකද වාහන ආනය කරන එක මිනිස්සු නැවත්තුවද? ඩොලර් එකට තියෙන ඉල්ලුම අඩු වුණාද? පිටරට පාක් කරගෙන තිබිච්ච ඩොලර් ලංකාවට එක පාටම දුක හිතලා කට්ටිය ගෙනාවද? මොකද සර් උනේ?
0: අරින්ද ඔය ප්‍රශ්න තුනම ඔය උත්තර තුනම නෙමෙයි මට දැනෙන විදිහට. මට දැනෙන විදිහට ෂණිකව වෙළඳපොලේ ඩොලරය 350 ගානක ඉඳලා මේ 20 ගාන දක්වා නැවත අඩු වෙන්න කොහෙන් හරි කෘතිම විදිහට වෙළඳපොළ ඩොලර් එන්න ඕනේ. ඩොලර් එන්න තියෙන කෘතිම විදිහ මොකක්ද අරින්ද? එන්න තියෙන කෘතිම විදිහ තමයි මහ බැංකුවේ සංචිත ප්‍රමාණයක් ඩොලර් තියෙනවා. මේ ටික නිල හෝ නිල නොවන වශයෙන් එළියට දාගන්න වෙනවා. මම හිතනවා මම මේ කියන ප්‍රකාශයේ නිල වශයෙන් මම දන්නේ කොහොමද උනේ කියන එක. හැබැයි කොයි ආකාරයෙන් හෝ ඩොලර් සංචිත ප්‍රමාණයක් එළියට ආවේ නැත්නම්, ඒ කියන්නේ සැපයුම වැඩි වුණේ නැත්නම් මාකට් එකට මේ මිල දඩස් ගාලා අඩු වෙන්න හේතුවක් නම් වෙන්න විදිහක් වෙන ක්‍රමයක් ඇත්තෙම නැහැ.
1: පිටරට තියෙන ඩොලර් ටික මිනිස්සු අපනයනය කරන මිනිස්සු පිටරට පාක් කරලා තියෙන ඩොලර් ටික ලංකාවට හදිස්සියේ අනුකම්පා හිතලා ගෙනාවෙත් නැත්තම්. පිටරට වැඩ කරන මිනිස්සු ඩොලර් ටික අනේ ඉතින් ලංකාව පවුණ කියලා වෙන දෙවෙනොටත් වඩා ඩොලර් රෙව්වෙත් නැත්තම්. වාහන ආනයනය නතර වුණෙත් නැත්තම්.
0: තවත් වැඩි වුණා
1: නම්. ඒකත් වැඩි වුණා නම්. එතකොට අපි ගොඩක් මේ ආනයන ආර්ථිකයක් උඩ දුවන රටක්. අපි ගොඩක් දේවල් ඉම්පෝට් කරනවා. ඒ ඉම්පෝර්ට්ස් වල අඩුවක් වුණෙත් නැත්තම්. ඒ ඔක්කොම නැත්තම් වෙන්න තියෙන එකම විදිය තමයි කවුරු හරි කෙනෙක් මාකට් එකට ඩොලර් දාලා තියෙනවා. අපි දන්නවා මේ වෙලාවේ එහෙම කාටවත් ලොකු මේ වේදනාවක් නැහැ.
0: ආදරේකුත් නැහැ. ආදරයක් නැහැ.
1: ඩොලර්ස් දාන්න. අනේ අපේ ගෙදර තියෙන ඩොලර්ස් ටිකත් මාකට් එකට විසි කරලා දානවා කියලා. අපි දන්නවා එහෙම දාන්න කෙනෙක් නැහැ.
0: වෙන්න තියෙන හංගන එකයි කරන්නේ.
1: වෙන්න තියෙන එකම ක්‍රමය තමයි සංචිතවල තිබිච්ච ඩොලර් ටික මාකට් එකට එන්න ඇති කියලා හිතන එක. මෙන්න මොකද්ද වෙන්න පුළුවන්?
0: ඔව්. ඒ නිසා අරින්ද ඕකේ තව පැත්තක් තියෙනවා විනාඩියක්. ඇත්තටම පියවරක් තියෙනවා මේකට ගන්න. ඒ පියවර සමාජීය වශයෙන්, දේශපාලන වශයෙන් ජනතාවගේ හිත හොඳ වෙන පියවරවල් නෙමෙයි. ඒකයි සමහර පියවරන් ඍජුව ගන්න බැරි. මේ පොලි අනුපාතය වැඩි කරනකොට අරින්ද ගාල මේ ඇත්තටම අද අපි ණය මතනේ ලීසින් ණය මේවා මතනේ ගොඩක් ඉන්නේ. පොලිය පොඩි ඉහළ යාමක් වෙනකොට ඇත්තටම මේ එල්සී ඕපන් කරන්න යන වියදම් ණය ගන්න ප්‍රමාණය, වාහන ගන්න ප්‍රමාණය අඩුයි. හැබැයි එතකොට පොඩ්ඩක් මහජන හිත රිදීමක් මේකෙදි ඇතිවීමක් වෙනවා එක පැත්තක්. අනිත් පැත්තෙන් මේ විදුලිය පරිහරණය කිරීම, එහෙම නැත්නම් බලශක්තිය පරිහරණය කිරීම මේ දවස්වල අඩු කරම යුතුයි. අවින්ද එක මිනිසුන්ගේ හිත හොඳින් හෝ නරකින් හෝ ඒවා ඒ තීරණ ගත්තොත් සමහර විත කෙටි කාලයක් ඇතුළත යම් යම් පියවර ගන්න හැකියාවක් තියෙනවා. හැබැයි ඒවා දේශපාලන වශයෙන් කොතෙක් දුරට යහපත් දයාපත්ද කියලා හිතලා වෙන්න ඕනි. සමහර තියෙන බොහොම ප්‍රමාද කිරීම කරන්න මට දැනෙන විදිහට.
1: ඒවා සර් අපි දන්න විදිහට දේශපාලන වශයෙන් ලේසි තීරණ නෙවෙයි.
0: නෙමෙයි.
1: ණයක් ගත්තාම ගෙවන්න තියෙන පොලිය එක පාටම වැඩි කරන එක, ඒකට සාපේක්ෂව තැන්පත් කරුවන්ගේ පොලිය වැඩි කරලා සල්ලි ටික ආපහු බැංකුව ඇතුළට ඇදගන්න එක, ඔය කියන විදිහට විදුලි පරිභෝජනය පුළුවන් තරම් අඩු කරන්න වගේ නරේන්ද්‍ර මෝදි නම් කිව්වා. අපේ රටේ ලේසි නැසෝ වගේ අපිට කිව්වොත් එහෙම ඊළඟ අවුරුද්ද දෙක තුනේ ඡන්දෙ කොහොමද තියන්නේ කියන එක තමයි සෝ ඊළඟට හිතන්නේ. ඕක තමයි ඇත්ත කතාව. ඉතින් සර් බොහොම ස්තුතියි. අපිට කතා කරන මේ ඩොලර් එකට මොකද උනේ? ඩොලර් එක මේ මැජිකලි 354 ඉඳලා බ්‍රහස්පතින්ද 354 තිබිච්ච ඩොලර් එක එක පාරටම ඊයේ දවසේ රුපියල් 336.42 වෙනකන් අඩු වුණේ කොහොමද කියලා, ඒ මැජික් එක මොකද්ද කියලා බලන්න. කොහොම අර මැජික් එකක් වන්න. ඉතින් ඒක බලන්න ගත්තේ. දැන් අපිට පොඩි අයිඩියාවක් ආවස. බොහොම ස්තුතියි. ආයිත් පාර ඩොලර් එක වැඩි වෙච්ච ලාභ ආයිසට
0: කතා කරමු. ආයි කතා කරමු.
1: බන්ඩාර දිසානායක
2: සක්කයගේ ක්ලාසක හිටියාවගෙන අපට එහෙම එකක් ආවා.
1: හරිම සංගම ගන්න
2: ඒකන ආසිතන
1: ඉතින් මේවා

0: ඕ දැනගන්න ඕනි ඉගෙන ගන්න ඕන ළමයින්ට නේද?
1: එක කතාත් යනවා එක එක බම දැක්කයි එක වීඩියෝස්වල තියෙනවා. බ්‍රහස්පතින්ද හවස පොඩි සාකච්ඡාවක් සිද්ධ වුණා මහා බැංකුවේ. මෙහෙම
0: සාකච්ඡාවක් කළා මොකද කරන්නේ නැත්තේ? සාකච්ඡා කරාට ඩොලර් ගන්න වෙන්නේ නැහනේ.
1: නෑ ඒකටත් පොඩි කතාවක් තිබුණා එතන. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් මේ
0: සාක්කුවල තිබිච්ච ඩොලර්ස් ටික
1: දවස් 90ක් ඇතුළත ඒක රුපියල් කරන්න ඕනේ. ඒක නීතියක්. ඒක දවස් 30 දක්වා අඩු කරනවා වගේ කතාවක් එතනදී ඇවිල්ලා තිනවා. ඒකට බය වෙච්ච කට්ටියට අග්ගාලා ඩොලර්ස් ටික රුපියල් කළා. ඒ වගේ එහෙම කතාවකුත් මාකට් එකේ යනවා. දන්නේ නැත්ද නැත්ද? ඉතින් ඒව එක එක කතා. කොහමරි අඩු වුණා ඩොලර්ස්.
0: ඔතින් මේමයි ලංකාවට ව්‍යාපාර කරලා ලංකාවට ඩොලර්ස් ගෙනපුවාම අපි දන්නවා ව්‍යාපාරික අපනයනය කරන අය දන්නවා ඒ ඩොලර් ලංකාවට ගෙනලා ඒ ඩොලර්ස් ඩොලර්ස් හැටියට ගෙදර ගෙනියන්න බෑ. ඒ ඩොලර්ස් ලංකාවට ගේනවා බැංකුවක.
1: හරි.
0: ඒ ඩොලර්ස් එළියට ගන්නකොට ඒවා රුපියල් බවට පරිවර්තනය කරලම තමයි ගන්න සිද්ධ වෙන්නේ. ඒවා ඩොලර් හැටියටම මාකට් එකේ නැත්නම් account එකේ තියන්න පුළුවන් කාල සීමාවක් තිබ්බා.
1: Yes.
0: ඒක ඔහොම ගියොත් අපි ඒක අඩු කරනවා කියලා කිව්ව ගමන් පත්තු වෙලා පිට රටවල් වල මේ ඒක නිකන් අපනයනේ කරන කෙනෙකුට නම් මේක තේරෙනවා.
1: හරි ඔකේ.
0: අපි මෙහෙ මොන හරි බඩු යවනකොට පිට රටේ ඉන්න මිනිස්සු අපිට ඩොලර් වලින් සල්ලි ගෙවනවා. අපි තෝ එංගලන්තේ නැඳුම් ගෙවනවා. එංගලන්තේ මිනිස්සු අපිට පවුම් වලින් හරි ඩොලර්ස් වලින් හරි අපිට සල්ලි ගෙවනවා.
1: ඔකේ.
0: අපිට කියන්න පුළුවන් එයාට ඕන එංගලන්තේ හාදයට දැම්මම දාන්න ඕනේ නැහැ මේ දවස් ඩොලර් එක කර ගහලා උඩ දාලා යනවා. තව ටිකක් පරක් වෙලා දාන්න ඩොලර් එක 4500ට ගියාමම දාන්න. එතකොට තමයි වටින්නේ.
1: Yes.
0: එතකොට ඇයි එතකන් අල්ලන් ඉන්න කියන්නේ? මොකද අපි දන්නවා මෙහෙ බැංකුවකට ඩොලර්ස් ආවොත්
1: හරි
0: නියමිත කාල සීමාවක් ඇතුළත ඒව රුපියල් බවට පරිවර්තනය වෙනවා. ඉතින් පුළුවන් තරම් පරක්කු කළා ඩොලර් එක කරටියටම යනකන් ඉඳලා ගෙනාවාම ලොකු ගාණක්. නැත්නම් ඩොලර් එක වේල 5 ඩොලර්ස් කෙනාලා තිබුණොත් මාකට් එකේ ඩොලර් එක අච්චර උඩ යන්න කලින් ඩොලර් ටික රුපියල් වලට පත් වෙනවා.
1: ඉතින් මේ බිස්නස් ඉතින් නේද? ඉතින් මොකද කරන්නේ?
0: කරුවත් එහෙම විශාල හොඳක් නෑ හොඳේ. සරලව දැනගන්න ඕන එක තමයි අපි ඔබ කවුරුවත්
1: හරි
0: ඔය කිව්වට අපි මේ කවුරුවත් එහෙමම හොඳ නෑ.
1: දැන් මංගව ඩොලර්ස් 10ක් නෙමෙයි 1000ක් තියෙනවා. හැබැයි මමත් තාම චේන්ජ් කරේ නෑ එක. ඒ අර කොරියානකට
0: අය කියන්නේ මේ සිංහල රට කයිනේ
1: ඩොලර් 1000ක් තියෙනවා. ඒක තාමම රුපියල් කරේ නැහැ.
0: වාගේ මේ ඩොලර් 1000ක් දැම්ම කියලා කරන් දෙකුත් නැහැ මේ සොන්නෝ තියාගෙන. අපි මේ බිලියන් ගණන් වලින් කතා කරන මේ රුපියල් ලස්ස මේ අරුක්කාල් ගහන තුවන්නේ මිසක් ඩොලර් 1000ක් තියන රට පුරා යන හත පහක් සාක්කුවේ දාන අලෙවෙන් දේසියනවා මේ
1: ඕන දෙයක් වෙච්චා.

ஹாய் வினாடி திஸ் நவேய் வெலாவ அபி மதக் கரனா எல்சி ஓபன் கல தடுபடு கால வாகனக்கு என்னன்னு ஃப்ரை கரான்னுப்பா அப்பே பெருடுவா தீனோனி ஹரித அப்பே ரட்டாத்துலே வாகனட்டிக கெனல்ல தீயன்னே இதின் ஓகலாண்டு புலாம் பெருடுவா ஷோரூம் மேக்கடி கியோத் பரண கான்ட வாகன கான் இதின் மேக இதாம இக்கேன் வாகனட்டிக தொக அவசன் வந்ததுரு பாமனாய் ஹரிது இது நேனி சைக்மங் கரான் அலுத்தின் வாகனையாக கண்ண ஆசாவாக தீனோனா பெருடுவா கிழக்கான சுப்ரீம பிராண்ட் எக்கா மலேசியாவில் தமாய் மேக ஹதான்னே இட்டு பசே ஜப்பான் தாட்சணே தமாய் என்ன இதன் ஏ ஒக்கம விஸ்தரப்பிக்கியான் நான் தாவப்போடி வேலாவக்கேன் பெருடுவா ஷோரூம்ஸ்கிட்ட யான் இகோலாங்கே ஷோரூம்ஸ் தீனவா லங்காவே கொடாக் தேங்கல மே ஹைட் பார்க்கே தீன பிரதான ஷோரூம் எக்கடா தோகலான்ட்டு அண்ண புலாம் கிஹில பலான வாகன செட்ட கக்கம தீனா எக்காக் தெக்காக் துணாக் நெமே இட்டு வடா தீன ஹரிது இதன் பெருடுவா பிராண்ட் ගැන අපි තව ඉස්සරහට කතා කරමු. ඒ වගේම මේ දවස්වල ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නවා නම් රෙෆ්‍රිජරේටර් එකක් ගන්න. ඒකටත් යන සිංගේකට ගිහිල්ලා ඔයගලන්ට හොඳම හොඳ රෙෆ්‍රිජරේටර්ස් ගන්න පුළුවන්කම තියෙනවා. 142,999 ඉඳලා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම එකක් ගන්නකොට මාසිකට වැටෙන්නේ රුපියල් 5950ක වගේ ගාණක්. ඉතින් ඒ නිසා මේක එකපාර සල්ලි දීලා ගන්න ඕනේ නැහැනේ. ගෙවන්න ගන්න සිංගයකට යන්න ඒ වෙලාවේ ඔනර් ෆෝන්ස් ගැනත් පොඩ්ඩක් හරි නිකන් අහලා පුරුදුයි ඔනර් බලන්න ආසයි වගේ අයිඩියා එකක් ආවොත් අපි මෙච්චර කියන X9D ෆෝන් එක පොඩ්ඩක් බලන්න. සමහරක් විට දැන් අපි කියනකොට ඔබට හිතෙන්න පුළුවන් මේක වැටුණාට කැඩෙන්නේ නැහැ කියලා. කියන්නේ මේකේ බිල්ඩ් ක්වොලිටි එක ගත්තොත් මේක නිකන් නිකන් ලීවලින් හදපු ෆෝන් එකක් වගේ නිකන් ගඩොල් භාගයක් වගේ සයිස් එකක්ද එහෙම කියලා හිතෙන්න පුළුවන්. මොකද වැටුණාට කැඩෙන්නේ නැහැ කියන එක අපිට හිතා ගන්න බෑනේ. හැබැයි මේක හදලා තියෙන විදිය මේකේ ඩිසයින් එක මේකේ ලුක් එක බැලුවොත් ඔබට පිස්සු හැදෙයි. ඒ තරම් ලස්සන ෆෝන් එකක් හිතාගන්නත් බැරුවේ කොහොමද මේක වැටුණාට කැඩෙන්නේ නැති කියලා. ඒක තමයි බ්‍රෝ ටෙක්නොලොජියා කියලා කියන්නේ. ටෙක්නොලොජියා එක තියෙනවා අපේ ඔනර් ෆෝන්ස් ගාව. වෝග් ජුවලර්ස් මේ දවස්වල ඔබට ආරාධනා කරනවා එන්න රත්තරන් ගනුදෙනුවට කියලා. මොකද ලොකුම ලොකු වාසි ටිකක් පාරිභෝගිකයට දෙන්න තමයි ලෑස්ති කරලා තියෙන්නේ. රුපියල් 110,000ක හිතන්නකෝ ගත්තා කියලා දියමන්ති හරි නැත්තම් මැණික් ගල් අල්ලපු ආභරණ. ඉතින් එහෙම ගත්තොත් ඔබට රුපියල් 40,000ක වවුච එකක් හම්බ වෙනවා. ඊට පස්සේ රුපියල් 115,000කට වඩා වැඩි වටිනාකමින් යුත් දියමන්ති එහෙම නැත්තම් වටිනා ගල් ඇල්ලු ආභරණ ඔබ ගත්තොත් රුපියල් 70,000ක gift voucher එකක් ඔබට ලබා ගන්න පුළුවන්කම තියෙනවා වෝග් ජුවලර්ස් වෙතින්. මේ වාසිය මැයි මාසේ 29 වෙනිදා වෙනකල් තියෙනවා කියලා මතක තියාගන්න. අපි ප්‍රයිම් ගෲප් එක ගැනත් කතා කරමුද? මම හැමදාම කියනවා අපි මේ කියන ප්‍රයිම් ගෲප් එකේ පෝට් සිටි එකේ තියෙන ප්‍රොජෙක්ට් එක ඔබට මිස් වුණා කියලා හිතන්නකෝ. ඔබට කොච්චර සල්ලි තිබ්බත් ආයි කවදාවත් ඔබට ඒ වගේ තැනකින් ඒ වගේ ප්‍රොපර්ටි එකක් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක කැට දාලා කියන්නේ. මොකද ඒ තරම්ම පෝට් සිටි එකේ තව තව තැන් තියෙනවා නිකන් ඉඩම් කෑලි තියෙනවා. හැබැයි මේ ප්‍රයිම් ගෲප් එක තෝරගෙන තියෙන තැන නම් ඉතින් එතන තමයි ලස්සනම තැන. හරිද? මුළු වටේටම ඉන්දියන් සාගරය ඔබට ලස්සනට පේනවා. ඊට පස්සේ ලස්සන බෝට් යාඩ් එකක් තියෙනවා. ඔබ මෙහෙම ඔබ ගිහිලා බැල්කනි එකට ගිහිලා මම බලව මෙන්න ඉන්දියන් සාගරය. හරිද? ඉතින් වර්ල්ඩ් ක්ලාස් නම්බර් එකක් වර්ල්ඩ් ක්ලාස් ඇඩ්‍රස් එකක් ඔබට ගන්න ඕනේ නම් ඒකට යන්න ඕනේ තැන තමයි ප්‍රයිම් ගෲප් එකේ මේ පෝට් සිටි ප්‍රොජෙක්ට් එකට. සමහරක් විට මේක හැමෝටම ගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඔබ විශේෂ කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට ගන්න පුළුවන් කමක් තියෙන්න පුළුවන්. ඒ නිසා ට්‍රයි එකක් දෙන්න. අදම කතා කරන්නේ ප්‍රයිම් ගෲප් එකට. අපි කාගිල්ස් ෆුඩ් සිටි ගැනත් කතා කරමු. මාකට් එකේ අඩුම ප්‍රයිස් එක තියෙන තැන. ආයි තර්කයක් නැහැ. ඔබටම පුළුවන් ඒක චෙක් කරලා බලන්න. අඩුම ප්‍රයිස් එක තියෙන තැන තමයි කාගිල්ස් ෆුඩ් සිටි. අපි අද දවසේ ලොතරැයි ගැන කතා කරනවා. NLB ලොතරැයි ගැන. දිනන්න තියෙන සම්භාවිතාවේ වැඩි කරපු ලොතරැයි තමයි NLB ගාව තියෙන්නේ. ඒකනේ මේ ළඟ අහන්න ලැබෙනවානේ. මෙහෙම දින්න අර්ග දින්න මේක දින්න කියලා නේද? ඉතින් ඒ තරම් වාසනාවන්තයෝ පිරිසක් බිහි කරනවා. ඉතින් NLB ලොතරැයියක් අරගන්න. හරිද? අරගෙන බලන්න ඔබේ වාසනාව කොයි වගේද කියලා. ඕකේ? ඊළඟට කලර් අප් ගැන මතක් කරන්න ඕනි. ස්ට්‍රිප් සීලින් ගැන තමයි මේ දවස්වල අපි වැඩිපුරම කතා කරන්නේ. ඕගොල්ලන්ට ලී දාලා ෆිනිෂින් සිවිලිමක් ගහගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒකට හොඳම ආදේශකය තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් කියලා. කියන්නේ මේක ලී නෙමෙයි. අනිතක ලී වලට එන ප්‍රශ්න ටික මේකට එන්නේ නැහැ. ගාන පැත්තෙන් ගත්තත් ඔබට ලොකු වාසියක් තියෙනවා කලර් අප් ස්ට්‍රිප් සීලින් එකක් ගහ ගන්නකොට. වැඩි විස්තර දැනගන්න colorup.lk.com සයිට් එකට යන්න. ඒ වගේම ඇලුමෙක්ස් ගැනත් මතක් කරන්න ඕනි. ඇලුමිනියම් සම්බන්ධව වැඩක් කරනවා නම් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට නිෂ්පාදනය කරන. ඒ වගේම හැම දෙයක් වෙනුවෙන්ම තත්ව සහතික ලබාගෙන තියෙන ඇලුමෙක්ස් ඒගොල්ලන් ගාවට යන්න. ඒගොල්ලන්ගේ ෂෝරූම්ස් තියෙනවා ගොඩක් තැන්වල. ඒ තැන්වලට ගිහිල්ලා වැඩේ කරගන්න. 7:44

0: ලයිෆ්ස්ටයිල්ලකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටරයකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
1: අමෙරිකාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමෘතා.
3: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
4: අයියා මට ඇපල් මලක් දෙන්න.
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
4: අයියා මට මල් ගොඩාක් දීලා.
5: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15 unlimited දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සුනේ.
4: හච් 15 පිස්සුවක්ම තමයි.
6: ඒලවසන් ක්ලාසස් වික්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology Hall, Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM, The City University, The Place to Be.
7: ලොතරැයියේ පෙරලි කරන NLB Mega Power. දැවන්ත Mega Super Tag-කට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tag-කට සුපිරි remote රථයක්. දිනන ලොකුම සුපිරි Tag දෙන එකම ලොතරැයියේ NLB Mega Power ඔබත් අදම මිලදී
8: ගන්න. චූටිගල්
9: දැන් කරන්නේ ලොකු වැඩනේ. එයාද window එකකින් toys තියලා ඒන shadow එකෙන් ලස්සන drawing එකක් කරලා තිබ්බා.
8: එයා තාත්තා වගේම දක්ෂයි.
9: තව අම්මයාට නැන්ග්‍රු කිරින් දෙනවානේ. ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ. හෙට දිනන පෝෂණය. මිල රුපියල් 2000
10: පරම්පරා ගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
13: 98.2 98.4

රයිට් උදේ 7:47 වෙලාව දැන් මේ තෙල් ප්‍රශ්න, මේ ඩොලර් ප්‍රශ්න ගැන අහලා අහලා මගේ ඔළුව නම් නිකන් පිස්සු හැදෙනා නේද? හැබැයි ගෙදර චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක් තියෙනවා නම් මට හිතෙනවා ඒ ප්‍රශ්න වලින් පොඩ්ඩකට පොඩ්ඩක් නිදහස් වෙන්න පුළුවන් කමක් තියනනේ. ඇයි වාහනේට තෙල් ගහන්න නැතුව පොඩ්ඩක් අපිට පුළුවන් චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූටර් එක අරගෙන අපිට අවශ්‍ය ගමන යන්න. ගෙදරත් සෝලා කරලා නම් තියෙන්නේ, ඔබ අනිවාර්යෙන් චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක් ගන්න ඕනේ. මොකද එතකොට ඔබට කොහොමදවත්, ඒ කියන්නේ රටට බරක් වෙන්නෙත් නැතුව ඔබටත් හිතේ සහනෙන් ජීවත් වෙන්න පුළුවන්. හරිද? ඉතින් අපි චෙතක් ගැන කතා කරමු. චෙතක් කියලා කියන්නේ එක චාර්ජරකින් කිලෝමීටර් 121ක් දුවන්න පුළුවන් සුපිරි ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක්. වැඩි විස්තර කතා කරමු මේක ගෙන්නන්නේ ඔබ දන්නවනේ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම. ඊළඟට අපි උදේම කතා කරේ නෑ මුකුත් නේ, අපි කතා කරේ ඩොලර්ස් ගැන නේද? අපි ඊළඟට පැල්වත්ත කිරි ගැන මතක් කරන්න ඕනි. පැල්වත්ත කිරි අපේ රටේ නිෂ්පාදනයක්. පැල්වත්ත කිරි බොනවා කියලා කියන්නේ අපේ රටේ මේ ඩොලර්ස් ටික රට ඇතුළෙම අපිට රුපියල් ටික ඉතුරු කරගෙන ඩොලර්ස් ටික ඉතුරු කරගන්න පුළුවන්කම තියෙනවා. රට ඇතුළෙමනේ බිස්නස් එක වෙන්නේ. පිට රටින් ගෙන්නන කිරි එකක් නෙමෙයිනේ පැල්වත්ත කියලා කියන්නේ. ඉතින් ඒ වාසියක් තියෙනවා. අනිත් එක රසයි, උකුයි, හොඳයි, නියමයි. පැල්වත්ත කිරි. අපි තවම නාද අපි කමර්ෂල් බැංකිය ගැන කතා කරන්න ඕනි. මේ දවස්වල ෆික්ස් ඩිපෝසිට් වලට ඒගොල්ලෝ හොඳම හොඳ පොලියක් දෙනවා. ඉතින් වැඩි විස්තර දැනගන්න කමර්ෂල් බැංකියකට කතා කරන්න, නැත්තම් ළඟම තියෙන කොම් බැංක් ශාගාවට යන්න. අපි වැඩි විස්තරත් කියන්නම් ඒ සම්බන්ධයෙන්. එච්චරයි නේද, අපි අනිත් ටික කිව්වානේ නේ. ශෂිකා නිසංසලාගේ කකුලේ චූටි ඇඟිල්ල පුටුවක වැදුනම හතයි විනාඩි 49යි. Good morning.

0: අපිය කතා කරන්න ඕනේ හච් 15 ගැන. ඔගලන්ට ඇප්ස් 15ක් දෙනවා unlimited data එක්ක රුපියල් 1199කට. අන්න එහෙම තමයි හච්. ඒගොල්ලන්ගේ අලුත්ම පැකේජ් එක අපිට හඳුන්වලා දීලා තියෙන්නේ හච් 15. අපි ඒක යූස් කරනවා කියලා කියන්නේ මාසිකට සමහරක් වෙලාවට අපි ලොකු data bill එකක් ගෙවනවා. ඒක අපිට රුපියල් 1199කට සීමා කරගන්න පුළුවන් හච් 15 දාගත්තොත්. උදේ 7යි විනාඩි 51යි.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ විත් හසා.
1: අනුග්‍රහය.
3: සීලිවිරන් නැදෙන ස්තරම් තැනක්. රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
4: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
6: මොකද්ද මහත්තයා?
5: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
0: Hi, good morning Hasa.
7: Good morning Ascharya. අද පරක්කු වෙලා දැනේද? වෙලාවට වෙලාවට ඇවිල්ලා තියෙනවා. බලමු පත්‍රය අතට ගන්න කලින් අපේ අනුග්‍රාහක බවතුන් ගැන මතක් කරලා ඉන්න ඕනේ. හරි. Swiss-Tech Aluminium ගැන මම ඉස්සෙල්ලාම මතක් කරලා ඉන්නම්. මේ දවස්වල Swiss-Tech-ලා දෙනවා කෑෂ් බැක් එකක්. ඒක වෙන්නේ කොහොමද කියලා හොඟ දෙනෙක් අහනවා. වෙන්නේ ඉතින් අමුතුයි කරන්න දැන්. ඔයගොල්ලෝ කරගෙන වැඩ ටික කරගෙන යන්න තියෙන එක මම චූටි අමතර පියවරක් ගන්න තියෙනවා. ඔයා මේ දවස්වල ගෙදරක් එහෙම නැත්නම් බිස්නස් එකක ප්ලේස් එකක් ඔෆිස් එකක් හදනවා නම් අලුත් වැඩියා කරනවා නම් ඒ වැඩේට මොකක් හරි විදිහකට ස්ලිම් ලයින් ඇලුමිනියම් ඌමනාවක් තියෙනවා නම් ඔන්න ඔයාට පුළුවන් ඔයාගේ ෆැබ්‍රිකේටර්ට කතා කරලා කියන්න මෙතන Swiss-Tech ඇලුමිනියම් වලින් මේ වැඩේ ඉවර කරන්න කීයක් යනවද කියලා කොටේෂන් එකක් දෙන්න කියලා. ඔයාලට තියෙන කොටේෂන් එක ඊට පස්සේ 076-780-7000ට WhatsApp කරන්න. ඊට පස්සේ වැඩේ ඉස්සරහට අරන් යන්න ඕන විදිය ඒගොල්ලෝ පියවර වශයෙන් කියලා දෙයි. ඔයා Swiss-Tech ඇලුමිනියම් පාවිච්චි කරලා ඔයාගේ ඉදිකිරීම කරලා නිමා කළාට පස්සේ ඉන්ස්ටොලේෂන් එක කම්ප්ලීට් වුණාට පස්සේ Swiss-Tech ටෙක්නිකල් ටීම් එකෙන් ඇවිල්ලා සයිට් එක විසිට් කරලා ඔයාගේ වැඩේ බලලා ඔයාට ලැබෙන්න

නියමිත කෑස් බැක් එක ලබා දෙයි. උපරිමය මිලියන රුපියල් මිලියන 2.5ක් වෙනකන් මේ කෑස් බැක් ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා ස්විස්ටෙක් ඇලුමිනියම් පාවිච්චි කරන කට්ටියට. CDB ගෝල්ඩ් ලෝන් අපිත් එක්ක අදත් රැඳෙනවා. ඉහළම අත්කාරමක් දෙනවා පවුමකට රුපියල් 325,000ක. ඒ විතරක් නෙවෙයි, අඩුම පොලියකට තමයි මේ ඉහළම අත්කාරම ලබා දෙන්නේ. දැන් විශේෂයෙන් මේ අඩුම පොලියට අමතරව පළවෙනි මාසේ පොලියෙන් භාගයක් ඔබේ අතට නැවත ලබා ගැනීම හැකියාව CDB ගෝල්ඩ් ලෝන් එක තියෙනවා. වැඩි විස්තර දැනගන්න 011 7388 388ට කතා කරන්න, නැත්නම් ළඟම තියෙන CDB එකට පොඩ්ඩක් ගොඩ වෙලා බලන්න. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. ඊළඟට අපි එක්ක එක්සයිඩ් ඉන්න බව මතක් කරන්න ඕනේ. එක්සයිඩ් බැටරි කියන්නේ ලංකාවේ බැටරි මාකට් එකේ වඩාම විශ්වාසය දිනාගත් නාමය. අවුරුදු 100කට වැඩි කාලයක් තිස්සේ ඉඳන් ඔබත් එක්ක රැඳෙන බැටරියක් තමයි එක්සයිඩ් කියලා කියන්නේ. 1924 අවුරුද්දේ තමයි ලංකාවට බ්‍රවුන් සමාගම විසින් එක්සයිඩ් හඳුන්වා දුන්නේ. ඉතින් බ්‍රවුන්ස් එක්සයිඩ් බැටරියක් ගන්න වෙලාවට ඔබේ අලෙවි නියෝජිතයා විසින් ඔබේ වොරන්ටි එක ඇක්ටිවේට් කරනවා. ඒ වොරන්ටි එක ඇක්ටිවේට් කරපු ගමන් ඔබ බ්‍රවුන්ස් එක්සයිඩ් චාර්ජිව ලක් දිනුම් මැදීමට ඇතුළත් වෙනවා. මේ දිනුම් මැදීමෙන් ජයග්‍රහණය ලැබුවොත් අඟල් 55 UHD ස්මාර්ට් ටීවී එකක් හැම සතියෙම දිනා ගන්න පුළුවන්. මේ කියන්නේ මුළු කාලෙටම දෙන එක ටීවී එකක් නෙවෙයි. පෙබරවාරි ඉඳන් අගෝස්තු මාසය දක්වා ඔබ එක්සයිඩ් බැටරි මිලදී ගත්තොත් හැම සතියෙම අඟල් 55 UHD ස්මාර්ට් ටීවී එකක් දිනා ගන්න ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් එක්සයිඩ් එක ඔබේ ලක් එක චාර්ජ් කරගන්න. දැන් පුළුවන් අපිට පත්‍ර බලන්න. මම ඉස්සෙල්ලාම ගන්නේ දිවයින පත්‍රය අතට. මූල්‍ය පද්ධතියට ඇතිවී ඇති බලපෑම නිසා රන් සහ වාහන ණය සීමාවලට බැරියර්. රත්රන් සඳහා වටිනාකමින් 70%ක්, වාහන ණය 60%ට 40%ට බසී කියලා තියෙනවා. රන් අපකරයක් මගින් දෙන ණය පහසුකම් රන් අපේට සබා ගන්නා ණය සඳහා සහ මෝටර් රථවලට ලබා දෙන ණය පහසුකම් සඳහා අදාළ වන සීමා දැඩි කිරීමට මහ බැංකුවේ පාලක මණ්ඩලය තීරණය කර ඇත. මෙම තීරණය ඊයේ සිට බලාත්මක වන බව තමයි මහ බැංකුව පවසන්නේ. එතකොට අලුතෙන් අපි කියන්නේ බිස්නස් කැටගරි එකේ වාහනයක් ගන්නකොට 70%ක ලීසින් පහසුකම් ලබා ගන්න පුළුවන්කම තිබුණා. හැබැයි දැන් ඒක 60%ට අඩු වෙලා තියෙනවා. 50%ක ණය සීමාවේ තිබිච්ච ඔය දෙවෙනි වර මිලදී ගැනීම සඳහා 40% දක්වා අඩු වෙලා තියෙනවා ලබා දෙන ලීසින් මුදලේ අගය. ඒත් එක්කම රන් භාණ්ඩ සඳහා ලබා දෙන අත්තිකාර මුදල භාණ්ඩේ වටිනාකමෙන් 70% දක්වා අඩු කරන්න තීරණය කරලා තියෙනවා. මේ තියෙන මූල්‍ය පද්ධතියට ඇති වෙලා තියෙන බලපෑම යම් කිසි ආකාරයකට පාලනය කිරීමේ උත්සාහයක් කියලා තමයි පුවත්පත් වාර්තා කරන්නේ. ඉතින් දිවයින පුවත්පතේ අද ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුන් එකත් මේ එක්කම කියවන්න හිතුණා. බස් හෝල් ටිකේදී මිනිස්සු දෙන්නේ කම්බෙලා අහනවා එක්කෙනෙක්, රත්තරම් බඩු උකස් කරනකොට දැන් දෙන්නේ වටිනාකමින් 70%යිලු නේද? කිව්වම අනිත් කෙනා කියනවා පොලි නැතුව ණය දෙනවා කියපු රට කියලා. ඉතින් එහෙමත් කියපු අය හිටියා. ඉතින් පොලි නැතුව ණය දෙනවා, ඇප නැතුව ණය දෙනවා එහෙම කියපු අයත් හිටියා. ඒ කියපු අයට දැන් අප තීරවද පන්දන්නේ. මං යනවා අරුණ පත්‍රයට. සාමාන්‍ය ජනතාවගේ වාහන සිහිනය කුඩු වුණා. වාහන ආනයන කරුවෝ කියති. වාහන සඳහා ලබා දෙන ණය සීමාව පහත හෙලීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගෙන තිබෙන තීරණය නිසා සාමාන්‍ය ජනතාවට වාහනයක් මිලදී ගැනීමට තිබු අවස්ථාව සම්පූර්ණයෙන්ම ඇහිරි යන බව වාහන ආනයන කරුවෝ කියා සිටිති කියලා තියෙනවා. අපි බදු ගෙවල ආනයනය කරපු වාහන විකුණ ගන්න තිබෙන අවස්ථාව මින් අඩු වෙනවා. යම් පුද්ගලයෙක් වාහනයක් මිලදී ගනිද්දී 50%ක ලීසින් පහසුකමක් මෙතෙක් කාලයක් දුන්නා. එය මේ වෙද්දී එක්වරම 40%ක් දක්වා අඩු කර තියෙනවා. මේ කොතරම් කාලෝචිත දෙයක්ද අපිට ප්‍රශ්නයක්. අපි මේ ගැන මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි වාහන ආනයන කරුවෝ කියන්නේ. ඉතින් ඇත්තටම වාහන
වලට පනවල තිබිච්ච ටැක්ස් එක මත තව 150ක අධිභාරයක් පැනවීමෙන් එහෙමත් බලාපොරොත්තු වුණේ රට ඇතුලේ වාහන විකිනෙන ප්‍රමාණය අඩු කරන්න තමයි මං හිතන්නේ. ඉතින් ආනයන කරුවෝ කියන විදිහට මේ ලීසින් පහසුකමට ලබා දෙන ණය මුදල 10%කින් අඩු

0: වීම නිසා වාහන විකුණා ගැනීම අපහසු වෙනවා නම් එහෙම නැත්නම් වාහන වෙළඳාම අඩු වෙනවා නම් මං හිතන්නේ ඒක තමයි මේ ගන්න පියවරයන් වල ටාගට් එක වෙලා තියෙන්නේ ඇත්තේ. ඒතකොට එහෙම බැලුවම ආනයන කරුව කොහොම කිව්වත් මේ වැඩිපුර බදු පැනවීම සහ මේ ලබා දෙන ලීසින් පහසුකම් අඩු කිරීම නිසා වාහන වෙළඳපළේ වාහන මූව් වෙන ප්‍රමාණය, වාහන විකිණන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා නම් මං හිතන්නේ අදාළ බලධාරීන්ගේ අරමුණ යම් මට්ටමකට ඉෂ්ට වෙනවා වෙන්න ඕනේ. අරුණ පත්‍රයේ අද හෙඩ්ලයින් එක ආර්ථික අර්බුද අධික විෂය නිර්දේශ නිසා සරසවිසිසුන්ගේ ආතතිය ඉහළට. COVID-19 වසංගතයෙන් පසු මේ දක්වා ඇති වූ ආර්ථික අර්බුද හේතුවෙන් මෙරට විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂිත සිසුන් අතර විෂාදය සහ කාන්සාව මෙන්ම දැඩි මානසික ආතතිය ඉහළ මට්ටමක පවතින බව ළමා සහ යෞවන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සිදු කළ සමීක්ෂණයකින් අනාවරණය කරගෙන තියෙනවා. මීට අමතරව සමහර විශ්වවිද්‍යාලවල ඇති ශිෂ්‍ය බලපෑම් හේතුවෙන් විශේෂයෙන්ම පළමු වසරේ සිසුන් දැඩි කම්පනයකට, සමාජයෙන් වෙන්වීමට සහ උග්‍ර මානසික පීඩනයකට ලක්වෙයි. විශ්වවිද්‍යාලවල වෛද්‍ය මධ්‍යස්ථාන සහ ශිෂ්‍ය උපදේශන සේවා ස්ථාපිත කර තිබුණද සිසුන් ඒවා පරිශීලනය කරන්නේ ඉතාම අවම වශයෙන් බවද මෙම සමීක්ෂණයේදී හෙළිව ඇත. ඉතින් ඇත්තටම මේ ආටිකල් එකේ මේ අගම තියෙන කෑල්ල තමයි මම හිතන්නේ මේ ප්‍රවෘත්ති වැදගත්ම කොටස. විශ්වවිද්‍යාල ඇතුලේ ලංකාවේ ශිෂ්‍ය උපදේශන සේවා ඊට පස්සේ වෛද්‍ය මධ්‍යස්ථාන ආදී තිබුණට ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඒවා පරිශීලනය කරන්න ඉතාම අවම වශයෙන් කියන කාරණාව. ඇත්තටම ලංකාවේ සාමාන්‍යයෙන් මානසික සෞඛ්‍ය ගැන තියෙන සැලකීම, ඒ ගැන තියෙන අවධානය ඉතාමත්ම අඩුයි. මිනිස්සු හිතන්නේ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් තෙරපිස්ට් කෙනෙකුගේ, එහෙම නැත්නම් මනෝ උපදේශකයෙකුගේ සහාය ලබා ගැනීම යම් ආකාරයකට තමන්ව නිකන් ඒකට පොඩි එක ලැජ්ජ හිතෙන වැඩක්, ඒක තමන්ව පල්ලෙහාට තමා ගැනීමක් වගේ වැරදි සහගත හැඟීමක් තියෙනවා. ඒ හින්දම මේ විදිහේ පහසුකම් සපයලා තියෙන තැන්වල පවා අදාළ මිනිස්සු ඒ පහසුකම් ලබා ගන්නේ නැහැ. මං හිතන්නේ ඒක ඉතා දැඩි අවධානයට ලක්විය යුතු කාරණාවක්. දිනමින පත්‍රයට අපි එනවා ඊළඟට. වාහන රක්ෂණය ඩිජිටල් වෙයි. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව තමයි එහෙම කියන්නේ. මේ වාහන රක්ෂණය ඩිජිටල් වීම පිළිබඳව හඳුන්වා දෙන ගමන් එය කියනවා ලංකාවේ දැනට ලියාපදිච්චි වාහන මිලියන 8ක් තියෙනවා. ඒකෙන් මිලියන 6කට විතරයි රක්ෂණ තියෙන්නේ. වාහන මිලියන 2ක් දුවන්නේ රක්ෂණාවරණයක් නැතුව කියලා. ඉතින් දන්නේ ලංකාවේ සාමාන්‍ය වාහනයක් පාර්ට් දාන්න බෑ රක්ෂණාවරණයක් නැතුව. එතකොට නැවත මේ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවම කියනවා නම් වාහන ලක්ෂ 20ක් පාරේ දුවනවා කියලා රක්ෂණාවරණයක් නැතුව එතන ලොකු අඩුපාඩුවක්, ලොකු ගැප් එකක් තියෙනවා. ඒ කියන්නේ මිලියන 8කින් මිලියන 2ක් කියලා කියන්නේ රටේ වාහනවලින් 125ක්. එතකොට 125ක්ම දුවන්නේ රක්ෂණය නැතුව. හැබැයි කොයි වෙලේ බැලුවත් පාරේ පොලිසියෙන් නම් ඉන්නවා. අනේ මන් දන්නේ නැහැ. ඉතින්
1: අපි වලන් නවත් ගහනවා.
0: අපිට නම් දවස්වල් දෙකක් එහෙමේ වෙන්න බෑ කොහොමවත්. දවස් එහෙමේ වෙන්න බෑ. කරුමෙට කොහොම හරි නවත්තලා ඔයල බලනවා. රටේ වාහන වලින් 125ක් දුවන්නේ කිසිම රක්ෂණයක් නැතුව කියලා තමයි කියවෙන්නේ. කොහොම හරි දැන් මේයි පළවෙනිදා ඉඳන් නිකුත් කරන රක්ෂණ සහතිකවල මේ අර ප්ලාස්ටික් කාඩ් එක වෙනුවට ඩිජිටල් රක්ෂණ සහතිකයක් ලබා දෙන්න පටන් අරන් තියෙන බව තමයි වාර්තා වෙන්නේ. බලමු ඉතින් ඩිජිටල්කරණය හරහා හෝ මේ රක්ෂණාවරණ භාවිතය වඩා ප්‍රශස්ත මට්ටමකට ගේන්න පුළුවන්ද කියලා. ඔය අතර ඉන්දියා රජයෙන් ලංකාවේ පොලිසියට සිංගල් කැබ් 134ක් ප්‍රදානයක් හැටියට හම්බුණා. වටිනාකම ඉන්දියන් රුපියල් මිලියන 300ක් මේ සිංගල් කැබ් තොගේ වටිනාකම ලංකාවේ පොලිසියට හම්බුනේ. ඒ අතරේ මේ ආණ්ඩුව ඇරඹු ව්‍යාපෘති බහුතරයක් අසාර්ථකයි කියලා පාටලි චම්පික කියන බවත්, මොන අභියෝගාවත් ගමේ ජනතාව එක්ක දේශපාලනය කරනවා කියලා නාමල් රාජපක්ෂ කිව්ව බවත් දිනමින් වාර්තා කරනවා. ඕනෑම වෙලාවක රට බාර ගන්න මම ලෑස්ති කියලා දිලිත් ජයවීර කිව්ව බවත් දිනමින් පුවත්පත වාර්තා කරලා තියෙනවා. පවතින ආර්ථික අර්බුදයේ විසඳීමට අවශ්‍ය නිසි වැඩපිළිවෙලක් තමන් සතු බවත්, මේ මොහොතේ වුවද රට බාර ගැනීමට තමන් සූදානම් බවත් සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවිර මහතා පැවසවලු රට බාර ගන්න රගෙදි කවුරුත් සූදානම් ගැති නේද පාර්ලිමේන්තු ඉන්න අය ආසයිනේ ඉතින් රට බාර ගන්න බාර දෙන්න රට ලෑස්තිද කියලා තමයි ඉතින් බලා ගන්න ඕනේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවති කිසියම් කැක්කුම නැමැති විශේෂ හමුවකදී තමයි ඒ මහත්තයා මේ බව ප්‍රකාශ කරලා තියෙන්නේ.
2: කැක්කුම
0: වෙනසට නම දන්නේ කොහෙද දන්නේ කැක්කුම සෑහෙන කැක්කුමක් තියෙන බව පේනවා ඉතින් හුඟ දෙනකොට මේ මොහොත වෙනකොට.
2: හැබැයි ඉතින් අදහසක් තියෙනවා නම් ඒක බලයම ඕනේ
0: නැහැ නේද? ඕනේ නැහැ නේද?
2: ඕනනම් හොඳයි නේ.
0: හැබැයි මෙහෙමයි ඉතින් මිනිස්සුත් කියන්න බෑ ආශ්චර්ය අපි හොම කිව්වට. මොකද ඉතින් කැක්කුමක් ආපුවම ඉතින් කැක්කුමේ තරම හැටියට මිනිස්සු නේද? හරි තරිනුත් බෙහෙත් ගන්නවානේ අත් බෙහෙතුත් ගන්නවානේ එහෙමද මිනිස්සු කැක්කම වැඩි වෙනවා වහ වුණත් කණ්ඩ ඉඳ තියෙනවා අනිත් එක ඉතින් ලංකාව කියන්නේ කොහොමත් ඕනෑම නපුරු සිහිනයක් සැබෑවක් වීමට ඉඩ ඇති රටක් කියන එක අපි මතක තියාගන්න ඕනේ ඔය අතරේ අනුරපුර දැරිය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ පෙරට ඇති අනේ අම්මනියේ ඇති ආන්තම් ආන්දා යවා තබා වල්පත ගත්තාසේ කියලා පරණ උපහැරණයක් තියෙනවා ආන්දට යන්න ඇරලා ආන්දගේ වලිගෙන් අල්ලගත්තාම ආන්දා යනවා ලිස්සලා ඉතින් ආන්දා යවා තබා වල්පත ගත්තාසේ ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදයට ඔන්න සිහිය ඇවිල්ලා අවදිවන්න අවදිවන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරියනි අනුරාධපුර ප්‍රදේශයේ දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිදුවීමට අදාළව ක්‍රියාත්මක වන නීතිමය කටයුතු සහ දැරියගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය තීරණය කරලා තියෙනවා ලොකු දෙයක් ඊයේ පෙරේදේකල පස්සරිදා හම්බෙලා නැවත සාකච්ඡා කරනවලු මේ ශ්‍රී ලංකා පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පරිවාස සහ ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන සමග මේ සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් ජූලි 5 වෙනිදා පවත්වනවලු මෙහෙමයි සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට කවුරු හරි කැතයි කියලා කිව්වහම
2: ඒවට කතා කරන්න ඕන තරම්
0: ඒකට ටක් ගාලා හැරෙනවා මේකට පයින් එහෙම ගහලා ඇහැරව ගන්න ඕන තත්ත්වයක් තමයි තිබුණේ සමාජ ආන්දෝලනයකට ලක්ව ඇති මෙම සිදුවීමට අමතරව ළමයින් හා කාන්තාවන්ට එරෙහිව සිදුවන සියලු ආකාරයේ හිංසන වැළැක්වීමට අවශ්‍ය නීති සහ ආයතන බලගැන්වීම පිළිබඳව උළුල් ලෙස සාකච්ඡා කරලේ අර ඒක විතරක් අපි සේරව කරන්න හදන්න කියලා තමයි ඉති කියන්නේ කෝබි හරි
2: කරයි
0: ඉතින් නොකරින්න ගන්නෑ මේ අතර අනුරාධපුර දැරියට අදාළ සිදුවීමේ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග අධීක්ෂණය කිරීම මෙන්ම කාන්තා සහ ළමා හිංසනය පිටුදැකීමට රට තුළ සිදු කළ යුතු ආයතනික සහ නීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදයේ යටතේ පත් කරනු ලබන අනු කමිටුවක් මගින් කටයුතු කිරීමටද තීරණය කරලා තිබේක. අපිට ගහන්න එකට අනු කමිටුවක් පත් කරනවා. ඉතින් ලංකාවේ කමිටුවක් අනු කමිටුවක් පත් කළොත් ඉතින් දන්නවනේ ඉතින් නේද?
2: ආයේ
0: හොද්දි ඕන්නෑ තමයි ඉතින්. ගිහින්
2: සුබ දවසක්.
3: හතර වටේම පත්තර තප්පරේට සියතට.
4: සියත පත්තරේ විත්හසා.
3: අනුග්‍රහය.
5: සීලිවිරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පොවුමට ගෙවනවා දැන් උපරිම මුදලක්
6: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
7: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
8: මොකද්ද මහත්තයා?
7: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද?
9: Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
10: උදේ 8යි විනාඩි 7යි.
11: වේලාව ඔබ වෙත ගෙනාවේ.
12: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන probiotic, oligosaccharide සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසු Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: థియేటర్ టాప్ స్టోరీ
1: ప్రతిపత్తి పొలి అనుపాత ఇహలట එක් දින ප්‍රතිපත්ති මුදල් අනුපාතය 8.75ක් දක්වා වැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. මෙතෙක් එම පොලි අනුපාතය පැවතියේ 7.75ක මට්ටමේ. ගෝලීය ආර්ථික තත්ත්වයන් සහ උද්දමන අනුපාතය සැලකිල්ලටගෙන ඊයේ රාත්‍රියේ රැස් වූ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බවයි මහ බැංකුව සඳහන් කළේ. වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය අමින්ද මෙත්සිල පැවසුවේ මෙම පොලි අනුපාත වැඩිවීම තුළ වාණිජ බැංකුද සිය පොලි අනුපාත වැඩි කරන බවයි.
2: පොලි වැඩි කරාට පස්සේ හොඳ නරක දෙකම තියෙනවා. දැන් තැන්පත් කරුවෝ සතුටු වෙන්න පුළුවන්. තමන්ගේ තැන්පත් වලින් යම් ආකාරයක වැඩි පොලි අනුපාතයක් ලැබෙවි. හැබැයි ණය ගන්නකොට සහ ව්‍යාපාරිකයන්ට මේකේ තියෙන ඍණාත්මක බලපෑමක්. මොකද හේතුව තමයි ඔවුන් බැංකුවකින් ණයක් ගන්නකොට ලීසින් පාසුකමක් ගන්නකොට අනිවාර්යයෙන්ම හෙට දවසේ ඉඳලා පොලි අනුපාතය වැඩි වෙනවා. කියන්නේ ඔය 100% කිම්ම විතරක් නෙමෙයි මොකද වාණිජ බැංකුවලට පුළුවන් ඊට වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි කරන්න. ඒ කියන්නේ අවම වශයෙන් 100%කින් වැඩි වෙයි. සමහරට ඊට වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි වෙන්න පුළුවන්. ඉතින් පොලිය වැඩි වුණාම අපි දන්නවා හැම දෙයක්ම ආයතනයක් වැඩි වෙනවා. මේවා එකිනෙකට බද්ධ කරුණු. ඒ නිසා පොලිය වැඩි වුණාම ආය මේ රටේ බාණ්ඩ හා සේවා මිල වැඩි වෙන්න පුළුවන්. උද්දමනය වැඩි වෙන්න පුළුවන්. සහ ණය පිරිවැය වැඩි වෙන්න පුළුවන්.
1: දැන් විදෙස් පුවතක්. හිස්බුල්ලා සංවිධානයට එරෙහි ප්‍රහාර තීව්‍ර කරන බවට ඊශ්‍රායෙල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු සිදු කළ ප්‍රකාශයෙන් පසු සියලු ඊශ්‍රායෙල් හමුදා ලෙබනනය වෙත ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. බෙන්ජමින් නෙතන්‍යාහු ඊයේ සඳහන් කළේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව මේ වන විට දරුණු යුද්ධයක් ආරම්භ කර ඇති බවයි. සිය ප්‍රහාරවලින් හිස්බුල්ලා සටන්කාමීන් 600ක් පමණ අවසන් කිරීමට හැකි වූ බවයි ඔහු ප්‍රකාශ කළේ. ඊශ්‍රායෙල් අග්‍රාමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයෙන් පසු නැගෙනහිර ලෙබනනයේ පිහිටි බෙකා නිම්නේ හිස්බුල්ලා කඳවුරුවලට ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායෙල් හමුදාව සඳහන් කළා. බේරුත් අගනුවර දක්වා ප්‍රහාර ව්‍යාප්ත වනු ඇති බවයි ඊශ්‍රායෙල් හමුදාව පැවසුවේ. ඊශ්‍රායලයේ විසින් ලෙබනනය වෙත මෙවැනි ප්‍රහාර එල්ල කරනු ලබන්නේ දෙපාර්ශ්වය අතර දින 45ක සටන් විරාමයක් ක්‍රියාත්මක වෙමින් තිබියදී.
0: Theater Top Story.

0: මේ සිත නිවන බොදු පෙති කීතය ඔබ වෙත කෙරෙන්නේ.
1: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

0: හතර පස් දෙනෙක් ඇති. ඒ හතර පස් දෙනාගුත් සමහර අය කරන්නේ ගෙන්නලා මෙහෙ ආයි විකුණන්නේ. මෝඩි හදන එක නෙවෙයි.
1: ආ ආ.
0: ඉතින් මේ පැකේජින් වලට කරන කඩදාසි. ලංකාවේ කඩදාසි නිෂ්පාදනය කරනවද? බිස්කට් පෙට්ටියක් හදලා පිටරටකට යවුවත් හලෝ. ඒකට ඕන කරන කාඩ්බෝඩ් ටික කොහෙන්ද ගෙන්නන්නේ? ඒවා print කරන්න ඕන කරන තීන්ත කොහෙන්ද, ඒ වටරන කාට්‍රිජ් කොහෙන්ද ගෙන්නන්නේ? ලංකාව හදනවද?
1: නෑනේ නේ.
0: ඔක්කොම ගේන්න ඕනේ. දැන් ඒවා ගේනවා කියලා අනේ මේ කර්මාන්ත වලටනේ ගේන්නේ. ඉතින් අනේ ටැක්ස් ගහලා කොහොමද අඩු කරලා දෙන්නද මේ මිනිස්සු මේවා ගෙනහැල්ලා? බිස්කට් පෙට්ටි හදලා, බීම බෝතල් හදලා, මිරිස් කුඩු පැකට් හදලා පිටරට යවලා ලංකාවට මේ ඩොලර් ගෙන්නන්නේ දෙයියනේ. ඒ මේ මිනිස්සු මේ එක්ස්පෝර්ට් කරන්න කියලා හිතලා අඩුමතර මේ අනේ ඉතින් මේ ඉලෙක්ට්‍රිසිටි වලට පණ යනකම් ගෙවනවා මේ මිනිස්සු. මේගොල්ලන්ට වැට් එක සෙස් එක අරක මේක නැතුව මේ බැටරි පද්ධතියක් ගෙනල්ලා සෝල ගහලා කර්මාන්තයට ඕන කරන විදුලිය ඉරේලියෙන් ජනනය කරලා ඉලෙක්ට්‍රිසිටි බිලට යන ගාණ අඩු කරගෙන නිෂ්පාදන පිරිවැය අඩු කරගෙන පිටරටට හොඳ ගාණකට විකුණලා හොඳ ලාභයක් තියාගන්න මේ මිනිසුන්ට අපි උදව් කරන්න ඕන නේද දෙයියනේ කියලා කවුරුරේ මහන්සිලා තියනවා? මන් දන්න තරමට නෑ.
1: එහෙම කරන්න දෙවිවරු.
0: හැබැයි අන්න ඒකනේ. එහෙම කරන්න දෙවිවරු
1: දෙවිවරුද?
0: එහෙම කරන්න දෙවිවරුද?
1: මිනිස්සුනේ.
0: මිනිස්සුනේ වෙයි තියෙන්නේ.
1: ඒකනේ.
0: ඉතින් මේ උදව්වක් කරගන්න විදියක් නැහැ තමයි. හැබැයි එක්ස්පෝර්ට් එකේ ගාණ හදලා කියන්නේ මිනිස්සු ඉන්නවා. ඒකල්ලත් ඒ කරෙත් අපි තමයි කියලා කියන්නද යන්නේ කියලා මම අහන්නේ. ඈ? බලනකොට මේ එක්ස්පෝර්ට් කරපු මිනිස්සු සියඹලගෙන හැල්ලම නැහැ.
1: ඒකනේ නේද?
0: ලැජ්ජම නැති වැඩවලින් ජීවිතේ තියෙන ලැජ්ජම නැති වැඩවලින් එකක් තමයි අනිත් තුන්ගේ ක්‍රෙඩිට් දාගන්න
1: එක. Yes, definitely.
0: මැරිලා නැහිලා ගේමක් ගහන මිනිස්සුන්ගේ ක්‍රෙඩිට් දාගන්න යන එක. ඒ මිනිස්සුන්ට සත්භාවයෙන් නිතුව ඒ මිනිස්සුන්ගේ මේ අපනයන, අපි මේ කතා කරන්නේ කර්මාන්ත ගැන නා. මේ අපනයන කර්මාන්ත ඒ මිනිස්සුන්ගේ ෆැක්ටරිය දුවාගන්න, ඒ මිනිස්සුන්ට ගන්න රෝ මටීරියල් ටික ගන්න එක එක ගන්න ලහන්නකෝ. පුතා ඔයාලට මොකද අපි වෙන්න ඕනේ? ඔයාලට මොනවද තියෙන ප්‍රශ්න? අපිට මේ ඔක්කොම ප්‍රශ්න විසඳන්න බෑ පුතා. මෙන්න මේ ප්‍රශ්නෙට අපිට උත්තරයක් ඔයාලට දෙන්න පුළුවන්. හැබැයි ඔයා මෙහෙම කරන්න ඕනේ. ඔයාලට අපි මේ සහනය දෙනවා. ඔයා මෙච්චරකට රස්සාවල් දෙන්න. නැත්නම් අපි ඔයාලට මේ සහනය දෙනවා. ඔයා ඔයාගේ මාජින්ස් මෙන්න මේ වගේ තත්ත්වයකට අරගෙන යන්න. අපි ඔයාගෙන් මේ වගේ ඩොලර්ස් ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා. අපි ඔයාලට මේ සහනය දෙනවා.
1: Yes.
0: ඔයා මේ ඩොලර්ස් ප්‍රමාණය මාසෙකට සැරයක් ගේන්න ඕනේ.
1: දෙගොල්ලන්ට
0: හොඳයි. ඉඳහිට නැතුණාට කමන්නේ. අපි රිවීව් කරන්න. සාමාන්‍ය මාස තුනක ඇවරේජ් දෙකක් තමයි වැඩේ කරලා තියෙනවා කියලා පේනවනේ. අපි මේ ගනුදෙනු දිගට යනවා. ඒ මිනිහටත් ප්‍රයෝජනයි. රටටත් ප්‍රයෝජනයි. සේරම තියලා මීටින් තියන්න ඕනේ. එක එක ගෙනහැ ලොංගේ ප්‍රශ්න අහන්නකො. අහලා එක එකට උත්තර දෙන්නකො. ඉතින් ඉවරයිනේ. එක්ස්පෝර්ට් අත්තර කරා, එක්ස්පෝර්ට් මෙච්චර කරා කියන්නේ මේ ඒවට ප්‍රෙස් තියන්න ඕනේ නැහැ එතකොට.
1: එතකොට අහගෙන ඉන්නකොට මොකද්ද වගේ අපිට? කතාව දන්නවනේ.
0: ඔක්කොම කෝරුණගලෙන් පන්තියේ පළවෙනියා වෙන්න වගේ දුවගෙන ඇවිල්ලා ගාන කියලා අපි විතර එක්ස්පෝර්ට් කරා. අපි ඔහුගොල්ලෝ නෙමෙයි එක්ස්පෝර්ට් කරන මිනිස්සු එක්කරේ. මට තේරෙනව නේද? ඔය එක්ස්පෝර්ට් කරන මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික. අපි අහලා තියෙනවා. මන් දන්නේ ඔයගොල්ලෝ අහලා තියෙනවද කියලා. අපි අහලා
1: තියෙනවා.
0: Yes. ඉලෙක්ට්‍රිසිටි කියන්නේ සද්දන්ත ප්‍රශ්නයක්. මම දන්නේ මේ ආයි වඩියකට ආයි රවුමකට.
1: හරි.
0: ඉලෙක්ට්‍රිසිටි වැඩි කරන්න වෙනවද නැද්ද කියලා. අපි කාගෙන් හරි ඇහුවොත් ඔයා හිතනවද මෙතන මේ එක බලධාරියෙක් ඉස්සරහට පැනලා උත්තර දෙයි කියලා? ඕව වැඩි කරනවා කියලා. ඕ නැත්නම් නෑ අපි අඩු කරනවා කියලා. ඔයා හිතනවද කවුරුහරි එහෙම උත්තර දෙන්න කෙනෙක් ඉන්නවා කියලා දැන්? මං හිතන්නේ. ඉතින් මේ මිනිස්සුන්ගේ ඔය එක්ස්පෝර්ට් නෙමේ මොන පෝට් උනත් මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න එහෙමමයි. අනේ ඔය රට රටවල් ගාන ගිහිල්ලා සමහරට මං දැකලා තියෙනවා එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එකෙන් ඔය පිටරට තියෙන එක්සිබිෂන් සම්බන්ධයෙන් වීසා ගන්නකොට එහෙම උදව් කරනවා නෑ කියන්නේ.
1: හරි.
0: හැබැයි එතනින් මේක නතර වෙන්නේ නැහැ. එක්සිබිෂන් තැනකට ගිහිල්ලා බය කෙනෙක් හම්බෙන එක නෙමෙයි ලොකුම වැඩේ.
1: ඔව් ඒකනේ.
0: මේ තරඟකාරී වෙළඳපොළ ඇතුළට රිංග ගන්න එක පට්ට ගේමක්. මොකද ලංකාවේ බීම හදන්නේ, බිස්කට් හදන්නේ, තුන පහ හදන්නේ මොක හැදුවත් ඒක ලෝකේ හදන එකම රට අපි නෙමෙයි. එකම ප්‍රොඩක්ට් එක අපිට වඩා නිෂ්පාදන වියදම අඩුවෙන් හදන රට තමයි හැම වෙලාවෙම බයට වටින්නේ.
1: Right.
0: මිලදී ගන්න මිනිහෙකුට වටින්නේ එකම නිෂ්පාදනයේ අඩුවට හම්බෙන තැනින්. එයාට වැඩක් නැහැ ඒක මේඩ් ඉන් ශ්‍රී ලංකද, ඒක මේඩ් ඉන් බ්‍රසීල්ද, චයිනාද, ඉන්දියාද වැඩක් නැහැ. එයා බලාපොරොත්තු

0: නවතයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයි නපුරා
1: හොඳ එකක් කියලා දෙන්න යන්නේ.
2: මොකද්ද
1: මේක? නෙමෙයි ඉතින් අපේ මේ මිනිස්සු ගැනත් පොඩ්ඩක් කතා කරමු නේද? අපි නිකන් එහෙම රට හදනවා කිව්වට ඉතින් ඉස්සෙල්ලාම අපි හැදෙන්න තමයි බලන්නේ නේද?
2: ඔව් ඒක
1: හරියට. ඔය හිතනවද දේශපාලඥයන්ගෙන් කියලා ඔක ලොකුවට වෙනස් වෙන්නේ නැති කියලා?
2: නෝ මං හිතන්නේ
1: නැහැ. මම හිතුවා එහෙම වෙන්න පුළුවන් කියලා. දැන් මං හිතනවා අපි එහෙම හිතන එක වැරදි කියලා නේද?
2: කවුරුත් මිනිස්සුනේ නේද?
1: මොනවා කරගත්ත නැත් කමක් නැහැ. Tamanට හරි මොනවා හරි ලැබිච්ච වෙලාවේ කරගන්න නේද? දැන් අපිට අපි ඒක අපිට තේරෙනවා. ඉතින් මේ මේ දවස්වල හරියට කියන එකක් තමයි අපි ඊළඟ පහෙත් ඉන්නේ අපි තමයි. එහෙම එහෙම එකක් ඇහෙනවා.
2: හරි.
1: ඉන්න අනිවාර්යෙන්ම ඉන්න.
2: මේ ටික ඉන්න.
1: මේ ටික දැන්. ඔච්චර කලබල වෙන්න ඕනේ නැහැ. මේ තව දෙකමාරක් තුනක් එහෙම පිටිමදී.
2: ආ ඒකනේ.
1: ඊළඟ පහ ගැන කතා කරන්න උත්තර දඟලන්න ඕනේ නැහැ. මේ තව දෙකමාරක් තියෙනවා. කොහමාරී ඒක ඉන්න. ඒක ඉන්න අපිට මොනවා නොකරත් කමන්නේ යන තැනකට හරි දෙයක් කරගන්න මන්නම් කියන්නේ. ඉතින් මේ අපිට දැන් අන්තෝ ජටා බහි ජටා වෙලානේ තියෙන්නේ. මෙව්වා කිව්වට මේ අපෙත් එන ලොකු හොඳක් නෑ. බොරු කියන්න ඕනේ.
2: ආ නෑ.
1: දැන් මට එක යාළුවෙක් යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. දැන් එක්ස්පෝර්ට් කරන අය මේ වෙලාවේ ඩොලර්ස් ටිකක් ගෙනහැලා ඇති ලංකාවට.
2: හරි.
1: මොකද ඒගොල්ලන්ට අමුද්‍රව්‍ය සපයන සප්ලයර්ස්ට තල්ලි ගන්න ඕනේ. ලාභ කියලා මේ එහෙමම ලාභ තියෙනවා නෙමෙයි මේ එක්ස්පෝර්ට් බිස්නස් වල හොඳයි. ලොකු සීන් එකක්. අනිත් එක මේ එක්ස්පෝර්ට් කරන මිනිස්සුන්ටත් ප්‍රශ්න තියෙනවා. දැන් මම දැක්ක එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එකෙන් අපේ අපනයන ආදායම වැඩි වෙලා තියෙනවා. තේ වලින් හම්බෙන ආදායම නම් අපේ අඩු වෙලා. ඔය තව අපි මොනවා හරි තව එකක දෙකක එහෙම ආදායම අඩු වුණත් සමස්ත අපනයන ආදායම වැඩි වෙලා කියලා.
2: හා ඕකේ.
1: එහෙම අපි ඉලක්කම් ගැන සන්තෝෂ වෙන එක හොඳයි. ඒ කියන්නේ කිසිම සැකයක් නැහැ. හැබැයි මම කියන්නේ එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එකකින් තව ගොඩාක් වැඩ තියෙනවා කරන්න. අපේ යාළු මිත්‍රයෝ ගොඩක් එළි ඉන්න නිසා එක්ස්පෝර්ට් පැත්තට සම්බන්ධ අපනයන කර්මාන්තින්න යාළුවෝ ගොඩක් දන්න කෙනා ඉන්නවා මට. ඒ මිනිස්සුන්ට පුද්ගලිකව තියෙන මේ අභියෝග මොනවද කියලා අපි දන්නවා. උදාහරණයක් මං වාට කියන්නේ රෝ මටීරියල් කියන එක පුදුම ප්‍රශ්නයක්. දැන් මොන හරි බීම් එකක් යවනවා කියලා හිතන්නකෝ.
2: හරි.
1: නිකන් වා හිතන්න. ඒකට ඕන කරන වීදුරු බෝතල් නිෂ්පාදනයට ලංකාවේ කවුද ඉන්නේ?
2: නෑ.
1: ලංකාවට මං දන්න විදිහට එකම එක කම්පැනියයි ඒක මහ පරිමාණයෙන් කරන්නේ.
2: හා ඕකේ.
1: ඒගොල්ලන්ගේ නමත් තෝන්නම් මං කියන්න. ඔය පිරමල් ග්ලාස් කියලා කම්පැනියක්
2: තියෙනවා.
1: ඉතින් ඒගොල්ලෝ තමයි ඔක්කොම වීදුරු බෝතල් නිෂ්පාදනය කරන්නේ. ඒගොල්ලෝ කියන හැටියට තමයි ඉතින් කරන්න වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ කිව්වොත් එම ඒ බෝතල් නම් දැන් අපි ගහන්නේ නැහැ. කිව්වොත් ඒක නිකන් ඉන්න ඕනේ. ඊට පස්සේ ආයෙ කරන්න තියෙන්නේ චීනෙන් ගෙන්නන එක තමයි.
2: ඔව්.
1: එතන බෝතල් මූලි නිෂ්පාදනයේ කී දෙනෙක් ඉන්නවද වා හිතන්නේ? 1000ක්. නෑ ලොක්කා.

0: ප්‍රමිතිය ප්‍රඩක්ට එක කවුද අඩුවටම දෙන්නේ? කවුද අඩුවටම දෙන්නේ? එයාට මේ ඩින් ශ්‍රී ලංකාව දන්නේ නැහැ. කවුද අඩුවටම දෙන්නේ? ඒකට තමයි එයා කැමති. අන්න ඒ නිසා තමයි මේ රටේ මෙච්චර කාලයක් සමහර ලෝකේ කෝටි ප්‍රතියෝ කෝටි ප්‍රකෝටිපතියෝ බිලියන පතියෝ ඇඳපු ඇඳුම් ලංකාවේ මැහැවුවා දන්නවා. ඒ වගේ ව්‍යාපාර සමහර ඒවා ගලෝගෙන බංගලාදේශය වගේ රටවල් වලට ඒ කර්මාන්ත පිටින් ෆැක්ටරි පිටින් ගලෝගෙන ගිහිල්ලා දාන්න උනේ. ආන්න ඒකයි. මොකද මෙහි ඇඳුම මහනුවට වඩා ලාභෙට.
1: හරි.
0: ඔය කියන රටකට ගියාම මහගත් නැහැ. ඒ වයි ශ්‍රමයත් ලාභයි, ඉලෙක්ට්‍රිසිටිත් ලාභයි, අනිත් අමුද්‍රව්‍යත් ලාභයි.
1: ඔවුනේ.
0: ඉතින් ඔයා හිතනවද මොලේ තියෙන කර්මාන්තකාරයෙක් හයිය තියෙනවනම් මේ රටට ඉඳ වෙලා ඉඳගෙන මේ අන්තමේ අල්ලට කාලා ජීවත් වෙන බිස්නස් කරයි කියලා. ඔයා බිස්නස් කරනවද අල්ලට කන්න?
1: ලොවෙත් නෑ.
0: තියෙන සේරම සල්ලි ටිකයි. තමන්ගේ නිදහසයි. තමන්ගේ වෙල්බීන් එකයි. වෙල්බීන් එක නම් එනවා සල්ලි වලින්. ව්‍යාපාරයක් කරනවා කියන්නේ නිදහස බින්දුවටම වැටෙන එක. ඒක ඇතුළේ නිදහසක් නැහැ. මොකද ඒක තැනකදී තමන් තේරුම් ගන්නවා අපි දිව්වොත් තමයි බිස්නස් එක දුවන්නේ කියලා. දුවන්න මොනේ? නිකන් මේ ආණ්ඩුවේ රස්සාවක් කර කර ඉන්නවා වගේ. මේ වගේ ඔෆිස් ජොබ් එකක් කර කර ඉන්නවා වගේ මාසෙ අන්තිමට පඩිය වැටෙන්නේ නැහැ බැංකුවට.
1: අස්වැසුම ගන්නවා වගේ එහෙම ලේසි දෙයක් නෙමෙයිනේ.
0: පට ආරං ඉඳලා අස්වැසුම ඉල්ල ගන්නවා වගේ නෙමෙයි මේවා. බිස්නස් එකක් කරනවා කියන්නේ හැම වෙලාවෙම මහන්සි. හැම වෙලාවෙම පීඩනය. ටෙන්ෂන් එක. කොලෙස්ටරෝල් වැඩි ඔය මිනිස්සුන්ට.
1: ඕනේ. අපිට ඕනේ නැහැ නේ.
0: උදව්. ඔය මිනිස්සු නිදි මරනවා.
1: මේ මිනිස්සුන්ට කරානන්දයක්.
0: ඔය මිනිස්සුන්ට මාර ප්‍රශ්න එනවා. හිටපුවා මං අර බය ප්‍රශ්නයක් දානවා. ඉලදී ගන්න මිනිහා කේක ටැන්ට්‍රම් දානවා හිටිගම. ඒව ෆේස් කරනවා. මේ ඕඩරේට අද ගාන කියනවා. හෙට වෙනකොට ඩොලර් රේට් එක වෙනස්. දැන් ඒ ඕඩරේ දෙන්න බෑ පොරොන්දු වෙච්ච ගානට.
1: ඕනේ.
0: දැන් ඉතින් එක්ස්පෝර්ට් කතා කරනවා ලංකාවේ අපනයනය කරන මිනිහා. එයාගේ බයට කතා කරලා කියනවා මචං මේ සර් හරි මොන හරි කියලා මචං අර ගානට දෙන්න බැරි වේ වගේ අපේ මේ ඩොලර් එක වැඩි වෙච්ච එකෙන් අපේ රෝ මටීරියල් ගණන් ගියා. මොකද කරන්නේ? රට කරන්න දෙයක් නැහැ. ඔයා කියපු ගානට වෙනව නම් එවන්න. නැත්තම් ඔයාවක තියාගන්න. ඕම්.
1: මාර ටෙන්ෂන් නේ.
0: ඔගොල්ලෝ දන්නවද එහෙන ප්‍රශ්න ලෝකේ තියෙනවයි කියලා? මේ රටේ තියෙනවයි කියලා අපනයන කරුවන්ට? මං හිතන්නේ දන්නේ නැති කියලා. නේද?
1: එච්චර මහන්සියෙන්
0: නේ. මැත්තියම තිලලන් ඉන්නවා ඕන් තරම්.
1: ඒකනේ නේද?
0: මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික බලන්න. ඉතින් වෙලාව සෙට් වුණාම මිනිස්සුන්ට දෙයක් අපි කරලා නැත්තම්.
1: හරි.
0: මේ කර්මාන්ත කරුව අපේ අපනයන කර්මාන්තේ නියලලා ඉන්න මිනිස්සුන්ට සාධාරණ සැලකිල්ලක් කරලා නැත්තම් මේ වගේ නරක වෙලාවක් ආපුවාම ඒ මිනිස්සු අනිත් පැත්තට ඇරලා උදව් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා.
1: සරලයි ඉතින් නේ.
0: හරිම සරලයි.
1: යා.
0: අත හෙලවොත් තමා කට හෙලවෙන්නේ. ඔරුව මේ පැත්තට පැද්දොත් තමා අනිත් පැත්තට යන්නේ. මේ මිනිස්සුන්ට උදව්වක් කරලා තිබුණොත් තමා මේ මිනිස්සුත් යුතුයකමක් හැටියට වගේ මේ වෙලාවේ අපි ඩොලර්ස් ටික ගෙනහැල්ලා මේ බර්බුදේ පොඩ්ඩක් ඊට මෙහෙට කරන්න පොඩි සපෝට් එකක් දෙමු නේද? කතා කරලා හරි ආණ්ඩුවේ මිනිස්සුන්ට කියන්න පුළුවන් මේ ඩොලර්ස් ටික ගෙන්නන්නකෝ. මේ දවස් 30 40 ඉන්න එපා. ඔටක් කල ගෙන්නන්නකෝ. ඒ වචනෙට සලකනවනේ.
1: ආ ඒකනේ නේ.
0: මොන වුණත් ඔළුවේ අදහසක් තියෙනනේ. මේ මිනිස්සුත් අපිට කරන්න පුළුවන් හැම දෙම රටක් විදියට රජයක් විදියට කරනවනේ.
1: සපෝට් එක දීලා තියෙනවා.
0: ඒලාවේ සපෝට් එක දෙන්න එපා.
1: ඒකනේ.
0: එහෙම සපෝට් එකක් නොදී නිකන් ඩොලර් ගෙනෙල්ලා නැත්තම් බලාගෙන ඉකොට ඉතින් මං හිතන්නේ ගොඩක් අල්ල එහෙම කරයි කියලා. කරත් මට තේරෙන දේවල් මම මේ කියන්නේ මේ දෙගොල්ලොම මුණ ගැහෙන නිසා මම මේ කියන්නේ.
1: හරි ඔකේ.
0: මේ කාගේවත් මුකුත් මේ වැරද්දක් කියපු ගමන් ඌ හතුරෙක් කියලා හිතන්න එපා. අඩුපාඩුවක් කියලා කම මුට්ට දෙන්න ඕනේ. කට වැඩි කියලා එහෙම නෙමෙයි. මේවැ මේ ගන්න පුළුවන් ඒවා ටික මොනවද කියලා බලන්න. මොකද සමහර වෙලාවට ඕගොල්ලෝ ඔය අමාත්‍යංශවල ඉඳගෙන ඔය V8 වල යන වෙලාවේ සමහර වෙලාවට අර දුවන එක්ස්පෝර්ට් එක කොහොම හරි මැච් එකක් ගහලා ලාබෙට හරි පාඩුවට හරි කොහොම හරි කරලා මේ මොන හරි ටිකක් පොල් තෙල් ටිකක් හරි එක්ස්පෝර්ට් කරන මිනිහාගේ දුක සමහර වෙලාවට අහන්න ඕගොල්ලන්ට වෙලාවක් නැති වෙන්න පුළුවන්.
1: ඒ දුකෙන් බිඳක් තමයි මේ
0: කිව්වේ. මේ කිව්වේ. මේවනේ මේ ප්‍රශ්න.
1: හරි.
0: ඇහුවොත් එලෝ කෝටියට මේ මිනිස්සුන්ට ප්‍රශ්න තියෙයි. ඉතින් මේ මිනිස්සුත් පොඩ්ඩක් කට ඇරලා පොඩ්ඩක් කතා කරලා කිව්වනම් හොඳයි. මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා අපිට උදව් කරන්නකෝ මේ ටික විසඳ ගන්න. අපිට එතකොට පුළුවන් නේද? අඩුම තරමේ ඉලෙක්ට්‍රිසිටි කෑල්ල මේ මිනිස්සුන්ට මේ මිනිස්සුන්ගේ පැත්තෙන් නිකන් සාධාරණ තත්යකට

0: ඔයා පුළුවන් නම් සියඹල කිලෝ එකක් යවන්න බලන්න රටකට. ඔයාගෙන් ඉල්ලන සහතික ටික බලන්න.
1: ඒක හරි.
0: දැන් ඇලුමික්සුත් නිකන් නෙමෙයි ඒගොල්ලන්ගේ ඇලුමිනියම් මුළු සිස්ටම් එකම.
1: හරි.
0: සිස්ටම් එකක් කිව්වම පොඩ්ඩක් මතක තියාගන්න. ඕගොල්ලන්ට කඩවල් වලදී නිකන් ඇලුමිනියම් පටි එක එක සයිස් ඒවා බිත්ති වලට හේතු කරලා තියෙනවා දැකලා ඇති. නේද?
1: නිකන් දොරවල් ඒවා දැකලා ඇති.
0: ඒවා දැකලා ඇති. කොහොම ওই දොරවල් වෙන්න කලින් ජනෙල් වෙන්න කලින් ඔළුවව වෙන්න කලින් ඕවා නිකම්ම නිකම් ප්‍රොෆයිල් නේ.
1: හරි.
0: ඇලුමිනියම් ප්‍රොෆයිල් බිත්තියට හේතු කරලා ඇලුමිනියම් විකුණන කඩ අපි දැකලා තියෙනවා. නමුත් ලංකාවේ ඇලුමිනියම් සිස්ටම් එකක් අපි කියනවා බිල්ඩින් සිස්ටම් එකක් සම්පූර්ණයෙන්ම හැම පැත්තම හැම ඕමනාම ආවරණය වෙන විදියට හදන්න පුළුවන් ආයෙ ඉන්නේ ඉතාම අතලොස්ස.
1: හරි ඔකේ.
0: ඒකේ ලීඩින්ම කැරක්ටර් එක තමයි ඇලුමික්ස්. ඒගොල්ලන්ගේ උල්ලුවස්ස විතරක් නෙමෙයි. ඒකට ඕන කරන සරණේරුවද, දොර කරකෝන අල්ලුවද, ජනේලෙ ලොක් කරන අර මොකද්ද කෑල්ලද?
1: හරි ඔකේ.
0: මට කියන්නේ ඒවත්.
1: ලොක් එක. මොකද්දද තියෙනා නමුත් කෑල්ලක් නෑ මොකද නාන එකක් නේ.
0: නේද? ඊට පස්සේ ජනෙල් තල්ලු කරන්න දොරවල් තල්ලු කරන්න හදන චැනල්ස්ද?
1: හරි.
0: ඒවයි ඝනකම, ඒවයි කල් පැවැත්ම, ඒවා ගාලා තියෙන පවුඩර් කෝටින් එකේ පැවැත්ම අවුරුදු කීයක් තියෙනවද? ඇනඩයිසින් කරොත් එම අවුරුදු කීයක් තියෙනවද? මොහොතේ අයිනේ පවා පාවිච්චි කරන්න පුළුවන් ප්‍රොඩක්ට්ස් හදලා තියෙනේවා.
1: හරි ඔකේ.
0: මේ සේරම සිස්ටම් එකක්. ඒ කියන්නේ ඇලුමෙක්ස් එකට ගිය මිනිහෙක්ට ඒකට අවශ්‍ය කරන තමන්ගේ වැඩේ ඉවර කරගන්න අවශ්‍ය කරන වෙන කෑල්ලක් හොයාගන්න වෙන කඩේකට යන්න වෙන්නේ නැහැ කියලා මම මේ කියන්නේ.
1: යා ඔකේ.
0: ඊට අමතරව ඇලුමෙක්ස් එක ඒ තමන්ගේ මුළු බිල්ඩින් සිස්ටම් එකම ලෝකේ ඒ සම්බන්ධව තියෙන ඉහළම ආයතන වලින් පැවැත්ම පිළිබඳව සහ ඒගොල්ලන්ගේ ඩියුරබිලිටි අරවා මේ ඔක්කොම පිළිබඳව සහතිකයක් අරගෙන තියෙනවා.
1: ඉතින් අපිට විශ්වාසයි.
0: ඒව බලලා තමයි ඔය රටවල් 17කින් ඒගොල්ලන්ගේ ඇලුමිනියම් ගන්න.
1: ඕ. අපි
0: අපි මෙච්චර කියනකේ ඔවා බලන්නේ නැතුම දැන් අපට ඔබේ ඇලුමිනියම් මෝමනාව ඇලුමෙක්ස් එකෙන් ඉෂ්ට කරගන්න පුළුවන්.

ලයිෆ්ස්ටයිල්ලකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටරයකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා

0: විසියයි. ඩෙල්මා ප්‍රීමියම් තේ 3 රුපියල් 190යි. ඕෂන් ස්ටාර් ජැක් මැකරල් 3 රුපියල් 151යි. ඇස්ට්‍රා 3 රුපියල් 220යි. කාගෙල්ස් ෆොඩ්සිටි.
1: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිංගල්කින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස්, පොඩි ප්‍රයිස්.
2: අලංකාරය සහ නිර්මාණ ශෛලිය සමඟ ස්වර්ණමහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයෙන් සමුගින් සුපිරිසිදු රණින් නිමවූ ස්වර්ණාභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 011 753 44 07.
3: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 011 4 700 550.
4: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
5: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
6: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 011 2200 200 Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකී.

0: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
1: ඔබේ ව්‍යාපාරය ඊළඟ පියවරට ඔසවා තබමු. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ගෙන එන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සේවාව යටතේ ඔබගේ සිහින හඹා යන්න අපි අත්වලක් වෙන්නම්. පිරිසර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. අපතන්න 13:19.
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
3: ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක. පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
4: වාර්තාතික වාර්තා තබන කෝටි 8 NLV තනරි තහනේ නුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තනරි තහනේ
3: සම්පූර්ණ කරන්න අදම අමතන්න 011 732 NIBM The City University The Place to Be.

0: හතලිස් වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76787 වට්ස්ඇප් කරන්න.

0: බ්ලූ සෆයා එකක් තමයි මේ මම දාලා ඉන්න. ඊට පස්සේ ඔය දැකදෙන අපේ අම්මි දාලා තියෙන අම්මිගේ වෙඩින් රින් එක රූබි වලින් තමයි යාගේ වෙඩින් රින් එක මේව කරලා තියෙන්නේ. තාත්තිගේ නම් මට මතක විදියට අරවින්ද පద్මරාග කලුගල් යූස් කරනවා නම් මන් දන්නේ පద్මරාග තමයි තාත්තිගේ
1: වෙඩි. ඔය කලුගල් තිරිවාන වගේ තමයි ඔය ඇත්ති දාන්නේ. ඕගොල්ලෝ ඒවට වෙන රූබි සෆයා එහෙම කියනවා ඇති. අපි ඕකට ගන්න තිරිවාන.
0: එදා ඕකට මට පෙන්නන්න බලනවා. ඉන්න මගේ මේ නෙක්ලස් එක. මේක කැට්ස් අයි. තමයි මේකේ ඔක්කොම මේ ගල් කැට්ස් අයි.
1: මරිත්ත පූසෙක්ගෙන් ගත්ත හැ. කැට්ස් අයි.
0: ඒතකොට තව මූන් ස්ටෝන් තමයි මම ගොඩක්ම එළියට යනකොට ඔෆිස් යන වෙලාවට නෙමෙයි එළියට
1: මූන් ස්ටෝන් කියන්නේ මේ සෙට් එක ලොක් ගණන් ගලන්නේ නෙමෙයි මිස්. ඒක නම ලොකුවට තිබ්බට.
0: ඊට පස්සේ yellow sapphire නැතුව මම යන්නේ පාටිස් වලට. එහෙම තමයි මගේ ලයිෆ් එක හැදෙන්නේ.
1: පින්ක්. දැන් GPT එකෙන් දෙන්නේ නේ.
0: පින්ක් sapphire මංගෙකට ආසමාසයි පින්සා
1: මිනිස්සු ආසයි මිස් කරගන්න බැරුණාට
0: ඉතින් මං කොහොමත් කාලෙකට
1: සැරයක් yellow sapphire pink sapphire ඔයා විතරක් නෙමෙයි මිස් ගොඩාක් මිනිස්සු
0: ආසයි
1: කරගන්න බැරි වුණාට එහෙම නැත ඔයගේ කළු ගල් තිරිවාන ගල් රබර් රැට දොඹ ඇට එහෙම ඔබ්බලා
0: මදිටි ඇට
1: ඔව් ගාලා මේ
0: පාට ගාලා
1: දාලා බෙල්ලෙල්ලන් කියනවා මම ගොඩක් සිම්පල් ජුවලරි වල තමයි ආස බැරිකම කියන්නේ ඉම්පල් ජුවලරි හදන්න කන්නේනේ බැරිකම ගැන අපිට ඒක තේරුම් ගන්න ලේසි
0: කොහොමත් මම අරවින්ද සතියකට සැරයක් වෝක් ජුවලර්ස් යනවා කියලා මම පොඩක් බලනවා මොනවාද දියමන්ති ජුවලරි මොනවාද තියෙන්නේ එතකොට මැණික් ඔබවපු ජුවලරි මොනවාද තියෙන්නේ
1: මගේ බලන එක නවත්තලා නිකන් එකක් දෙයක් ගන්න බලනවා
0: ඒක තමයි මේ දවස්වල හොඳ ඔෆර් එකක් යනවා නේද
1: බලන එක නම් අපි හැමෝටම කරගන්න පුළුවන් අර ලොකු එකක් ඕනේ
0: නැකද මම බාධා මැදින් යන විදිය සිදයක් මේවා කරන්නේ නැතුව අලු ගල් ඇඟේ හැපෙනවා ඒ ඔක්කොම මේවා කරගෙන විසි කරගෙන යන විදි දැක්කද කෙල්ල
1: දැක්කා මම දැක්කා පොඩක් දුර යන්නේ නැහැ කියලා පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ ඔය ලෙවල් එකේ ඔහම කළු ගල් වගේ විසි කරගෙන යන්න පුළුවන් ඔහම ගියාය අපි මේ පේන දුර තමයි ගියේ උඩට එතන යන්න ගියේ නැහැ
0: ඊට වඩා බෑ එහෙනම්
1: සමහර අය පේන දුර යන්නත් බැරුවා කළු ගල් පෙරලගෙන වගේ ගොඩාක් ඉතින් මේ මෙලා තියෙන පර්ෆෝමන්ස් වැඩි
0: කොහෙද මේ කෙල්ල යන්නේ කියලා නිකමටවත් ඇහුවද
1: මං දන්නව යන තැන කියන්නත් දුකයි
0: මම මේ යන්නේ වෝග් ජුවලර්ස් මොකද වෝග් ජුවලර්ස් වල අලුත්ම ආරංචිය මට ලැබුණ ගමන්
1: මං
0: යනවා මම කෙලින්ම ලක්ෂ 10ක මම හිතාගෙන ඉන්නවා දියමන්ති නැත්නම් මැණික් ඔබවපු මොනහරි ජුවලරි එකක් ගන්නවා කියලා ලක්ෂ 10ක එතකොට මට රුපියල් 40,000ක gift voucher
1: එකක් හම්බුනා හලෝ
0: අයි මොකද්ද මේවා උනා
1: දැකද තමන්ගේ බොරු වලට තමන්ගේම උගුර බැරෙන්න දැක්කා
0: මේ දවස්වල තියෙනවා
1: ලක්ෂ 10ක ලක්ෂ 10ක වගේ 10ක
0: ලක්ෂ 10ට බින්දු කීයද
1: ලක්ෂ 10ට බින්දු කීයද 10ක කඩලවත් කරන්න පුළුවන් මේ අපි මේක තේමද මේක කරන්න පුළුවන් මිනිස්සු
0: යා ඩෙෆිනිට්ලි
1: කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා කරන්න පුළුවන් මිනිස්සුනේ
0: නෙගටිව්
1: අපි කතා කරනවාද ඩයමන්ඩ් ජුවලරි ගැන කාලේ නම් වැඩිය නෑ
0: හරි අද 26 වෙනිදා 29 වෙනිදායින් ඉවර වෙනවා.
1: තව දවස් 3න් මේ වැඩේ ඉවරයි. ඒක කියන්න ඕනේ ඉස්සෙල්ලාම. මේක ඔබට මිස් වුණාට කමක් නැද්ද? මං කියන්නම් මිස් වුණාම ඔබට නැති වෙන දේ.
0: හරි ඔකේ.
1: හිතන්න ඔබ අතේ තියෙනවා සල්ලියක්. ඔබට දැන් පොඩ්ඩක් ඉව වැටිලා තියෙනවා. රත්තරන් වල වටිනාකම අද හෙට ඔය වැඩි වෙන එක. රත්තරන් වල වටිනාකම වැඩි වෙන එක. අද හෙට නවතින පාටක් නෑ. කොයි වෙලාවෙත් උඩට යන්නේ.
0: Yes.
1: මේව ඔක්කොම කන්සිඩර් කරලා 29 වෙනිදාට කලින් මේ මාසේ. ඒ කියන්නේ සිකුරාදාට සිකුරාද තමයි අන්තිම දවස් සිකුරාදාට ඇතුළුව.
0: හරි.
1: හිතන්න රුපියල් ලක්ෂ 10ක් ළඟ තියෙනවා. දියමන්ති එහෙම නැත්තම් වටිනා මැණික් ගල් අල්ලපු කැර 18 ජුවලරියක් ඔබ ගන්නවා මොන හරි.
0: Right, ජුවලරියක්.
1: ජුවලරියක් ගන්න.
0: හා.
1: රුපියල් 40,000ක කෑෂ් වවුචර් එකක් හම්බෙනවා.
0: gift voucher එකක්.
1: ඕන් දෙයක් කරගන්න. හිතන්න නෑ ලක්ෂ 15කට වැඩි එකක්ම ගන්න ඕන හොයිත් ගන්න එකත් වෙලා
0: කියලා. හරි ඔකේ.
1: ලක්ෂ 15ක එකක් දියමන්ති අල්ලපු නැත්තම් මැණික් ගල් අල්ලපු කැර 18 ස්වර්ණාභරණයක් මොන හරි ගන්න. මොකද්ද ගන්න කියලා හිතන්න පොඩ්ඩක්. නෑ හිතන්න ඕනේ එතනට යන්න.
0: ideas එනවා නේ. ඔව්.
1: එතනට ගියාම ආය හිතන්න දෙයක් නෑ. මොකද්ද ගන්න කියලා හිතන්න දෙයක් නෑ. ඔබට තියෙනවා මෙහෙම දැම්මම මොකද්ද ගන්න කියලා ටිකක් වෙලා යනකම් හිතා ගන්න පොඩ්ඩක් අමාරු වෙනවා.
0: හරි.
1: ඒ තරම් ලොකු කලෙක්ෂන් එකක් ඩයමන්ඩ් ජුවලරි සහ ප්‍රෙෂස් ස්ටෝන්ස් තල්ලපු ජුවලරි පැත්තේ තියෙනවා. වෝග් ජුවලර්ස් කට ගියාම ඒක ඔබට ඇස් දෙකෙන් බලා ගන්න පුළුවන්. ලක්ෂ 15ක් හෝ ඊට වඩා වැඩි නම් රුපියල් 70,000ක කෑෂ් වවුචර් එකක්. හරිද? ඒක gift voucher හරි මට නම් ඒක කෑෂ් ඉතින් ඒක කෑෂ් වලින් ගන්න දෙනවා තින් රුපියල් 70,000ක gift voucher එකක් හම්බ වෙනවා Vogue Jewelers. කොල්ලු පිටේ ප්‍රධාන ශාඛා විතරක් නෙමෙයි දිවයින පුරාම තියෙන ගෙවල් ළඟ තිබුණත් මොකක් හරි Vogue Jewelers එකක්
0: හරි
1: බලන්න හරි Vogue Jewelers එකද ඔයා දන්නවනේ.
0: ඕ ඒකනේ
1: පොඩ්ඩක් එහෙම එනකොට නම ඔස්සනවා.
0: එහෙමත් වෙනවද?
1: හොඳ ව්‍යාපාරයක් කරනකොට එහෙමනේ. නිව් කියලා කෑල්ලක් හරි දාගෙන අරක කරන්න බලන්න.
0: ඕ ඒක හරි.
1: එහෙම කරන මිනිස්සු. නිව් හරි මොනවා හරි ඈ සුපර් හරි.
0: ඕ හරිම තැන තෝරගන්න නම් පුළුවන් කියලා අපි විශ්වාස
1: කරනවා. Vogue Jewelers එකක් පිටින් බලන අඳුන ගන්න පුළුවන්.
0: Yes.
1: මොකද ඒගොල්ලෝ තරම් ඒ ව්‍යාපාරයේ ඒතරම් පෙනුමට මම දැකලා නැහැ ලීසි පහසු කෙනෙක් කරනවා. ඒගොල්ලෝ ලංකාව විතරක් නෙමෙයි ජාත්‍යන්තරයටත් ඒගොල්ලෝ ගිහිල්ලා හොඳ ව්‍යාපාරයක ඉන්නවා. ඒගොල්ලන්ට මිනිස්සුන්ගෙන් මේ ගාණ කපලා අතන්ට යන්න ඕන කමක් නැහැ. Vogue Jewelers එකට මම කියන්නම්කෝ Vogue Jewelers එකට හොඳට බිස්නස් තියෙනවා. Vogue Jewelers එකට හොඳයි.
0: හරි.
1: හොඳ කස්ටමර් බේස් එකක්
0: ඉන්නවා. යස්.
1: හොඳ. මේ
0: හොඳ අපි වගේ හොඳ.
1: නෑ නෑ මේ මේ වගේ මේ කයිය ගහන ඒවා නෙමේ. මේවා නම් ඉතින් මේ කොළ බලලා මේ මේ කොළ බලලා අපිට පෙරලන ඒවා නෙමේ මං
0: කියන්නේ. රාමට එහෙම ගොඩ මඩ Vogue Jewelers සලකන
1: මේ කොළේ බලලා නලා ගහන ඒවා නෙමේ. අයියෙන් මිසල් ගහලා බල්ටි ගහ ගන්න බැරුව ඇඹරන ඒවා නෙමේ. හොඳ කස්ටමර් බේස් එකක්
0: ඉන්නවා. මාවත් වටිනවා අරවින්ද Vogue Jewelers. ඒගොල්ලන්ට හැමෝම වටිනවා.
1: අනේ මේ මිස් මේ. ඒගොල්ලන්ට වටින ඇති. මම ඔයාගෙන මේ මිනිසුන්ට කියලා නෑ තාම. හැම වෙලාවෙම ඉන්නේ නිකන් Vogue Jewelers එකම ගන්න වගේ. කොරියා ගියාපුවාම ගියපු දේවල් මට මතකයිනේ. රටම සල්ලි දීලා ගන්න කතා. ඒකත් අර වැඩ කරන කොල්ලන් කරන. නියම වැඩේ. හරිය වැඩන්නේ.
0: හරි ඔකේ.
1: ඉතින් මට කියා ගන්න ඕනනේ හොඳ කස්ටමර් බේස් එකක් Vogue Jewelers එකට ඉන්න නිසා ඔබ අලුතෙන් ගියාම මේ ඔබවල් ආද මෝරෙක් ඇවිල්ලා දෙන්න ඕනේ අදනම් කියලා එහෙම එකක් Vogue Jewelers එකට නෑ. Vogue Jewelers එක ඒ දොරෙන් ඇතුළු වෙන ඕනම කස්ටමර් කෙනෙකුට ඇත්තටම ඔබ රජෙක් කියලා හිතන විදියට සලකනවානේ. හරි හුරු පුරුදු ගතියක් Vogue Jewelers ඕනම ශාඛාවකට ෂෝරූම් එකකට ගියාම දැනෙනවානේ.
0: ඒකනේ.
1: හරිම හරි හොඳ කුළු පගකමක් ලෙන්ගතුකමක් දැනෙනවානේ. දැන් මෙතන කොල්ලු පිටියේ ශාඛාවට ගියොත් එම්.
0: හරි.
1: හිතුව ගමන් ඔබට මේ Vogue Jewelers එකේ අයිතිකාර මාත්‍ය හම්බෙන්න පුළුවන්. ඔබ ගිහලා නිකන් කොහොමද එහෙම කතා කරන්න ඕනේ? එයා ඇවිල්ලා කතා කරනවා ගොඩක් වෙලාවට. කොහොමද මැඩම්?
0: මගිනොද මොනවද වෙන්න ඕනේ?
1: මොනවද බැලුවේ?
0: මට කියා ගන්න බැරුණානේ මේ වෙලාවේ
1: කලබලේට. මොකක් හරි බජට් එකක් තියෙනවද? හා ඉන්නකෝ මම බලන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා මේ සම්බන්ධව. ඔබේ බජට් එක ගැන තමන්ගේ බජට් එක ගැන කියන්න මේ වෙන්න එපා.
0: හරි.
1: අපි එහෙම තමයි අපි හැමෝටම අපි හැමෝම එක වගේ නෙවෙයිනේ. අපි හැමෝටම පොඩි බජට් එකක් තියෙනවා. ඔබ බය නැතුව මේ Vogue Jewelers එකේ එතන ඉන්න ඔබට සර්විස් එක දෙන කාට හරි ඔෆිසර්ට කියන්න. ගොඩක් වෙලාවට ලස්සන ගෑනු ළමෙක් හම්බේ.
0: හරි.
1: නැත්තම් හෑන්සම් කොල්ලෙක් ඉතන ඉඳි. කියන්න මම මේ වගේ බජට් එකක් මට තියෙන්නේ. මං වෙනව මෙන්න මේ වගේ දෙයක් මම තෑග්ගක් මේවා කරන්න නැත්නම් මට මෙන්න මේ වගේ දෙයක් ගන්න. ඔන්න ඔය වචන පේලිය කියන්න. ඔය වචන ටික කියලා දාන්න. Vogue Jewelers එකේ ලස්සන කම්ප්ලයි කරන දන්නවනේ. මම ප්‍රාර්ථනා කරනවා ඔය අයිතිකාර මාත්‍ය මම
0: හම්බ වෙන්න කියලා. යස්. ඒ වෙලාවේ හැබැයි කියන්න ලෑස්තිලා ඉන්න. නැත්නම් ස්ටක් වෙනවා.
1: ඇහුවාම කියන්න.
0: ඕ මට කියා ගන්න බැරුණානේ.
1: ඇහුවාම කියලා දාන්න. ඉන්නෝ යන්නෝ කියන්න එපේ.
0: ඒකනේ.
1: හරි.
0: හරි. එතකොට දැන් දැක්කනේ අරවින්ද මම ඔක්කොම තොරතුරු හොයාගන්න මගේ පාත් එක තමයි ChatGPT කියලා කියන්නේ. ඒක සමහරකට මේ ඔෆිස් එකේ වැඩ වෙන්න පුළුවන්. මගේ assignment
1: එකක් වෙන්න පුළුවන්. දැන් ChatGPT එක නැහනේ. දැන් අර මැනික් ගල් ටිකේ නන් ටික කියන්නකෝ. ෆෝන් එක ගන්න එපා.
0: Blue Sapphire, Ruby.
1: Blue Sapphire, Ruby.
0: Topaz.
1: Topaz.
0: Yellow Sapphire. And Moon Stone.
1: Moon Stone.
0: තාත්ති මොකද්ද?
1: තාත්ති ගත්තක මන් දන්නේ
0: නැහැ. පරාග.
1: පරාග.
0: පරාග.
1: පරාග. තාත්තා සමනලෙක්නේ. තාත්තා ගන්නේ පරාග.
0: ඒව තමයි ඉතින් තියන්නේ. දැක්කනේ. අපේ නොලෙජ්.
1: පරාල.
0: අපි කතා කරමු කොහමද මේ chat GPT ඉස්සර නම් chat GPT අතුරට ගිහලා මොකක් හරි ඩග් ගාලා විස්තරයක් දෙන හැරිම ඉක්මනට වැඩ ටික කරගෙන අම්බෝ data යනවා කියාගෙන තමයි අපි එළියට එන්නේ. දැන් එහෙම worry වෙන්න දෙයක් නැහැ. H15 නිසා chat GPT දවස දවසමින් unlimited data හම්බ වෙනවා H15 වලින්. මම පොඩක් apps 15 මතක් කරන්න තරලින්ද. WhatsApp තියෙනවා, Viber, Imo, Telegram, Messenger, Discord වලින් මම ඔයාලට message එකක් දාලා තියි. ඊට පස්සේ AI use කරනවා නම් ChatGPT Gemini. ඊට පස්සේ අපේ X LinkedIn. Yeah, okay, you know LinkedIn, you know? X, you know?
1: No, I don't know.
0: Oh my gosh. එහෙමයි තියනවාද මේ?
1: මේ ඉන්නේ මං.
0: Okay, right. TikTok.
1: LinkedIn දන්නේ, X දන්නේ.
0: දාගන්න.
1: හරි, X දන්නේ. I don't know why.
0: Snapchat.
1: බා ඔයගොල්ලෝ
0: ස්ටෙප් දෙක. අයියෝ අපේ ජෙනරේෂන් අපේ ජෙන්සී එක යූස් කරන්නේ ගොඩක් ලට් ස්නැප්චැට්, TikTok, YouTube, Instagram, Facebook. මේ තමයි apps 15 unlimited data රුපියල් 1199.
1: ජෙන්සී එකට සාමාන්‍ය ඉංග්‍රීසි ටිකක් පුළුවන්. මේවා මොන එකට මොන ජෙන්සී එකේ මොන කැලේ තියෙන ඒවා දන්නේ නේද? It's my life.
0: මේ අරවින්ද තවත් දෙයක් කියන්න ඕනේ. දැන් මගේ මාමා කෙනෙකුට වාහනයක් ගන්න ඕනේ කියලා එයා දඩ බඩ ගාලා යනවා LC ඕපන් කරලා වාහනයක් ගෙන්නන්න කියලා. මං එයාට කිව්වා, මාමා ඔයා ওই වැඩේ කරන්න කලින් පොඩක් පෙරඩුවායකට ගිහිල්ලා බලන්න. මේ හයිඩ් පාක් කෝණ එකේ තියෙන ඒගොල්ලන්ගේ මේන් ෂෝරූම් එක. ගිහිල්ලා බලන්න ඔයා ආස වාහනේ එතන නැද්ද කියලා බලන්න කියලා මං මාමාව යව්වා. එයා SUV එකකට ආස වෙලා එයා ඇවිල්ලා ඉන්නවා දැන්.
1: කොහේද මිනිස්සු වාහනයකටද ආස? වාහනයක බ්‍රෑන්ඩ් මිනිස්සු වාහනයකට ආසයි.
0: රයිට්. ඕකේ.
1: මිනිස්සු වාහනය වල හැම මිනිස්සයම වැඩි හරියක්ම මිනිස්සු ආස වාහනවල බ්‍රෑන්ඩ් නේම් එකටද? නැත්තම් ඒ වාහනේ ඔෆර් කරන පෙනුම පැත්තෙන්, පැවැත්ම කල් පැවැත්ම පැත්තෙන්, වොරන්ටි එක පැත්තෙන්, මොකක්ද ඔප්ෂන්ස් පැත්තෙන්,
0: පර්ෆෝමන්ස් පැත්තෙන්.
1: පර්ෆෝමන්ස්. එතකොට ඉන්ටීරිය ඩිසයින් එක, ඉන්ටීරිය එකේ පෙනුම.
0: යස්.
1: පොඩක් ඔබෙන් හරියට මේ ප්‍රශ්නෙට ඔබ උත්තර දී ගන්න ඉස්සෙල්ලා
0: තට්ටු කළ අහන්න පොඩ්ඩක්.
1: ඔබට ඕනේ මේ මොකක් හරි බ්‍රෑන්ඩ් නේම් එකකින් වෙන ඕන එකක් ඔබ ගන්නවද? ඒ කියන්නේ ඒ බ්‍රෑන්ඩ් නේම් එකකින් දෙන ඕන වංගෙඩියක් ඕකේද?
0: හරි.
1: නැත්තම් ඔබ බ්‍රෑන්ඩ් නේම් එකකින් බැලුවට ඔබ බලන්නේ වාහනේ පිට පෙනුම, වාහනේ තියෙන කලර්ස්.
0: රයිට්.
1: එතකොට එක්ස්ටීරිය ලෙවල් එකේ තියෙන ඔප්ෂන්ස්, ඉන්ටීරිය ලෙවල් එකේ තියෙන ඔප්ෂන්ස්, එතකොට තව දීලා තියෙන ෆැසිලිටීස්.
0: හරි, ඕකේ. ඒවද
1: මොනවද බලන්න. මට හිතෙනවා අපි බ්‍රෑන්ඩ් නේම්ස් කිව්වට අපි බලන්නේ ඉන්ටීරිය, එක්ස්ටීරිය, වොරන්ටි ඕව තමයි කියලා මම හිතන්නේ.
0: Yes, definitely.
1: දැන් පහුගිය දවස් ටිකෙන් වාහන බලන්න යන්න ඇතිනේ.
0: හරි.
1: දැන් ඔළුවේ මොකක් කර පින්තූරයක් හැදිලා තියෙනවා නේ දැන් අලුතෙන් එන වාහන මෙන්න මේ වගේ කියලා. හ්ම් හ්ම්. ඉන්ටීරිය වල මෙන්න මෙහෙම තත්ත්වයක් පෙනුමක් තමයි තියෙන්නේ. අලුතෙන් එන වාහන වලට හෙඩ්ස් අප් ඩිස්ප්ලේ ඇවිල්ලා තිනවා, ඉන්ටෙලිජන්ට් අරව ඇවිල්ලා තිනවා, මේව ඇවිල්ලා තිනවා. ඔහොම පොඩි දේවල් ටිකක් දන්නවා නේ.
0: හරි.
1: ඔන්න ඔය දැනුම විතරක් අරගෙන ගන්න වාහනයක් ගැන හිතන්නේ නැතෝ ඔය ඔන්න ඔය දැනුම විතරක් අරගෙන මේ 2024 25 අවුරුදු වල ලෝකෙ පුරාම තියෙන වාහන ලංකාවට ඇවිල්ලා තියෙනවා මන් දන්න විදිහට ඒ වාහනවල තියෙන ඔබට වැදුණු ඔප්ෂන්ස් විතරක් මතක තියාගෙන එක්ස්ටීරිය පෙනුම, ඉඩපාඩුව ගැන විතරක් ඔළුවේ තියාගෙන තමයි ඔබ හයිඩ් පාක් කෝන් එකේ පෙරඩුවා ෂෝරූම් එකට යන්න ඕනේ.
0: ඕකේ.
1: ඔබට එතනදී හම්බෙන දේ මම ඔබට හෙඩ් ස්ටාර්ට් එකක් දීලා තියන්නම්. මම අපි පොඩි හෙඩ්ස් අප් එකක් දෙමු. ඔය ඔබ දැක්කයි කියලා කියන ඔප්ෂන් තියෙනවානේ.
0: හරි.
1: ඔය දැක්කයි කියලා හිතන වාහනවල පිටත පෙනුම තියෙනවානේ.
0: හ්ම්
1: හ්ම්. ඔය දෙනවයි කියන කම්පැනිය ගන්න දෙන පහසුකම් ඒවා මේවා කතාව තියෙනවානේ.
0: හරි.
1: ඒ ටික සේරම මේ වෙලාවේදී පවා ඔබට හිතා ගන්න බැරි ගානකට පෙරඩුවායකින් කොහොමද අපි කියන්නේ?
0: ඔබට හම්බ වෙනවා.
1: හම්බ වෙනවා.
0: Definitely හම්බ වෙනවා.
1: ඔය ඔක්කොම ටික තියෙන පෙරඩුව වාහනයක් ඒගොල්ලන්ගේ ෂෝරූම් එකේ තියෙනවා. ඒක කොම්පැක්ට් හැච්බැක් එකක් වෙන්න පුළුවන්, හැච්බැක් එකක් වෙන්න පුළුවන්, සෙඩාන් කාර් එකක් වෙන්න පුළුවන්,
0: SUV
1: එකක් වෙන්න පුළුවන්, කොම්පැක්ට් SUV එකක් වෙන්න පුළුවන්, තව මොකක් හරි වෙන්න පුළුවන්.
0: හරි.
1: එකක් මං කියන්නම්, හයිඩ් පාක් කෝන් එකේ තියෙන පෙරඩුව ෂෝරූම් එක ටික මොකක් හරි වෙනවා. මොකක් මරි වෙනවා ඔබට ඔබේ හිතේ යම් වෙනසක් එනවා. ඔබ හිතනවා මේ වාහනේ ජපාන් තාක්ෂණය පාවිච්චි කළා මැලේසියාවේ හදපු මැලේසියාවේ නම්බර් 1 ඔතන තියෙනවා මේ 2025 හොඳම SUV එක විදිහට නම් කරපු මැලේසියාවේ. හොඳම සෙඩෑන් එක විදිහට නම් කරපු වාහනේ මැලේසියාවේ. 2025 අවුරුද්ද. ඒ ටිකක් තියෙනවා ලංකාවට ඇවිල්ලා. ඔබ ඔබේ වාහන පිළිබඳව ඔබේ දැක්ම වෙනස් වෙනවා. අනිවාර්යයෙන්ම ඔබ පෙරඩුවා ෂෝරූම් එකට ගියොත්. හයිඩ් පාර්ක් කෝණේ තියෙන. අපි නම්බර් එකක් දෙන්නම් කෝල් කරලා යන්න. ඒගොල්ලන්ගේ SUV එකේ ෆුල් සයිස් SUV එක 7 සීට් එකක් ආපු එක. ඒකේ තියෙන ඉඩ. ඒකේ තියෙන ඉඩ ගැන මම මාරුජරි ඉම්ප්‍රෙස් වුණා.
0: ආ ඔකේ.
1: මේ අවුරුදු ගාන තිස්සේ වාහන හදන මිනිස්සුන්ටත් ඒ තරම් ඉඩක් දෙන්න බැරි වුණා. මට තේරුමක් නැහැ තාමත්. ඒක කම්පැක් කරලා හදලත් ඒ වගේ ඉඩක් ක්‍රියේට් වෙන විදිහට ඩිසයින් එක ඉතින් කොහොමද මේ වාහන නිර්මාණය කළේ?
0: දක්ෂයි දක්ෂයි අනිවාර්යෙන්. අපි නම්බර් එකක් දෙන්නම් 0117 565 170. වෙලාව උදේ 8:58.

0: ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
1: ඒල්බල් සබ්සන් ක්ලාසස් වික්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011732000 NIBM ද සිටි යුනිවර්සිටි ද ප්ලේස් ටු බී. සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්න? සිංගල්කින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
2: අයියා මට ඇපල් මලක් දෙන්න.
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
2: අයියා මට මල් ගොඩාක් දීලා.
3: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15 unlimited denne e matimata tawa rupiyal 100k reload ekuth danawa pissune
2: hatch 15 pissu akma tamai
4: vivahe kiyanne mage jeevithaye lokuma bala poruttuwa hodata salasum karala adu yadini lassana parisareka rasama rasa kema welak denna suhada sheeli hondama dana matat mon gehuna
5: සුන්දර මංගල සිහිනය දියවන්නා මිටියාවතේ සොඳුරු ඉසව්වක ඔපියුලන්ට් රිවර් ෆේස් හෝටෙල් 166 කොස්පත්ත පාර නාවල රාජගිරිය දුරකථන 011 82 59 94.
6: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
9: 98.1 98.4

0: किया था टॉप स्टोरी
1: न्याय पोली अनुपात इहले आने लखनो ප්‍රතිපත්ති පොලි අනුපාත වැඩි කිරීම හේතුවෙන් ජනතාව වාණිජ බැංකුවලින් ණය ලබා ගැනීමේදී අය කරන පොලි අනුපාතද ඉහළ යනු ඇති බව ආර්ථික විශේෂඥයන් පවසනවා. පෙරදිමිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය වසන්ත අතුකොරාල සඳහන් කළේ මෙරට බැංකු පද්ධතියට එම තත්ත්වය කළමනාකරණය කර ගැනීමේ හැකියාවක් පවතින බවයි.
2: සාමාන්‍යයෙන් ප්‍රතිපත්ති පොලි අනුපාත ඉහළ යාම මත අර ජනතාවට ඍජුව සිදුවන බලපෑම තමයි ණය ගැනීමේදී දරන්නට සිද්ධ වන පොලිය යම් ආකාරයකට ඉහළේ. ඉතින් මේක මම හිතන්නේ විශාල වශයෙන් ඉහළයි කියලා අපිට අපේක්ෂා කරන්නට අමාරුයි. ඒකට හේතුව ලංකාවේ බැංකු පද්ධතිය තුළ අලි සංචිත තියෙනවා. ඒ නිසා කියන්නේ ණය ඉන්නුමට වඩා වැඩි ප්‍රමාණයක් ඒගොල්ලෝ සතුව මුදල් තියෙනවා.
1: එක් දින ප්‍රතිපත්ති මුදල් අනුපාතය 8.75ක් දක්වා වැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරනු ලැබුවා. මෙතෙක් එම පොලි අනුපාතය පැවතියේ 7.75ක මට්ටමේ. ගෝලීය ආර්ථික තත්ත්වයන් සහ උද්දමන අනුපාතය සැලකිල්ලටගෙන ඊයේ රාත්‍රියේ රැස් වූ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බවයි මහ බැංකුව සඳහන් කළේ. දැන් තවත් දේශීය පුවතක්. රැඳවුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගෙන් ලද තොරතුරු මත අවි ආයුධ තොගයක් සොයාගෙන තිබෙනවා. සැකකරු පසුගිය වසරේ අගෝස්තු 7වැනිදා බොරැල්ල සිරිසර උයන නිවාස සංකීර්ණයේ අභියසදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බවයි පොලිසිය පැවසුවේ. ඔහුගෙන් ලද තොරතුරු මත ඝාතනය සඳහා යොදාගත් යතුරු පැදිය ඉංගිරිය ප්‍රදේශයේදී සොයා ගැනුණා. සැකකරුට අයත් බුරැල්ල ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී රිවොල්වර් දෙකක් සහ මිලිමීටර් 9 වර්ගයේ පතරම් හතරක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. සැකකරුගෙන් ලද තොරතුරු මත ඝාතන සඳහා ආධාර අනුබල දුන් තවත් කාන්තාවක්ද අත්අඩංගුවට ගනු ලැබුවා.

0: ඇයි සිත නිවන බොදු පැති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: 98.2 98.4 සියත දිවයින පුරා
1: වෙනවනම් ජනාධිපති කෙනෙක් වෙන්න ඕනේ.
2: හරි.
1: කියන වචනයක් ගානේ මුළු ලෝකෙම මුදල් වටිනාකම් අගය අරම උඩට යනවා.
2: තාමක්
1: කර කිව්වම් පල්ලෙහාට.
2: හරියට
1: ඩොනල්ඩ් ට්‍රම්ප්.
2: yes yes නේ.
1: සාමේන්ට නියමිතයි. කියලා මේ ඔක්කොම උඩ යනවා.
2: හරි.
1: සාමේන්නේ. වචනෙට. මුළු පද්ධති පිටින් උඩට යනවා. මුළු පද්ධති පිටින් කඩා යනවා. ආම් බලේ.
2: yes නේ.
1: නේද? දැන් ආයිත් පාරක් මේ පොඩ්ඩක් ඒවා ගැන දැනගෙන ඉන්න එපැයි. දැන් මේ රටේ කාට හරි සද්දට හචිමග්ගයා කියන්නකෝ. තග්ගාල කට්ටිය පාර්ලිමේන්තුවට ඇවිල්ලා මොකක්ද දන්නව කියන්නේ?
2: හරි.
1: මේ මැද පෙරදිග මේ හොමුස් වහලා හින්දානේ මේ ඔක්කොම.
2: ආ ඕකේ.
1: කියන අයට කියන්නම්. කොයි වෙලාවෙ හරි හොමුස් හරි. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් පොඩි ඉඟියක් දීලා තියෙනවා. සාකච්ඡා ඔන් ද වේ, ප්‍රතිඵලත් ඔන් ද වේ. දැනට අර උත්තරීතර නායකයා ඉන්නව නේද ඉරානේ? එයාගේ ඔෆිස් එකත් එක්ක මේ භාෂාව සම්බන්ධව ගැටලුව නිසා
2: හරි
1: පොඩ්ඩක් එතන පොඩි ඩිලේ එකක් තියෙනවා. ඉරානෙත් ඉපරෙද කියලා තිබුණා. සාකච්ඡා යනවා ඒක ඇත්ත. නමුත් එම හදිසියම විසඳුමකට එයි කියලා දැම්මම කියන්න අමාරුයි කියලා. ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා තිබුණා සාකච්ඡා යනවා ඉක්මනින් විසඳුමක් එයි කියලා. නමුත් ආයි ඉපරෙද කියලා තියෙනවා. සාකච්ඡාව සංවිධාන කරන අයට බොරුවට රෂ් කරන්න එපා. හදිසි කරලා කලබල කරන්න එපා. මොකද ඒ වගේ මේ සාම සාකච්ඡා කතා මේ පහුගිය දවස්වල වුණා. ඒවා එකක්ව වැඩක්
2: උන්නේ.
1: පපඩම් බදිනා වගේ ටග්ගාලා ඇවිල්ලා තැටි රත් විචලාවේ සක්සස් කරලා පපඩම් තුන හතරක් බැදගෙන පරස් කාලා එහෙම මේ සාකච්ඡාව කරන්න බැරි බව මම හිතන්නේ පාර්ශව දෙකම තේරුම් අරන් තියෙනවා.
2: හරි.
1: මේ සාකච්ඡාවල අරමුණු වල හැටියට තියෙනවා අදුම වශයෙන් දවස් 60ක සීස් ෆයර් එකක්
2: නැත්නම්
1: සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන. එතනින් තමයි මේක පටන් ගන්නේ. ඊළඟට ස්ට්‍රේට් ඔෆ් හමුස්, හමුස් සමුද්‍ර සන්ධිය වහම විවෘත කරන්න. දෙපාර්ශවෙම එකඟ වෙලා.
2: හරි.
1: මොකද එක පැත්තකින් ඇමරිකාව වහගෙන ඉන්නවා. අනිත් පැත්තෙන් ඉරානේ වහගෙන ඉන්නවා. හැබැයි කවුරු වහගෙන හිටියත් චීන තෙල් නැව ටික එතනින් චීනට යනවා. ඒක නැවතිලා නැහැ.
2: හරි ඕකේ.
1: මේ ඕගොල්ලන්ගේ අපේ නැව් තමයි මේ නතර වෙලා තින්නේ. අපිට නැව් නෑ. අපිට ඔය කියන බඩ කටිත්වක් මොන හරි ගියන එකක් තමයි
2: නතර වෙලා තියෙන්නේ.
1: නතර වෙලා හිර වෙලා අල්ලගෙන තියනවා නම් තියෙන්නේ. ඕක තමයි ඉතින් ඇත්ත තත්ත්වය.
2: හරි ඕකේ.
1: තවත් අරමුණක් මේකේ තියෙනවලු. ඒ තමයි ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳව කතාව. මොනව අතෑරියත් ඉරානයේ තමන්ගේ යුරේනියම් පෝෂණය කරන එක නතර කරන්න එහෙම ලොකු ප්‍රතිඥාවක් තාම දීලා නැහැ. මොන වුණත් මේ කතා වෙච්ච නැති කෑලි වගේක් තියෙනවා. ඉරානයට පනවලා තියෙන ඇමරිකානු සම්බාධක ඉවත් කරනවාද කියන එක ගැන කතාවක් නේ.
2: හරි.
1: ඉරානයේ නතර කරලා තියෙන සමහර ඇසට්ස් යා මුදල් විදිහට වෙන්නේ නැති
2: තියෙන්නේ.
1: අපේ තියෙනවා නේම, අපේ මුළු ලෝකෙම තියෙනවා. මොකක් හරි වරදක් පිළිබඳව ආරංචි වුණොත් එහෙම යාගේ වත්කම් සහ දේපල අත්හිටවනු.
2: හරි. ඒක අපේ බාරේ තියෙන එතකොට. ඒ වගේද?
1: අපේ මුකුත් බාරේ නෑ. අපේ තියෙන එකක් නැති වෙලා තියෙන්නේ. අපේ බාරේ මොකක්ද?
2: හරි.
1: අපිට තියෙන බාරයක් කියලා ඔප්පු කරන්න තියෙනවා. අපිට ඇති බාරයක් මුකුත් නෑ මේක.
2: හරි ඕකේ.
1: එතකොට ඇමරිකාව විසින් සීස් කරලා තියෙන එහෙම නැත්තම් අත්හිටවල තියෙන ඒගොල්ලන්ගේ වත්කම් සහ දේපල ඒවා රිලීස් කරනවාද කියන එක ගැන අදහසක් තාම දීලා නෑ. ඉරානයේ නිව්ක්ලියර් ඇක්ටිවිටීස් එහෙම නැත්නම් න්‍යෂ්ටික වැඩසටහන් සීමා කරන්න කතා කරනවද නැද්ද කියන එක පිළිබඳව තාමත් කවුරුත් පාර්ශවයක් ඉන්ඩිකේෂන් එකක් දීලා
2: නැහැ. රයිට්.
1: හැබැයි පොඩ්ඩක් හදිස්සියෙන් පටන් ගත්තට සාකච්ඡාව සඳහා හිමින් හිමින් තමයි අඩිතාලම දාගෙන
2: යන්නේ.
1: පොඩ්ඩක් දැන් දෙපාර්ශවෙටම තීරණලා තියෙනවා. මේ යනින් එනින් ගමන් නේද? යනින් එනින් ගමන් මොහොතේ ඔය හම්බන්තොට යන ගමන් කොහෙද ආරල්ල මොහොතිනාල යනවා වගේ පොල් හේනින් නාලා යනින් ගමන් පොඩ්ඩක් වාහනේ නැතකල පොල් හේනින් නාලා යනවා වගේ එහෙම සාකච්ඡා කරලා හරියන්නේ
2: හරි
1: හරි හමන් විදිහට ඉඳගෙන සාකච්ඡාවට අවතීර්ණ වෙනකොටත් ලිටරලි බේසිකලි වර්බලි හරි ප්‍රශ්න වලින් කොටසක් විසඳලා තියෙන මට්ටමක තමයි සාකච්ඡාව පටන් ගන්නවා. දාපු එක යෝජනාවකටවත් එකෙක් කැමති නැති පසුබිමක ඉතින් සාකච්ඡාවට ඉඳගෙන වැඩක් නැහැ. පටන් ගත්ත තැන ඉඳලා උඹලාගේ නේ අපිට කරන්න බෑ කියලා පටන් ගන්න. එතන සාකච්ඡාවක් නැහැ නේ.
2: ඒකනේ.
1: ඒ නිසා දැන් දෙපාර්ශවයේම හදිසියක් නැහැ. ඉරානයේ පැහැදිලිවම කියලා තිනවා ඉමිනන්ට් නැහැ. ඒ කියන්නේ හදිසියෙම හෙට අනිද්දාට එන්නේ නැහැ. මේ සාකච්ඡාවල ප්‍රතිඵල නමුත් හිමින් තමයි වැඩේ කරන්නේ කියලා ඒවා පොඩ්ඩක් දැනගෙන ඉමු නේද?
2: ඒක හරි.
1: ඉතින් මේ දවස්වල හොඳ පොලියක් ගෙවනවා නේද?
2: ඔව් නේ.
1: මේ දවස්වල සල්ලි ගන්න නෙමෙයි.
2: හරි.
1: මේ දවස්වල හොඳම කාලේ තමයි සල්ලි දාන්න. දැන් අපේ රටටත් උමනාව තියෙනවා, රටක් විදිහටත් උමනාලා තියෙනවා. සල්ලි ටික වටේ පිටේ තියෙන මිනිස්සු ගාව අතන මෙතන ඔහේ තියෙනවා ඉතින්. දැන් මේක කොහෙටවත් මේවා කරන්න නෙමෙයි, මේක බැංකුවට දාගත්තොත්
2: ෆික්ස් ඩිපොසිට් එකක් දාගත්තොත් මේ වගේ වෙලාවක
1: ඉතාම හොඳයි. මම දැක්කා කමර්ෂල් බැංක හොඳ පොලියක් ගෙවනවා ෆික්ස් ඩිපොසිට් වලට. 9.5% දක්වා ඌ පොලියක් ගෙවනවා.
2: යස්.
1: ඔයාලට මතකද දැන් පහුගිය කාලේම ෆික්ස් ඩිපොසිට් එකටත් 4.5% ගන්නවා කියන එක ඉතින් වැඩක් තමයි.
2: ඔව් ඒක හරි.
1: නමුත් දැන් 9.5% දක්වා පොලිය ගෙවන්න ඕනනම් දවස් 100කට සල්ලි දාන්න පුළුවන්, 200කට දාන්න පුළුවන්, දවස් 300කට සමහර ඊටත් වඩා වැඩියෙන් දාන්න පුළුවන් ඇති. මේ මොකද මේ කියන්නේ කොම්බැන්ක් ඩිජිටල්
2: ඒගොල්ලන්ගේ ඇප් එක යූස් කරලා සල්ලි ටැම්පත්
1: කරනවා. මේක මරුව ඈ. ඒ කියන්නේ කමර්ෂල් බැංකුවේ කොම්බැන්ක් ඩිජිටල් එහෙම නැත්නම් ෆ්ලෑෂ් ඇප් එක ඒක හරහා ආයෝජනය කරොත් එහෙම මේ කියනවට වඩා අමතර පොලියක් හම් වෙනවා කියලා කියනවනේ. ඒක පොඩ හොයන්න ඕනේ නැද්ද?
2: ඔව් නේ ඒකනේ.
1: ඒ මම හිතලත් නැහැනේ කොම්බැන්ක් ඩිජිටල් ෆ්ලෑෂ් ඇප් එකකින් ආයෝජනය කරොත් අමතර පොලියක් හම්බෙනවලු. ලක්ෂ 5ක් කර ඊට වඩා වැඩි මුදලක් තමයි දාන්න කියලා තියෙන්නේ කොමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතුවක් විදියට.
2: හරි. දවස් ගාන කොහමද?
1: ප්‍රශ්න තියෙනවා නම් 13/16 කතා කරලා විසඳ ගන්න. පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා විසඳ ගන්න ඕනේ. සමහරවිට නිකං ඔය සේවිංස් account එක අතර මෙතන වාත වේවි තියෙන සල්ලි ටික අරගෙන
2: හරි
1: එහෙමම ෆික්ස් එකකට කන්වර්ට් කරා නම් හොඳ නැද්ද? ඔබට ඉතින් දැනගන්න තියෙන හදිසියවත් මගදී ගන්න උනොත් ආරමිය මොකද ගන්න පුළුවන්ද බැරිද? ඩෙෆිනිට්ලි ගන්න පුළුවන්. ෆික්ස් ඩිපොසිට් එකකට දැම්මත් සල්ලි ගන්න පුළුවන්. එකම දේ ඔබ කියපු කාලය තියන්නතෝ කලින් ගත්තාම ඔබට ලැබෙන පොලිය පොරොන්දුච්ච පොලියට වඩා අඩු වෙන එක විතරයි.
2: නැත්නම්
1: ෆික්ස් ඩිපොසිට් දැම්ම කියන්නේ ගඟේ මූදි දැම්මා වගේ ආයෙ කවදා හරි කාලේ වුණාම තමයි ගන්න වෙන්නේ කියලා එකක්
2: නෙමෙයි.
1: එන හදිසියක් ආවොත් ඒ සල්ලි ගන්න පුළුවන්. එතකොට අර පොරොන්දු වෙච්ච අච්චර ඉහළ පොලියක් ඔබට ගෙවනවද නැද්ද කොහොමද ඒක වෙන්නේ කියන එක පිළිබඳව තමයි ওই 13/16 ආර මේ කතා කරලා ඔබ දැනගන්න ඕනේ. තන කමර්ෂල් බැංකුව මේ දවස්වල සල්ලි ආපහු බැංකුවට ගිහිල්ලා දාන කාලෙකයි අපි මේ ඉන්නේ.
2: රයිට්. දැන් ওই ලී බඩු විකුණන නැත්නම් ලී දෙන තැන් වලට කියාම මේක කොස් කියලා කියනවා. මේක මහෝගනී කියනවා. මේක තේක්ක කියනවා. මේක බුරුම තේක්ක කියලා කියනවා. එහෙම කිව්වට අරවින්ද මට නම් එහෙම අඳුන ගැනීමේ විශේෂ කෞශල්‍යයක් නැහැ. ඒක දැක්ක ගමන් මේක මෙහෙමයි මෙහෙමයි කියලා. හැබැයි සමහරක් එක්ස්පර්ට්ලා ඉන්නවා. එහෙම දැක්ක ගමන් කියන්න පුළුවන් කට්ටිය. ඉතින් කොහොම වුණත් ලී ගන්න කියොතින් අපේ අම්මී තාත්තී කියන කතාවක් තමයි අපි මොරටුවේ අපි ඉපදිලා ඉන්නේ මොරටුවේ. ඒ වුණාට අපිට වුණත් හරියට තෝරගන්න බෑ.
1: ලැජ්ජ නැතුව කියනවා හැබැයිනේ. අපි මොරටුවේ මිනිස්සු. ඒනට අපිට කොස්ද දෙල්ද කියලා අඳුර ගන්න බෑ.
2: මම ලී බඩු සාපු හිමියෙක් නොවේ.
1: කොස් දෙල් අඳුර ගන්න බැරි එක පැත්තක තියපල්ලකෝ. කොස්ද බුරුතද කියලා අඳුර ගන්න බැරි කියන්නේ ඉතින්.
2: මාසතු ලී බඩු සාප්පුවක් නැත.
1: යතු ගන්න ඕනේ ලී නෙමෙයි. මේ වාල්ලන් කියලා යතු ගන්න. ලී යතු ගාල වැඩක් නැහැ. හිතන්න.
2: ඈ
1: මොරටුවේ ඉඳලා තියෙනවා මේ වගේ. ගිලි මලෙත් ඇත දත සුද්ධෝ කියලා කියනවනේ. ගිලි මලේ කියන්නේ හොඳට බුලත් විතර කන ඒරියා එකක්
2: නේ. හරි. ආයේ තිනා දත සුද්ධෝ.
1: මෙරුවට බුලත් කාපු නැති උන්
2: ඉන්නවා. ඒ වගේ තමයි.
1: මොරටුවේ ඉන්නවා කතා කරන්නේ මොරටුව අපේ ගම කයි එකම එක ගම
2: අහලා නැද්ද මොරටු කෙල්ලෝ
1: සින්දු කියනවා සින්දු කියලා බයිලා කියනවා මෙහෙම
2: හරි හරි
1: මොරුනේ පුදුනේ සින්දුවක් කියා ගන්න බෑ අප්පුඩියක් ගහ ගන්න බෑ කොස්ලියයි බුරුතලිය අඳුන ගන්න බෑ කොස්ලි බුරුතලියවත් අඳුන ගන්න බැරි ඩයල් මොරටුවේ තියාගත්තට මොරටුට වෙනම සම්මානයක් දෙන්නේ
2: ඉවරද
1: ලොකුද නෑ ඉවර නෑ මං කියන්නේ ඉවරයි
2: හරි
1: ඉවරයි වරම කළා තමයි මේවා කරන්නේ
2: හරි හරි
1: හොඳ වෙලාවට මේවා බෝගහවිල පාරට තල්ලු කරලා දැම්මේ බෝගහවිල පාර. ඒ බෝගහවිල පාර මිනිස්සු දැනගන්න ඕනේ. එහෙනුත් තල්ලු කරලා කොටරේ දාලා දාන්න.
2: මම පොඩි නැප් එකක්
1: වටින්නේ තියාගන්න.
2: නැප් එකක් දාලා ඉන්න වෙලාව තියෙද මට පොඩි?
1: නැප් එකක් දිගටම දාගන්න පුළුවන් වෙලාව හදලා දෙන්න.
2: මේ මම ඔයා දැන් ආමර එක එකව කියනවනේ. ඒ වෙලාවට
1: ඒක නෙමෙයි මම ඇත්තන කියන්නේ.
2: හරි ඒව කියන්නේ.
1: දැන් තමුන් නැහැගෙම ඔය මේ මකර කටෙන් කිව්වේ මෙච්චර පම්පෝරි ගහලා. මොරටුවේ පම්පෝරියයි ඒ මොරටුවේ මේකා කියනවනේ මේ හිටිකම් මේ මට කොසුයි බුරුතයි අඳුන ගන්න බෑ කියලා.
2: බෑ බෑ
1: එතන. දෙකේ දෙකේ මට්ටන් ලෑලි අරන් නෙලන්න එපා.
2: ඒ නිසා තමයි
1: කොසුයි බුරුතයි අඳුන ගන්න බෑ.
2: අපි එහෙම අහු වෙනවා කියන බය නිසා තමයි
1: අපි කොසුයි බුරුතයි අඳුන ගන්න බැරි නම් ඉතින් ඉදල් කොහොම අඳුන ගන්නත් බැරුව ඇති ඔයාලට.
2: ආ කොස්සයි බුරුතයි ඒක අඳුන ගන්න පුළුවන්.
1: කොස්සයි බුරුතයි නෑ කොස්සයි ඉදලා.
2: හරි. මේ අහන්නකෝ අරවින්ද ඉතින් ඒ නිසා අපි දැන් ලී දාලා අපි සිවිලිමක් ගහලා ඒකෙන් අපි ප්‍රශ්න වලට මූණ දෙන්නේ නැතුව මම කල්පනා කරා කෙලින්ම අපේ කලර
1: අප මට නම් අඳුන ගන්න බැරි කමන්නේ මට නම් ඔය වගේ මේවා මේවා ගෙනාවනේ ෂෝ වලට
2: ඔයා කිව්ව දවසක් අඳුර ගන්න මේ මම
1: ඔයාට ඒ අඳුර ගන්න
2: ඒවා එල කියලා මේම
1: වෙනවා එල කියලා අඳුර ගන්න බෑ
2: ආ ඒව තමයි
1: මම මොරටු වෙන්නේ නැනෙත් එක
2: මොකද කියන්නේ
1: අනිත් එක මිසම මොරටු වෙන්නේ නැනේ සමයි මොරටු වෙන්නේ මේ වරන්ට මිස අපිට කොසොයි බුරුත අඳුර ගන්න පුළුවන්
2: මොකද කෑ ගන්න
1: අපිට එළද නැද්ද කියලා අඳුර ගන්න බෑ අපිට එළද දෙනද කියලා අඳුර ගන්න පුළුවන්
2: එළ එළ කිරි
1: එළ දෙන
2: මේ එහෙම ඔයාමට අපහාසි කරනකොට මම එක දෙයක් ඉගෙනගෙන තියෙනවා ඔයාගේ ඇස් දිහා කෙලින්ම බලන් ඉන්න
1: බල්ල කරයි
2: තප්පර 3ක්
1: තප්පර 3ක් බල්ල අහක බලන්න
2: එහෙම නෑ ඊට පස්සේ hina
1: මම බලන් ඉන්න hina වෙලා බලන්න
2: නෑ
1: ඒකද දෙනවා එතකොට එන්න මේ
2: කවුරු හරි කෙනෙක් ඔබට
1: මොනවද මොකද ඉන්ටර්නෙට් පටන් ගන්නවා ඊට පස්සේ
2: අහන්නුකෝ අර කවුරු හරි කෙනෙක් ඔබට අපහාස කරනවා නම් එයාගේ ඇස් දිහා තප්පර 3ක් බලාගෙන ඉන්න බලාගෙන ඉඳලා මෙන්න මේ
1: විදිහට අපහාසරේ ගුඩිත් කෑවේ හැකි
2: මේ විදිහට hina
1: ආ කනත් පලාගත්තා හැකි බැනුනොත් තහලා ගුටිත් කහලා කනත් පලා ගන්න කම ඇත්ත ඔය
2: ඒක තමයි මම මේ දවස්වල පාවිච්චි කරන්නේ හරි right right අපි කතා කරමු කලර් අප් ගැන මේ අපි ස්ට්‍රිප් සීලින් ගැන කතා කරන්න
1: මේ දවස්වල TikTok එක වගේ ප්‍රෝග්‍රෑම් වලට ළමයින්ට හරියට ගහනවනේ මේ පොඩක් එන්න මම එක්කලා දෙන්නවනේ මට මේ අතේ සීමාවට
2: අනේ
1: වයිත් වයිත් මේ ඇයි ළමයින්ට වාක් TikTok වල හරියට ගහනවනේ ළමයින්ට ඇයි ගහන්නේ
2: එහෙම
1: නෑ. උන්ට කොසෝයි බුරුත අඳුර ගන්න බෑ.
2: හරි.
1: කොහොගෙන් ඉඳලා අඳුර ගන්න පුළුවන්ද? පුළුවන් අඳුර ගන්න.
2: කොසෝයි ඉඳලා.
1: කොසෝයි ඉදළු ඉදළ පුළුවන්. ආ ඒක පුළුවන්. කොසෝයි බුරුතයි බෑ. ඉපදුනේ මොරටුවේ.
2: ඒ වඳුර ගන්න පුළුවන් ගෙඩි විදිහට ගත්තොත්.
1: ගෙඩි වලින් සීලිම ගහන්න නෑනේ.
2: මේ විදිහට ගත්තොත් අනේ
1: මම අපි සීවිලිමක් ගහන්න
2: නෑනේ.
1: අපි වහල්ට ගෙඩි පූජාවක් කරන්න යනවා නෙවෙයි.
2: right ඉතින් මේකට තමයි හොඳම ආදේශකය ගැන අපි කතා කරන්නේ. ඔය ප්‍රශ්න එනවා. කොච්චර
1: කිව්වා? කොස් අඳුර ගන්න ඕනේ. කොස් කහ පාටයි, බුරුත ඊට වඩා තද පාටයි, දුමුරු පාට පැත්තට බරයි. කොසුයි බුරුතයි වරදින්නේ නැහැ. මේ ඩයල් වලට වැරදුනා.
2: හරි බුරුමත එක.
1: බුරුමත එක තව තද පාටයි. වෛර වෙනස්. හැබැයි මම මොරටු නෙමෙයි මිස් ඉපදුනේ. හොඳයි.
2: මොරටු ඉපදෙන්න තිබ්බේ.
1: නෑ මොරටු ඉපදෙන්න ඕනේ නැහැ මිස් ඔය ටික දරන. සාමාන්‍ය දෙනෙ මෙන්න ඉස්කෝලේ යන්න මොරටු මෙපදෙන්න ඕනේ
2: නැහැ. අද දවස හරි නෑනේ.
1: දවස නෙමෙයි ඔයා හරි නෑ අද. ඔයා හරි නෑ දවස හොඳයි. අපිට ලී වලින් හොඳ ලීය මොකද්ද නරක ලීය මොකද්ද කියලා අඳුර ගන්න බෑ.
2: හ්ම් yes.
1: මම බලලා තියෙනවා මේ ලී එක්ස්පර්ට්ලටත් වරදිනවා.
2: ඕ ඒකනේ. හ්ම්.
1: ආය සමහර මිනිස්සු ඇත්තටම මේක නම් එල නෙමෙයි කියලා දුන්නට.
2: හරි.
1: එල පොඩ්ඩක් තිබුණත් ඇති. එලය කියන එක ලීයක පොඩි දනක තිබ්බම ඇති
2: මුලින්.
1: ලීයම. ඔව්. යන්නේ තර ඉස්සරහා කාලා තිබ්බනම් ඇති.
2: ඇති අඳුර ගන්න plan සමහර මිනිස්සු ඉන්න. අපි සමහර කයට බෑ.
1: නෑ අඳුර ගන්න එක නෙමෙයි මං කියන්නේ. හ්ම්. යන්න විතරක් තිබ්බත් අපිට බැරි වුණාට වේ අඳුර ගන්නවා.
2: yes.
1: ඌතර ලී අඳුරන සතෙක් වෙන නෑ.
2: yeah okay.
1: ඌ කනවා. ඌට වෙලාව තිබුණොත් ඌ සීලිමම කනවා.
2: හ්ම්.
1: වෙලාව තිබුණොත් ඌට වැඩක් නෑ. කවුද කීින්ද මන්ද ලොක්කෙද්ද වැඩක් නෑ. ඇමති කෙනෙක්ද? ඇමති කෙනෙක් නම් වහලෙත් කනවා.
2: කොච්චර වියදමක් ගියාද අනේ මේගොල්ලෝ මහන්සිලා නේද මේක කළේ
1: කාලා ඌ පුළුවන් නම් V8 එකක් ගන්න.
2: ඉතින් එතකොට ඔය වේයෝ කන එකට
1: අපිට මොකද කරන්නේ? දැන් ෆිනිෂින් සිවිලිම ගහලා ඉවරයි. එක ලීයක් වේයෝ කෑවොත් මුළු සිවිලිමේම ලස්සන ඉවරයි
2: දැන්.
1: ඔය එක ලීය මාරු කරන්න ඔබ දන්නවද? වහලේ ෂීට් ගලවලම තමයි මාරු කරන්න වෙන්නේ. මොකටද එහෙම දුක් විඳින්නේ? අර කලර් අප් එකේ දුන්නේ අර ෆිනිෂින් සිවිලිම ලස්සනට ගහන්න මාර විසඳුමක් දුන්නානේ.
2: ඒකනේ ඒකනේ.
1: කලර් අප් එක ගේනවන්නේ ලී වලට නියම ආදේශකයක්. ඒක අවුවට වැස්සට වතුරට ඔරොත්තු දෙන කිසිම සතෙකුට වේයකුට නෙමෙයි ඒක කොටියකට ඔක්කන්න බෑ.
2: කොටියක් කියන්නේ
1: නහල් කන්න බෑ. ඌ වහල යන්නේ නැති එක හරි. අපේ වහල වල යන්නේ වහල වල යන සාමාන්‍ය සත්තු.
2: ඒක නම් ඇත්ත අම්බෝ උනේ. හැබැයි ෆිනිෂින් සිල්ම ගහොත් ඒක
1: නයි පොලොංගු නැති සතෙක් නෑ අපේ වහල. මතක තියාගන්න. මේක ඇවිල්ලා ලී වලට ගෙනාපු ලංකාවේ තියෙන සුපිරිම ලෙවල් එකේ ආදේශකයක්. ඒකෙන් තමයි ඔබ ෆිනිෂින් සිවිලිම ගහන්නේ ලී පෙනුමට.
2: ස්ට්‍රිප් සීලින්.
1: පොඩි උදව්වක් කරන්නකෝ.
2: හරි.
1: ඒකෙන් දැන් colorup.lk.com සයිට් එකට යන්න. ගිහිල්ලා බලාගන්න.
2: යා.
1: මේ ලී වල කොච්චර ලස්සන ලී පෙනුම තියෙන ප්‍රොඩක්ට් එක කොච්චර ලස්සනද කියලා. ෆැක්ටරි ප්‍රොඩක්ට් එකක් නිසා හරි ලස්සනට එකින් එකට සම්බන්ධ වෙනවා. ෆැක්ටරිනේ හදන්නේ.
2: හරි ඔකේ.
1: සාරි ලස්සනට අර ටංග් ඇන්ඩ් ග්‍රූව් ක්‍රමයට තමයි තියෙන්නේ. මේව නිකන් පීල්ලක් දිගේ වගේ බැස්සාම පොඩිවත් ගැප් එකක් ඉතුරු වෙන්නේ නැත.
2: ඔකේ.
1: උදව් මොකක්ද දන්නවද? කාටවත් කියන්න යන්න ඕනේ නෑ ඔය ලී නෙමෙයි කියලා. අනේ උදව් කරන්නේ. යන් ලී වාගේ ඉන්න. ඒක ලීද කිව්වා? එච්චරයි. ආ. මම එතරම් කියන්නේ කොහේ ලීද කියලා. එච්චරයි. පිච්චෝ දලා ගිනා නෑ මේ සටල් විදිහට ඉන්න
2: ආයහන ලීද කියලා
1: මේක ලීද කෝරකට දැනනවා ලීද මේ

0: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනේ.
1: මොකක් හරි නෙවෙයි, ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
2: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය David Pierce Motor Company Private Limited within. සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම TV එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්න? සිංගල්කින් අඟල් 40 TV එකක් සුවිශේෂී මිලකට, ලොකු සයිස් පොඩි ප්‍රයිස්. ඔබේ lifestyle එකට ගැලපෙන smart drive එක පෙරඩුව එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයිනපුර අපේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
3: මෙතරයි පෙරලිකරන NLB Mega Power, දෙවන්ත Mega Super Tag එකට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tag එකට සුපිරි මෝටර රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැය NLB Mega Power ඔබ අදම මිලදී ගන්න.
4: ඉතුරු දිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න .112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: අතිවිශ්වසනීය ගමනකට Jetac Electric Scooter. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. David Pierce e-mobility වෙතින් වැඩි විස්තර සඳහා 0111 400 550 අමතන්න.

0: වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට.
1: යලට මහට.
0: 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා.
2: මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නැති.
3: ලයිෆ්ස්ටයිල්කට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙර ඩුවා එක්සියා ලීටරකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරාපේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
4: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්න? සිංගල්කින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්. ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK ඔස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Anshikin සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011 732 1000. NIBM, The City University, The Place to Be.

0: හතලිස් වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය
1: 98.2 98.4

0: බබා බලන්න මේ ඉන්දියන් සාගරය නේද අපිට මේ පේන්නේ. මං කවදාත් හිතුවේ නෑ බබා ඔයාට මම මේ වගේ තැනකින් මට ප්‍රොපර්ටි එකක් ඔයාමට. ඕ මයි ගොෂ්.
1: ඉන්දියන් සාගරයට ආව දාන්න තමයි බබා අපි යන්නේ.
0: මං දන්නවා ඒවා විහිළු කියලා.
1: විහිළු බලාගත්ත හැකි.
0: මං දැනන් හිටියා ඔයාමට මොනවා හරි දෙයක් කරයි කියලා. බට් පෝට් සිටි එකෙන් ක්‍රයිම් ගෲප් එකේ මේ ප්‍රොජෙක්ට් එක. ඕ මයි ගොෂ්. I can't believe. Baba, Pancha, I can't believe.
1: Well, I think English කියලා දන්නේ ඔය වචන ටිකම තමයි නේ.
0: Port city.
1: Port city.
0: Property.
1: Indian Sagar. කොහොමත් Indian Sagar එන්නේ. Property. Prime. Oh my gosh. I can't believe. ඔයිට වැඩිය ඉංග්‍රීසි වචනයක් කියපු දවසට මං වාට මේ පෝට් සිටිය හොඳම තැනින් මං වාට අපාර්ට්මන්ට් එකක් අරගෙන දෙනවා.
0: එහෙනම් වාට අරන් දෙන්නම වෙනවා. මම වර්ල්ඩ් ක්ලාස් ඇඩ්‍රස් එකක් ගන්නයි යන්නේ.
1: අලුත්ම වචනේ වර්ල්ඩ් ක්ලාස් වගේනේ.
0: කො බ්ලැන්කට් එක මේක ජර්සි එක ගන්න ටක් ගාලා.
1: ඔය මොහොත ඕෆ් කරලා.
0: අනවඩේ සද්දත් ආසය යන්නේ. නිකම් මාර රිලැක්ස්
1: වෙනවා. වදනද කෙලින්ම මේ ප්‍රයිම්ලට තමයි මොකක් හරි හේතුවක් උඩ
0: හරි
1: හේතුව ඒගොල්ලන්ගෙන් අහගන්න කොහොමද කරේ කියලා. මොකක් හරි හේතුව අපි දන්නේ නැහැ. මොනවා හරි විදිහකින් ප්‍රයිම්ලට තමයි පෝට් සිටි එකේ හොඳම තැන හම්බුනේ අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එක ආදාන.
0: හරියට හරි.
1: ඒගොල්ලෝ අඳුනන අය හිටියද ඒගොල්ලෝ ඉක්මනටම ගිහිල්ලා ඒගොල්ලෝ මුලින්ම ගිහිල්ලා ඒගොල්ලෝ ඒ තැන රිසර්ව් කරාද?
0: කරාද වුණේ.
1: මොකද පෝට් සිටි ඒ වගේ තැන් තියෙන එකයි. දැන් කොච්චර සල්ලියක් විසි කරත් ඒක ගන්න බැහැ. ඉස්සරහින් බලපුවාම ඒකෙන් අංශක 180ක විතර ඒරියා එකක මොහොතමයි පේන්නේ.
0: හරි ඔකේ.
1: ඊට පස්සේ තියෙනවා ඒගොල්ලෝ අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එක හදන්න හිතාගෙන ඉන්න තැන ඉඳලා අර ලස්සන ආරුක්කක් වගේ පාලම පටන් ගන්න ඒගොල්ලන්ගේ අපාර්ට්මන්ට් එක ඉස්සරහ.
0: වාව් සුපිරි.
1: ඒ පාලම යටින් එන කැනල් එක ඇල මාර්ගය එක තමයි බෝට්ස් එහෙම අරගෙන ඉන්නේ ඇතුළට. ඒකෙන් තමයි එළියට බෝට්ස් අරගෙන යන්නේ
0: ඇතුළට
1: එන්නේ ඒ කැනල් එකේ. ඒක හරිම සොඳුරු දර්ශනයක් වෙනවා තව අවුරුදු කීපයකින්. හැම වෙලාවෙම ලෝකේ තියෙන ලස්සනම සමහර අය යොට් කියනවා, සමහර අය යච් කියනවා, සමහර අය යාච් කියනවා, මොන
0: කෙරමලුවත්
1: අනිමිස් ඔයා නම් ලෝකෙ මිනිස්සු කියන නෑ, ඔයා නම් ගෙදරින් නමක් හදාගෙන ඇවිල්ලකෝ. මට නම් එතුවා කියන වැඩ නෑ. මට හරා එන්න එපා. ඉතින් ඇත්ත කියන්නේ මේ අපි නම් කියන්නේ යෑ. මොකද ඔයගොල්ලෝ කියන්නේ යෑෂ් මේගොල්ලෝ කියන්නේ
0: යෑෂ් යෑෂ්ටි
1: කියන්නේ මෙලෝ මිනිහෙක් කියපු වචන නෙමෙයි මේගොල්ලෝ කියන්නේ. මිනිස්සු කියන්නේ යොට් නැත්නම් යැට්, එහෙම නැත්නම් යච් නැත්නම් යාච් කියලා කියන. මේගොල්ලෝ කියන්නේ යැස් යැස් කාටද කියන්නේ? මෙව්වා කාටද කියන්නේ? මම කියන්නේ
0: මට කියන්නේ ප්ලීස්
1: මම මේ ඔබට කියන්නේ ඒකයි. මට මේවා කියන්න වෙන කෙනෙක් නැහැ. පොඩි හැව් හැව් ගානද පොඩින් මේක. මේ කතාව කරලා ඉවර කරන්න දෙන්නෙම නැහෙනි.
0: මේ ප්‍රොජෙක්ට් එක ගැන කතා කරමු අර.
1: ප්‍රොජෙක්ට් එක ගැන කතා කරන්න කලින් මේවා මේ මිනිස්සු ගැන කතා කරන්න එපේ. ලස්සනට ප්‍රොජෙක්ට් එක ගැන කතා කරගෙන ආවා. තමන්ගේ පම්පෝරිය මෙතන තමන්ගේ බටන ලාව පිමින්න ගත්තා ඒක ඇතුලේ. ලෝකෙ මිනිස්සු යොට් කියනවා. ලෝකෙ මිනිස්සු යච් කියනවා. යාච් කියනවා. මේ යාචකයා යාස් යාස්කක මොකද්ද වෙනම එකක් කියනවා.
0: යාච්
1: Yes.
0: And he got pronounced in
1: the Yes.
0: Yes.
1: Yes. Yeah, then tikadika yes. Yeah, chala yo chala. So chala boss chala annada.
0: Oh, mari lassana.
1: Ane mona yadda bamme. Ane me
0: boat yard ekak thi.
1: Elliot, Elliot, Elliot. Dora aragan Elliot.
0: Hari break ekak gannawa.
1: Break ekak gannako dikata ma puluwanna.
0: Hari.
1: Ithin ara canal ekak dige loki thiyena ලස්සනම යොත්ස් යන හැටි ඔබට බලන්න පුළුවන්. ඒ කෙනලක යන්නේ
0: හරි
1: ප්‍රයිම් කට්ටිය හදන අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එක වටේ.
0: වව් ඕ මයි ගොඩ්.
1: ඒකේ වම් පැත්තෙන් අපි බලුවත් අපිට පේනවා මොහොතට ෆේස් කළා. වම් පැත්තෙන් බලපම මරිනෝ එක පේනවා.
0: මොකක්ද
1: මරිනෝ එකක් කියලා කියන්නේ? මරිනෝ එකක් කියන්නේ අර ලස්සන බෝට්ටු, යොත්ස්, ස්පීඩ් බෝට්ස්.
0: හරි.
1: Jet skis.
0: Ah, jet skis.
1: ඒ වෙවිලෝ දැන් ඒවා ඒවා දේව දන්නේ දැන් ඔය.
0: ආසෙදි.
1: බෝට්ටු නෙමේ බෝට්ටු බෝට්ටු කියන මොනවද බෝතේ බාට්ටු
0: ඒව ලස්සන නවත්වන තැන
1: අනේකට අපි මරින එකක් කියලා කියනවා ඒ මරින එකේ ආයේ ලස්සන කැෆේස් තියෙයිවි
0: මේ දොර කලම්බෝ
1: හවසට මාර හැපනින් වෙයි ඒරියා එක මිනිස්සු ඉතින් ඒවයි හම්බ වෙයි ඒ හැම දෙයක්ම ඔබට පේනවා ඔබ ඉන්න තැන ඉතින් මරින එක එක පැත්තක ඉස්සරහින් කැනෑල්ලක වටේටම ඉන්දියන් සාගරය ඒ වගේ තැන් පෝට් සිටියේ තියෙන එකයි ඒකයි ති ප්‍රයිම් එකට ඒ ප්‍රයිම් එකේ ගොල් ඔබට අඬ ගහනවා ඉන්වෙස් කරන්න එතන කියලා
0: මේ කොලම්බස් ස්කයිලයින් එකත් ලස්සනට පේනවානේ එතෙන් නම් බලනකොට
1: කොලම්බස් ස්කයිලයින් එක බලන්න යන නේ කොලඹනේ ඉතින් කොලඹනේ
0: තියෙනවා ස්කයිලයින් බලන්න ලස්සන මේක ලස්සනට පේනවා රෑට ඒකත් කියන්න ඕනේ
1: කොලම්බස් ස්කයිලයින් නේද කොලඹනේ තියෙනවා ස්කයිලයින් බලන්න
0: ඔයා එතන ඉඳන් බලලා නැද්ද පෝට් සිටි එකේ ඉඳන් බලලා
1: නැද්ද ස්කයිලයින් කියන එකේ තේරුම තියෙනු නම් තේරුම ගන්න මිනිස්සු කතා ගන්න බෑ කොඩින් ඉස්සෙල්ල කවුද මල්ලි මේ
0: ඇයි වැරදි
1: මේ කොළඹ මේ මැද්දේ වගේ ඉඳගෙන මේ කොළඹ කටේ කොළඹ කටේ ඉඳන් කොහෙද බා ස්කයිලයින් බලන්න කොළඹනේ ඉන්නේ ආනේ අප්පච්චියේ
0: මට පේනුණා
1: මේ කොළඹ කටේ ස්කයිලයින් බලන්න යනවා
0: ගයිස් ඉතින් ඕගොල්ලෝ දැන් ආසයි හිතෙන්නේ නැති මේ ප්‍රයිම් ගෲප් එකේ මේ ලස්සනම ලස්සන ප්‍රොජෙක්ට් එක ගැන මේ පෝට් සිටි එකේ තියෙන. එහෙනම් මේ දැන්ම ඩු ඉට් නවු. දැන්ම කෝල් එකක් දෙන්න ප්‍රයිම් ගෲප් එකට 0715241241. අපි හම්බ වෙමු.
1: තාමින් ඩොලර් ගැනමයි මට එන්නේ.
0: ඒක ඇත්ත.
1: හැමදේම ඩොලර්.
0: ඔයා සර්ච් කරන්නේ මේ ඩොලර්ස් නේ. හිතරට එන්නම වීඩියෝස් ඔක්කොම ඩොලර්ස්.
1: මේනකොට මේ පෝට් සිටි ප්‍රොජෙක්ට් එක ගැන පොඩි අදහසක් එහෙම තියෙන්න ඕනේ. ඔබට මේක ඉන්වෙස්ට් කරන්න හම්බෙච්ච chance එක ඉතාමත් විරල අවස්ථාවක්.
0: Yes.
1: මොකද එක දවසක එක කාලයකදී කතා වුණා ලංකාවේ මිනිහෙකුට මේක ඉන්වෙස්ට් කරන්න හම්බෙන්නේ නැහැ කියලා.
0: ඕ නේද?
1: ලංකාවේ මිනිස්සුන්ට මේක ඇතුළට යන වීසා ගන්න වෙන මට්ටමක් තියෙයි කියලා. ඒව ඔක්කොම වෙනස. අනේ මේ කට්ටියවිල වෙනස් කරපු ඒවා නෙමෙයි. ඒවා කලින් ඉඳලා වෙනස් කළ දෙවිත් ඒවා. හරිද? මේකෙන් ප්‍රයෝජනයක් ගන්න. ලෝකයේ තියෙන සල්ලිකාර හැම රටක්ම පෝට් සිටි එකට ඉන්වෙස්ට් කරන්න අමතක කළේ නැහැ. මොකද අපිට පේනවට වඩා හුඟක් දුර ඒ රටවල් වල ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන්ස් හදන අයට තේරෙනවා.
0: හරි.
1: පහුගිය අවුරුදු කීපේ අපි ගත්තොත් සෑහෙන සැලකිය යුතු අති විශාල මුදලක් ඒගොල්ල පෝට් සිටි එකේ ඩෙවලොප්මන්ට්ස් වලට තමන්ගේ රටවල් වලින් දාලා තිබුණා. බැලු බැලමට චීනේ තමයි නම්බර් 1 වෙන්න ඕනේ කියලා අපිට හිතුණාට මේකට සල්ලි යට කරපු රටවල් අතරින්
0: හරි.
1: ඩුබායි තමයි වැඩිම වේදන් කළ තින්නේ. දැන් ඩුබායි ඒගොල්ලන්ගේ අපාර්ට්මන්ට්ස් ගැන කතා කරාට ඩුබායි ඉන්වෙස්ට් කරන්නේ මෙහි. චීන ඉන්වෙස්ට් කරන්නේ මෙහි. සිංගප්පූරුවත් මෙහි ඉන්වෙස්ට් කරලා තියෙනවා. ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල මේ පෝට් සිටි වැඩේට ඉන්වෙස්ට් කරලා තියෙනවා. හිතා ගන්න මේකේ එන්න තියෙන ෆැසිලිටීස් ටික. ඔබ රටකට ගිහිල්ලා නැති වුණත් කමක් නැහැ. ඔබ මේ රටට ආසන්නෙන් අතිශය දියුණු රටක්. ඔබට දවසක හිතේ අපේ මුළු රටම මෙහෙම කරන්න තියෙනවා නම් හොඳයි කියලා. දියුණුව කියන එකේ වෙනමම ඔබ දැකපු නැති වෙනමම ලෙවල් එකක් වෙනමම පර්ස්පෙක්ටිව් එකක් බලන්න ලෑස්ති වෙන්න අන්න ඒ භූමියේ සීමිත ඉඩකඩෙන් තමයි පොඩි කෑල්ලක් ගොඩ දාගන්න ඔබට මේ හම්බෙලා තියෙන පොඩි වින්ඩෝ එක.
0: රයිට් ඕකේ.
1: හැමදාම කරන්න හම්බෙන්නේ නැහැ. මේක තියෙන යුනිට්ස් ගන්න විකුණනට පස්සේ ඉතින් ඒක ඉවරයි. ඊට පස්සේ ඒව ගැන මේ අඳුරන අය ඉන්නවද පොඩ්ඩක් ප්‍රයිම් එකට කතා කරලා මොකක් හරි කරගන්න බැරිද? මොකක්වත් කරගන්න බෑ ඊට පස්සේ.
0: ඔව් කරන්න දෙයක් නැහැ.
1: මොකද ගත්ත මිනිහේ කෝකක් දෙන්නේ
0: නැහැ.
1: මම ඔබට දැන් කියන්නම් ඒක.
0: යස්. දැන් ඉතින් ඔබ ඔෆිස් බස් එකේ එන එක්කෙනෙක්. කොච්චර නිකන් තියනවද මහන්සියක් නේද? සමහරකට බස් එක මිස් වෙනවා. ඊට පස්සේ තව බස් එකක් එනකන් ඉන්න ඕනි. හැමදාම ඉතින් සීට් එකක් තියනවා කියන්න බෑ. සමහරක් වෙලාවට කාගේ හරි බෑග් එකක් ඔබ තියාගන්නවා. එයා බෑග් එක තියලා බහැලා යනවා. ආයි ගිහිල්ලා බෑග් එක යාඩ ගිහිල්ලා හොයලා දෙන්න ඕනි. ඔවගේ කොටක් දේවල් අනේ බස් එක එනවා කියලා කියන්නේ මට හිතෙනවා දැන් විශේෂයෙන්ම ගෑල්ලා මේ බස් එක එනවා නම් එක එක ප්‍රශ්න. ඉතින් අපි පොඩි යෝජනාවක් කරනවා. චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එකක් ගත්තොත් මොකද? ඔබ ඉන්න දුර සාමාන්‍යයෙන් හිතනවා කිලෝමීටර් 20ක වගේ දුරකට ඔබ යනවා කියලා ජොබ් එකට පුළුවන් නේ. ඔවා චෙතක් එකක් ගත්තොත් එක චාර්ජ් එකකින් කිලෝමීටර් 121ක් දුවනවා.
1: අනික සාමාන්‍යයෙන් මේ කාර් එකක වෙන මොකක් හරි රෝද හතරේ වාහනයක යනවට වඩා
0: හරි
1: මාරික් මන්ට ගමන ඉවර කරන්න පුළුවන්.
0: Yes definitely.
1: මාරික් මන්ට ඉවර කරන්න.
0: ඒක හරි.
1: මොකද රෝද හතරේ වාහනයක් යන්න පාර මාර ඉඩක් අවශ්‍ය වුණාට මේ බයික් එකකට එහෙම මේ එන ඉඩක් ඕනේ නැහැ.
0: මන් තීරුවක් නොඕනි කියලා එකක් නැහැ නේද?
1: මේ තියෙන පොඩි ඉඩේ පාඩුවේ යන්න පුළුවන්. අනිත් එක ලොකු කලබලයක් නැහැ. මම දන්නේ වහින දවසට පොඩි පොඩ්ඩක් අමාරුයි.
0: හරි.
1: වහින දවස් පැත්තක තියෙන හැමදාම වහින රටකුත් නෙමෙයි මේක. ඒ ඇරුණම චෙතක් එක හරිම පිරිමැසුම් දායකයි.
0: හරියට හරි.
1: ඒක චාර්ජ් කරලා දෝන එක පෙට්‍රල් එක්ක සමාන කරන්න හිතන්නවත් බෑ. ඒ කියන්නේ පෙට්‍රල් ලීටරයක් ගහලා ඒකේ දුරක් දුවනකොට කිලෝමීටරයකට යන ගාස්තුවයි. චෙතක් එක චාර්ජ් කරවපට පස්සේ ඔබට කිලෝමීටරයකට යන ඉලෙක්ට්‍රිසිටි වලින් යන ගාස්තුවයි. අපි මේ කතා කරන්නේ සත ගණන් ගැන. සත ගණන් ගැන මේ කතා
0: කරන්නේ. හරි, ඔකේ.
1: හොඳේ. ඉතින් මේක ආර්ථික වාසිය වෙනම එකක්. ඔබට ඊට පස්සේ ඩීසල් පෙට්‍රෝල් කියන එක බලපාන්නේ මුළු ලෝකෙටම බලපාන ප්‍රශ්නේ දැන් ඔබට බලපාන්නේ. අද රැට පෙට්‍රෝල් ගණන් යනවා නේද? ඔබට අදාළ නැහැ.
0: මානසික නිදහස.
1: ඈ?
0: නේ.
1: මේ මිනිස්සු ආයි මේ පොලිමේ ඉන්න වෙයි දන්නේ. ඔබට අදාළ නැහැ. ඔබට අදාළ නැහැ. ඔබට අදාළ චාර්ජ් එකට ගැහුවද කියන එක විතරයි.
0: Yes.
1: කිලෝමීටර් 121 දුවන විදිය මම ඔබට කියන්නම්. මේ හැම වෙලාවෙම බැටරි බහින්නේ
0: නැහැ. හරි.
1: ඔබ යනකොට බැටරිය චාර්ජ් වෙන එකත් වෙනවා. ඔබ ඇක්සලරේටරේ අතෑරන හැම මොහොතකම බැටරිය චාර්ජ් වෙන පටන් ගන්නවා.
0: හා, ඕකේ, නයිස්.
1: බැටරි චාර්ජ් වෙන පටන් ගන්නවා. ඒක මෙකනිසම් එකක්. ඒ නිසා මේ ඔබ හිතන්න එපා බැටරිය චාර්ජ් කරනවා අම්මෝ යන කාම් බහිනවා. නෑ. එහෙම වෙන්නේ නෑ. සමහරවිට ඔබට යනකොට බහිනවා පේනවා. ආය බලන්න තිබුණාට වඩා ආපහු බැටරිය චාර්ජ් වෙලා කියලා පේනවා. ඒක මෙකනිසම් එකක්. එහෙම එකක් එක චෙතක් බයික් එක හදලා තියෙන්නේ. දැනට මාකට් එකේ තියෙන ලස්සනම බයික් එක හොඳ මෙටල් බොඩි එකක් ඇවිල්ලා තියෙනවා.
0: හරි.
1: ගොඩක් අපි දැක්ක පහුගිය කාලේ ආපු ඉලෙක් ස්කූටර්ස් වල.
0: හරි.
1: පහුගිය කාලේ ආපු ඉලෙක්ට්‍රික් ස්කූටර්ස් ගැන මම කතා කරන්නේ. ඒවා කතා කරලා වැඩක් නැහැ. ඒවට නමක් නැහැ, ගමක් නැහැ, ඒවා ගෙන්නන කෙනෙක් නැහැ, ඒවා සර්විස් කරලා දෙන්න වගකීමක් ගන්න කාදෙක් හිටියේ නැහැ.
0: කන්ටැක්ට් කරගන්න අඩුම තමයි නම්බර් එකක්වත් නැහැ.
1: ගෙනාපු මිනිහා හොයාගන්න නැහැ.
0: Yes.
1: මං එහෙම පරිප්පුවක් කාලා ඉන්නේ.
0: හරි.
1: ඒ නිසා මම හිතාගෙන ආයි ගන්න නැහැ කියලා ඉලෙක්ට්‍රික්. එහෙම තීද්දිත් චෙතක්යක් ගන්න මම බය නැතුව ගත්තේ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම ගෙන්නන නිසා. එතෙන්ද මං කාලා ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම බරහරත්යක් හරි ගන්නවා.
0: ඒකනේ. මොන විශ්වාසයක්ද නේ?
1: බයිසිකල නෙවෙයි කරත්තයක් ගෙන්නන්න කියන ඩේවිඩ් පීරිස් එක මං ගන්නවා. මොකද දන්නවද? මොකක් කර කියලා කඩ යණයක් ගහලා ආරණ්‍ය කළා. අදිසියටම හරකෙක් කියලා දෙනෙක් හොයලා දෙන්න හරි ඩේවිඩ් පීරිස් එක ඉන්නවා. කරත්තගෙනාව. අන්න ඒ සර්විස් එක, ඒ ආෆ්ටර් සේල් සර්විස් එක හරියම මිනිස්සෙක් ඉන්න අවුරුදු 40කට වැඩින් ඉතින් ඒගොල්ලන්ගේ
0: එක්ස්පීරියන්ස් එක
1: ලංකාවෙත් අපිත් එක්ක තියෙන ගනුදෙනු.
0: හරි.
1: ඒ වගේ තැනකින් ගන්න ඒකත් ඔබ ගන්න කාගෙන්ද කියන එකත් හරි වැදගත්.
0: ඔව් ඔව් ඩෙෆිනිට්ලි ඒක හරි. අරින්ද මම ලිස්ට් එකක් හැදුවා. මම මේ ලොතරැයියක් දින්නොත් මුලින්ම ඒ කියන්නේ කාගෙද හිත රිදෙන්නේ කියලා ලිස්ට් එකක් හැදුවා. ඒකේ මුලින්ම
1: කියන්න
0: අපි අහසෙන් ඒ අකුරෙන් පටන් ගන්න.
1: කවුද ඒ අකුරෙන් පටන් ගන්න?
0: එයාගේ තමයි මුලින්ම හිත රිදෙන්නේ මට ලොතරැයි.
1: කාගෙද ඒ අකුරෙන් පටන්? අපි දන්නේ උත්තර බා වෙන්න ඕන දෝක් කියන්නේ.
0: එහෙම හරි නැහැ මූණ බලාගෙන කියන්නේ.
1: ආ මගේද?
0: ඔයා තමයි මුලින්ම කලබල වෙන්නේ. ඔයා තමයි මුලින්ම අප්සෙට් එක. හරිද?
1: ඔයාට ලොතරැයියක් ඇදුනා.
0: ඇදුනොත්. හරිද?
1: ඔයාට මේ දැනුත් ලොතරැයියක් තමයි ඇදලා තියෙන්නේ. මේ රස්සාව හැම්මෙලා වෙන කවුද ජොබ් දුන්නේ?
0: හරිද?
1: ඔයාට ජීවිතේ ලොතරැයි ඇදුනේ මෙහෙන් තමයි.
0: මන් දන්නේ නැහැ කොහොමද ඉතින්. මට මේ මගේ
1: ලොතරැයි ඇදුනට කමක් නැහැ. පොඩ්ඩක් මුල මතක තියෙන්න බෑ. කාගේ මූණ දැන් තවුත් උනේ? කාගේ මූණ දැන් සවුත් උනේ? එහෙම තමයි අපි අත දීපුන් තමයි අපේ අත කන්නේ.
0: මේ මොකද අනේ මේ? කවුරු හරි මොකක් හරි වාට කරලා තියෙනවා. මගේ පිටින් යවන්නේ ඔක්කොම. කවුද වාට මොනවද? කවුද වාගේ හිතරින්ද?
1: කවුරු මොනවද කරන්නේ?
0: කවුද හිතරින්ද?
1: ඒ ඉතින් මේ කිව්වේ?
0: හරි ඉතින් ඒ නම කපුවා. හා
1: හා. කමන්නෝ නෑ ළම තියාගන්න. තම ලියලා තියාගන්න කුඩින්ම.
0: දෙවණියට දැම්ම.
1: ඔව්. දැන් කාගේ නම මොළොට දැම්ම? කාගේ නම මොළොට දැම්ම? සුදේවගේ නම.
0: මේ ඇත්තට ඒකින්ද වෙන්නේ නැති මිනිස්සු ලොතරැයියක් ඇදුනම වෙස් වලාගෙන යන්නේ තෑගි මුදල ගන්න. ළඟ ඉන්න මිනිස්සු විදිසියා කරයි. කවුරු හරි කීයක් හරි ඉල්ලයි. අම්මෝ මොකක් හරි වෙයි මගේ සල්ලි ටිකට කියලා හිතලා වෙන්නේ නැති. කමක් නැහැ. වෙස් වලාගෙන යාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින්
1: ආපෝ මන් දැන් දැනගත්ත ඇයි මේ මගේ නම ලිව්වේ කියලා.
0: මොකද්ද? කීයක් හරි ඉල්ලයි.
1: කීයක් හරි ඉල්ලයි කියලා.
0: ලැජ්ජයි දිස්නා.
1: මේ මුන්ට ඇදෙනවද කියන ලොතරැයි? මේ තියෙන කොහොකකන් වලට
0: ලැජ්ජයි මට. මං ගැනම ලැජ්ජයි මට දැන්. සීරියස් මට සමා වෙන්න.
1: මට
0: සමා වෙන්න මට මං ගැනම ලැජ්ජයි.
1: ඈ? මට ඔයා ලැජ්ජ වෙන්න ඕනේ. ඒක අපි ලැජ්ජ වෙන්නම් ඒ ඔක්කොටම.
0: හරි හරි.
1: දැන් මට මං ගැන ලැජ්ජයි.
0: ඇයි?
1: මේවද ගෙනහැල්ල ගෙවල් වල දාගත්ත. මේවද ගෙනහැල්ල ස්ටුඩියෝ වල දාගත්තේ.
0: අනේ ඉතින් ජෝක් එකට කියන්නේ මේවා.
1: ජෝක් එකකට ඔය ලිව්වේ. මගේ නම ලියාගෙන තියෙන ඉස්සෙල්ලාම ලොතරයක් ඇදුන 300ක් කරන පළවෙනි මිනිහා කියලා ලිව්වේ.
0: ඇයි බොරුද?
1: එහෙම මිනිස්සුන්ට අපි රස්සාවල් දීලා මේ මේවනේ
0: මගේ ඇස්තිහා බලන් කියන්නේ බොරුද?
1: මේවනේ ඉතින් මේ දාගත්තා. අයියෝ සල්.
0: රයිට් අපි NLB ගැන කතා කරමු අරවිද මේ කතාව.
1: NLB ගැන කතා කරන්න ඕනේ. අපි මේක ගැන කතා කරමු.
0: මේක තව දුරටත් දුරදිග ගියොත් සමහර විට අපේ මොකක් හරි විරසක වීමක් දක්වා යන්න පුළුවන්. මට රස්සාව නැති වෙන්න.
1: ආයි තව දුරට යන්න ඕනේ.
0: ලොකුම දේ මට රස්සාව නැති වෙන්නත් පුළුවන්. අපි හින්දා.
1: හිතන්න කොළුතරයියකුත් නැතුව රස්සාවකුත් නැති වුණාම. ඕ. හරි.
0: මේ ගන්නනේ වැඩි වැඩියෙන් ලොතරැයි ගන්න එන්නේ.
1: අද ඉතින් කොහමද තස් කළා දාන එකනේ. ජොබ් එකක් හොයාගෙන ඇති සමහරට. හරි හොයාගෙන ඇති රස්සාව නැහැ.
0: උත්තර
1: නිර්භීත වෙන්නේ.
0: රත්තරන් අරවින්ද අයියා මොකද?
1: උත්තර නිර්භීත වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම කවුරු හරි කතා කරලා ඇති.
0: රත්තරන් අරවින්ද අයියා.
1: රත්තරන් අරවින්ද අයියා තමයි. කවුරු හරි කතා කරලා.
0: දෙයට කෑවද මගේ
1: රත්තරන්? මම නිර්භීතව නැහැ.
0: මේ අනේ NLB ලොතරැයි.
1: කොළ ලොතරැයි කැදිලක් දන්නෙත් නැහැ මේ මනුස්සයාට.
0: මේ මම කොහොමද මේ සලා ගන්න එහෙම උනත්?
1: ඔය මේ මේකප් තට්ටු අයින් කරන්නකෝ. අලුතෙන් මෙස් සලා ගන්න ඕනේ. කිසිම මිනිහෙක් අඳුර ගන්න නැහැ කිසිම දවසක.
0: රයිට් අපි ලොතරැයි ගැන කතා කරමු. ඕගලම්ව වාසනාවන්තයෝ කරන්න, ප්‍රකෝටිපතියෝ කරන්න, ලක්ෂපතියෝ කරන්න NLV බලාගෙන ඉන්නවා. හැබැයි ඔබේ පැත්තේ පොඩි වැඩක් තියෙනවා. වාසනාව එන්න ලෑස්ති. ඔබ ලෑස්තිලා ඉන්න ඕනි වැඩි වැඩියෙන් NLV ලොතරැයි අරගෙන ඉන්න.
1: වාසනාවෙන්න ලෑස්ති. ඔබ ලෑස්ති වෙලා ඉන්න ඕනේ දුන්නම දුන්නාට පස්සේ කතා කරපුවාම කියලා දිනුම ගන්න. ඔව්
0: ඒකනේ නිදාගෙන ඉන්නේ මෙතන.
1: හරි. සමහර මිනිස්සු ලොතරැයි ඇදිලා ලොතරැයි ෆස් එකේ.
0: ඔව්.
1: මේ මිනිස්සුත්
0: ඉන්නවා.
1: ඔව්. ওই කලබලෙට එකපාරටම මේ
0: හරි
1: කෝටි ගාණක් තියනවා කියලා ඩග් ගාලා ලොතරැයි එහෙම අරගෙන ඉන්නේ.
0: හරි.
1: පළල නැහැ. දෙකම එකයි.
0: එහෙම
1: මිනිස්සුත් ඉන්නවා.
0: මොකද එක්ස්පයර් වෙනවනේ නේ කාල සීමාවක් දෙනවනේ.
1: ඒක නම් මම හරියට කියන්නේ නැහැ එක්ස්පයර් වෙනවද කියලා. ඒකට ලොතරැයි ඇදිලා තියෙන මිනිහා කතා කරලා කන්ෆර්ම් කරන්න
0: බෑ. ගන්න එපා යම්මෝ.
1: ගත්ත ලොතරැයි තිබිච්ච තැන තියපු තැන දන්නේ නැත්තම් පර්ස් එකේ දාලා ලොතරැයි ඒක බලන්න අමතක වෙලා නම් ඉතින් ඇදුනා ඇදුන්නේ නැහැ හා සමානයි ඇදුනා කියලා නැහැනේ ඉතින්. ඒ නිසා මේ ප්‍රතිඵල බලන එක සාමාන්‍යයෙන් පහුවෙන්දට බලන්න.
0: රයිට් ඕකේ.
1: මේ ඔක්කොම ඉන්ටර්නෙට් එකේ බලා ගන්න පුළුවන් නේ
0: ආයේ.
1: ඉස්සරනම් ලොතරැයි කූඩුවටම යන්න එපා බලන්න. නැත්තම් රෑට ටීවී එක බලන්න එපා.
0: හරි.
1: දැන් ඕනේ නැහැ වෙබ්සයිට් වල ඔබට අදාළ ලොතරැයිට ඕන කරන NLB ලොතරැයි සියලු මේවා ප්‍රතිඵල ටික
0: තියෙනවා ඉන්ටර්නෙට් එකේ.
1: මේ මොහොතේ උනත් ගන්න පුළුවන්.
0: yes අපි ඔයගලන්ට පොඩි යෝජනාවක් කරා මතකද මේ පොඩි වැඩක් කරන්න පොඩි රිසර්ච් එකක් කරන්න කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගේ ළඟම තියෙන කඩේටත් යන්න. ගිහිල්ලා බලන්න පොඩ්ඩක් ඔය එළවලු පළතුරු ටිකේ මිල ගණන් චුට්ටක් බලන්න. ඊට පස්සේ කා ගීල්ස් එකටත් යන්න. ගිහිල්ලා බලන්න මිල ගණන් කොයි වගේද කියලා. ඔබට පැහැදිලිව වෙනසක් දකින්න හම්බ වෙයි කා ගීල්ස් ෆුඩ් සිටි එකේ ගණන් අඩුයි කියන එකට. මේක දැන් අර අපි කිව්වට සමරකටි විශ්වාස කරන්නේ නැහැ නේ අරවිද. ඒ හින්දා තමයි ඔබම එක්ස්පීරියන්ස් කරලා බලන්න. ඒක නිකන් මේ රිසර්ච් එකක් කරනවා වගේ කරන්න ඕනේ නැහැ. නිකන් යන ගමන් පොඩ්ඩක්
1: ජාති දෙක තුනක ගණන් මතක තියාගෙන පොලේ ගිහින් වෙලා බලන්න.
0: ඔව් බලන්න.
1: ජාති දෙක තුනක ගණන් කාගෙල්ස් එකේ මතක තියාගෙන ඉඳලා ළඟ තියෙන කඩේ බලන්න. බාගෙට වෙන්න පුළුවන්. දැන් කාගෙල්ස් එකට ගියාම කවුරුවත් දුවලා ඇවිල්ලා ඔබට බඩු ටික අරන් දීලා කරත්තේ තල්ලු කරලා දීලා ඒව කරන්නේ නැහැ. කාගෙල්ස් එකේ කන්සෙප්ට් එක වෙනස් නේ. ඔබට සම්පූර්ණ නිදහස දීලා තිනවා. උදේ ඉඳන් කාගෙල්ස් එක වහනකම් එතන ඇවිද ඇවිද ඉඳලා හරි ඕන හැටිය වෙලාව අරගෙන ඔබට ඕන දේවල් ගන්න. ඒ ෆ්‍රීඩම් එකට මම කැමතියි.
0: yes.
1: මොකද ගොඩාක් ඔය පොඩි කඩවලට ගියාම ආපු වෙලාවෙ ඉඳලා අහන එක තමයි මොනවද බැලුවේ මොනවද බැලුවේ. අපි සමහර වෙලාවට මේ බලන්නේ මොකද ඔළුවේ තියාගෙනත් නෙමෙයි. අපි නිකන් මේ තියෙන්නේ මොනවද කියලා නිකන් බලන.
0: ආසයිනේ මොනවද අලුත් දේවල්
1: කියන්නේ. මොනවද මේ තියෙනා මේ මොකද්ද? ඒක බලන්න වෙන්නේ මේ සමහර කඩවල. අර මිනිහට උත්තර දීලා ඉන්න ඕනේ සේරටම කඩේ. මෙයා මොකද්ද බලන්නේ? ඉතින් මිනිහට දැන් අපි හිතමු තා මෙහෙම මොකක්වත් බලන්නේ නැහැ මම. කිව්වොත් එන්නේ මේ මිනිහ හිතන මේ යකා මේ බලන්න ආපු එකෙක් නිසා මේ ගණ්ඩාපු කරක් නෙමෙයි.
0: තාත්තානේ. ගොඩාක් ඒ වගේ එක්ස්පීරියන්ස් තියෙනවා.
1: මොනවද ඕනේ? අපි මොනවා හරි ඕන කමට කඩේ යන අවස්ථාවල් සහ අපි නිකම් වෙන දෙයක් පාන් රාත්තලක් ගන්න ගිය වෙලාවේ තවත් පොඩ්ඩක් ඇවිදලා මේ තවත් මේකකුත් අරන් යන්න ඕනේ කියලා හිතන එකක් තියෙනවා. කවදාත් කාගිල්සේ කවුරුත් ඇවිල්ලා පිටිපස්සෙන් ඇවිල්ලා අහන්නේ. මොනවද ඔය බලබලින්? මොකද්ද ඔය රාක්කයෝ හැටි බලන්නේ? කවුරුත් අහන්නේ.
0: yes ඒ නිදහසම මදිද? කාගිල්ස් යන්න නේද?
1: ඒ ෆ්‍රීඩම් එක ඔබට මන් දන්නේ. මට වටිනවා.
0: me too මටත්.
1: මට ආස නැහැ පස්සෙන් ඇවිල්ලා එන ප්‍රශ්න අහනවා.
0: මට කෑන්ති යනවා.
1: කේන්ති යනවා තමයි.
0: ඔව් ඒකනේ. රයිට් ඒ වගේම මට සතුටින් කියන්න පුළුවන් අරවින්ද මම ඩොලර් එකක්වත් ඒ කියන්නේ කිරිතේ එකක් බොන්න මම කිරි පිටි ගන්න ඩොලර් එකක්වත් මම වියදම් කරලා නැහැ. මම අපේ රටේ නිෂ්පාදනය කරන පැල්වත්ත කිරි තමයි.
1: දැන් කවුරුවත් එහෙම මේ ඩොලර් එකක් වියදම් කරලා නැහැ.
0: හරි ඒ
1: වුණාට කවුරු ඩොලර් දීලා කිරි පිටි අරන් යන්නේ නැහැ මොනව අරන් ගියත්. අපේ නොදැනුවත්වයි ඒක වෙන්නේ. දැන් සමහර මිනිස්සු හිතන පුළුවන් ඉතින් අපි පැල්වත්ත නෙමෙයි අපි මේ වෙන එකක් ගන්න. ඉතින් අපි ඩොලර් වලින් නෙමෙයි රුපියල් වලින් නිකන්.
0: ආ ඔව් එහෙම හිතන්න පුළුවන්.
1: නමුත් ඔබ ඔය ගන්න ප්‍රොඩක්ට් එක ගේන්නේ ඩොලර් දීලා පිට රටින් නම් ඔතන කඩේට ඇවිල්ලා තියෙන්නේ. මොකද ඒ ගැන ඔබට කියන්න තියෙන්නේ. ඇත්තටම ඩොලර් එක ගණන් එක ගැන අපිට මෙච්චර වේදනාවක් තිබුණාද? ඩොලර් එකේ ගාන කන්ට්‍රෝල් කරන්න ඔබ මොකද්ද කරේ කියලා ඇහුවොත් එහෙම. එහෙම මොකක්වත් ඔබ කළා තියෙනවද? ඔබ අඩුම වශයෙන් පැල්වත්ත කිරි එකක් හරි ගන්න කෙනෙක් නම් පැල්වත්ත ෆුල් ක්‍රීම් මිල්ක් පවුඩර් එක ඔබ පැල්වත්ත බ්‍රෑන්ඩ් එකෙන් නම් ගන්න. ඇත්තටම ඔබ මේ ඩොලර් එක උඩට යන එක නවත්තන්න දෙයක් කළා තියෙනවා. අපේ දේශීය නිෂ්පාදනයක් අරන් තියෙනවා. ඔබේ බඩු මල්ලේ දේශීය නිෂ්පාදන කීයක් තියෙනවා? දවසකට මාසෙකට අවුරුද්දක් අත්තොත් දේශීය නිෂ්පාදන කීයකට ඔබ අත දීලා තියෙනවද? පාරිභෝගිකයෙක් කියන්නේ ඔබට බයින් පවර් එකක් තියෙන කෙනෙක්. ඔබ වගේ පාරිභෝගිකයෝ අපිට හවුස් හෝල්ස් බිලියන 5-5 විතර ලංකාවේ තියෙනවා.
0: හරි.
1: ඉතින් බයින් පවර් එක තියෙන මිනිස්සුත් උතන මිලියන 2-2.5 විතර කොහොම හරි කරකලා ඉන්නවා පවුල් වශයෙන්. නේද? ඉතින් ඔබට සෑහෙන ලොකු වෙනසක් මේ පර්චේසින් පවර් එක පාවිච්චි කරලා කරන්න පුළුවන්. පර්චේසින් මිලදී ගැනීමේ හැකියාව මේක මාර වැදගත්. නිෂ්පාදන කොච්චර තියෙනවද? ඒව කොච්චර හොඳයිද? ඒව කොයි ලෝකෙන්ද ගෙනාවේ? ඒ ඔක්කොටම වඩා වැදගත් ඔබේ පර්චේසින් පවර් එක. මාකට් එක පුරා ලෝකේ තියෙන සීලම දේ තිබුණත් වැඩක් නැහැ. පාරිභෝගිකයාගේ මිලදී ගැනීමේ හැකියාවට තට්ටු වෙලා නම්.
0: Yes.
1: ඕ ආර්ථික පොරවල්ලා මේ වස්තාඩ්ලා ලෝඩ්ලා ඕවා තමයි කල්පනා කරන්නේ. පාරිභෝගිකයාගේ හැකියාව ලයිට් බිලටයි වතුර බිලටයි ඉවර වෙනවා නම් පාරිභෝගිකයාගේ මිලදී ගැනීමේ හැකියාව තම මාස 4-5 යනකොට දෙයියන්ගේ පිටයි මේක බලාගත්තේ.
0: ශගබුම්.
1: පාරිභෝගිකයාගේ මිලදී ගැනීමේ හැකියාව හදපු සල්ලි ටික ඩීසල් පොඩ්ඩක් පෙට්‍රල් පොඩ්ඩක් ගහගන්නයි ලයිට් බිලයි වතුර බිලයි ගෙවන්න ගිහිල්ලා ඉවර වෙනවා නම් ලංකාවේ ඉතුරු කර්මාන්ත ව්‍යාපාරවල දෙයියන්ගේ පිටයි. Thank you very much. මේවට දැකලා මේවක් අහගෙන ඉඳලා අපිට නියවන්නේ නැතුව දන්න කියන මිනිස්සුන්ගෙන් අහලා කල යුතු දෙයක් බලලා කරන්න. මම දන්නේ නැහැ අපිට තව කාලය ඉතුරුද.
0: මොකද
1: අපි දැන් කතා කරගෙන හිටියේ පාරිභෝගිකෙක් විදියට ඔබට ඩොලර් එකේ ගාන පල්ලෙහාට ගේන්න දෙයක් කරන්න පුළුවන්. ඔබ ආස දේශීය නිෂ්පාදන තියෙනවා නම් පුළුවන් වෙලාවට ඒව මිලදී ගන්න.
0: පැල්වත්ත කියලා කියන්නේත් ඒ වගේ එකක්. රයිට්.
1: හරි. ඔබ පිට රටකට වෙන පිටි එකකට ඩොලර් වලින් එලියට යන්න තියෙන ගාන ඔබ පැල්වත්ත කිරි පැකට් එකක් අරන් ඔබ නතර කරනවා. ඒ ඩොලර් එක ලංකාවේ පාක් කරනවා ඔබ. චරිතයක්. ඔබ මාර පොරක්.
0: නියමයි නේ. ඇත්තට.
1: නිකන් ඔව නිකන් ඉන්නකොට හිතන්න.
0: Yes. මට මතකයි අරවින්ද අවුරුදු ගානකට කලින් කතාවක් මම මේ කියන්නේ. මම එදා අඟහරුවාද දවසක් මම එක්තරා ඉන්ටර්විව් එකකට යන්නේ. යනකොට මං තාත්ති දෙක වාහනේ ගියේ ලොකු ට්‍රැෆික් එකක්. මං ඊට පස්සේ මං මට වෙලාවට යන්න 8ට එන්න කිව්වේ. මට වෙලාවට යන්න විදිහක් නැහැ ට්‍රැෆික් එක වැඩි. මං තාත්තිට කිව්වා තාත්ති මාව මෙතනින් බස්සන්න. මං ටක් ගාලා ත්‍රිවිල් එකේ යන්නම් කියලා. මං බැස්සා මම ත්‍රිවිල් එක නැග්ගා ගියා. මට ත්‍රිවිල් එක ආපු නිසා ගාන්ට වෙලාවට එතනට යන්න පුළුවන්කම ලැබුණා. හරිද? මට අද වගේ මතකයි.
1: තාත්තා මේ අලුත් සුවගැනීමක් ඔය කියන්නේ?
0: නෑ නෑ සුවගැනීමක් නෙමෙයි මගේ experience එකක් කියන්නේ. ඉතින් එහෙම තමයි මගේ කලින් තැනට මම මේකට ආවේ. ඔයා තමයි ඉන්ටර්විව් එක කරේ. ඔයා අති දක්ෂ ළමෙක් විදිහට මාව තෝරගත්තා. ඊට
1: පස්සේ නෑ වගේම ලොකු දක්ෂකමක් තිබුණේ
0: නෑ. අන්න ඉතින් පලි ගන්නවා ඉතින් අරකට.
1: නේද මම ඔයා දන්නා මම බොරු කියන්නේ කියලා. ඔයා තමයි මේකේ ඔක්කොම නැති ඒවා හදලා
0: හරි
1: නැති ඒවා පෙන්වලා
0: හරි
1: පුම්බලා ඒව ඔයාගේ වැඩ.
0: ඔයා හුලං
1: අරිනවා. ඔයා තමයි හුලං ගන්න වැඩ කරන්නේ ඔයා. මගේ මම කරන්නේ හුලං බස්සන මන්නේ
0: හරි කමන්නේ
1: මරත් කරන්න වැඩක් මේක තියෙන්නේ බෑ.
0: ඉතින් එදා මම බජාජ් ත්‍රිවිල් එක නැගලා ආවේ නැත්තම් සමහරක් විට රටට නිවේදනයේ උල්පතක් නැති වෙන්න තිබුණා.
1: නෑ ඊටතර මේක මීට වැඩිය හොඳට කරන්න.
0: ඉතින් මගේ ෆස්ට් ජොබ් එක මම ඒකට මම හැමදාම
1: ගොඩාක් මිනිස්සුන් දෙතන ගත්තා මම්ම නැති වුණා නම් මේක කරන්න හම්බෙන්නේ.
0: මම එහෙම කියන්නේ කරන්න හම්බෙන්නේ මේ
1: අනේ මේ දවස්වල කියනවා දේශපාලන වේදිකා අහනවා අපි නැත්තම් මේක මේ ගන්නටවත් තියන්නේ නැහැ
0: කියලා.
1: අපි hina වෙවි වහන් ඉන්නේ. ඔය දන්නවද දන්නේ? අපිට hina ය වහනකොට. ඇත්තනම් මං කියන්නේ.
0: Yes hina.
1: Hina දැන් ඉස්සර තරහා ගියා. දැන් හිනා යනවා.
0: ඒක
1: අපි මේ ගානට හරි තියෙන අපි හින්ද කියලා කියනකොට ටග්ගල් පොඩි හිනාගම බිම්බලාන්න එලාද මම මෙඩි හිනා පෙන්නන්නේ නැහැ ඔලි ඉස්සරහ නෝ.
0: ඒකත් ඉතින් ඒ වගේ තමන්ගේ ජීවිතේ එක එක අවස්ථාවලදී බජාජ් ත්‍රිවිල් එක ඔබට උදව් කරලා ඇති අනිවාර්යෙන්. බජාජ් ත්‍රිවිල් එක ගිය නැති මිනිස්සේ කොහාගන්නේ නැහැ මේ ලංකාවේ.
1: මං හිතන්නේ
0: නෝ නේ.
1: මං කවදාකවත් හිතලා නැහැ මේ කවදාවත් ත්‍රිවිල් එකක ගිහලා නැති මිනිස්සෙක් ඇති කියලා.
0: ඕ ඕන හදිසියක පවුරුණා.
1: ඒ ත්‍රිවිල් එකක જાති රටේ තියෙනවා.
0: හරි.
1: ඒ ත්‍රිවිල් වල ගිහිල්ලා තියෙන මිනිස්සු ගත්තත් ඒ ඕනම මිනිස්සෙක් ඉන් තේරුම බජාජ් ත්‍රිවිල් එකක ගිහිල්ලා තියෙනවා.
0: ඩෙෆිනිට්ලි.
1: මොකද ඒ තරම් බජාජ් ත්‍රිවිල්ස්
0: තියෙනවා.
1: උත්තරයක් අරගෙන තියෙන්නේ මොකක් හරි ත්‍රිවිල් එකක් නෙමෙයි. බිස්නස් එක ගන්න දන්න වාහනේ රිලයබිලිටි ගැන හිතන.
0: හරි.
1: يعني his වාහනේ ගත්තට පස්සේ තමයි එන ප්‍රශ්නේ ඉන්නේ. වාහනේ ගන්න කලින් මූව ප්‍රශ්නේ නෑ. වාහනේ ගන්න කලින් ඒක ගැන කියන්න අපි එක්කන් යන්න අපිට තේ දෙන්න අපිට සර් කියන්න ඕන තරම් කට්ටි ඉන්නවනේ.
0: yes.
1: වාහනේ විකුණනට පස්සේ සෙනෙහස නෑ මල්ලි. visiting visa වෙනයි residency visa වෙනයි. නමුත් අදටත් අපි දන්නවා ඩේවිඩ් පීරිස් මෝන්ට සමාගම වාහනේ විකුණන මොහොතේ තිබ්බටත් වඩා රැකවරණයක් සපෝට් එකක් හොඳ පුෂ් එකක් හොඳ කෙයාරින් එකක් ආෆ්ටර් සේල්ස් කියන කෑල්ලෙදි දෙනවා. ස්පෙයා පාර්ට්ස් ගැන බය වෙන්න එපා. අලුත්ම ත්‍රිවිල් එක නම් 236 cc එක.
0: හරි.
1: දැන් ඒක නිකන් හොයන නිසා ඒක නිතර මන් දැන් පාරේ දකිනවා අලුත් ෆෝර් ස්ට්‍රෝක් එක.
0: yes ඒක හරි.
1: ඒගොල්ලන්ගේ ඊ ත්‍රිවිල් එක ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එකත් හරිම ලස්සනයි. ඒකේ පාට ටිකයි පෙනුමයි අරම ඒවත් ලස්සනයි. ඒගොල්ලන්ගේ පෙට්‍රල් ත්‍රිවිල් එකත් ලස්සනයි. මේ ගණන් වල පොඩි වෙනසක් තියෙනවා. ඒවත් පොඩ්ඩක් බලලා ඔබට වඩා සූට් වෙනවා කියලා හිතාගෙන ඉන්න එක ඔබට ගන්න පුළුවන්. කොහොමත් පෙට්‍රල් ත්‍රිවිල එකේ ගැම්ම වැඩි, දවය වැඩි.
0: හා ඕකේ. ඉතින් ඕනේ මොකක් හරි ත්‍රිවිල එකක් ගන්නවා කියන එක ඒක නෙමෙයි වචනේ. ඔබ ගන්න ඕනි බජාජ් ත්‍රිවිල එකක්.
1: ඕනිකන් අර ප්‍රැක්ටිස් කරන්න කියන්නේ. බජාජ් ත්‍රිවිලයක් ගන්න ඕනි. නැත්තම් කියවෙන්නේ මොකක් හරි ත්‍රිවිල එකක් ගන්න. නෝ. මොකක් හරි? We don't approve that. බජාජ් ත්‍රිවිල්ල ගත්තට පස්සේ හිසර දෙයක් නැතුව ඉන්න. ආන් ඒ වගේ එකක් බල්ලා ගන්න. අලුත් එක නම් මසුරම් මනරම්. අලුත් එක අලුත් බජාජ් ත්‍රිවිල්ල මනරම්
0: මරු මරයි
1: මරයි. එල දැන් කවුරු ගැනද අපි කතා කරන්නේ?
0: රයිට්. අපි රෙෆ්‍රිජරේටර්ස් ගැන කතා කරනවා මේ දවස්වල. ඔබට ඇහුණාද අපි පහුගිය දවස්වල කිව්වා රුපියල් 5000 ගාණක් මාසිකට ගෙවන්න පුළුවන් නම් ඔබට රෙෆ්‍රිජරේටර්ස්
1: අනිත් එක මේ ඔබට එහෙම ගන්න පුළුවන් single simple pay එකකින් කියලා.
0: yes.
1: card offers තියෙනවා. ඒකට zero interest interest free credit card option එක තියෙනව නැතුව නෙමෙයි.
0: හරි.
1: අමතන හැමෝටම කාඩ් නැහනේ.
0: ඒකනේ.
1: කාඩ් තියෙන්න ඕනේ මේ fridge එක ගන්න. ඒකනේ අලුත්ම fridge එක චුට්ටක් බලන්න. single එක ගෙනාපු අලුත්ම fridge එකේ ඔලංගේ single digital inverter refrigerator එකක් ගෙනාව market එකට. ඒක තමයි hotම news එක. ෆ්‍රිජ් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන අලුත්ම නිස්සක තමයි මේ මේ ෆ්‍රිජ් එක. මේක ලීටර 276ක් යන ලොකුයි ඩබල් ඩෝ ෆ්‍රිජ් එකක්. R600A ගෑස් එක ගහලා තියෙන්නේ. ඒ ගෑස් එක කියනවනේ ගොඩක්ම කාර්යක්ෂම. ඒ කියන්නේ ඉක්මනට කූල් වෙනවා කියලා කියන්නේ ඔබට ඉලෙක්ට්‍රිසිටි පාවිච්චි ඉතාම ඉක්මනින් අඩු කරන්න පුළුවන්. ටක් ගාලා අයිඩල් මෝඩ් එකට යනවා නිකන් ඉලෙක්ට්‍රිසිටි ඇද නිමේ ද ෆ්‍රිජ් එක තුවන්.
0: හරි ඕකේ.
1: අනිත් එක ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි. තියෙන හැම එකම අපි කාබාසිනිය කළා. අපි විතරක් මේක ජීවත් වුණාම ඇති කියලා හිතන ක්‍රමෙන් එළියට එනකොට තමයි ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි පැත්තට අපි යන්නේ. පරිසර හිතකාමී වෙන එකෙන් අපිට නිකන් බැලූ බැලමට මේ දැන් වෙන වාසියක් නැති වුණාට ලොง රන් එකේදී අපේ දරුවන්ට මේ පරිසරය ඉතුරු කරලා දෙන්න අපි ගත්ත මහන්සිය, අපි හැමෝම එකතු වෙලා ගත්ත මහන්සිය මාර වටි. මේකේ එනර්ජි එෆිෂන්සි එක, කියන්නේ විදුලි කාර්යක්ෂමතාවය කොච්චරද කියලා කියනවනම් වෙන මේ ලෙවල් එකේ මේ ලීටර් ගන්න ලීටර් 276ක වෙන ෆ්‍රිජ් එකකට වඩා 150ක් විදුලිය ඉතුරු කරන්න පුළුවන්. පොඩි ගාණක් නෙමෙයි මේ ෆ්‍රිජ් එකට යන ඉලෙක්ට්‍රිසිටි වලින් 150ක් ඉතුරු කර ගන්නවා කියන්නේ. අලුත් ගණන් වලින් හදලා බලන්න ඒ යුනිට් ගාන සල්ලි වෙනකොට ඔබ කීයක් ඉතුරු කරනවද? ඒ සල්ලි වලින් මේ වාරිකය ගෙවුවේ.
0: ඇත්ත ඇත්ත කතාව ඇත්ත.
1: ෆ්‍රිජ් එකක් අරගෙන ඒක පාවිච්චි කළා. ඒකට ඒකෙන් අඩු වෙන ඉලෙක්ට්‍රිසිටි වලින් අඩු වෙන ගාන පාවිච්චි කළා. ඔබට වාරිකය ගවාගෙන යන්න පුළුවන්. 142,999 ෆ්‍රිජ් එකේ වටිනාකම වෙන. මේ ෆ්‍රිජ් එක කිසිත්ම ගන්න එක බරක් නෙමෙයි. සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික අයිටම් එකක් ඇඩ් කරපුවාම පොඩි බරක් නේ.
0: හරි.
1: එහෙම එකක් නෑ මෙතන.
0: වාසියක් තනි කරම වාසියක් තියෙන.
1: ඔව්. වාරිකය ගෙවනවට වඩා වැඩි ගාණක් ෆ්‍රිජ් එක ඉතුරු කළා දෙනවා. වෙන ෆ්‍රිජ් එකක් පාවිච්චි කරනවට වඩා.
0: අනිත් එක පරණ අය නම් ෆ්‍රිජ් එක අනිවාර්යෙන් අලුත් එකක් ගන්න.
1: ෆ්‍රිජ් පරණනට ඉතින් කේසේ කාලේ ඉතින් එහෙමයි හදලා තියෙන්නේ ෆ්‍රිජ් එකක්. පරම්පර අටකට විද්‍යාවක් කවුරුත් එහෙම හදන්නේ
0: නැහැ. අපි පාවිච්චි කරාට එහෙම නැහැ. අපි පොඩ්ඩක් එහෙමනේ.
1: එහෙම එකක් නැහැ හොඳේ.
0: ඔකේ.
1: ඉතින් මේ හයි ඔහ තමයි තින්.
0: ඩොලර් එක නවතින්න අපිට මහන්සි. ඔය ඇති.
1: අපි ඔනගෙන අපි මොනවද කිව්වේ?
0: අවන්නේ නේ ඔනගෙන කිව්වේ නෑනේ.
1: ඔනගෙන වචනයක් කියන්න ඕනේ. ඉතින් මේ ෆ්‍රිජ් එකක් ගන්න ගිය වෙලාවේ හොඳ ෆෝන් එකක්වත් බලනවා නම් සාමාන්‍යයෙන් ඉතින් සිගරට් ගියාම හැම ඉලෙක්ට්‍රොනික අයිටම් එකම තියෙනවානේ.
0: සාමාන්‍යයෙන් අපි බලනවා එහෙමනේ. ගන්න යන්න එකක් වුණාට අපි ටිකක් ඔක්කොම ටික බලනවා.
1: බලනවා.
0: Yes.
1: ඉතින් ඒගොල්ලන්ගෙන් පොඩ්ඩක් මේ Honor X9D ෆෝන් එක ගැන අහන්න මේ අපි කියන විස්තර අපි සෑහෙන විස්තරයක් මේක ගැන කියලා තියෙනවා. ලොකු ස්ක්‍රීන් සයිස් එකක් ගැන කියලා තියෙනවා. හොඳ ස්පීකර් සිස්ටම් එකක් ගැන කියලා තියෙනවා. ඔය ෆෝන් එක ජනප්‍රිය වුණේම ඔය ෆෝන් එකත් එක්ක ගොඩාක් ඔය මේ සෝෂල් මීඩියා ඔය බ්ලොග්ස් කරන අර මේ අය ගොඩාක් මේ වීඩියෝස් කරලා තියෙනවා X9D ෆෝන් එකේ.
0: Yes.
1: ඉස්සෙල්ලා මේ TikTok එකේ බලන්න X9D Honor X9D ඒ ෆෝන් එක ගැන පොඩ්ඩක් බලන්න. ඒ ෆෝන් එකේ මේ තියෙන මේ ඩිස්ප්ලේ එක මේ ඩිස්ප්ලේ එකත් මාර රිසිලියන්. ඒකෙම හීරෙන්නේ ඉරියඳෙන්නේ අරම මේවා වෙන්නේ නැහැ.
0: හරි ඔකේ.
1: සාමාන්‍ය හොඳට කැපෙන පිහියක් තියලා මෙහෙම ඇද්දත් ස්ක්‍රීන් එක හීරෙන්නේ නැහැ. ඒගොල්ල බිම වට්ටලා පෙන්නනවා, වතුරේ දාලා තම්බල පෙන්නනවා,
0: හරි ඔකේ,
1: මාළු ටැංකි වල බස්සලා පෙන්නනවා. ඒ හැම එකකටම Honor X9D ෆෝන් එක ඔරොත්තු දෙනවා. අනිත් එක දැන් ඔබේ එක්ස්පෙරිමන්ට් කරන්න යන්න ඕනේ නැහැ. ඊ දන්නවද? මේ ෆෝන් එක ලස්සනයි. මේ ෆෝන් එක මාර ලස්සනයි. ඔය දැන් TikTok වීඩියෝස් කරන අය ඉතින් ඒගොල්ල ජොබ් එකට මේක කරන්නේ.
0: හරි ඔකේ.
1: ඒක ජොබ් එකට කරන්නේ. ඒ ඇත්ත වීඩියෝස්. ඉතින් ඔබ මේක කරලා බලන්න යන්න ඕනේ.
0: ඔව් ඒකනේ.
1: අතිසියේ බැරවීමකින් වැටුනොත් කැඩෙන්නේ නැහැ කියන එක ගැරන්ටීඩ්. මීටර 2ක් විතර උසක තිබිලා වැටුණා කියලා මොනවත් වෙන්නේ නැහැ ෆෝන් එකට.
0: වතුරට වැටුණාට මුකුත්
1: වෙන්නේ නැහැ ෆෝන් එකට. පොඩ්ඩක් ගහලා ගසලා අරගෙන මේ අර සොෆ්ට්වෙයාර් එක අයලා දීලා තියෙනවා. ඒක දාපුවම පොඩි ভাইබ්‍රේෂන් පොඩි නෑ ভাইබ්‍රේෂන් එක.
0: හරි.
1: හොඳ සුපිරි ভাইබ්‍රේෂන් එකක් එනවා. ඒකෙන් ඔය ෆෝන් එක ඇතුළේ තියෙන දූවිලි වතුර ජල වාෂ්පරම ඔක්කොම එළියට තල්ලු කරලා දානවා. ඒකට තර්ඩ් පාටි ඇප් ඔබ දා ගන්න ඕන. ඒ ඇප් එකත් එක්කම තමයි
0: හා ඔකේ
1: ඔන X9D ෆෝන් එක ඇවිල්ලාම තියෙන. බයි ඩිෆෝල්ට් ඒක කොමිටක දීලා තියෙන ෆෝන් එක ගන්න විතරයි තියෙන්නේ.
0: සිංගයකට යන්න හොඳ වොරන්ටි එකක් එක්ක ගෙවාගෙන යන්න පුළුවන් සිස්ටම් එකක් එක්ක ඔබට ඔනර් ෆෝන් එක ගන්න පුළුවන්. එහෙනම් සුබ දවසක්.
1: සුබ දවසක් මං අරවින්ද.
0: මං ආශාරයා.

0: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
1: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
2: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
4: අයියා මට ඇපල් මලක් දෙන්න
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් ආ තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීල් යාමලකුයි තව මදු මලකුයි දෙහි මලකුයි
4: අයියා මට මල් ගොඩක් දීලා
5: ඔව්වා මොනවද නංගි අර H15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
4: H15 පිස්සුවක්ම තමයි
6: සල්ලිත් වැඩි යතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්
7: රිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ෆෝචුන් RBD කුකින් ඔයිල් ඉතිරි රුපියල් 400යි බයිරහා චිකන් සොසේජස් ඉතිරි රුපියල් 285යි නෙස්ට මොල්ට් පවුච් ඉතිරි රුපියල් 210යි මැජික් වැනිලා ඇන් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 250යි කාගිල්ස් ෆුඩ්
8: සිටි ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න
9: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
10: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස්ටෙක් ස්ලිම් ලයින්
11: 98.2 98.4

0: සියත
1: උදේ 10 විනාඩි 11යි දැන්
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: කතා ටොප් ස්ටෝරි
1: සරණ ගැන තීන්දුව කලයයි. හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජුනි මාස 9 වනදා දක්වා කල් තිබීමට කොළඹ මහාධිකරණය අද නියම කළා. නියෝගයෙනෙකුත් කළේ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් විසින්. අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් සරණ ගුණවර්ධනට එරෙහිව ගොනු කර තිබූ නඩු හතරක තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා. එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා සඳහන් කළේ නඩුවල තීන්දුව සූදානම් කරන මෙති බවයි. එහෙතුවෙන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජුනි මාස 9 වනදා දක්වා කල් තිබුණා. 2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් එම ආයතනයට කුලි පදනම යටතේ වාහන ලබා ගැනීම තුළින් රජයට පාත්‍ර සිදු කිරීම ඔහුට එරෙහි චෝදනාවයි. දැන් තවත් දේශීය පොතක්. රට තුළ පවතින තෙල් තොග සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නිත්‍යකුමාර සඳහන් කළේ ජූලි මාසය දක්වා අවශ්‍ය තෙල් සංචිත මෙවන විට රට තුළ පවතින බවයි. ඉන්ධන මිල සංශෝධනයක් සම්බන්ධයෙන් මේ දක්වා සාකච්ඡා පවත්වා නොමැති බවද කළමනාකරණ අධ්‍යක්ෂවරයා සඳහන් කළා.
2: තෙල් තොගවල කිසිදු ගැටලුවක් නැහැ. ඕනතරම් තෙල් තියෙනවා. මේ මාසේ එන්න ඕන තෙල් තොග සියල්ලම මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. තාත් බොරතෙල් නැව් දෙකක් පමණයි මේ මාසේ එන්න තියෙන. නමුත් මේ බොරතෙල් නැව් වෙන්නේ ඉදිරි මාසවලට අවශ්‍ය කරන පිළිපහදු කටයුතු කරන් තමයි බොරතෙල් එන්නේ. මේ වෙනකොට හත්වෙනි මාසයේ අවසානයේ දක්වා අවශ්‍ය කරන තෙල් තොග රට තුළ තියෙනවා.
1: මේ අතර ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල ගණන් මෙවැනි විට පහළ ගොස් තිබෙනවා. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බරලයක මිල අදහස් සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 98.11 ලෙසයි. WTI බොරතෙල් බරලයක මිල ඇමරිකානු ඩොලර් 91.74 ලෙස සටහන් වී තිබෙනවා.
3: මේ පැයි සිත දිවන බොදු පැති කීතය ඔබ වෙත කෙරෙන්නේ.
4: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
5: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: වැඩිය අතේ නැත්නම් පොඩිම ටීවි එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගල් එකෙන් අඟල් 40 ටීවි එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස්, පොඩි ප්‍රයිස්.
1: අයියා, මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
1: අයියා, මට මල් ගොඩාක් දීලා.
2: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
3: අලංකාරයි.

0: හතරිස් දෙකදරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභිමූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
1: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
3: කඩපත කඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
4: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි.
3: මට පාවයාව.
4: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සතු කොච්චියෝ.
3: අන්නා කලින් කියන්නේ පැයි.
5: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
6: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
3: අහන්න හවස දෙකට සතිය දවස්වල.
7: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
8: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
9: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
10: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
11: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
12: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
13: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
14: ඔනසමක
0: 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.

0: දෙදෙනෙකුගේ එකතුවෙන් අලුතින් පටන් ගන්න ජීවිතයක ලොකුම හීනය තමන්ගේ වහලක්යට සතුටින් ඉන්න එකයි. ඒ බලාපොරොත්තුව සැබෑ කරගන්න ඔබට සහායක් වෙන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් අපි සූදානම්. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම. අමතන්න 13:19.
1: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්.
2: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්.
1: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න. දැන්ම ලන්ස තියන්න. KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න.
3: Theater Crazy Vendesi Sikurada Hawasa Pahata
4: Powered by Bid to Win
5: Anuwatai Dashama Deken Anuwatai Dashama Hatare

98.4 මෙගාවාට්ෂයට FM. දහයයි විනාඩි 45යි දැන් වෙලාව. දැන් මේ වෙඩින් සීසන් එකට යන්නේ. ගොඩාක් කට්ටිය මේ මාසේ මුලම ප්‍රාර්ථනා කරනවා මේ ළඟම කෙනෙක් නම් ළඟදි මැරි කරන්න එපා. මාසේ ප්‍රශ්න ගොඩකට මුණ දෙන්නේ නෝ කියලා. දැන් ඔක කල්පනා කරනකොට මුලින්ම වෙන ප්‍රශ්න තුනක්. හරිද? මේ තුنين දෙකකට මට ඔබට උදව් කරන්න පුළුවන්. පළවෙනි එක තමයි තින් දුරකද දන්නේ තියෙන්නේ කියන්නේ. ඒකට මට ඔබට උදව් කරන්න විදියක් නැහැ. හැබැයි ඊළඟට තියෙන ප්‍රශ්න දෙකට උදව් කරන්න පුළුවන්. පළවෙනි එක තමයි මේ අපි කල්පනා කරනවානේ අපි වෙඩින් එක තියන අයට වඩා මේ ලස්සන අඳින්න ඕන. ඒකට උදව් කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි මේ මොනවද ගිහිල්ලා දෙන්නේ කියලා. වටින gift එකක් දෙන්න එපැයි. ඒකට මුලින්ම අපි යම් මේ තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එකට. දැන් වෙඩින් සීසන් එක වෙනුවෙන් මෙයාලා ලොකු කලෙක්ෂන් එකක් එක්ක ඔන්න වෙනම රේන්ජ් එකක් ලෑස්ති කරලා තියෙනවා. ඒ අයගේ ටේස්ට් එකට ගැළපෙන විදිහට. ඒ කියන්නේ මේ තිලකවර්ධනගේ ටේස්ට් එකට නෙමෙයි. ඔබ දැන් gift එක අරන් යන කෙනා ඉන්නවනේ. එයාගේ ටේස්ට් එක මඳුරනවනේ. අන්න ඒකට හරියටම ගැළපෙන්න ලොකු කලෙක්ෂන් එකක් ඉතන තියෙනවා. සාමාන්‍යයෙන් ජීවිත කාලෙම තියාගන්න පුළුවන් දෙයක් නම් ඒත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ටික කාලයක් විතරක් පාවිච්චි කරන්න පුළුවන් දෙයක් නම් ඒත් ඔබට තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එකට ගියොත් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි අර කතාවට කියන්නේ තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එකට ගියොත් ඔබට ගාඩ්නි කියන බෙඩ්රූම් එකට වෙනකන් ගෙදරට ඕන කරන හැමදේම එතනින් ගන්න පුළුවන්කම තියෙනවා. යනවනම් යන්න පුළුවන් කිරිබත්කොඩ මහනුවර ලිට්ටපුව ජාල කුරුණෑගල. යනවනම් යන්න පුළුවන්. හරිද? වැඩේ ගොඩ දාගන්න. ඊට පස්සේ මේ අපි අඳින්නේ මොනවද? ඒ වැඩේ කොහොමද කරගන්නේ? සාමාන්‍යයෙන් මේ පිරිමි පාර්ශවයට වඩා අපේ කාන්තා පාර්ශවයේනේ තමන් ගැඳුම ගැන එදාට වැඩිපුර හිතන්නේ. හැමෝම තැනකට යනකොට හොඳ නැඳලා යනවනේ. ඒක හරි එකට එකගයි. මේ කාන්තා පාර්ශවයේ උන වැඩිපුර හිතනවා නම් වෙඩින් අවුට්ෆිට් ලොකු කලෙක්ෂන් එකක් ඔන්න තියෙනවා. දැන් තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකේ ඔබට ගිහිල්ලා ඉතින් මේ කලෙක්ෂන් එක බලලා ඕන විදිහට ෂොප් කරගන්න පුළුවන්. එහෙමනම් ඔබට යන්න තියෙනවා කිරිබත්ගොඩ මහනුවර නිට්ටබෝ ජාල කුරුණෑගල නැත්නම් තිලකවර්ධන ඔන්ලයින් ස්ටෝර් එක මතකයිනේ www.tilakawardena.com වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔබට ෂොප් කරන්න පුළුවන්. ලංකාවේ ඕනම තැනකට යාලා ඩෙලිවර් කරනවා. එහෙම නැත්නම් ඔබ ඉන්නේ මේ කොළඹ කිරිබත්ගොඩ අවට නම් යාලා කලින් එක දවසක් අතලත කියලා ඔබ අද ඕඩර් එක දැම්මොත් අද දවසේම ඕඩර් එක ඔබට ගෙනත් දෙනවා. ඒ වැඩි තව ටිකක් ස්පීඩ් කරලා තිනෝ දැන් ඔන්න අද ඕඩර් එක දැම්මොත් ඒ කියන්නේ මේ දැන් ඔබ ඕඩර් එක දැම්මොත් පැය 3ක් ඇතුළත ඔබේ අතට ඕඩර් එක ගෙනල්ලා දෙන්න තිලකවර්ධනේක ඔන්න ලෑස්තිලා අතන වචනේ දීලා තියෙන්නේ පැය 3ක් ඇතුළත ඕඩර් එක දැම්මොත් කොළඹ කිරිබත්ගොඩ මේ තදාසන්න ප්‍රදේශයක නම් ඔබ ඉන්නේ ඔබට ඔන්ලයින් ස්ටෝර් එකෙන් ඕඩර් එක ඔබ ගාවටම ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඔන්න එහෙනම් ප්‍රශ්න තුනම විසඳලා තියෙන්නේ. ඔබට වැඩේ ගොඩ දාගන්න පුළුවන් තිලකවර්ධනත් එක්ක.

0: රට වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද?
2: මොකද්ද මහත්තයා?
1: ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
3: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම TV එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 TV එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස්, පොඩි ප්‍රයිස්.
4: Finishing වහලක් ලෙස color upflow වැජබෙනා.
1: සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි.
4: ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
5: දැන් වෝචුවලස් වෙති වැඩකුලියක් නැතුවම තෝරාගත් බැංගල් සහ චේන් සඳහා ඔබට තෝරාගන්න ලොකු කලෙක්ෂන් එකතුවක් තියෙනවා. ඉක්මන් කරන්න, මේ මස 29 දක්වා පමණයි. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414. කොන්දේසි සහිතයි. වෝචුවලස් සමදා ඔබ සමගයි.
6: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් මිල්කා සම්පූර්ණ යොදේ සහිත කිරිපිටි ඉතිරි රුපියල් 200යි. ඩෙල්මා ප්‍රීමියම් තේ ඉතිරි රුපියල් 190යි. ඕෂන් ස්ටාර් ජැක් මැකරල් ඉතිරි රුපියල් 151යි. ඇස්ට්‍රා ඉතිරි රුපියල් 220යි. කාගිල්ස් ෆුඩ් සිටි
7: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉතල පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112 200යි 200. ෆිච් රේටින්ස් A-LKA Outlook ස්ටේබල් ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
8: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111 732 1000. NIBM The City University, The Place to Be.
9: සැන්ඩි, ඔයා මේ සාමාන්‍යයෙන් මේ කනත්තල් ගාවින් යන්නේ නැනේ?
10: ඕ මං බයයි මකලා.
9: බයයි මේක තමයි මට දවසක් හොල්මනක් හම්බෙලා කිව්වා.
10: හේයි මොනවද කිව්වේ?
9: කනත්ත ගාවින් ඔයා යනකොට හොල්මන් කෑ ගහගෙන දුවනවලු. ඒ සද්දට ඔයා බය වුණා.
11: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
12: අනුග්‍රහය.
13: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
14: 98.2 98.4

0: උදේ 11 විනාඩි 2යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: कथा टॉप स्टोरी
1: මුල් මාස හතරේ විදෙස් ප්‍රේෂණ බිලියන 3 ඉක්මවයි. මෙම වසරේ මුල් මාස හතරේදී ඇමරිකානු ඩොලර් බිලියන 3.06ක විගමනික ශ්‍රමික ප්‍රේෂණයක් වාර්තා වී තිබෙනවා. ඉතිහාසයේ වර්ෂයක් තුල මෙරටට ලැබුණු වැඩිම විගමනික ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා වූයේ 2025 වසරේදී. 2025 වසරේ මුල් මාස හතරේදී උපයා ඇති විදෙස් ප්‍රේෂණ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 2.4ක්. මෙම වසරේ මුල් මාස හතරේදී එම වටිනාකම අභිවා යාමට හැකි වී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ. 2026 වසර අවසානයේදී ඇමරිකානු ඩොලර් බිලියන 9 ඉක්ම වූ ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබෙනු ඇතැයි කාර්යාංශය අපේක්ෂා වයි. මේ වසර ගත වූ කාලය තුළ මාරකරි අනතුරු 1040ක් සිදුව තිබෙනවා. එම අනතුරු වලින් මියගිය සංඛ්‍යාව 1091ක්. මියගිය පිරිස අතරින් වැඩි දෙනෙක් පදිකයින් බවයි පොලිසිය පැවසුවේ. එම සංඛ්‍යාව 362ක්. ගත වූ මාස පහ තුළ රුයනතුරු හේතුවෙන් යතුරු පැදිකරුවන් 379 දෙනෙකු මිය ගියා. සියතමෙලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට.
2: මේ පැයේ සිත දිවන බොදු පෙති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
3: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
4: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: අතේ මිටේ තියෙන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
1: හිතගත්තාගේ අතගිලි බැඳෙන මේ ස්වර්ණමය කාලේ ඔබට වෝග් ජුවලර්ස් සපකින් අනගිට ඉමනාවා රුපියල් 110 හා 115කට වඩා වැඩි කැරට් 18 දියමන්ති සහ වටිනා ගල්ඇල්ලූ ආභරණ සඳහා රුපියල් 40,000ක් සහ රුපියල් 70,000ක gift vouchers අපෙන් ඔබට ඔබට ඔබගේ කොල්ලුපිටියේ ප්‍රධාන ශාඛාවෙන් වගේම දිවයිනපුර ඕනෑම වෝග් ජුවලර්ස් ශාඛාවකින් මැයි 29 වෙනිදා දක්වා මේ අනගේ අවස්ථාව ඔබටත් විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 011124 404 Walk Jewelers සමදා ඔබ සමගයි. කැඩපත කැඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
2: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි.
1: මට පාවයව
2: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සතු කොච්චියෝ.
1: අන්නා කලින් කියන්නේ පැයි
3: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
4: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
1: අහන්න හවස දෙකට සතිය දවස්වල.
5: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
6: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නේ.
7: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
1: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
3: සියත පොකට් මනි අනුග්‍රහය
1: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරබන්න. වාර්ෂික පොලිසියට 4.5, සපල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරබන්න. අවතන්න 13.99.
8: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ප්‍රාචීරයට
1: මහා ප්‍රාචීරයට මේ ඔක්කොම තියෙද්දී අපේ මහා ප්‍රාචීරයට තමයි දැන් කතා කරන්නේ.
0: එවකෙනගේ තියෙන කැලෙන්
1: හරි. එංගිලේ තියෙන කැලි. මොලේ හැම තියෙන.
2: ලොකම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
3: පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
4: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම වී.
5: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
7: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් Honor within Honor X5B Plus. සීක ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබාගත හැකි.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: මේරිම සතුටයි කැන්ඩල්ස් ජීවිතේ.
12: කැන්ඩල්ස්. මේරිම සතුටයි ජීවිතේ.
13: Prime Kalora අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබ එක්තු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
14: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
17: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය

0: මෝක් ජුවලස් වෙත ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. මෝක් ජුවලස් සෑමදා ඔබ සමගයි.
1: පෙරදුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැකිය.

0: සියත දෙවයිනපුරා
1: උදේ 11 විනාඩි 34යි. දැන් වෙලාව අපි ඉක්මනට මෙයන් හදන ඔබ එක්කන් තිලක වර්ධන සෙලියුල් එක පැත්තට. දැන් මේ තාමත් ස්මාර්ට්ෆෝන් එකක් ගන්න හිතාගෙන ඉන්න ගන්න වැඩේ පොඩ්ඩක් පහු කරලා තියෙනවා නම් ඔබ මේ සල්ලි ප්‍රශ්නයක් කර නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එකක් නැති ප්‍රශ්නේ හින්දා හරි ඔන්න මේ සෙලියුල් එකේ පණිවිඩය මතකයිනේ. ෆෝන් එකක් ඔබට ගෙවන්න ගන්න පුළුවන්කම යාළගේ තියෙන. ඒ කියන්නේ ෆෝන් එකේ ගාණේ මුලින් ඔබ දෙන්න ඕන 30%. ඉතුරු ටික මාස 24ක් යනකම් ඔබට ගෙවාගෙන යන්න පුළුවන්. මම මේ කතා කරන්නේ Android smartphones වල. හරිද? මේ දැන් එහෙම කිව්වට පස්සේ නිකන් පොඩි කලෙක්ෂන් එකක් ඇත්ද කියලා ඔබ හිතනවා නම් ඔබ වැරදි. ලොකු කලෙක්ෂන් එකක් යාළා ගාවල් තියෙනවා. ඔබ කැමතිම ස්මාර්ට්ෆෝන්ස් මොනවද? ඒ වගේම ලෝකෙ පිළිගන්න හොඳ ස්මාර්ට්ෆෝන්ස් මොනවද? ඒ හැම જાතියක්ම තිලක වර්ධන සෙලියුල් එකේ තියෙනවා. එහෙම නැත්නම් ඔබට මේ iPhone එකක් ගන්න ඕන නම් ඒකත් තිලක වර්ධන සෙලියුල් එකකින් කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ තාම iPhones වලට නම් ඒගොල්ලෝ මේ ගෙවීමේ ක්‍රමය හඳුනලා දීලා නැහැ. හැබැයි මේ පොඩි දෙයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මාකට් එකට වඩා තිලක වර්ධන සෙලියුල් එකේ iPhone එකක් ගන්නවා නම් ඔන්න එහෙමයිලු. හරිද? ඊට පස්සේ මේ දවස්වල ඉඳන් මේගොල්ලෝ කතා කරනවා මේ එයාලා කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාට ගැලපෙන විදිහ පැකේජස් දාලා තියෙනවා. කියන්නේ ඒකට ගැලපෙන හොඳ ෆෝන් එකක්, ඊට පස්සේ ට්‍රයිපෝඩ් එකක්, ඊට පස්සේ වැඩේට ගැලපෙන විදිහ ලයිට් එකක්, ඔයගෙ දේවල් ටිකක් ඔබට ගන්න මාකට් එකේ ප්‍රයිස් එක බලොත් එකින් එකට පොඩ්ඩක් ගන්න වැඩි. හැබැයි තිලක වර්ධන සෙලියුල් එකට ගියොත් ඔබට පොඩ්ඩක් වැඩේ ලේසි විදිහට ගොඩ දාගන්න පුළුවන්කම තියෙනවා. අර මං කලින් කිව්වා වගේම ට්‍රයිපෝඩ් එකක් ඊට පස්සේ සාමාන්‍යයෙන් ඔයගෙ වැඩක් කරනවා නම් ඔබේ ෆෝන් එකේ බැටරි එකට අමතරව additional පොඩි power එකක් එපේ. ඒකට හොඳ power bank එකක් ඕන. ඊට පස්සේ videos edit කරනකොට display එක හොඳ වෙන්න ඕන. phone එක අනිවාර්යයෙන්ම මේ වගේ හොඳ sound quality එකක් ඔබට තියෙන්න ඕන. ඒකට ගැලපෙන විදිහ earbuds එකකුත් ඔබට ගන්න පුළුවන්කම තියෙනවා තිලක වර්ධන සෙලියුල් එකට ගියොත්. ඒත් එක්කම මේ දවස්වල ඔන්න හොඳ tablet එකක් ඇවිල්ලා තියෙනවා. මේකත් එක්ක මේ free ලොකු package එකක් ඒගොල්ලෝ දෙනවා. මේකට දෙනවා free keyboard එකක්, ඒ වගේම mouse එකක්, ඊට පස්සේ pen එකක්, මේකට tempered glass එකක්, OTG adapter එකකුත් දෙනවා. ඔබට ඕන නම් මොන හරි pen එකක් ප්ලග් කරගන්න ඔන්න වැඩේ කොට දාගන්න පුළුවන්. මේකේ ගාන මම ඔබට කියන්නේ නැහැ. ඔබ ගාන ගියොත් සර්ප්‍රයිස් වෙනවා. ඔබට ඕන නම් මේ තිලක වර්ධන සෙලියුල Facebook page එකට ගිහිලා ගාන බලා ගන්න පුළුවන්. නැත්නම් යාළගේ WhatsApp නම් එක ඔබට පතක් කරන්නම් 0.7

4993399 නම්බරයකට මැසේජ් එකක් දාලා විස්තර ටික දැනගන්න පුළුවන්. එහෙනම් ගිහිල්ලා බලන්න තිලකවර්ධන සෙලවිලි එකකට කිරිබත්කොඩ වත්තල කඩවත ගම්පහ ඡායල නිට්ටඹුව මහනුවර කුරුණෑගල මේ හැමතැනම තිලකවර්ධන සෙලවිලි තියෙනවා. ගිහිල්ලා වැඩේ ගොඩ දාගන්න.

0: නියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩීවි රන් නැදෙන ස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද
4: මොකද්ද මහත්තයා
3: ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් පිනා ගන්න.
5: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම TV එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? Single එකකින් අඟල් 40 TV එකක් සුවිශේෂී මිලකට. ලොකු size, පොඩි price.
6: මෝක් ජුවලස් වෙබේ ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න. 0112 414 414 කොන්දේසි සහිතයි. මෝක් ජුවලස් සෑමදා ඔබ සමගයි.
7: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112 200 200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
8: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology Hall, Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 0112 732 1000. NIBM, The City University, The Place to Be.
9: පරම්පරා ගානා කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, quality maintain කරපු, guarantee එකත් එක්කම warranty එකක් දෙන්නේ Alumex.
10: ඇලුමිනියම් ඕන තරම්. Alumex නම් ඉස්තරම්.

අනුවටයි දශම හතරෙන් කළුතරට කළුතරට සියත FM.

0: දැන් වෙලාව දවල් 12යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ඩොලරේ 328ක් දක්වා පහළට. ප්‍රතිපත්ති පොලි අනුපාත ඉහළ නැංවයි. මුල් මාස 4 විදේශ ප්‍රේෂණ බිලියන 3ක්. සරණකේ නඩුවල තීන්දුව කළයි. රුසියාවෙන් යුක්‍රේනයට අනතුරු එකවීම.
0: දේශීය සියත. Local news on Seattle.
1: අමරිකානු ඩොලරයක විකුණුම් වටිනාකම රුපියල් 328.69ක් ලෙස වාර්තා වී තිබෙනවා. එහි ගැනුම් අනුපාතය අද සටහන් වන්නේ රුපියල් 318.32ක් ලෙසයි. එක් දින ප්‍රතිපත්ති මුදල් අනුපාතය 8.75ක් දක්වා වැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරනු ලැබුවා. මෙතෙක් එම පොලි අනුපාතය පැවතී 7.75ක මට්ටමේ. ගෝලීය ආර්ථික තත්ත්වයන් සහ උද්ධමනය අනුපාතය සැලකිල්ලටගෙන ඊයේ රාත්‍රියේ රැස් වූ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් මෙම තීරණයකත් බවයි මහ බැංකුව සඳහන් කළේ. අප්‍රේල් මාසයේදී මෙරට උද්ධමනය 5.4ක්. එය 5ක මට්ටමේ පවත්වාගෙන යාම අපේක්ෂාව බව මහ බැංකුව සඳහන් කළා. අප්‍රේල් මාසයේ අවසන් වන විට මෙරට දළ නිල සංචිතවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 6.8ක්. ඉහළ යන උද්ධමනය බලශක්ති මිල ගණන් පෞද්ගලිකංශයේ ණය අඛණ්ඩව ප්‍රසාරණය වීම වැළැක්වීමටගෙන ප්‍රතිපත්ති අනුපාත ස්ථාවර කිරීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කළ බවයි මහ බැංකුව පැවසුවේ. ආර්ථික විශේෂඥයින් සඳහන් කළේ මෙම පොලි අනුපාත වෙනස් වීම තුළ යහපත් මෙන්ම අයහපත් ලක්ෂණද පවතින බවයි. පොලි අනුපාත වැඩිවීම තුළ වාණිජ බැංකුද සිය පොලි අනුපාත වැඩි කරන බව වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය අමින්දු මිත්සින සඳහන් කළා.
2: පොලි වැඩි කරාට පස්සේ හොඳ නරක දෙකම තියෙනවා. දැන් තැන්පත් කරුවෝ සතුටු වෙන්න පුළුවන් තමන්ගේ තැන්පත් වලින් යම් ආකාරයක වැඩි පොලි අනුපාතයක් ලැබෙවි. හැබැයි ණය ගන්නකොට සහ ව්‍යාපාරිකයන්ට මේකේ තියෙන ඍණාත්මක බලපෑමක්. මොකද හේතුව තමයි ඔවුන් බැංකුවකින් ණයක් ගන්නකොට ලීසින් පාසුකමක් ගන්නකොට අනිවාර්යයෙන්ම හෙට දවසේ ඉඳලා පොලි අනුපාතය වැඩි වෙනවා. කියන්නේ ඔය 1%කින්ම විතරක් නෙමෙයි. මොකද වාණිජ බැංකුවලට පුළුවන් ඊට වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි කරන්න. කියන්නේ අවම වශයෙන් 1%කින් වැඩි වෙයි. සමහර ඊට වඩා වැඩි ප්‍රමාණයක වැඩි වෙන්න පුළුවන්. ඉතින් පොලි වැඩි හම අපි දන්නවා හැම දෙයක්ම ආයසරයක් වැඩි වෙනවා. මේවා එකිනෙකට බද්ධ කරුණු. ඒ නිසා පොලිය වැඩි වුණාම ආය මේ රටේ බාණ්ඩ හා සේවා මිල වැඩි වෙන්න පුළුවන්, උද්ධමනය වැඩි වෙන්න පුළුවන් සහ ණය පිරිවැය වැඩි වෙන්න පුළුවන්.
1: පේරාතෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය වසන්ත අතුකෝරල සඳහන් කළේ මෙරට බැංකු පද්ධතියට මෙම තත්ත්වයේ කළමනාකරණය කරගැනීමේ හැකියාවක් පවතින බවයි.
3: සාමාන්‍යයෙන් ප්‍රතිපත්ති පොලි අනුපාතිකය ඉහළ යාම මත අර ජනතාවට ඍජුව සිදුවන බලපෑම තමයි ණය ගැනීමේදී දරන්නට සිද්ධ වන පොලිය යම් ආකාරයකට ඉහළයි. ඉතින් මේක මම හිතන්නේ විශාල වශයෙන් ඉහළයි කියලා අපිට අපේක්ෂා කරන්නට අමාරුයි. ඒකට හේතුව ලංකාවේ බැංකු පද්ධතිය තුළ අදි සංචිත තියෙනවා. ඒ නිසා කියන්නේ ණය ඉන්නුමට වඩා වැඩි ප්‍රමාණයක් ඒගොල්ලෝ සතුව මුදල් තියෙනවා.
1: මේ අතර ශ්‍රී ලංකාව පසුගිය වසරේදී සිය ආර්ථිකයේ සැලකිය යුතු අන්දමින් වර්ධනය කරගතද එම ප්‍රගතිය සියලු දෙනා වෙත සමානව නොලැබුණු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. එහි ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙරට බොහෝ ජනතාව ඉහළ ජීවන වියදමකින් පීඩා විඳිමින් සිටින බවයි. රැකී අවස්ථා සීමා සහිත වීම සහ සමාජ ආරක්ෂණ පද්ධතියේ දුර්වලතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ වැඩි පවුල් සංඛ්‍යාවකට පීඩා විඳීමට සිදුව ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය සඳහන් කළේ. මේ අතර මෙම වසරේ මුල් මාස 4 ඇමරිකානු ඩොලර් බිලියන 3.06ක විගමනික ශ්‍රමික ප්‍රේෂණ අගයක් වාර්තා වී තිබෙනවා. ඉතිහාසයේ වර්ෂයක් තුල මෙරටට ලැබුණු වැඩිම විගමනික ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා වූයේ 2025 වර්ෂයේදී. 2025 වසරේ මුල් මාස 4 උපය ඇති විදේශ ප්‍රේෂණ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 2.4ක්. මෙම වසරේ මුල් මාස 4 එම වටිනාකම අභිබව යාමට හැකිව ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ. රට තුළ පවතින තෙල් තොග සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි කළමනාකරන අධ්‍යක්ෂ මයුර නැති කුමාර සඳහන් කළේ ජූලි මාසය දක්වා අවශ්‍ය තෙල් සංචිත මේ වන විට රට තුළ පවතින බවයි. ඉන්ධන මිල සංශෝධනයක් සම්බන්ධයෙන් මේ දක්වා සාකච්ඡා පවත්වන්න නොමැති බවද කළමනාකරන අධ්‍යක්ෂවරයා සඳහන් කළා.
4: තෙල් තොගවල කිසිදු ගැටලුවක් නැහැ. ඕනතරම් තෙල් තියෙනවා. සා මේ මාසේ එන්න ඕන තෙල් තොග සියල්ලම මේ විදි ඇවිල්ලා තියෙන්නේ. තාත් බොරතෙල් නැව් දෙකක් පමණයි මේ මාසේ එන්න තියෙන. නමුත් ඒ බොරතෙල් නැව් වෙන්නේ ඉදිරි මාසවලට අවශ්‍ය කරන පිළිපහදු කටයුතු කරන් තමයි බොරතෙල් එන්නේ. මේ වෙනකොට හත්වෙනි මාසයේ අවසානය දක්වා අවශ්‍ය කරන තෙල් තොග රට තුල තියෙනවා.
1: මේ අතර ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ගණන් මේ වන විට අඩු වී තිබෙනවා. බ්‍රෙන්ට් මාර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 98.11 ලෙසයි. WTI ක්‍රූඩ් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 91.74 ලෙස සටහන් වී තිබෙනවා. හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහි නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ජූනි මාස 9 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද නියම කළා. නියෝගය නිකුත් කළේ මහාධිකරණ විනිසුරු මොහමඩ් මිහායිල් විසින්. අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් සරණ ගුණවර්ධනට එරෙහිව ගොනු කර තිබූ නඩු හතරක තීන්දුව අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණා. එම නඩු අද කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා සඳහන් කළේ නඩුවල තීන්දුව සූදානම් කර නොමැති බවයි. ඒ හේතුවෙන් තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ජූනි මාස 9 වනදා දක්වා කල් තැබුණා. 2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් එම ආයතනයට කුලී පදනම යටතේ වාහන ලබා ගැනීම තුළින් රජයට පාඩු සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අදාළ නඩු පවරනු ලැබුවා. දෙදහස් 2021 වසරේ අරකලයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් දේශපන්දු තෙන්නකෝන්ට එරෙහිව මාසයක් ඇතුළත අධිචෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. මෙම දැනුම් දීම සිදු කරනු ලැබුවේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ඇපෑලක් කැඳවූ අවස්ථාවේදී. අදාළ සිද්ධියේ සැකකරුවෙකු ලෙස දේශපන්දු තෙන්නකෝ නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ ලිපියක් බල රහිත කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවකට එරෙහිව අදාළ ඇපෑල ගොනු කරනු ලැබුවා. ඒ කැඳවනු ලැබුවේ AHMD නවාස්, අචල වෙංගප් පුලිස් සහ සම්පත් විජේරත්න යන ත්‍රිපුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලයේ දිරියේ. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියුච්ච සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් අධිකරණයට දැනුම් දුන්නේ වග උත්තරකාර දේශබන්ධු තෙන්නකෝන්ට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි. දේශපන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා එහිදී අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට විරුද්ධව අධිචෝදනා ගොනු කරන්නේ නම් මෙම නඩුකර පවත්වාගෙන යාම ඵල රහිත බව සඳහන් කළා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුත්කල විනිසුරු මණ්ඩල නියෝග කළේ මෙම පෙත්සම සැප්තැම්බර් මාස 2 වනදා යළි කැඳවීමටයි. පාර්ලිමේන්තුව විසින් සම්මත කර දෙනු ලබන නීති ප්‍රතිපාදන යටතේ ඕනෑම අවස්ථාවක පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට තමන් සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව දන්වා තිබෙනවා. ඒ පළාත් සභා ඡන්ද විමසීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂකාරක සභාව විසින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ගෙන් කරුණු විමසූ අවස්ථාවේදී පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට පවතින නීතිමය බාධාවන් ඉවත් කර ගනිමින් ඡන්ද විමසීම පැවැත්විය හැකි ආකාරය පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව විසින් කානක සභාවට කරුණු ඉදිරිපත් කළා. මේ අතර පළාත් සභා ඡන්ද විමසීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම්වරයාට ප්‍රකාශ නිකුත් කළ නොහැකි බව සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
5: ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින්ඩි සිල්ලා කියනවා මේ අවුරුද්දේ පළාත් සභා මැතිවරණේ නැහැ. මහනුවර ටිල්වින්ඩි සිල්වා මැතිතුමාට ලේකම්ට තියෙන අයිතිය මොකක්ද? මේ අයිතිය තියෙන්නේ පාර්ලිමේන්තුවට. අඩුතරමේ ඇමතිවරයා මේ ගැන ප්‍රකාශ කරා නම් ඒක වෙනින්ම කාරණයක්. රජයේ ප්‍රධානීෙක් මේක ප්‍රකාශ කරා නම් වෙනින්ම කාරණයක්. ටිල්වින්ඩි සිල්වා JVP එකේ ලේකම්වරයා කියනවා පළාත් සභා මැතිවරණේ මේ අවුරුද්දේ නැහැ. මොකද්ද යාර නීත්‍යානුකූල අයිතිය? එනහද මේ ආණ්ඩුව පාලනය කරන්නේ, ජනාධිපති පාලනය කරන්නේ, පාර්ලිමේන්තුව පාලනය කරන්නේ පැල්වත්තෙන්.
1: අනුපාත්‍රික IMF ගිවිසුමකට ආයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සමගි ජනබල වේග පක්ෂ මූලස්ථානයේ පැවති හමුවකදී.
6: අපි යෝජනා කරන්නේ පක්ෂයක් හැටියට සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධාන 2027 මාර්තු මාසේ දැන් මේ තියෙන තත්ත්වය තව උත්සන්න වුණොත් ඒ වෙලාවේ අපේ රට බේරගන්නට අපි තවත් ගිවිසුමක් ගහන්න ඕනේ කියලා එදාට ඒව සාකච්ඡා කරගන්නට පෙර මොකද එදාට අපේ තත්ත්වය දුර්වල වෙන්න පුළුවන් එදාට අපේ තත්ත්වය අමාරු වෙන්න පුළුවන් අමාරු තත්ත්වයක් තුළ ගිවිසුමක් ගන්නකොට අපට අවාසි වැඩිපුර බරපැට වෙනවා ඒ නිසා දැම්ම ඉඳලා අපි පුරෝකථනය කරන්නට ඕන අපි පෙන්වලා දෙන්නට ඕන මේ සිදුවෙන තත්ත්වයන් තුළ රට අමාරුවට වැටෙන්නට ඉඩ නොතබා අපි යන්නට ඕන අනුප්‍රාප්තික IMF කිවිසුමකට බරපටවන්න නෙමෙයි රටේ ජනතාවට සහන ලබා දෙන්න
1: ආණ්ඩුව නියෝජනය කරන කිසිදු අමාත්‍යවරයෙකු හෝ මන්ත්‍රීවරයෙකු විපක්ෂය සමග එක් නොවන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊ රාත්‍රියේ සිත ටීවී ඔස්සේ විකාශ වූ ටර්නින් පොයින්ට් වැඩසටහනට එක්වෙමින්.
7: මේ ගැන කතිකාවක් පෑහෙන අමාරුවෙන් විනාශ වෙච්ච අතරමං වෙච්ච විපක්ෂය ගොඩනගන්න උත්සාහ කරනවා. මොකද්ද මේට කලින් ඔබට මතක ඇද්දි මේ සමාජ මාධ්‍යවල නිවුස් එකක් හැදුවා. ඇමතිවරු 10 දෙනෙක් කලකිරේ. ලිපි බාර දීන. අහනවා අගමැතිතුමිය ඇතුළු മന്ത്രി කණ්ඩායමක් ඒකාබද්ධ විපක්ෂයට යනවාද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ විපක්ෂය ඒකාබද්ධද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අපි කියන්න ඕනේ ඕගොල්ලෝ අර එළුව පස්සේ යන මිනිස්සු වගේ වෙලා තියෙන්නේ. ඒ නිසා එළුව කකා යනවා හැබැයි පස්සෙන් ගියාට වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේ මේ ආණ්ඩුව අපි අපේ ගම ඒ නිසා කිසි ලෙසකින් මේ මන්ත්‍රී කණ්ඩායමෙන් එකදු මන්ත්‍රීවරයෙක්වත් මේ විපක්ෂයට හරි මේ කණ්ඩායමට හරි එකතු වෙන්නේ නැහැ කියන එක 100% 100%ක් අපි සාතිකයක් දෙනවා.
1: මෙම වසරේ ගත වූ කාලය තුළ මාරක රිය අනතුරු 1040ක් සිදුව තිබෙනවා. එම අනතුරු වලින් මියගිය සංඛ්‍යාව 1091 දෙනෙක්. මියගිය පිරිස අතරින් වැඩි දෙනෙක් පදිකයින් බවයි පොලිසිය පැවසුවේ. එම සංඛ්‍යාව 362ක්. ගත වූ මාස 5 තුළ රිය අනතුරු හේතුවෙන් යතුරු පැදිකරුවන් 379 දෙනෙකු මියගියා. මියගිය පසු පැදිකරුවන් සංඛ්‍යාව 74ක්. මෙම මාරක අනතුරු වලදී රියදුරන් 95 දෙනෙකු සහ මගින් 10 දෙනෙකුද මියගිය. මේ අතර අනතුරු වලට ලක්වන වාහන වලින් වැඩි සංඛ්‍යාවකට රක්ෂණවරණ නොමැති බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධිර පවසනවා. ඔහු සඳහන් කළේ ඒ හේතුවෙන් රිය අනතුරු වලට ලක්වන පදිකින්ට අසාධාරණයක් සිදුවන බවයි.
8: මිලියන 10ක් අපි ගම්මුක ආරක්ෂාවරණයක් නැතුව තමයි වාහන පදවන්නේ. දවස ගාන වෙන අනතුරු ගත් වැඩි හරියක් මරණයටපත් වෙන්නේ ගිය අවුරුදු දින ඩේටා අපි ඩේටා අනුව 2570ක් වන්ටපත්. ඒකෙන් 31ක් පදිකියෝ 41ක් තමයි යතුරු පැදිකරුව පසු පැදිකරුව සහ පා පැදිකරුව ඒ ආකාරයට එන්නේ. රියදුර ආරක්ෂාවරණයක් නැති වාහනයක යම් කිසි පදිකියෙක් ගැටුනොත් පා පැදිකරුවෙක් ගැටුනොත් එක්කෝ මරණය නැත්තම් බරපතල තුවාල වුණොත් ආරක්ෂණ නියාමන කොමිෂන් සභාවෙන් කිමි ලක්ෂ 10 වන්දිය ලැබෙන්නේ නැහැ. ඒකයි මේ පොලිසියත් රජයත් විශේෂයෙන්ම මේ ආරක්ෂණ නියාමන කොමිෂමත් මේ අනිවාර්යෙන්ම මේ වාහන ආරක්ෂණය කරන්න කියන්නේ.
1: සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාස මැදදී නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සියත ප්‍රවෘත්ති වෙත පැවසුවේ ඊට අදාළ කටයුතු මේ වන විට සිදුවන බවයි. සාමාන්‍ය පෙළ විභාගයේ පසුගිය පෙබරවාරි 17 වනදා සිට 26 වනදා දක්වා පැවැත්වුණා. මෙවර විභාගයට ඉදිරිපත් වූ සමස්ත අයදුම් කරුවන් සංඛ්‍යාව 451,463. මේ අතර ශ්‍රී ලංකා ගුරු සේවයට උපාධිධාරීන් බදවා ගැනීමේ තරඟ විභාගයේ ඇගයීම් කඩිනමින් ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් වරිය පැවසුවා. තරඟ විභාගයේ පසුගිය 24 වනදා පැවැත්වුණේ මධ්‍යස්ථාන 1048කදී. යල්පැනගිය තාක්ෂණයෙන් යුතු විකිරණ ආරක්ෂක උපකරණ තොගයක් මිලදී ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ටෙන්ඩර් කැඳවා ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති චානක ධර්ම වික්‍රම සඳහන් කළේ එම අයිතම්වල වටිනාකම රුපියල් කෝටි 4කට අධික බවයි. කල්පවැත්මෙන් යුතු සහ නවීන තාක්ෂණයෙන් යුතු විකිරණ ආරක්ෂිත උපකරණ ලබා දීමට අවශ්‍ය මැදිහත්වීම කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවයි සභාපතිවරයා පැවසුවේ.
9: අපි වසර කීපයක සිට ඉල්ලීමක් කරන තිබෙනවා විකිරණ ආරක්ෂණ උපකරණ මිලදී ගැනීමේදී නවීන තාක්ෂණයෙන් යුතු උපකරණ මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා. මොකද ඒකට හේතුව වෙලා තිබෙන්නේ නවීන තාක්ෂණයෙන් යුතු උපකරණ කල්පවත්මෙන් ඉහළයි, එක්කම ආරක්ෂාව අතින් ගත්තොත් ඒක ඉතාම ඉහළ තත්ත්වයේ තිබෙනවා. ඒ සමගම ගත්තොත් බරින් ඉතා අඩු උපකරණ වෙනවා මේවා. විශේෂයෙන්ම හෘද කැටිතර කරන ඒකක, ශල්‍යාගාර වැනි ඒකකවල සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ සිදු කරන අවස්ථාවේදී මෙම විකිරණ ආරක්ෂිත කබා ශිෂ්‍යසුම් ආදී උපකරණ තනදීම සිදු කරනවා. ඉතින් බරින් අඩු කල්පවත්මෙන් වැඩි උපකරණ ලබා දීම මගින් කාර්ය මණ්ඩලයට පහසුවෙන් තමන්ගේ රාජකාරි කිරීමට අවශ්‍ය හැකියාව ලැබෙන එකම ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු වෙනවා. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය මණ්ඩලය දැනුවත් කිරීමක් කරන්න තිබෙන්නේ. මෙම යල්පණ ගියපු තාක්ෂණයෙන් යුතු උපකරණ මිලදී ගන්නේ නැතුව නවීන තාක්ෂණයෙන් යුතු උපකරණ මිලදී ගැනීමට අවශ්‍ය පිරිවිතර සකස් කොට ඊට අදාළ ටෙන්ඩර් තනදීම කරලා මිලදී ගැනීම සිදු කරන්න කියලා ඉල්ලීමක් කරනවා.
0: This theater international news on theater.
1: යුක්‍රේනයේ කේව් අගනුවර වෙත ක්‍රමානුකූලව නව ප්‍රහාර මාලාවක් එල්ල කරන බව රුසියාව පවසනවා. රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ නගරයේ ඩ්‍රෝන නිෂ්පාදන පහසුකම්, තීරණ ගැනීමේ මධ්‍යස්ථාන සහ අනතින ස්ථාන ඉලක්ක කරගෙන එම ප්‍රහාර එල්ල කරන බවයි. විදේශීය ජාතිකයන්ට සහ රාජතාන්ත්‍රිකයන්ට කඩිනමින් කියෙව් අගනුවරින් ඉවත් වන ලෙසද රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා. යුක්‍රේන පුරවැසියන්ට අනතුරු අඟව ඇත්තේ පරිපාලන ගොඩනැගිලි සහ හමුදා කඳවුරු ආශ්‍රිත ප්‍රදේශවලින් ඉවත් වන ලෙසයි. රුසියාවේ මෙම ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් යුක්‍රේනයේ සඳහන් කළේ රුසියාව තමන් බියගැන්වීමට උත්සාහ දරමින් සිටින බවයි. රුසියාවට පීඩනයක් එල්ල කිරීම සඳහා සහාය දක්වන ලෙස යුක්‍රේනයේ සිය මිත්‍ර රටවලින් ඉල්ලීමක් කළා. ලාඕසේ මධ්‍යම ෂයිසෝම්බන් පළාතේ පිහිටි භූගත ගුවාවක් තුළ සතියකට අසන්න කාලයක් සිර වී සිටින පුද්ගලින් 7 දෙනෙකු මුදා ගැනීම සඳහා සහන සේවා කණ්ඩායම් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ප්‍රදේශවාසීන් පිරිසක් රන් සහ වනජීවීන් සෙවීම සඳහා ගුවාව තුළට ඇතුළු වී ඇත්තේ පසුගිය 27 වෙනිදායි. අදහැලුණු ධාරා නිපාත වර්ෂාව සහ නායම් හේතුවෙන් ගුහාවේ දොරටුව සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එම අවස්ථාවේදී අනුතරින් බේරුණු පුද්ගලෙකු විසින් බලතහරින්ට කරන ලද දැනුම් දීමකට අනුව මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවා. මුදා ගැනීමේ කණ්ඩායම් සඳහන් කළේ මෙම භූගත ගුහා පද්ධතිය පටවන අතර එහි ඇතැම් ස්ථානවල පළල සෙන්ටිමීටර් 50ක් බවයි. මඩ සහිත ජලයෙන් සම්පූර්ණයෙන් යට වී ඇති මෙම පටු මාර්ග ඔස්සේ සහන සේවා කෙමිදුම්කරුවන් අසීරු සහ අවදානම් සහගත ලෙස ගුහාව තුළට ගමන් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. යලි සිරස්තල ඩොලරය 328ක් දක්වා පහළට, ප්‍රතිපත්ති පොලි අනුපාත ඉහළ නංවයි, මුල් මාස 4 විදෙස් ප්‍රේෂණ බිලියන 3ක්, සරණකේ නඩුවල තීන්දුව කල්යයි, රුසියාවෙන් යුක්‍රේනයට අනතුරු ඇඟවේ. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සඳරේනු විමුක්තිකා. සියත මිලඟ ප්‍රධාන ප්‍රතිප්‍රකාශය පස්වරු 6:30ට. එතෙක් රැඳී සිටින අපගේ පෑන් පේපර්ත් සමඟ.
0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Town. ඒ කාලේ වගේම මේ කාලේ ජනප්‍රිය අපි හැමෝම දන්න සින්දු ගොඩක් කියපු චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
1: ලස්සන අතීත මතක අපිට ආයෙම අලුත් කරලා දුන්නා.
0: ඒ එයා චන්ද්‍රලේඛත් එක්ක කරපු අලුත්ම සින්දුවත් එක්ක.
2: මගේ අලුත්ම ගීතේ නම සීතල හිම කඳු නිල්ලේ කියලා. මමයි චන්ද්‍රලේඛානන්ගේ අවුරුදු 45කට අතර පස්සෙ තමයි මේ අලුත්ම ගීතය නිර්මාණය කරේ. මම ඉදිරිපත් කරන්නේ පද රචනය කළේ මම, සංගීතවත් කරෙත් මම, තනුව සහ හැමදේම කරේ මම.
1: අලුත් සින්දුව හදි අපිට සීතකඳු අය සින්දුවත් මතක් වුණා.
2: සීතකඳු අය සින්දුව හා සමාන ඒ වගේ සින්දුවක් තමයි නිර්මාණය කරන්න මට ඕනකම තුනේ. විවාහ වෙලා අලුත් කපල් එකක් නුවරළිය ගිහිල්ලා එයාලා ගත කරන ජීවිතයේ ඒ සතුරු වෙන දේවල් ඒ ගැන තමයි කතා කරන්න මගේ කතාවෙන් මම ලිව්වේ.
0: ඇයි ඩුවට් එකට චන්ද්‍රලේඛවම තෝරගත්තේ?
2: මගේ කතා හඳ ගැලපෙන්නේ චන්ද්‍රලේඛනන්ගේ වොයිස් එක තමයි කියලා මම තීරණය කළා. ඉතින් ඒ නිසා තමයි මම මෙහෙම ලේඛනන්ගෙට මේකට ආරාධනා කරේ.
1: මේ වෙනකොට සින්දු කීයක් විතර කරලා තියෙනවද?
2: මම අපක හැටියට මං හිතන්නේ සින්දු 400කටත් වැඩි ප්‍රමාණයක් ඇති කියලා මං විශ්වාස කරනවා.
0: Talk of the town. යමුද 1920 කාලේ හොලිවුඩ් වලට?
1: එහෙ ඉන්නවලු මිනියන්ස්ලා.
0: එයාලත් ලෑස්ති වෙන්නේ මොන්ස්ටර්ස්ලා ඉන්න ෆිල්ම් එකක් හදන්න.
1: මේ ෆිල්ම් එකට හදන ෆේක් මොන්ස්ටර්ස්ලා ඇත්තම අය වුණොත්?
0: එයාලා ලෝකෙ විනාශ කරන්න කලින් මිනියන්ස්ලාට සිද්ධ වෙනවා ලෝකෙ බේරගන්න.
1: එහෙම ස්ටෝරි එකක් තියෙන මිනියන්ස් ඇන් මොන්ස්ටර්ස් කාටුන් එක ළඟදිම අපිට බලන්න පුළුවන්.
0: මේ අලුත් මූවි එක මිනියන්ස්ලාගේ අනිත් මූවිස් වලට වඩා වෙනස් ස්ටෝරි එකක් තියෙන බලන් ඉන්න ආස හිතෙන වැඩක් කියලා තමයි ඩිරෙක්ටර් පියර් කොෆින් කියන්නේ. Talk of the town.
3: මේ පැයේ සිත නිවන බොදු පෙති කීතය ඔබ වෙත කෙරෙන්නේ.
4: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ?
5: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: ඔබේ ව්‍යාපාරය ඊළඟ පියවරට ඔසවා තබමු. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ගෙන එන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සේවාව යටතේ ඔබගේ සිහින හඹා යන්න අපි අත්වලක් වෙන්නම්. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. අමතන්න 13:19.
3: දැන් වෝක්චුවලස් වෙති වැඩකුලියක් නැතුවම තෝරාගත් බැංගල් සහ චේන් සඳහා ඔබට තෝරාගන්න ලොකු කලෙක්ෂන් එකතුවක් තියෙනවා. ඉක්මන් කරන්න, මේ මස 29 දක්වා පමණයි. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414 කොන්දේසි සහිතයි. වෝක්චුවලස් සමදා ඔබ සමගයි.
4: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 0114 700 550 අමතන්න.
5: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
6: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
7: ඔනර් සමග 5G රෙවලූෂන් එකට එකතුවන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.

0: පාලට තාලට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්
1: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරි

0: ඕන කෙනෙක්ට රුපියල් 150,000ක යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්.
1: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න. දැන්ම ලන්සු තියන්න. KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47ට SMS කරන්න.
2: Theater Crazy Vendesi. Sekurada Hawasa Pahata.
3: Powered by Bid to Win.
4: Tatte, මෙන්න ඔය අයියා කියන සින්දුව වෛරල් වෙලා.
5: දුවේක Facebook එකට දැම්මද?
4: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
6: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
7: සීත Voice of Family.
8: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
9: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

0: නියද පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩී විරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ වහබාගේ කසුන් රොඩ්‍රිගෝ.
4: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම් දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියේ ගුඩ් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
5: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආවිජි හිස්තන KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
0: Fiat Crazy Vendezi.
5: සිකුරාදාවස පහට සියතහන්න.
6: Powered by Bid to Win.
7: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
8: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට වට්ස්ඇප් කරන්න.
9: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology, Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000. NIBM, The City University, The Place to Be.
10: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම TV එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 TV එකක් සුවිශේෂී මිලකට. ලොකු size, පොඩි price.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: සැන්ඩි, ඔයා මේ සාමාන්‍යයෙන් මේ කනත්තල් ගාවින් යන්න ඇනේ?
2: මම බයයි. මකලා
1: බයයි නේද? තමයි මට දවස හොල්මන කම්බල කිව්වා.
2: හේයි, මොනවද කිව්වේ?
1: කනත්ත ගාවින් ඔයා යනකොට හොල්මන් කෑ ගහගෙන දුවනවලු. ඒ සද්දට ඔයා බය වෙනවා.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
4: අනුග්‍රහය.
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
6: සෙනසුරාද උදේ 8ට
7: අක්කට තාම කොල්ලෙක් නෑ නේවා.
8: කොල්ලෝ කී දෙනෙක් නම් අපේ අක්කගේ පස්සෙන් ආවද බා? වැඩක් උනේ නෑ. එකේ කුටුවක් බැරිුණා අපේ අක්කවල්ලකට.
7: හේමකෝ ඒ
8: උන් සේරම පයින් යාවේ. එකේ කුටුවක් වාහනයක් නෑ.
7: ඈ
9: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
10: 98.2 98.4 දී

0: දැන් වෙලාව තවල් එකයි විනාඩි දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: Top Story.
1: පුද්ගලික ණය පොලි අනුපාතික ඉහළ යන ලකුණු. ප්‍රතිපත්ති පොලි අනුපාතිකයේ ඉහළ නැංවීම හේතුවෙන් මේ වන විට පුද්ගලින් විසින් ලබාගෙන ඇති නිවාස ණයතුළු පුද්ගලික ණය පොලි අනුපාතිකද ඉහළ යා හැකි බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
2: ප්‍රතිපත්ති පොලි අනුපාතය වැඩි කිරීම බලපොරොත්තුවම වෙළඳපොළ පොලි අනුපාතය තේ විදිහට වැඩි වෙන්න ඕනේ. වැඩිම තුලින් ඒක ණය ලබා ගැනීම සහ ණය ලබා ගැනීම විදී වෙන අර අවශ්‍ය ප්‍රමාණයට වැඩි ණය ලබා ගැනීම අඩු කිරීම තමයි බලපොරොත්තු වෙන්නේ. ඒතොර ඒක තියෙන එක එක්කෙනාගේ කොන්ත්‍රාත් එක අනුව ණය ගන්නකොට ෆික්ස් රේට් එකක් ගත්තද වේරියබල් රේට් එකක් ගත්තද කියන ඒ අනුව වේරියබල් රේට් එකක් ගත්තා නම් පොලි වැඩි වෙනකොට ණය පොලි වැඩි වෙනවා. ඒක ෆික්ස් රේට් එකක් ගත්තා නම් ඒතොර ඒක වැඩි වෙන්නේ නැහැ. ඒතොර ඒක එක එක කොන්ත්‍රාත් එක අනුව පවතින දෙයක්. නමුත් පොලි අනුපාතය වැඩි කිරීම බලපොරොත්තුවම වෙළඳපොළ පොලි අනුපාතය තියාකාරයට වැඩි වෙන හේතුලින් තමයි නැත්නම් මේ පොලි අනුපාතය වැඩි කිරීමේ බලපෑම ආර්ථිකයට එල්ලුමට සම්පූර්ණාකාරයක පාලනය කිරීමට වැඩ කරන්නේ. පොලි අනුපාතය වැඩි කියන බලපොරොත්තුව සම්පූර්ණාකාරයක අනවශ්‍ය විදිහට ඕනට වැඩිය නැ ලබා ගැනීම ප්‍රමාණය අඩු වීම.
1: දැන් විදෙස් පොතක්. නව ආක්‍රමණයක් සිදු කළ හොත් වඩා දරුණු ප්‍රතිචාර දක්වන බව ඉරානය පවසනවා. එරට හමුදාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉරාන ප්‍රහාර කලාපයේ සීමා ඉක්මවා යනු ඇති බවයි. මේ අතර බ්‍රෙන්ට් බොරුතෙල් බැරලයක ඉදිරි ඇස්තමේන්තු මිල 1.5%ක් ඉහළ ගියා. ඒ ඇස්තමේන්තු මිල ඇමරිකා ඩොලර් 97.56ක්.
3: මේ පැයි සිත දිවන බොදු පෙති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
4: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
5: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
2: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලියේ නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
5: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
6: දලලේ ගහන්න ඕනේ හැම එකක් කියලා අපි පතමදියට හොරු කියලා.
2: උඩු රවුල තිබ්බට බෙඩ නැහැ තමයි කියන්නේ. මොකටද ගෑකන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක දෙන්න බෑ.
7: sorry.com ඒ වටිනක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
9: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
10: කැඩපත කැඩපත මට කියන්න, මේ ලෝකෙ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
11: සෙන්ඩි, ආස්ටෝරියෝ, මාෂි, විෂ්මි.
10: මට පාවයාව
11: මං කියන්නගේ ඒක ආටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
10: අන්නා කලින් කියන්නේ පැයි
12: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
13: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
10: අහන්න හවස දෙකට සතිය දවස් වල.
14: එන්න එන්න මේ පැත්තේ ලංසුතියන්න.
15: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්.
14: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
16: ස්වර්ණමහල් ජුවලර්ස් එකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
15: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
16: ආරීචි හෙස්තනක් KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
12: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස 5ට.
17: Powered by Bid to Win.
12: 98.2 98.7

0: හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
1: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
2: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B+ සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබා ගත හැකි.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
5: තෑගි වැඩි වෙලා.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
8: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
9: ප්‍රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 ප්‍රයිම් ලෑන්ඩ්ස්
10: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
12: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
13: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලර්

0: හෝම් ජුවලර්ස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. හෝම් ජුවලර්ස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැකි.
0: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්.
2: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එක
0: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න දැන්ම ලන්සු තියන්න KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න
3: Theater Crazy Vendesi Sikurada Havasa Pahata
4: Powered by Bid to Win
0: Tatte menno ayayay kiyala sindu viral vela
5: Duweka Facebook ekata dannada
0: Facebook itarak nevey man oy dennawa Sita TV Voice of Family ekata register karanna
6: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna Pauli dennekta ekata sindu kiyanna Sita TV tulin obata labena lokuma chance ekak
7: Sita Voice of Family
8: register wenna nama gama vistara 0712800800ට WhatsApp karanna
9: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

0: සියද පත්තරේ විදහසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: සිඩිවීරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පවමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උබත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයිදැන් 32 ගන්න සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්
4: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM the City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology හෝ logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM the City University the place to be
5: මට Apple මලක් දෙන්න.
6: ඔන්න අපි දෙනවා මේ නංගිට Apple මලක්. තව සුදු අරලියා මලකුයි, daffodil මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, camellia මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
5: අයියා මට මල් ගොඩක් දීලා.
6: ඔව්වා මොනවද නංගි අර Hatch 15 එකෙන් පුංචි රුපියල් 1199කට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක reload එකකුත් දානවා. පිස්සුනේ.
5: Hatch 15 පිස්සුවක්ම තමයි.
7: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
8: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
9: මේ දෙකක් දාගෙන ඉන්නද
10: ඇයි කන් දෙක පුරවල කන්නද
9: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට
10: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට
11: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා
9: නෑනේ අරේ වා
12: සින්දු සියත
11: ගියක් සපයි දවලේ
13: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල්

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සෝකට දිනාගත්තේ මහබාගේ කසුන් රොඩ්‍රිගෝ.
1: මම කාලයක් කරන්න නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිෆ්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම බුක් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රිසි වෙන්දේසියට බුක් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
2: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රිසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
3: Fiesta Crazy Vendezi.
2: සිකුරාදා හවස 5ට සියතහන.
4: Powered by Bid to Win.

0: හවස දෙකයි විනාඩි දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO. Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: कथा टॉप स्टोरी
1: सिसुवे मुदाखत विदुहालपति मारुटा කිරින්ද වෙරළ තීරයේදී දියකිලිමෙන් බඩල්කුඹුරු ප්‍රදේශයේ විදුහලක විදුහල්පතිවරයෙකු දියකිලිමේ ගොස් තිබෙනවා. එම විදුහලේ සිසුන් සහ ගුරුවරුන් පිරිසක් කිරින්ද ප්‍රදේශයට පැමිණැත්තේ අධ්‍යාපන චාරිකාවක් සඳහායි. සිසුන් සහ ගුරුවරුන් කිහිප දෙනෙකු මුහුදේ දියනාමෙන් සිටියේදී එක් සිසුවියක් ජල පහරකට හසුව මුහුද දෙසට ඇදී ගොස් තිබෙනවා. විදුහල්පතිවරයා පිහිනා ගොස් සිසුවිය මුදා ගැනීමට තත් කිරීමේදී දෙදෙනාම දියගිලි ඇති බවයි පොලිසිය සඳහන් කළේ. පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සහ ගම්වාසීන් එකපද්දව ඔවුන් දෙදෙනා මුදාගෙන ඇතුළත් කර තිබුණේ දෙබරවැව මූලික රෝහලටයි. එහිදී විදුහල්පතිවරයා මිය ගොස් තිබුණා. ඔහු බඩල්කුඹුර අලුපත ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලෙක්. 14 හැවිරිදි සිසුවිය මේ වන විට දෙබරවැව මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. දැන් තවත් දේශීය පුවතක්. මධ්‍යම පළාත් මගේ ප්‍රවාහන අධිකාරී ලිපිකුණු විනාශ කිරීම සම්බන්ධ සිදුවීමට අදාළ කරුණු සාකච්ඡා කර තිබෙනවා. ඒ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවේදී අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණය විසින් සහ ජනාධිපති ලේකම් විසින් ලබා දුන් නියෝග බලධාරීන් ක්‍රියාත්මක කර නොමැති බව අනාවරණය වුණා. සිදුවීමට අදාළ සියලු වාර්තා සහ ලිපි කාරක සභාවට යොමු කරන ලෙස මධ්‍යම පළාත් සභාවේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේ කාරක සභාව විසින්.
0: Top story.
2: මේ පැයේ සිත නිවන බොදු පෙති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
3: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
4: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

good afternoon. හවස දෙකයි විනාඩි 10යි. පටන් ගන්න යන්නේ. ඇත්තටම කිව්වොත් පටන් අරන් තියෙන්නේ. ඇවිල්ලා යන්න එන්නයි තියෙන්නේ ඔබට මේ පැත්තට.

0: ප්‍රතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: විශේෂයෙන්ම දැන් ඔය තර්ඩ් පාටි ඉන්ෂුරන්ස් එක හරහා පදිකියෝ මරණය සහ බරපතල දුවා, පාපැදිකරු මරණය සහ බරපතල දුවා, ඔය දෙපාර්ශ්වයට තමයි මේක හිමිකම් ලැබෙන්නේ. හැබැයි ඒක හිමිකම් ලැබෙන්නේ ඒ හැප්පෙන වාහනේ පළංගු ආරක්ෂාවරණයක් තියෙනවා. මහජනයාට ලැබෙන්නේ ප්‍රතිලාභ සම්බන්ධයෙන් දැනුවත්භාවයක් තිබෙන්නේ නැහැ. ඒකයි මේ අලු ක්ලේම් ප්‍රමාණයක් ආවේ. පොලිසිය වලට දැනුම් දීලා තියෙනවා අපේ රතාන ස්ථානාධිපතිරුන්ට විමර්ශන කරන නිලධාරීන්. පදිකියෙක් අනතුරට පත් වුණා නම් මරණය හෝ බරපතල වුණා, පාපැදිකරුවෙක් මරණය හෝ බරපතල දුවා වුණා, අනිවාර්යයෙන්ම මරණයක් වුණා නම් එයාගේ ඊළඟ ඉන්න වින්දිතයාගේ ළඟම ඥාතියට දැනුවත් කරන්න, නැත්නම් ඒ බරපතල තුවාලේලා තියෙනවා මාසයක් ඇතුළත ඉදිරිපත් කරන්න. මේක නඩුවේදී වන්තියක් හම්බුණා නැතත් මේක අනිවාර්යයෙන්ම ලැබෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
3: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
4: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
6: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
7: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් කියන්නේ නෑ. එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
8: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
9: Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.
10: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර්, කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම, ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත. වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
11: මෝක් ජුවලර්ස් වෙත ඔබගේ පැරණි ජුවලර සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414. කොන්දේසි සහිතයි. වෝක් ජුවලර්ස් සැමදා ඔබ සමගයි.

0: తిలక వర్ధన టెక్స్టైల్స్.
1: అమ్మే, మన తమై మేసరే వెడియమ్మ లకును గన్నే. నే నే, మన తమై వెడియమ్మ గన్నే.
2: హరి హరి, అపి బలము కొహెనం సియత పోకట్ మనీ ప్రశ్న వలట కౌద హరియటమ ఉత్తర దెన్నే కియలా.
3: హరియట ఉత్తర దున్నొత్ రూపాయల్ 5000 కు కమ్మనా. පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
4: සියත පොකට් මනී අනුග්‍රහය.
3: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
5: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තැවැන්ත මෙගා සුපිරි ටෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්ගට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටෑග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
6: එන්න එන්න මේ පැත්තේ ලංසුතියන්න.
7: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්.
6: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
3: සොත්මහල් ජුවලර්ස් එකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
7: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
3: ආරීචි හෙස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
4: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස 5ට.
8: Powered by Bid to Win.
9: 98.2 98.4

ඔබ ලෝකෙන්මා යන්නම යනවා. බයවෙන්නපා බයවෙන්නපා, දැම්ම නෙවෙයි දැම්ම නෙවෙයි. ගියොත් ඉතින් හවස පහට තමයි මම යන්නේ. හරිද? මේ උම්ම නැත්ත කොල්ලොන්ට කියලා අහලා තියෙනවා. තියෙනවා තියෙනවා. කොඩියාවල දේශාන් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. මාව අහන ගමන්ලු කොල්ලා වැඩ කරන්නේ. එහෙනම් උම්ම එකක් දෙන්න ඕනේ නේ.

දිල්ෂාන්ගේ වයිෆ් ඉන්නවා, ඊළඟට පුතා තියු. අම්මයි පවුල කට්ටිය ඔක්කොමයි. කොරියාවල කොල්ලෝ කෙල්ලෝ සේරම. මේ ටයිම් එකට අහන කට්ටිය නේද? ඔක්කොමල්ලා ආදරෙන් එකතු කරගන්න.

0: දෙදෙනෙකුගේ එකතුවෙන් අලුතින් පටන් ගන්න ජීවිතයක ලොකුම හිණය තමන්ගේ වහලක්යට සතුටින් ඉන්න එකයි. ඒ බලාපොරොත්තුව සැබෑ කරගන්න ඔබට සහයක් වෙන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් අපි සූදානම්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම. අමතන්න 13.19
1: ඔන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
2: මතකද ASTH.

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: සියත ටීවි තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක. සියත Voice of Family. රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800 ට WhatsApp කරන්න.
1: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0112732000. NIBM The City University. The place to be.
2: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා. සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
1: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම TV එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 TV එකක් සුවිශේෂී මිලකට. ලොකු size, පොඩි price.
3: එන්න, රුපියල් 40ට දිනුම් අවස්ථා.

0: පාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්
1: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්
0: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න දැන්ම ලංසුත යන්න KW හිස්තනක් අඩුම ලංසෝ ටයිප් කරලා 39.47 SMS කරන්න
2: Theater Crazy Vendesi Sekurada House Pahata
3: Powered by Bid to Win
4: Anuwatai Dashamatekan Anuwatai Dashamah

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් එන්නවා
2: හොදත් අත්දරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් එන්නවා
3: සාස්තයි අපිත්ත හන්න සේත
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි හරංයෝ
1: ජපන් රොමේනියා
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්වල හවස දෙකට
4: සුදු කොච්චි මරු
1: තවත් ඔහොම සිද්ද දාලා මාව පිස්සු වට්ටන්න එපා කියලා ලලිත් මෙසේජ් එකක් දාලා එකනේ තරමට ලස්සනයි සින්දු ටික නේද කොහමත් ඔය මේ චාමරගේ මෙඩ්ලි එක සෑහෙන පිරිසක් ආස කරන ආදරය කරන මාත් පෞද්ගලිකව ඉතාම කැමති මෙඩ්ලි එකක් ඇවට බෑන්ඩ් එක තමයි සිං කරන්නේ ඉතින් ලස්සනයි තමයිනේ ඒක ඒ කියන්නේ දැන් ලලිත් පිස්සු වැටිලා ඉන්නේ තවත් ඔහොම සින්දු දාලා මාව පිස්සු වටන්න එපා මැනිකේ එහෙමයි තියෙන්නේ එහෙනම් මෙතනින් එහාට කැත සින්දු ප්ලේ කරන්නද ඈ එහෙමද අනේ මට නම් බෑ මම නම් ප්ලේ කරන්න ආයේ හවස පහ කිට්ටු වෙනකම්ම ඔක්කොම ලස්සන සින්දු තමයි හරිද මට පුරුදු නෑනේ ඔය කැත සින්දු ප්ලේ කරලා හරි එකකට එකක් නොදෙවෙනි සුපිරි සින්දු සෙට් එකක් තමයි කොහොමත් දෙකේ ඉඳන් පහ වෙනකන් අහන්න පුළුවන් වෙන්නේ හරිද මේ කවියක් කියවලද බලමු මට ඔව් එවලා FB එකේ ලස්සන ෆොටෝ එකක් මම දුටුවේ කෙනෙකුට තුරුළු වීලයි ඔබ එහි උන්නේ ඉරිසියාවකින් මගේ මේ හදවත පිරුනේ මගේ මේ කකුල ටිකක් හොඳ වෙනකන් ඉවසා පන්නේ බයිකකින් වැටිලා ඉන්නේ ලලිත්. ඉතින් ලලිත් දැකලා මගේ බර්ත්ඩේ මගේ නෙමෙයි අතරම මගේ යාළුවගේ බර්ත්ඩේ එකක් තිබ්බා ඊයේ. එයාට විශ් කළා මම පොඩි ස්ටෝරි එකක් දැම්මා. ඒක දැකලා තමයි මේ කියවන්නේ. අනේ අනේ පිස්සු කොල්ලා. ඔයා කාර්තික පින්තූර ගත්තත් වැඩක් නෑ මැනිකේ. ඔයාවයි ති මට විතරයි කියලා තියෙනවා. අනේ. හරි හරි. අපි එමෙ හිතමු. ලලිත් අංකල් කියලා මෙසේජ් එකක් දාලා තිනු ඕන්න දැන් රාජේෂ් නිගම්බෝයින්දා ඔයාද මේ වෙලාවේ සාමාන්‍යයෙන් වැඩ කරන නිසා හතරෙන් පස්සේ වගේනේ අහන්න පුළුවන් වෙන්නේ ඔයාට අද කොහොමද එක පාට මේ ටයිම් එකේ මෙසේජ් එකක් දැම්මේ බොස් නැද්ද හොර ගෙඩියෙක් වගේ නැත්තම් පොඩි බ්‍රේක් එකක් ගත්තද කියලවන් කියලවන් දුම්බර ලලිත් ඉන්නවා දුම්බර ලලිත් එයාගේ දුව අයෂත් එක්ක තමයි මාව අහගෙන ඉන්නේ ආදරෙන් එකතු කරගන්නවා ඔබ දුටුවේ මුල් දිනේ මට ඔයා මගේ පණ වගේ සොංග්ස් දෙකම ඕනි සුදු කොච්චියෝ අයියෝ ආට එක සින්දුවක් දැන් දුන්නේ ආයෝනද මොකක්ද අනේ මේක විනාඩි පහෙන් පහට සින්දු ඉල්ලනවද රාජේෂ් කියලා තිනවා මං ආවා මේ ලලිත් ගෙයි ඔයාගේ හොර අල්ලන්න කියලා. කිසි හොරයක් නැහැ කිසි හොරයක් නැහැ අනිත්. මේ හොරයක් තිනවා නම් මෙහෙම ප්‍රසිද්ධිය කියනවා නේද අනේ. අනේ ඔයත් ටිකක් උස වුණා නම් නේද? ඇයි? උස මතිද? ප්‍රශ්නයක් කරගන්න එපානේ. හීල්ස් තියන්නේ. මං හයි හීල්ස් දාන්න එක ප්‍රශ්නයක් කරගන්න එපා. අනිත් එක මේ මොකටද උස පූල් එකේ බුද්ධික කොල්ලෙක් තමයි ගොඩක් උසට ඉන්න ඕනේ කෙල්ලෝ එහෙම උස උනේ නැහැ කියලා ප්‍රශ්නයක් නෑ මන් දන්න විදිහට නේද ආගේ වයිෆ් උසයිද තේනම් මට මොකද මට මොනාද කියන්නේ වයිෆ් එක්ක ඉන්න ෆොටෝ එකක් මේ WhatsApp DP එකට දාගෙන එනවා මෙතන මට උස වුණා නම් කියන වයිෆුත් කොටයිලු අඩි පහයිලු හොඳ වැඩේ අද අලික් එක්ක ගමනක් යන ගමන් ඉන්නේ සින්දුවක් දෙන්න කොරු වෙලා යන්න කියලා තියෙනවා මට ඒක ආශ්චර්ය තරම් හොඳට කියන්න බෑ කවර වෙලා යන්න කියලා. හරිද කොමාරිය, යාළුවගේ නම වල නෑනේ ඉතින්. ඔන්නෝකනේ බැරි. අංජලේ ටක්කල යාළුවගේ නම එවන්න. ඒ මොනොත් සින්දුව පටන් ගන්න කලින් මට යාළුවවත් එකතු කරගන්න පුළුවන්.

0: සියද පත්තරේ විදහසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: සිඩිබීරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්

0: සෙනසුරාද උදේ අටට
1: අක්කට තාම කොල්ලෙක් නෑනේ බා.
2: කොල්ලෝ කී දෙනෙක් නම් අපේ අක්කගේ පස්සෙන් ආවද බා? වැඩක් උනේ නෑ. එකේ කුටුවක් බැරිුණා අපේ අක්ක වල්ලකට.
1: එහෙම කොයි?
2: උන් සේරම පයින් යාවේ. එකේ කුටුවක් වාහනයක් නෑ.
1: ඈ?
3: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු
4: එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43,000ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොඩ්‍රිගෝ.
7: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා එනම් පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉතියේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රිෂි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
8: මේ වගේ ලක්ෂ ගණන්වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
9: Fiat Crazy Vendezi.
8: Sigurada hawasa pahata siyata hanna.
10: Powered by Bid to Win.
11: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
12: සැන්ඩි ඔයා මේ සාමාන්‍යයෙන් මේ කනත්තල් ගාවින් යන්න නේද?
13: ඕ මම බයයි මකල.
12: බයයි නේද? මට දවසක් හොල්මනක් හම්බෙලා කිව්වා.
13: "හේ මොනවද කිව්වේ?"
12: කනත්ත ගාවින් ඔයා යනකොට හොල්මන් කෑ ගහගෙන දුවනවලු. ඒ සද්දෙට ඔයා බය වුණා.
14: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
15: අනුග්‍රහය.
16: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.

0: සියත
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත FM
2: කයි කොන්ඩිට මැට්‍රන මැට්‍රන බෝල ඇස් දෙක
3: සියත හොට ඇන් ස්පයිසි විත් සුදු කොච්චි

0: වෙලාව හවස 3යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: किया था टॉप स्टोरी।
1: වීතෝග අලෙවි කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණයක්. වියලවි මණ්ඩලයේ සතු වීතෝග අලෙවි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ කෘෂි කර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. වියලවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් මිලදී ගන්නා ලද වීතෝග මෙට්‍රික් ටොන් 115,000කට ආසන්න ප්‍රමාණයක් මණ්ඩලයේ ගබඩාවල ගබඩා කර තිබෙනවා. ඉදිරි යලකන්නේ ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය ගබඩා ඉඩකඩ සහ අරමුදල් සපයා ගැනීම වෙනුවෙන් එම වීතෝගෙන් ප්‍රමාණවත් ආරක්ෂිත තොගයක් රඳවාගෙන ඉතිරිය අලෙවි කිරීමට සැලසුම් කෙරුණා. ඒ අනුව විධිමත් ටෙන්ඩර් ක්‍රමවේදය අනුගමනය කරමින් එම වීතෝග අලෙවි කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. දැන් තවත් දේශීය පොතක්. රුපියල් 8,36,50,000ක් වටිනා කුෂ්මද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගුවන්තොටුපළ රේගුව විසිනුයි. සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි දිවියෙහි පසුවන මුදල් අයකෙමිවරෙක්. ඔහු දිවයිනට පැමිණ ඇත්තේ තායිලන්තයේ බැංකොක් නුවර සිටයි. සැකකරුගේ ගමන් මල්ල තුල තිබී සොයාගත් කුෂ්මද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 8 ග්‍රෑම් 365ක්. මද්‍රව්‍ය තොගය හා සැකකරු පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත බහර දුන්නා.
0: Theater Top Story.

0: සියත දෙවයින පුරා
1: මේ පැයි සිත දිවන බොදු පැති කීතය ඔබ වෙත කෙරෙන්නේ
2: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

හවස 3යි වෙනාඩි 6යි වෙලාව. ඕකේ, අපි දෙවෙනි පැයට ඇවිල්ලා තියෙන්නේ. ජේම්ස් ළඟට ෆරීඩා, දීප්ති සිල්වා, ඒ වගේම ශරන් ඩයල්ස්, ගයනි සිල්වා, රොසෙට් කමගේ නීරෝ චන්ද්‍රානි, මේකට ඔක්කොම මාව අහගෙන ඉන්න මේ වෙලාවේ. ඔයගලන්ට දෙන්න හදන්නේ සිංදු ගොඩක් එක දිගට ලස්සන මේවා. මයිදට කටි ආස වෙයි. ඊළඟට කවුද මේ අතවනන්නේ මට? සමීර කොච්චි මල්ලි කිරිවත්තුරුවේ සමීර සිංදු කීපයක් මතක් කරලා තියෙනවා. එකක් හරි මන් දෙන්න ට්‍රයි කරනවා අහගෙන ඉන්න. එයත් එක්කම ඉතාලියේ රාපිඩාව එකතු කර ගන්න ඕනේ. දැන් තමයි මට චාවෝ කියලා තියෙන්නේ. පරක්කුයි අද සැලරි කට් කරනවා. හරිද පරක්කලාවත් අයා කියලා තියෙන අයා වට කලිල්ලු ආවේ. අනේ අන්න හොරු කියන්නේ නැතුව. ඒ කියන්නේ ඔයා හොරෙන් අහගෙන හිටියා පැයක්ම. මම දන්න ඔයාට එහෙම ඉන්න බෑ කියලා. ඔයාට මම ප්‍රෝග්‍රෑම් එකේ කියන හැම එකටම මොනා හරි කියන්න ඕනේ. ඒ ජාතියේ කොල්ලෙක්නේ ඔයා. පිළිගන්නකෝ ඉතින්, නේද? සමහර වෙලාවට මම කියන ඒවාට එයා රිප්ලයි එවනවා. මම දකින්නේ ඒක සෑහෙන වෙලාවකට පස්සේ මට මතක නැහැ මොකටද මේ මේකේවල තියෙන්නේ කියලා. හරි කොහොම හරි කමන්නේ. පරක්කු වෙලා හරි ආවනේ. එමදයි රුමේෂනෝ පේසරෝ වල ඉතාලියේ කොල්ල ගොඩයි. ඉතින් මේ ටයිම් එකට එකතු කර ගන්නවලු වයිෆ් චතු පොඩ්ඩ, ඩෙවින් ලොක්කා, ඩිනෝ. මං හිතන්නේ මං ඔක්කොම වරද්දලා කිව්වේ නේද රුමේෂ්? චතු පොඩ්ඩ නෙමෙයි, වයිෆ් චතු පොඩ්ඩ, ඩෙවින් ලොක්කා, ඩිනෝ. ඔයත් ඉතින් කොමාවක් හරි දාලෙවන්න බෑනේ. වැරදුනා ඉතින් පොඩ්ඩක්, පැටලුනා. ඉනත් යනවා.

0: ඇතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: විශේෂයෙන්ම දැන් ඔය තර්ඩ් පාටි ඉන්ෂුරන්ස් එක හරහා පදිකියෝ මරණය සහ බරපතල දුවා, පාපැදිකරු මරණය සහ බරපතල දුවා, ඔය දෙපාර්ශ්වයට තමයි මේක හිමිකම් ලැබෙන්නේ. හැබැයි ඒක හිමිකම් ලැබෙන්නේ ඒ හැප්පෙන වාහනේ පළංගු ආරක්ෂාවරණයක් තියෙනවා. මහජනයාට ලැබෙන්නේ ප්‍රතිලාභ සම්බන්ධයෙන් දැනුවත් භාවයක් තිබෙන්නේ නැහැ. ඒකයි මේ අලු ක්ලේම් ප්‍රමාණයක් ආවේ. පොලිසිය වලට දැනුම් දීලා තියෙනවා අපේ රතාන ස්ථානාධිපතිරුන්ට විමර්ශන කරන නිලධාරීන්. පදිකියෙක් අනතුරටපත් වුණා නම් මරණය හෝ බරපතල වුණා, පාපැදිකරුවෙක් මරණය හෝ බරපතල දුවා වුණා, අනිවාර්යයෙන්ම මරණයක් වුණා නම් එයාගේ ඊළඟ ඉන්න වින්දිතයාගේ ළඟම ඥාතියට දැනුවත් කරන්න, නැත්නම් ඒ බරපතල තුවාලේලා තියෙනවා මාසයක් ඇතුළත ඉදිරිපත් කරන්න. මේක නඩුවේදී වන්තියක් හම්බුණා නැතත් මේක අනිවාර්යයෙන්ම ලැබෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදැස්

0: අතේමිට තියෙන කාලෙටයකින් වැඩ කරගන්න විදිිය ගැන උපදෙස් දෙන්න ඕන තරම් කට්ට ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරුකරගන්න ගේමක් ගහන්ට ලෑස්තිනකුට ඔය හුඟක් අය බිසි නැද්ද. ජීවිතේ ගොඩ දාගන්ඩ ගොඩ මඩෙක් කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියල ට්‍රක්ටරයක් ගන්ඩ හාවස්තරයක් ගන්ඩ ලොරියක් ඇතම් පොඩි කාර එකක් ගණ්ඩ ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්ඩ අද හෙටම සර්වෝධය ඩෙවලප්මන් ෆයිනෑන්ස එකට ගියානං අදහන්නැතිවාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවා? සල්ලියාපහු ගෙවන්ඩ තියෙන්නේ යලට මහට. යලට මහට 13:19ට දැන් ගණ්ඩකු කෝල් එක අහන්නකු යලට මහට ගෙවන්ඩ දෙන කතාව ඇත්තද කිය. මේක හරිම වටින වැඩක්. සර්වෝධය ඩෙවලප්මන් ෆයිනෑන්ස් වැඩෙක් නැති
1: දැන් පෝචුවලස් වෙති වැඩකුලියක් නැතුවම තෝරාගත් බැංගල් සහ චේන් සඳහා ඔබට තෝරාගන්න ලොකු කලෙක්ෂන් එකතුවක් තියෙනවා. ඉක්මන් කරන්න, මේ මස 29 දක්වා පමණයි. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112414414 කොන්දේසි සහිතයි. පෝචුවලස් සමදා ඔබ සමගයි.
2: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
3: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
6: දැන්ම දරුවගේ නමයිකමයි වසරයි 0.714151 වට්ස්ඇප් කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
8: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සපල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
9: ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB-

0: නොකරයේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැය්‍ය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: එන්න එන්න මේ පැත්තේ ලංසුතියන්න.
2: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්නේසියෙන්.
1: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳට බලන්න.
3: සත්‍යමහල් ජුවලර්ස් එකේ ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
2: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසීට රෙජිස්ටර් වෙන්න.
3: RJ හෙස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
4: සියතා ක්‍රේසි වෙන්දේසි. සිකුරාදා හවස 5ට.
5: Powered by Bid to Win.

දවස තුනයි විනාඩි 26යි වෙලාව. ඉඳලා ඉඳලා හින්ද සින්දුවක් කිල්ලුවා මේ බුද්ධික. මේ මට මතක නෑ හැබැයි මේ ෆිල්ම් එකේ හින්දි සින්දු මොනවද කියලා. ඒ වුණාට එක සින්දුවක් මතකයි, එකම එකක්. මන් දන්නේ නෑ ඔයාමට ඒ ෆිල්ම් එකේ ඕන සින්දුවක් කියලා කියපු නිසා මට මතක එකම සින්දුව මම ප්ලේ කරනවා. හරිද? කමක් නෑනේ. මට ඕනනම් ඌමනාව තියෙනවා නම් ඇත්තටම මේ තව සින්දු මොනවද තියෙන කියලා හොයාගන්න පුළුවන්. මට කම්මැලි. එනිසා මං හිතාගත්තා මට මතක එකම සින්දුව ප්ලේ කරනවා කියලා. මට හිතෙනවා ඒකට කැමති වෙයි කියලා. කොමහරි වචනේ එක දිගට පේලියට අම්බෝ දිගට දිගේ මෙසේජස් දාලා තියෙනවා. මෙහෙම පටන් අරන් තියෙන්නේ. හායි, ඒයි, මේ සුදු කොච්චියෝ ඉන්නවද, මේ නැද්ද, අනේ මේ මොන පිස්සු කෙල්ලද මේ, ඒයි නැද්දෝ කෙල්ලේ මේ. අද මං ඉන්නේ අනු අයියගේ වෙහිකල් එකේ. එයත් අහන්නේ සියත ඇසම් කියන්නකෝ. මේ සුදු කොච්චියෝ කවුදනි ඔයාට ඔහොම මෙසේජස් ටයිප් කරන්න කියලා දුන්නේ? ආ ඉන්දි, ඔක්කොටම කලින් මට කියනකො දැන් ඔයාට කොහොමද කියලා. පහුගිය දවස් ටිකේ අස්සනීප වෙලා හිටියේ, සර්ජරිකුත් කළා. ඉතින් දැන් කොහොමද? අනු අයිය කියන්නේ කවුද? ඉස්තර කියන්න බලන්නකෝ. හස්බන්ඩ් එතකොට චූටි පැටව දෙන්න. ඒගොල්ලෝ නැද්ද ළඟ? ආදරෙන් මතක් කරනවා මං ඒ දෙන්නවත්. ෂේරා බබායි ඊළඟට පුතාගේ නම හැමදාම මට මේ පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනවා. මොකද හෂෝන්ද ඔය වගේ නමක් නේ? නෂෝන්. හරි. දෙන්නම ඉන්නවලු නේ. ඉතින් චූටි පැටව දෙන්නයි අනු අයියයි ඔක්කොම ආදරෙන් එකතු කරගන්නෝ. සනීපයි කියලා කිව්වට දිගටම පරිස්සම් වෙන්න ඕනි. හොඳේ ඕනටඩි නටන්න ලෑස්ති වෙන්න එපා. හරිද? මොකද සර්ජරි එකක්නේ කළේ, ඒ නිසා පරිස්සම් වෙන්න. සුදු කෙල්ලේ ආදරෙන් එකතු කරගන්නෝ ඔක්කොම අල්ලම. ඊළඟ සින්දුවට ඊළඟට ඊගල් ඇපරල් එකේ කටියත් මා වහගෙන ඉන්නේ නිමාලි, නිසංසලා, රම්යා, ලතා, සඳමාලි, නිරෝෂා, මුතු, ඉමාශි, ප්‍රසානි, ඩල්සි, ඇන්ටනි, එතකම නතාෂා ඉන්නවා, රස්සිකා, ඊළඟට චන්ද්‍රිකා, ප්‍රියන්ති, මේ ඔක්කොමල්ල එකතු කරගන්න කියලා විජේ තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ කඳානේ ඉඳන්. ඊළඟට කවුද මේ අනු මෙසේජ් එකක් දාලා? මේ රොමේනියාවේ අනු අහගෙනලු ඉන්නේ. පොඩි මස්සිනාගේ අම්මත් ඉන්නවලු. ඔ ඕ පොඩි මස්සිනා, එයා නැද්ද? අම්මා විතරද ඉන්නේ? අමාව පෙන්නුවත් එක්කලු. අනේ දෙන්න ගත්ත ෆොටෝ එක පෙන්නුවද? ආ අර මම ලස්සන්ටම ඉන්න එක පෙන්වන්න හොඳේ. හරිද? අයියෝ දැන් එයා ගිහිල්ලත් එක්ක. මම පරක්කු ඒ කියන්නේ නේ. සොරි කෙල්ලේ, ඔයා ඉල්ලලා තියෙන්නේ මේ තත්තඩ එක මං ඊයේද කොහෙද ප්ලේ කළා. ඔයා අහන් හිටියේ නෑනේ. ඒකනේ වැඩේ. ඊයේ නේද මං ප්ලේ කළේ ඒක? ඔව් ඊයේ. එනිසා බුද්ධි කෙල්ලව සෙන්දුව අහමු. හැපි නිව්‍යය එකේ සෙන්දුව කිල්ලුවේ. මේක හැපි නිව්‍යය එකේ නේද? මට මතක විදිහට. ඔව් නේ. ඔව් ඔව් ඔව් ඔව්. නැතත් ඉතින් කරන්න දෙයක් නැහැ. හැපි නිව්‍යය කියලා හිතාගෙන අහන්න.

අනිත් මෙසේජ් එකත් දාලා කියලා තියෙනවා. කොටය තමයි ලෝකේ ජයගත්තේ. හිත හැදෙන්න නේද කිව්වේ? හා හා හා හා. Thank you කොල්ලා. වතුරුගම හන්දියට බැහැන්න සද්දෙන් මාව අහගෙන වැඩ කරනවාද ඒගොල්ලෝ? නියමයි. I think වතුරුගම හන්දියට වෙන රේඩියෝ ඕන නෑනේ.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. ධනනිධානය නුතුරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත ධනනිධානය විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: හිනා වෙන්න මෙන්න වෙලාව. ඔබගාව වැඩ කරන මිනිහෙකුටත් පැය 8කට පස්සේ ගෙදර යන්න කියලා නිවාඩුවක් දෙනවා නේද? අඩුමතරමේ ඔබ හෘදයේ වස්තුවට, පෙනහැල්ලට, අක්මාවට, වකුගඩුවලට, මහ බඩවැල්, කුඩා බඩවැල්වලට ස්තුතිවන්තවත් වෙලා තියෙනවද නැහැ?
2: මහා ප්‍රාචීරයට
1: මේ ඔක්කොම තියදී අපේ මහා ප්‍රාචීරයට තමයි දැන් කතා කරන්නේ.
2: ඇඟිල්ලේ තියෙන කෑලි.
1: මොලේ එහෙම තියෙනවා.
3: රටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය.
4: පොළොවේ රංගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච්
8: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා,
9: පහසු වෙලා, තෑගි වැඩි වෙලා,
11: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: Prime Kalora අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
16: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ

0: මෝව් ජුවලස් වෙබේ ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. මෝව් ජුවලස් සැමදා ඔබ සමගයි.
1: පෙරදුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි තුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැකි.
0: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්.
2: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්
0: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න දැන්ම ලන්සු තියන්න KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න
3: සියතර ක්‍රේසි වෙන් දේසි සිකුරාදා හවස 5ට
4: Powered by Bid to Win.
0: තාත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දුව වෛරල් වෙලා.
5: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
6: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු

කියන්න සියත ටීවි තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක සියත Voice of Family රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න 98.4 ගම්ප

0: රජනියා ආවේගතු කර ගන්න හදන්න ඊළඟ සින්දුවට. එවගේම ඩිලයිට් ෆැමිලි රෙස්ටෝරන්ට් එකේ කට්ටිය ඒගොල්ලෝ තහගෙන දෙන්න මාව.
1: ඔ
0: කොහෙද ඒක තියෙන්නේ? තියෙන තැනත් කිව්වනම් තමයි ඉතින් හොඳ නේද? හරි, ඒක ටයිප් කළ එවනකන් මම අනුරුද්ධ ජයසිංහව එකතු කර ගන්නවා ඊළඟට. ප්‍රදීප් නිශාන්ත ඔයා කියලා තියෙනකට මට හිනා ගියා. ඒ වුණාට මං ඒක කියන්නේ හැමෝට මැහෙන්න. අයියෝ අයියෝ, හරිම ෂෝක්, හරිම විහිළුයි මෙව්වා. ඊළඟට ගාල්ල මදු, ඔයා රණිදුක සින්දුවක් කිල්ලලා මං දැන් දැක්කේ. දෙන්නම් දෙන්නම්, ඉන්නකො ඉන්නකො, දෙන්නම්කෝ. තව චුට්ටකින් හරිද? ඩැනි තෝම්සන් කන්ස්ට්‍රක්ෂන්ස් එකේ කට්ටිය හැමදාම මා වහනවලු. ආ ඩැනිත්, ගෙයක් හදලා දෙන්න බෑ? ඈ, ලස්සන එකක් හදලා දෙනවද මට? හැබැයි ඔයා ගානේ මම වියදම් කරන්නේ එක සතයක්. මොකද කියන්නේ? හාද, ආය මෙසේජස් දාන්නේ මේ කොල්ලනම් මට. බලමු ආය මෙසේජ් එකක් දායිද කියලා. ඕ ටයිපින් ටයිපින්. අම්බෝ, මාර රිප්ලයි එකක් කිව්වේ. ඒක කියන්න බෑ සුද්දා. හිනා යනවා හැබැයි. කොරියාවේ ආසිරි ආදරෙන් එකතු කර ගන්නවා. ගොඩ දවසකට පස්සේ ඔයා මේ පැත්ත ඇවිල්ලා තියෙන්නේ මේ සින්දු ඔයාටත් එක්ක.

මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ තියෙන එකම ලස්සන පොඩි දේ මොකද්ද? විනාඩි දෙකක් දෙන්නම් රිප්ලයි කරන්න ඕනේ. ඒක ඕනේ නැහැ. හැමෝම දන්නවනේ මගේ හිනාව කියලා.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීලිවිරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: ඒලෙවල් අවසන් කළ සිසුෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK ඕස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business computing design data science engineering languages psychology hall logistics and anshikin sampurna karanna aduma amatanna 011732 NIBM the city university the place to be
5: සැන්ඩි ඔයා මේ සාමාන්‍යයෙන් මේ කනත්තල් ගාවින් යන්නේ නැනේ
6: ඕ මං බයයි මං කළා
5: බයයි නේද තමයි මට දවසක් හොල්මනක් හම්බෙලා කිව්වා
6: හේයි මොනවද කිව්වේ
5: කනත්ත ගාවින් ඔයා යනකොට හොල්මන් කෑ ගහගෙන දුවනවලු ඒ සද්දට ඔයා බය වෙනවා
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
0: අනුග්‍රහය
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
9: සල්ලිත් වැඩි යතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්න සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්
10: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 011 2200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
11: චූටි ගර්ල් දැන් කරන්නේ ලොකු වැඩනේ එයාද වින්ඩෝ එක උඩින් ටොයිස් තියලා ඒන ෂැඩෝ එකෙන් ලස්සන ඩ්‍රොයිං එකක් කරලා තිබ්බා
12: එයා තාත්තා වගේම දක්ෂයි
11: තව අම්මයාට නැන්ග්‍රෝ කිරි දෙනවනේ ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700
13: මේ දෙකක් දාගෙන ඉන්නද?
14: ඇයි කන් දෙක පුරවල කන්නද?
15: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
14: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
16: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
15: නෑනේ අරේ වා සින්දු සියත.
16: ගියක් සැපයි ගවලේ.
9: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
0: අනුග්‍රහය
16: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිලාරේ චක්කාරේ
0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
9: ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොඩ්‍රිගෝ
17: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉතියේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රිෂි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
8: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රිෂි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. RDG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
0: Fiat Crazy Vendezi.
8: සිගරාද හවස පහට සියත අහන්න.
18: Powered by Bid to Win.
0: අන්වටයි 0.4 න් පනතුරට.

0: වෙලාව හවස 7:00යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: यह था टॉप स्टोरी।
1: වැසිතත්වයේ වර්ධනයක්. නිරිතදිග මෝසම දිවයින හරහා ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසිතත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට හෙට මිලිමීටර 75ක වැසේ තිබිය හැකි. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ඇතිවිය හැකි බැවින් ඉන් සිදුවිය හැකි අනතුරු වළක්වා ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා. දැන් විදෙස් පෝතා. අමරිකාව සමග ගිවිසුමකට එළඹීමේදී අක්‍රිය කර ඇති ඉරාන වත්කම් වලින් අමරිකා ඩොලර් බිලියන 24ක් නිදහස් කළ යුතු බවට ඉරානය යෝජනා කර තිබෙනවා. ඉන් අමරිකා ඩොලර් බිලියන 12ක් අවබෝධතා ගිවිසුම ප්‍රකාශයට පත් කිරීමේදී නිදහස් කළ යුතුයි. ඉතිරි මුදල දින 60ක් තුල නිදහස් කළ යුතු බවයි ඉරානය යෝජනා කළේ. මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉරාන විශේෂ නියෝජිතයෙකු කටාර් වෙත ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ අතර ඉරානයේ ආරක්ෂක ව්‍යූහය යාවත්කාලීන කළ යුතු බවට එරට ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් පවසනවා. ඔහු සඳහන් කළේ සතුරා නව තාක්ෂණය සහ මෙවලම් අත්පත් කරගෙන සිටින බවයි. ඉරාන හමුදා තාක්ෂණික හැකියාවන් වැඩි දියුණු කරගත යුතු බවද එරට ජනාධිපතිවරයා පැවසුවා.
0: Theater Top Story.

0: යතා දෙවයිනපුරා
1: මේ පැයි සිත නිවන බොදු පැති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
2: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

ඇත්තම පැයට මේ පැයට ගොඩක් කටි ආසයි මන් දන්නවා. මත් ආසයි මොකද හිතේ තියෙන ගොඩාක් සිද්දු මේ පැය තමයි මමත් ප්ලේ කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ආස කරන සින්දුවක් තියෙනවනะ පොඩක් මූඩ් එකේ අහන්න පුළුවන්. සමහරට ඔෆ් වෙලා ගෙදර යන ගමන් වෙන්න පුළුවන්. නැත්තම් පොඩක් හවස ගෙදරට වෙලා තේ එකක් බොන ගමන් අහන් ඉන්න වෙන්න පුළුවන්. මොකක්ද ඕනේ සින්දුව? මැසේජ් එක දාන්න 0711982947ට. ඒචි අනුර මැසේජ් එකක් දාලා තිබ්බා පුසලාවෙන් නම් ආදරෙන් එකතු කරගන්නවා. රහන් ආවත් එකතු කරගන්නවා. ඊළඟට ෂෙෆ් අසේලත් මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා.

පිඹුරෙක් තමයි ඒ සින්දුව කිව්වේ. මා වෙලුනා කියලා නේ කිව්වේ. නේ? උඩුගම්පල චින්තක හායි, ඔය අහගෙන නේද? ෆොටෝ එකක් එවුනාලු කාලෙකින් මම. ආ දැන් ඔක්කොම වැඩනවත්තල මම ෆොටෝ එකක් එවන්න ඕනේ. එහෙමද? හා එවන්න. මේ දවස්වල මේ වැස්ස නිසාද මන්ද නේද? කත්තු මන්ද තියෙනවා පොඩි නිකන්. යම්මට ෆොටෝ එකක් ගන්නවත් මූඩ් එකක් නෑ වගේ. හරි ඉන්නකෝ එවුනාට අද ෆොටෝ එකක් එවන්නම්. හාද? ඔයා ආසම සින්දුව දෙන්න. එහෙම මට ආසම සින්දුවක් කියලා නෑ, ආස සින්දු ගොඩක් තියෙනවා. එම් භාගිට භාගයක් කොහොමත් මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ මම ප්ලේ කරනවා. ඒ නිසා හිතා ගන්නකෝ මේකත් මං ආස එකක් කියලා. හරිද? මුහුදේ හැඩට බැබලෙන්නේ මුතු බෙල්ලෝ, කෙල්ලන් ආස ළඟ ඉන්නම කළු කොල්ලෝ, සුදු කොච්චියගේ කොට දැක්කේ කැත කෙල්ලෝ, කොට කෙල්ලන්ගේ වැඩ දන්නේ අපේ කොල්ලෝ. අනේ මන්ද තමිත්, ඔයා ලෙඩ වුණාට පස්සේ ලියන කවි මහා අමුතුයි. අහ ඕන් නැති ඒවා කමන්නෑ. හැබැයි ලස්සනයි, සාහිත්‍යමේ රසය තියෙනවා. අර ඒ කාලේ ලියවිච්ච කවි වගේ පොඩක් ඕන්න තියෙවත් තියෙනවා හැබැයි.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
2: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලියේ නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: ට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
5: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
6: නළලෙ ගහන්න ඕනේ හැම එකක් කියලා අපි පතමදියට හොරු කියලා.
2: උඩු රවුල තිබ්බට බෙඩ නැහැ තමයි කියන්නේ. මොකටද ගෑකවන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න ඒක නිතෙන්න බෑ.
7: sorry.com ඒ වටිඩක් නැහැ.
0: උදැසන 6:30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
8: අලංකාරය සහ නිර්මාණශීලීත්වය සමඟ ස්වර්ණමහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසිදු රණින් නිම වූ සරණාභරණ ගුණාත්මක භාවය සහ අසම සමනිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 011 753 44 04
9: ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුව එක්සියා ලීඩර් එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,00,000 50,000කට දිවයින පුරා පිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
10: Hi, I'm Shenya. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මට තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand තැවිල්ල මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
9: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 8 492 492 0.7 1 1 377 777.
11: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
12: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉතල පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
15: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ්සිටි වෙතින් මෙගාවට්ටම් ෆෝචුන් RBD කුකින් ඔයිල් ඉතිරි රුපියල් 400යි. වෛරහා චිකන් සොසේජස් ඉතිරි රුපියල් 285යි. නෙස්ට්‍රමෝල්ට් පවුච් ඉතිරි රුපියල් 210යි. මැජික් වැනිලා ඇන් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 250යි. කාගිල්ස් ෆුඩ්සිටි.
16: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
17: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
18: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
19: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
20: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
21: සියත පොකට් මනි අනුග්‍රහය.
22: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
23: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
24: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0.114 700 550.
25: එන්න එන්න මේ පැත්තේ ලංසුතියන්න.
26: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්
25: ගන්න. ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
20: ස්වර්ණමහල් ජුවලර්ස් එකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
26: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
20: RJ හෙස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
27: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස 5ට.
28: Powered by Bid to Win.
29: 98.2 98.4

ඔන්න හදන්නේ අනුන්ගේ වතුවල මල් නෙලන්න. නෑ නෙලන්න නෙවෙයි හදන්නේ, නෙලන්න එපා කියන්නයි මේ හදන්නේ. මල් නෙලන්න නම් තහනම්. මං ආසයි මේ සින්දුවට. ආසයි නේද ඔබත්? කොටාව සත සංක තුනේ කටි අම්බෝ, හත් අවුරුද්දකට විතර පස්සේ ඔන්න ඔන්න අහගෙන ඉන්නවා. මෙසේජ් එකක් දාලා තියෙනවා. මං හිතන්නේ හැමදාම අහනවා. මෙසේජ් එකක් දාන්න තමයි පොඩක් බැරි වෙන්නේ නේද? එහෙම ගොඩක් අය ඉන්නවා. ඒ කියන්නේ නිවේ සැනසෙල්ල අහගෙන ඉන්නවා. හිතනවා තමයි ෆෝන් එක අතට අරන් මෙසේජ් එකක් දාන්නේ. කමන්නේ. ගන්දුලස ඊළඟට ලක්ෂාන්, ලක්මාල්, දානුක, ඊළඟට සංජීව, සඳුනි, දිලිනි, ඉන්ද්‍රාණි. කටි ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. හරිද? කොහොමද ඉතින් විස්තර? හොඳින් ඉන්නවනේ ඔක්කොම අල්ලා. ඕකේ. අංගුඩ වල්පොල ඉන්ද්‍රාණි ආන්ටි, ඔයත් හොඳින් නේද? කාලා බීලා බෝලේ වගේ ඉන්නවනේ. චතුරි අක්කා, වර්ෂ, චමරි මේ ඔක්කොමත් ආදරෙන් එකතු කරගන්නවා. අම්මෝ, අද ඇති ආන්තන් කියපු වෙලාවටම මට ඔක්කොම කට්ටි එකතු කරගන්න පුළුවන් වුණා. අලුත් යාළුවෙක් ආවනේ අතරේ, වීදියගොඩ ඩීකේ. එයාට ඕනේ කියලා තියෙන්නේ AI song එකක්. දෙන්න. තව චුට්ටකින් හැබැයි, හොඳේ? කමන්නෑ නේ? තව ටිකකින් මං අනිවාර්යයෙන්ම දෙනවා. ඊළඟට මහනුවර ජයනාත්. ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා. රංග, මාව අහගෙන යන ගමන්නේ පරිස්සමින්.

0: අපේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙර ඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
1: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
0: මතකද ඒ ඇස් දිහා බලාගෙන

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM The City University. The place to be.
3: Honor Samaga 5G Revolution.

0: ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්
1: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන කාණට ගන්න දැන්ම ලන්සු තියන්න KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න
2: Theater Crazy Vendesi Sikurada House Pahata
3: Powered by Bid to Win
4: Tatte menno oy ayayay kiyala sindu viral vela
5: Duweka Facebook ekata dannada
4: Facebook itarak nevey man oy dennawa Sita TV Voice of Family ekata register karanna
6: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna Pauli dennekta ekata sindu kiyanna Sita TV tulin obata labena lokuma chance ekak
7: Sita Voice of Family
8: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712 800 800ට WhatsApp

පුදුම ලස්සනක් නේද? සිංදුව පටන් ගත්ත ගමන් කීප දෙනෙක්ම මට මෙසේජස් දැම්මා මැනික ලස්සනයි සිංදුව කියලා. ලස්සන නිසානේ මේ නිතර ප්ලේ කරන්න. අලුපොමුල්ලේ සංජීව ඇතුළු කට්ටිය රන්වෙන් එකේ කොල්ල ටික ආදරෙන් එකතු කරගන්නවා. ඒගොල්ලෝ ඔක්කොම සතට වහගෙන ඉන්නේ මාව. දාපු පළවෙනි මැසේජ් එකෙම සිංදුවක් හම්බ වෙච්ච කොල්ලෙක් තමයි ඩීකේ කියලා කියන්නේ. ගොඩාක් ඒවා කියලා තියෙනවා එයා මට. ඒයි සෞන් එකක් නේ අයිල්ලු. ඉතින් ඔන්න කොල්ලගේ ඉල්ලීම ඉෂ්ට කළා. ඩීකේ කියලා කිව්වහම මට මේ තව යාළුවෙක් මතක් වෙනවා. එයානම් හැබැයි ලංකාවේ නෙවේ. එයාවත් ආදරෙන් එකතු කරගන්නවා මෝල්ඩිව්ස් වල. ඩීකේ නේද මට මතක විදියට යත් ඩීකේ. ඊට පස්සේ තව ඉන්නවා ඩීකේ දිනේෂ් කටාවල. මට යාවත් මතක් වුණා යාවත් එකතු කරගන්න ඕනේ. ඊළඟට දඹුල්ලේ තාදු ඔයත් අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඕකේ ප්‍රසාද් හලෝ. ලස්සන සින්දුවක් කියලා තියෙනවා ඉන්නකෝ බලන්න. මං එකක් ට්‍රයි කරලා බලන්න හරි.

0: ඔක්කොම ලස්සන සින්දුනේ. කොටිකාවත්තේ ආදිති හයි, මතක නෑ නේද කියලා හලා තිනවා. මොකද නැත්තේ මතකයි, හැමදාම අහනවනේ ඔයගොල්ලෝ නේද. ඉතින් කොහොමද මං අමතක කරන්නේ? ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට ශාමල් මැසේජ් එකක් දාලා තිබ්බා. ඒ කාලේ හින්දි සින්දුවක් දෙන්න කියලා. එයා වෙනුවෙන් තමයි මේක. සින්දු නැතත් කමන්නේ, ඔයා කතා කරන්නකු කියලා මැසේජ් එකක් තියෙනවා. එහෙම දාස. Dosto, na koi manzil hai, na koi saathi hai.
1: Phir bhi nikal pada ho ghar se, shayad jiski talash hai.
0: Wahi saathi hai, wahi manzil hai.

සෙනවිරත්න තමයි මෙසේජ්ජක දාලා තිබ්බේ අර කලින් එක. නම කියන්න බැරුණාන කල්ලග සින්දු දාන අක්කේ සින්දු ටික නම් සුපිරි. අනේ තැන්කූ මල්ලේ. ආසිරිවා ඉල්ලවා ඒ කාලෙ සින්දුවක්. මට හිතනවා ඒකෙන් අද ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න. ඉන්නකො බලන්න.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩීබි රන්න ඇදෙන ස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: එන්නේ

0: ස්ටයිල්ලකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙර ඩුවාක්සියා ලීටරයකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
1: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්න? සිංගල්කින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
2: සෙනසුරාද උදේ 8ට
3: අක්කට තාම කොල්ලෙක් නෑ නේ බා.
4: කොල්ලෝ කී දෙනෙක් නම් අපේ අක්කගේ පස්සෙන් ආවද බා? වැඩක් උනේ නෑ. එකේ කුටුවක් බැරිුණා අපේ අක්කා වල්ලකට.
3: එහෙම කොයි?
4: උන් සේරම පයින් යාවේ. එකේ කුටුවක් වාහනයක් නෑ.
3: ඈ?
5: ජින්තු පිටියේ මොවෙනෝ ජින්තු
6: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
7: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
9: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 011 400 550 අමතන්න.
10: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගයේ කසුන් රොඩ්‍රිගෝ.
11: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා ඉන්න පටන් ගත්තා මේ ගුඩ් කරන්න. ඒ සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිෆ්ට අරන් දෙන්න කියලා හිතන් ඉතියේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
12: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආවිජි හිස්තන KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
13: ෆියතර් ක්‍රේසි වෙන්දේසි.
12: සිකුරාද හවස 5ට සියතහන්න.
14: Powered by Bid to Win.
15: සැන්ඩි ඔයා මේ සාමාන්‍යයෙන් මේ කනත්තල් ගාවින් යන්නේ නැනේ?
16: ඕ මම බයයි මකලා.
15: බයයි නේද? මට දවසක් හොල්මනක් හම්බෙලා කිව්වා.
16: "හේ මොනවද කිව්වේ?"
15: "කනත්ත ගාවින් ඔයා යනකොට හොල්මන් කෑ ගහගෙන දුවනවලු. ඒ සද්දෙට ඔයා බය වෙනවද?"
17: "ආඩං." ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
18: අනුග්‍රහය.
12: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
18: 98.4 මේකමුවට

කාලෙකට පස්සේ මේ සින්දුව ප්ලේ කරන්න කියලා මට කිව්වේ පැපුවා නිව් ගිනියාවල අපේ ගස්ලබුස් කිකි. හයි, ආදරෙන් එකතු කරගන්න අම්බෝ සෑහෙන කාලෙකට පස්සේ. මල්ලි නෝගගේ අනිත් මල්ලි රනා ටැටෝ ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා ගස්ලබුස්ලා සෙට් එක. එනකොට චකෝ ගේන්නම්. කවත් එන්නේ හැමදාම එනවනවා කිකි බොරු කිකි ඉන්නවා. එන්නෙත් නෑ. එන්න ඕන නෑ, චොක්ලට් එවන්න පුළුවන්. ඕ ඕ ආ

සිරි ඉල්ලවානේ ඉන්ස්ලි පේරිස්ක සිින්දුවා මකෙතුව මේකෙන් ඉවර කරන්න. හාලු දැනෙන හැන්දෑවක ළඟින් ඉන්න ආ එන්න හෙට හවස දෙකට හාලු දැනෙන හැන්දෑවක් වෙයිද? ආයෙනම් මං එන්නම්කෝ. අදට යනවා. බයි. මං ආගේ සුදු කොච්චියා. Good dog, Kadere.

0: සුබ සන්ධ්‍යාවක්. හවස 5යි විනාඩි 2යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी
1: मेनिनजाइटिस පිළිබඳ අවධානමක් රට තුල තවත් ප්‍රදේශ කිහිපයක මෙනින්ජයිටිස් රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්. පළමු රෝගියා අප්‍රේල් 15 වනදා දෙනියාය ප්‍රදේශයෙන් වාර්තා වුණා. මෙම මස පළමු සති අවසන් වන විට එම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති මෙනින්ජයිටිස් රෝගීන් සංඛ්‍යාව 60කට අධිකයි. මේ වන විට ඌව පළාතේ සහ මධ්‍යම පළාතේ ප්‍රදේශ කිහිපයකින්ද මෙනින්ජයිටිස් රෝගීන් වාර්තා වෙමින් පවතින බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ. මෙම උණ රෝගයේ පාලනය සහ වැළැක්වීම සඳහා වසංගත රෝග විද්‍යායතනය මගින් විශේෂ උපදෙස් මාලාවක්ද නිකුත් කරනු ලැබුවා. උණ හිසරදිය සහ වමනය මෙනින්ජයිටිස් රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණයි. අපවිත්‍ර වූ ජලය, ආහාර සහ දෑත් නිසි ලෙස පිරිසිදු නොකිරීම මගින් මෙන්ම රෝගියෙකුගේ කැස්ස හෝ කිවිසීමේදී පිටවන බිඳිති රෝගය බෝ විය හැකි බවද වසංගත රෝග විද්‍යායකකේ සඳහන් කළා. දැන් තවත් දේශීය පොතක්. කංකසන්තුරේ සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60ක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළවල උස මීටර් 2ක් 3ක් දක්වා ඉහළ යනු ඇති. මේ හේතුවෙන් කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: Theater, top story. 98.4 98.4 Divya.

0: ජෝති පාදන සිින්දුගේ අයිබෝන් අයිබෝවන් ජපන් ලදේ සයෝනාර
1: සයෝනාරාඩි
0: ඔයා ඔයාට ඉන්නවන යාලු
1: ඔවු මට යාලු ඉන්නවා
0: එකක වැඩවලට එකක යාලු ඉන්නව නේද මිනිස්සුන්
1: එහෙම ඉන්න
0: මෙයා තමයි මගෙත් එක ගමන් බිමන් යන යාළුවා. එහෙම ඉන්නවනේ.
1: එහෙම
0: කියන්න ඕනේ වෙරයිටිස් මොනවාද?
1: එලියට ගිහින් කියන්නේ ෂොපින් කරන්න වෙනම සෙට් එකක් ඉන්නවා. ඊට පස්සේ ඊට පස්සේ මොන හරි කන්න බොන්න යනවා නම් එහෙම වෙනම සෙට් එකක් ඉන්නවා.
0: ඒකෝද ෂොපින් කරන අය එක කන්නේ.
1: කියන්නේ දවල් වරුවේ කන කට්ටියයි රෑ වරුවේ කන කට්ටිය එහෙම වෙම් වෙම් වෙලා
0: ඉන්නවා. ඔය රස්සනස්.
1: ඔය දෙහෙම ලොකු වෙරයිටි එකක් නැහැ.
0: ඕපදූප කතා කරන්නේ එක යාළුවෙක් එක්ක එහෙම
1: දේවල්. ඕපදූප කතා කරනවා. හැබැයි ඔය ෂොපින් කරන යාළුවා ඉන්නවනේ. එයාත් එක්කම ගොඩක් දේවල් කතා කරනවා සහ
0: ගොඩක් දේවල් කරේ ඕපදූප.
1: ඕපදූප.
0: බුරු බුරු වචන දාලා වහන්න එපා. හරියට
1: හැම වෙරයිටි එකක්ම යාළුවත් එක්ක
0: ඵලදායි ප්‍රයෝජනවත් වැඩක් කරන එහෙම
1: ඒතර මගේ යාළුවා ෂොපින් කරන්න එන්නේ
0: ඒ යාළුවා පුදුම පවක් ගෙවන්නේ ඒ යාළුවාට මේකෙන් ගැලවීමක් නැහැ ෂොපින් කරන්න යන්නත් එනකොට කණ්ඩත් එනකොට ඕපදූ පහන්නත් උඩ දුක අහන්නත් උඩ විශාල කරදරේ කවුද අපේ යාළුවා පව්වේ වරසේ වෙනම දැක්ක කරදරේ
1: මගේ අනෙක්ස් එකේ ඉන්න මගේ යාළුවා
0: හරියට එයාට කියන්න මට කවදාද ජීවිතේ හම්බුනොත්
1: ඔබදුප කතා කරනවද
0: නෑ මං එයාට තැග්ගක් දෙනවා මේක දරාගෙන ඉන්නවට
1: ඇයිද බොයිස් එයා ඔක්කොම ටික අහගෙන ඉන්නේ බෑ
0: ඌට ඉතින් තෑගි නෙවෙයි ඌට රටක් රාජ්‍යයක් දුන්නත් බදි මංගෙ ඌ කර පරිප්පු හැටි
1: හැබැයි වැදගත් දේවලුත් අපි දෙන කතා කරන එහෙම
0: ඒක හරි ලස්සන වාක්‍යයක් ඒක හරිම ලස්සන වාක්‍යයක් ඒ
1: කියන්නේ ගොඩක් වැදගත් දේවල් කතා කරන්නේ මං එයාත් එක්ක තමයි
0: නෑ නෑ උඩට අපි වැදගත් දේවලුත් කතා කරනවා
1: ඉඳලයිටලා
0: අපි වැදගත් දේවලුත්
1: කතා
0: කරනවා කියලා කිව්වා. මම මේ ඔක්කොම විස්තර ඇහුවේ.
1: මොකද්දද?
0: ඇත්තටම මේ මට හොයාගන්න හම්බුණා මේ හරක්ට ඉන්නවා කියලා යාළුව.
1: හරක්ට?
0: ඔව්.
1: අපේ ටිකි රටත් ඇදිනේ.
0: ඒ වටත් මේ හරක්ට ඉන්නවලු එවේ. තෝරගත්ත
1: යාළුව.
0: හරි. ඒ කියන්නේ දැන් රංචුවක් හැටියට ඉන්නේ. ඒ රංචුවේ මේ ළඟින් ඇවිදින්න කැමති තනකොළ කනකොට ළඟ ගැවසෙන්න කැමති තෝරගත්ත එක කම්පැනියන් කෙනෙක් යාළුවෙක් වගේ එකෙක් සාමාන්‍යයෙන් වස්සන්ට වැස්සියන්ට ඉන්නවලු මේක මේ නිකන් මේ බලන් ඉඳලා අරුන් දෙන්න යාළුවද කොහෙද කියලා එහෙම නෙවෙයි මේ රිසර්ච් කරලා පරීක්ෂණ කරලා හොයාගෙන තමයි මේවා කියන්නේ කොටින්ම ඒ සාමාන්‍යයෙන් හරක් රංචුවක ඉන්න යාළුව දෙන්නෙක්ව වෙන් කළාම ඒ දෙන්නගෙම මේ හાર્ට් රේට් එක වැඩි වෙනවලු ඔව් උන් දෙන්න මේ උන් දෙන්න අප්සෙට් යනවලු ඒ හරක් දෙන්නගේ ස්ට්‍රෙස් එක වැඩි වෙනවලු ඒ කියන්නේ මේ මිනිස්සු වගේ තමයි කියන්නේ හරක උනත් මිනිස්සු වගේ තමයි මේ යාළුකම කියන එක
1: මේ
0: නිතර ළඟ ගැවසෙන්න විශ්වාසදායි සහකරුවෙක් වගේ එකක් එයා තෝරගෙන ඉන්නවා බලන්න සමහරලාට හරක් මිනිස්සු වගේද ගොඩක්ලාට මිනිස්සු හරක් වගේ ඒක හර වෙලාවට හරක් පවා මිනිස්සු වගේ
1: මේ අපිට තා වැඩ
0: දිනවා
1: FC ගැන අපි මතක් කරන්න ඕනේ
0: මාළඹ
1: පුංචි කාර්නිවස ගැන මතක් කරන්න ඕනේ
0: ඊට පස්සේ අපි ක්‍රේසි වෙන්දේසිය ගැනත් පොඩ්ඩක් මතක් කරන්න නේද
1: හවස 6:00 වෙනකන් අහගෙන ඉන්න තව මොනවද හරක් වැඩ ගැනද කතා
0: කරන්නේ අද ගොන් කතා තියෙනවා ගොන් කතා ටිකක් තියෙනවා කියන්න ඈ හොඳ හොඳ ලාඩ
1: හන්දේ ජාමේ

0: ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
1: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ. ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.

0: ඉලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයිනපුර අපේට යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
1: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නැති.
2: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිංගල්කින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස්, පොඩි ප්‍රයිස්.
3: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
4: නොතරයියේ පෙරළි කරන NLB මෙගා පවර්, දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර්. ඔබත් අදම මිලදී ගන්න.
5: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 ෆිච් රේටින්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
6: පුංචි කාර් නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචි කාර් නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචි කාර් නිවස.
7: එන්න එන්න මේ පැත්තේ ලංසුතියන්න.
8: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරි සිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්.
7: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
6: සොන්නමහල් ජුවලර්ස් එකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
8: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
6: ආරීචී හෙස්තනක් KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
9: සියතා ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස 5ට.
10: Powered by Bid to Win.
11: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්.

0: 라당.
1: 샌디 오글락이 뺏대 미 맛돌도 보나드게
2: 맛
1: 말게. 아 왜나 사자는 뭐나딘 볼보니 거기 너도 알아봐.
2: 나 해피 뺏대 힘네.
1: 볼보니 거기 안 해 뭐나드.
2: 뭐나드 미 팬케이크 걸.
1: 팬케이크 걸도 볼보니 거기
2: 라게. 벨라베훈 키에나.
1: 벨라베훈 키에 라키에나. 다 뭐나드 여기 තියෙන මොකද දැන් සාමාන්‍යයෙන් කේක් පළාත්වල එක එක විදිහයිනේ වහර
2: වෙනස්
1: කතා කරන හැටි ටිකක් එහෙමෙන් වෙනවා. දැන් සමහර පැතිවල කෙනෙක් අහන්නේ මේ මොකද වාට වෙරිද? ඒකම සමහර පැතිවල අහන්නේ මේ මොකෑ ඔහෙට බඩුවේ කියලා අහන අය ඉන්නවා.
2: අපි මොකෑ කියන එක කියන නේද?
1: මොකෑ කියලා කියනවා නේ.
2: ඒ කියන්නේ බඩුවේ කියලා හන්නේ.
1: වෙරිද කියලා තමයි අහන්නේ.
2: මොකෑ වෙරිද?
1: ඔයගෙන් නිතර අහනවා ඒ මිනිස්සු. නිකන් දැක්කම ඔය සැන්ඩි ඔය පාරවල් ගාන්නේ ඇවිදින්න ගබේ වෙරිද? මොකෑ? ඔහෙට වෙරිද?
2: ඔහෙට කියන්නේ.
1: හේද?
2: ඔයා. ඔයා මෙයා තමයි අපි
1: පැත්තේ. සමහර පැතිවල ඔයයි.
2: ගයයි කියනවා. දකුණට වගේ වෙන්නේ අනකු ටික සෑහෙන භාෂාව වෙනස්
1: වෙනවා. සමහර පැතිවල දයන්න කියන්නේ ප්‍රශ්න අහනවා.
2: අර ව්‍යංජන වලට මාළු කියනවා.
1: ව්‍යංජන වලට මාළු කියනවා. ව්‍යංජන වලට මාළු කිර කර හරි පුතා මේ වත්ත.
2: මාළු. දැන් මාළු වලට මාළු.
1: කන්න පුතේ මේ බතුයි මාළුයි තියෙනවා. අනේ මං වෙජිටේරියන්. විවිධ ප්‍රදේශවල භාෂාව ටික ටික ටික ටික වෙනස්. මං කියන්න ගියේ සමහර පැතිවල දයන්න කියන්නේ
2: නැහැ.
1: ප්‍රශ්න අහනවා දයන්න කියන්නේ. ඒකනේ කඩේ ගියාද?
2: කඩේ ගියා.
1: කඩේ ගියා කවුද?
2: තේබනවා.
1: එහෙම හරි එහෙම කෙනෙක් නේද කොයි මිල් ගයා ෆිල්ම් එකට නම දාලා තියෙන්නේ?
2: කොයි මිල් ගයා
1: කියලා අර රිතික් රෝෂන් හිටපු චිත්‍රපටයක් තියෙනවා. ඒකේ නම දාන්න ගිහිල්ලා තියෙන්නේ හරි මිල් ගයා තමයි. කොයි මිල් ගයාද? එහෙම අහන්න ඕනලා තියෙන්නේ. හරි හරි මිල් ගයා තමයි. කොයි එක්කෙනාද?
2: කොයි මිල් ගයා? අදිනවනේ දවසන් පොඩ බල්.
1: එහෙම
2: ඒ ගොඩක් ඔය දකුණ පැත්තේ තමයි භාෂාව වෙන.
1: දකුණ
2: නුවර.

0: යනකොට එකක් නුවර එකක් ඔය මොන්ඩ්‍රාගල පැත්තට යනකොට තව විදියක්, අනුරාධපුරේ ගුඩහට යනකොට තව විදියක්. කොහොම මිනිස්සු කොළඹ කතා කරන විදිය ඒක සම්පූර්ණයෙන් වෙන විදියක්.
1: කොළඹ ඒක තමයි, අර කොළඹ තමයි හරි භාෂාව. ඒ කියන්නේ
0: මොකද? හා හා හා හා කොළඹ තමයි හරි භාෂාව.
1: නෑ නෑ මං කියන්නේ මොකද්ද? කද්දේකට කියනවා.
0: ඒ අපිට වැඩිය පුරුදු භාෂාව. නිතර ඇහෙන්නේ අපිට කොළඹ ඉන්නකොට නිතර ඇහෙන එක අපිට හිතෙනවා ඒක හරි කියලා. එහෙම නෑ. ඉතින් ඒක ඒකත්
1: හරි කියන්න බෑනේ.
0: ඉතින් නෑනේ. එක එකයි එක එක විදිහට කතා කරන්නේ. මම මේ කියන්න හදන්නේ හරක් පවා එහෙමයි.
1: ආ භාෂාව වෙනස්.
0: ඔව් ඔව් හරක්ගේ හරක් හැදෙන රංචු අනුව, හැදෙන ප්‍රදේශය අනුව හරක් උඹෑ කියන විදිය වෙනස්ලු.
1: උඹෑ
0: වැස්සියෙක්වාගේම කරනවා කියලා. එහෙම මේ ඇත්තටම මේ හරක් හැදෙන ප්‍රදේශයේ හැදෙන රංචුව අනුව හරක් කෑ ගහන විදිය වෙනස් වෙනවලු. කියන්නේ උන්ගේ වුණත් ඇති නේද? ඒ කියන්නේ දැන් දකුණෙන් ගෙනාපු අපි හිතමු දැන් හම්බන්තොට හරකා කෑ ගහන විදියට නෙවෙයි, තමුත් ඒකම හරකා
1: කෑ ගහන.
0: කොළඹ හරක් ඊට වෙනස් කෑ ගහන. එහෙම වෙනසක් තියෙනවලු. අපිට ටච් වෙන්නේ නැහැ ඕක.
1: ඔව් ඔව්.
0: කියන්නේ ඔයාට නම් ටිකක් අහු වෙලා තිබුණා ඒක. අපි එච්චර හරක් එක්ක ලොකෝ ගනුදෙනු
1: නැහැ. මම දැන් ගෙදර ගියාම බලන්න ඕනේ.
0: අපිට ඒ තරම්ම ඉතින් සම මට්ටමේ ගනුදෙනු කිරීමක් අපිට හරක් එක්ක නැති හින්දා
1: මේ ඔයාටත් ටික කාලයක් ඇති තේරේ.
0: ඔව් දැනේ. ඔව් යා එක්ක තව ටික කාලයක් මේ ප්‍රෝග්‍රෑම් එක කරනකොට මට ඒවත් තේරෙයි කියලා මට හිතෙනවා. සින්දුවක් දාන්නකො දැන් ඇති උඹෑ කිව්වා.
2: Run!

0: ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටරයකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න. ඔබේ ව්‍යාපාරය ඊළඟ පියවරට ඔසවා තබමු. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ගෙන එන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සේවාව යටතේ ඔබගේ සිහින හඹා යන්න අපි අත්වලක් වෙන්නම්. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. අමතන්න 13:19.
1: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා. සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි.
2: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
0: ඔන සමග 5G රෙවොලූෂන් එකට එකතුවන්න. රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
4: ලීසින් පොඩි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200.
5: මේ දෙකක් දාගෙන එන්නද?
6: ඇයි කන් දෙක පුරවලා කන්නද?
5: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
6: අල්ලි වල්ලි මේ එකක් දාන්න ඕනේ. සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට.
7: නැසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
5: නෑනේ අරේ වා
0: සින්දු සියතයා
7: ගියත් සැපයි දවලේ
8: එකම ආටිස්ට්ගේ

0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්. ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්.
2: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහැණුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000ක යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්
1: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න දැන්ම ලන්ස තියන්න KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47ට SMS කරන්න
3: සියත ක්‍රේසි වෙන් දේසි සිකුරාදා හවස පහට
4: Powered by Bid to Win.
1: Tati, minno ayayay kiyana sindu viral vela.
5: Duweka Facebook ekata dammada?
1: Facebook itarak nevey. Man oy dennawa Sita TV Voice of Family ekata register karanna.
6: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna. Pauli dennekta ekata sindu kiyanna Sita TV tulin obata labena lokuma chance ekak.
7: Sita Voice of Family.
8: Register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
9: අනුවටයි 0.2 අනුවටයි 0.4

0: 라난.
1: 샌디
2: 마클라
1: 사마닝 තත්පර කීයක් තියනවද විනාඩියකට?
2: 60යි.
1: විනාඩි කීයක් තියනවද පැයකට?
2: 60යි.
1: ඒ කියන්නේ තත්පර කීයක් තියනවද පැයකට?
2: එහෙනම් 60 වැඩි කිරීම
1: 60.
2: ඔව්.
1: ඔව් කීයද දැන්? උඹෑ කියද්දිවත් දැන් 60 වැඩි කරගන්න බෑ. හේ
2: ඉතින් කියන්න ආව දැන්
1: නිකේ. 3600.
2: හරියටම හරි.
1: හරියටම හරි නේද?
2: හරියටම හරි.
1: ලකුණු කීයක් දෙන්න පුළුවන්ද මට?
2: පුළුවන්. 10 10.
1: කියද?
2: 10 10.
1: Thank you. තත්පර තියනවා පැයකට 3600ක්. ඒ ඇති
2: මොනවටද?
1: ඒ ඇති ජීවිතේ ගොඩ දාගන්න.
2: ජීවිතේ ගොඩ දා ගන්නවා කියන්නේ කොයි වගේ විදිහට මට පැහැදිලි කරන්න?
1: සාමාන්‍යයෙන් ඔයා හුඟක් දවස් ඉඳන් හිත ඇඟිලි ගණන් කර කර බලාගෙන හිටපු බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්න.
2: පැයකින් පුළුවන්?
1: පැයෙන් පුළුවන්. තත්පර 3600ෙන් පුළුවන්. දවසකට පැය කීයක් තියනවද?
2: 24යි.
1: 24ක් තියනවා. දවසක් ඇතුළත 24 පාරක් ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්. හරියට කල්පනා කරන්න.
2: එහෙම කියන්නේ පැයක හරියන්නේ
1: නැහැ. ඒ වෙයි කෙනෙකුට එකපාරට
2: ඉන්නේ. එකපාරට 24.
1: ඒ FC ලීසින් ගැනයි අපි මේ කියන්න හදන්නේ. ජීවිතේ වෙනස් කරගන්න ජීවිත කාලෙම බලන් ඉන්න ඕනේ.
2: නැහැ.
1: ජීවිතෙන් භාගයක් ගත වෙනකන් හූල්ල කල්පනා කර කර ඉන්න ඕනේ.
2: නැහැ.
1: මේ දැන් ඔයාට ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්. කතා කරන්න 13:21 කතා කරලා AFC ලීසින් එකෙන් අහන්න පැයෙන් ලීසින් දෙනවද කියලා. ඒගොල්ලෝ කියනවා පැයෙන් ලීසින් දෙන්න මේක AFC එක කියලා හිතුවද? ඔයා හරි. අපි පැයෙන් දෙනවා.
2: දැන් ડોකියුමන්ට්ස් එහෙම ගොඩක් ඕන නැතිනේ නේද ඔය පැයෙන් දෙනවා කිව්වට?
1: මෙහෙමයි. එයාලගේ පොරොන්දුව තමයි අවම ලිය කියවි.
2: හරි.
1: ඉතින් උමනා කරන ලියකේවිලි ටික මොනාද කියලා 13:21 කතා කරලා අහගන්න. අහලේ ලියකේවිලි ටිකත් අරගෙන ළඟම තියෙන AFC ශාඛාවකට යන්න. ඉතාම සුහදශීලීව, ඉතාම කාර්යක්ෂමව පැයක් ඇතුළත ඔයාගේ 3-wheel හෝ මෝටර්සයිකල් සීනේ සැබෑ කරන්න ලීසින් එක දෙනවා AFC.
2: තවත් ජීවිතේ වෙනස් කරන ගේම් ෂෝ එකක් ගැන මේ කියන්න හදන්නේ. ක්‍රේසි වෙන්දේසි අපේ ජීවිතේ සෑහෙන වතාවක් වෙනස් කරලා ඇති. අපි එක එක දේවල් දීලා තියෙනවා. ෆ්‍රිජ් දීලා තියෙනවා, AC දීලා තියෙනවා, TV දීලා තියෙනවා, රත්තරන් වලින් අපි ඔබ පුරවලා තියෙනවා. ඉතින් අපි දන්නවා ඔබේ ජීවිතේ සෑහෙන වතාවක් වෙනස් කරන්න පුළුවන් ගේම් ෂෝ එක තමයි ක්‍රේසි වෙන්දේසි. ඉතින් මේ පාරත් ඔයාට රත්තරන් බ්‍රේස්ලට් එකකට ලාන්ස් තියලා ඒ බ්‍රේස්ලට් එක ඉතාම අඩු ගානකට ඔබේ කරගන්න පුළුවන්. රුපියල් 150,000යි සුපිරිසිදු රත්තරන්ින් හදලා තියෙන කැරට් 22 මේ රත්තරන් බ්‍රේස්ලට් එක ඔබේ අතේ දාගන්න පුළුවන් මේ එන සිකුරාදා හවස 6:00 වෙද්දි. ස්වර්ණමහල් ජුවලර්ස් එකෙන් තමයි මේ රත්තරන් බ්‍රේස්ලට් එක ඔබට ලැබෙන්නේ. ඉතින් ලංස තියන්න කලින් කවුරු හරි ඉන්නවා නම් මෙන්න මේ විදිහට රෙජිස්ටර් වෙන්න. ක්‍රේසි වෙන්දේසිට REG කියලා ටයිප් කරන්න, හිස් තැනක් තියන්න KW කියලා ටයිප් කරන්න, ඒ මැසේජ් එක 39:47 SMS කරන්න. ඊට පස්සේ ලංස තියන දිගට හරහට මෙන්න මේ විදිහට KW කියලා ටයිප් කරා, හිස් තැනක් තිබ්බ අඩුම ලංසෝ ටයිප් කරා, ඒ මැසේජ් එක 39:47 SMS කළා.

0: Adang.
1: හරක ගැන කතා කරනකොට සැන්ඩි ඉන්දියාව ගැන
2: අමතක කරන්න බෑ.
1: අමතක කරන්න බෑ.
2: හරක කියන්නේ ඒගොල්ලෝ දේවත්වෙන් සලකනවා.
1: ඕ හින්දු ධර්මයේ පූජනීය ස්ථානයක් තියෙන සතෙක්නේ හරක කියලා කියන්නේ. ඉන්දියාවේ සමහර ප්‍රදේශවල පාරක් මැද්දේ හරක හිටගෙන හිටියොත් හෝන් එකක්වත් ගහන්නේ නැහැ මිනිස්සු.
2: ඒ තරම් ගෞරවය.
1: ඉඳ තියෙනවා නම් පුළුවන් නම් එහෙම මෙහෙම කරගෙන යනවා. නැත්තම් කීයට හරි හරක නැකිටලා යනකම් වාහන නවත්තගෙන ඉන්නවා. හරකට
2: භක්තිය
1: හරකට වැඳුම් පිදුම් කරනවා ඉන්දියාවේ මිනිස්සු. ඒක බලන් හිටියාම මෙහෙම කෙනෙකුට හිතෙන්න පුළුවන් මිනිස්සුන්ගෙන් වැඳුම් පිදුම් ලබන්න නම් ඕන හරකෙකුට පුළුවන් කියලා. නේද? එහෙම හිතෙනවා. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට ඉන්දියාවේ හරක් දිහා බැලුවම නෙවෙයි ලෝකේ වෙනත් රටවල් වල වැඳුම් පිදුම් ලබන මිනිස්සු දිහා බැලුවමත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ
2: ඕන හරකෙක්.
1: ඕ වැඳුම් පිදුම් ලබන්න නම් ඕන හරකෙකුට පුළුවන් නේ බං කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ වැඳුම් පිදුම් ලබන එක නෙවෙයි වැඩේ. තමන්ට වඳින පුදන මිනිස්සුන්ට වඩා ඉහළින් තමන්ව පිහිටුවා ගන්න එකයි වැඩේ. ඒකයි වැඩේ. නැත්තම් ඉතින් හරකෙක් වැඳුම් පිදුම් ලබනවා වාගේ තමයි වෙන්න ඕනේ. තමන්ට කවුරු හරි මිනිස්සු වඳිනවා පුදනවා නම්, ගරු සත්කාර කරනවා නම්, ගරු බුහුමන් දක්වනවා නම්, ඒ ගරු බුහුමන් දක්වන සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ඉහළ, ඊට වඩා විනයවත්, ඊට වඩා ප්‍රතිපත්තිගරුක, ඊට වඩා යහපත් ජීවිතයක් ජීවත් වෙලා පෙන්නන්න. නැත්නම් ඉතින් හරකෙක් වගේ තමයි ඉතින් නේද?
2: ඔව් මං කළා.
1: එහෙම එහින්දා මේ ඒක ගැන තව ගොඩක් කියන්න
2: ගියොත්
1: අපිට හරක් අනියයි. හරක්ට අම්පවා
2: තීරවනේ.
1: අපි පරිස්සම් වෙන්න ඕනේ වගේ වගේ. එනකොට එයාලට අනින්න පුළුවන් අපිට. එයාලට කුර තීරවා, එයාලට අපිට පයින් ගහන්න පුළුවන්. ඒ මොකුත් නැත්තම් එයාලට පුළුවන්
2: උම්බෑ කියලා.
1: උම්බෑ කියලා මේ අපි ඉන්න හරිය ඉන්න බැරි වෙන්න මේ
2: චරචරස් කරා
1: චොර වෙන්න මේ අපි කියන්නේ මේ ගොමනිකුත් කරන්න පුළුවන්. දැන් පලාතම ගඳ ගස්සන්න පුළුවන්. ඒ හින්දා අපි හරක්ට වුණත් වැඩිපුර ඒව මේවා කියන්න හොඳනේ.
2: හොඳනේ. කැඩිච්ච බිඳිච්ච තැලිච්ච චැසි ඇද වෙච්ච වාහන අරගෙන ඒ වගේ වචන අහගන්න එපා. ඒ නිසා නියම බුද්ධිමත් මනුස්සෙක්නි කියලා අහගන්න නම් වාහනයක් ගද්දි ඔයා යන්න ඕනි මාළඹේ පුංචි කාර් නිවසට. ඉතින් පුංචි කාර් නිවසෙ තියෙන හොඳ වාහන ඒගොල්ලු කියනෝනේ අපි ඔබට හොඳ වාහන පමණක් තෝරා බේරා දෙන්නමු කියලා. ඉතින් ඒ නිසා මාළඹේ පුංචි කාර් නිවසේ වාහන 400ක් විතර තියෙනවා. රෙජිස්ටර් කරපුවා තියෙනවා, නොකරපුවා තියෙනවා, ඕන එකක් ගන්න පුළුවන් හිතේ තියෙන වාහනේ එතන තියෙනවා. එතන ගියාට පස්සේ ඔයාට නිකමට ඕන කියලා හිතුනොත් වාහනේ පොඩ්ඩක් චෙක් කරගන්න. ඒගොල්ලෝ කියනවා චෙක් කරගන්න, අපි ඔයාලට හොස්ටල්ස් වලින් උස්සලා දෙන්නම් වාහනේ කියලා. අපිට ඕන නම් බලා ගන්නත් පුළුවන්. ඉතින් ඒ පහසුකම සහ වගකීම විශ්වාසය තියෙන වාහනයක් ගන්න යනකොට ලීසින් පහසුකම්, තක්සේරු සේවා, රක්ෂණ සමාගම, මේ හැම දෙයක් මෙතන පිහිටලා තියෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම එකම තැනකින් කරගෙන ඔයාට වාහනේ ගෙදර අරන් එන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙන්න address එක, පුංචිකාර් නිවස වාහන උද්‍යානය, පුංචිකාර් හන්දිය, පුංචිකාර් පරමාලබේ.

0: දවස 5 විනාඩි 56යි දැන් වෙලාව.
1: සියද පතරේ විතසා උදේ 7යි 50ට අනුග්‍රහය.
2: සීඩි විරන්න ඇදෙන ඉස්තරම් තැනක් රන් බොමුණ ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
4: ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැළපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක. පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයිනපුර අපේට යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
0: මේ හඳුන් ගුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
5: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සිත් සුවඳින් පිරි

0: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
1: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
2: ඒ ලෙවල් අවසන් ක්ලාස් සුවිත NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology, Hall, Logistics and Anshikin Sampoorna Karanna. Adama Amatanna, 011-732-1000. NIBM, The City University, The Place to Be.
3: Walk Jewelers Webbing, Obage Parani Jeweler Sandahadang. Nevatat Vilandapala Vatinakamata Humaru Karaganda, Nemasa Visinavedakwa, Anake Avasthawak Thiyena. Vistara Danaganna, Danma Katha Karanna. 011-442-414. Kondesi Sahitha.
4: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
5: අයියා, මට මල් ගොඩාක් දීලා.
4: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
5: හච් 15 පිස්සුවක්ම තමයි.
2: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස්, පොඩි ප්‍රයිස්.
6: ඇතුළතින්ම ශක්තිමත්, දරා ගැනීමේ හැකියාව ඇති, පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
2: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43,000ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ වහභාගේ කසුන් රොඩ්‍රිගෝ.
7: මම කාලයක් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තට වයිෆ්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තට මම බුක් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රිෂි වෙන්දේසියට බුක් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
3: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රිෂි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
8: Fiesta Crazy Vendezi.
3: සිකුරාදා හවස 5:00 සියතහන.
9: Powered by Bid to Win.

0: අනුවටයි දශමහතරෙන් සියතෑෆම්
1: දැන් වෙලාව හවස හයයි.
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
1: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: පොලි අනුපාත ඉහළට විනිමය අනුපාතයේ ස්ථාවර බවට මහබැංකුව අධිපති කියයි. නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වර්ධනයක්. පළාත් සභා ඡන්දයට ප්‍රතිපාදන ගැටලුවක් නැහැ කැබිනට් ප්‍රකාශක කියයි. පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ගේ දුහුර අහෝසි කිරීමට පනතක්. කෝටි 8ක කුෂ් කටුනායකින්
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: Ladang.
1: ඔයා දන්නවද සැන්ඩී මේ හරක්ට තියනෝ විශේෂ හැකියාවක් මේ අස්සයන්ට පවා නැති
2: මනාදමක් කළා.
1: ඕම චාලි බලපන් හරක්ට පුල ඔබලට වඩා වැඩි.
2: මනාද?
1: මනාද කියලා කියනවා නම් හරක්ට පුළුවන් සැන්ඩි පඩි නගින්න.
2: ආ මෙහෙම මෙහෙම.
1: ඕ උඩට උඩට නගින්න පුළුවන්. උන්ගේ පාදවල සැකැස්මේ තියනවා එහෙම මේ ඉහළට නගින්න පුළුවන් විදියට.
2: ඉතින් අශ්වයට බැයිද?
1: හරක්ට වගේ එහෙම බිල්ඩින් වල උඩට පඩි පෙළවල් දිගේ එහෙම නගින්න අස්සයන්ට බෑ.
2: බෑ
1: බෑ බෑ අස්සයන්ට එහෙම බෑ. හරක්ට පඩි නගින්න එහෙම පුළුවන්. ඒකට අපි සමහර වෙලාවට දකින්නේ මේ හරක කොහොමද වා මෙච්චර උඩට ආවේ කියලා. සමහර වෙලාවල් තියෙනවා මේක. හරක උඩට ඇවිල්ලා ඉන්නවා අපිට හිතා ගන්න බෑ. මේ හරක කොහොමද මෙච්චර උඩට ආවේ? කවුද යකෝ මේ හරකව මෙච්චර උඩට ගෙනල්ලා දැම්මේ කියලා අපිට හිතෙනවා. ඒකේ අනිත් එක තමයි නියම මේක. හරකගේ පාද සැකැස්ම හැදිලා තියෙන්නේ පඩි උඩට නගින්න විතරයි. ඌට පඩි බහින්න තේරෙන්නේ නැහැ. පඩි බහින්න ලෑස්ති වුණොත්
2: පෙරලෙනවා.
1: ඉස්සරහ කකුල් දෙකට ඒ බර ගන්න බෑ. හරකව පෙරලෙනවා. ඒකයි ගොඩාක් වෙලාවට සමහරක් වේගෙන් උඩට එනවා. ඊට පස්සේ පොඩ්ඩේ හැමහැ වෙනකොට තඩබඩාන් ගාලා
2: වැටෙනවා.
1: බිමට කඩාගෙන වැටෙනවා. ඇත්තටම කියනවා නම් සැන්ඩි මේකතර වැඳුම් පිදුම් ලබනවා වගේ තමයි. ඕන හරකෙකුට පුළුවන් නැගගෙන උඩට එන්න. හැබැයි හරකෙකුට ටිකක් අමාරුයි උඩ රැඳෙන්න.
2: ඇත්ත ඇත්ත කතාව ඇත්ත.
1: දෙකරයක් මං හෙන ගොන් කතාවක් වගේ කිව්වට හෙන බුද්ධිමත් කතාවක් නේද?
2: ගොනාද කියවෙන්නේ මට
1: ගොනා ගොනා වගේ තමයි ඒක කියන්න ඕනේ. ගොනා වගේ කියන්න ඕන. මම නැවත ගොනා වගේ කියනවා. ඕන හරකෙකුට පුළුවන් ටික ටික පඩිය පඩිය නැගගෙන උඩට එන්න. හැබැයි උඩ හුඟක් කල් රැඳිලා ඉන්න හරකෙකුට බොහොම
2: අමාරුයි.
1: අමාරුයි.
2: දැන් මේ අපි ඒත් එක්කලම් පොඩ ක්‍රේසි වෙම්දිසි ගැන ඉක්මනට මතක් කරගෙන යා. අද කවද්ද අඟහරුවාද?
1: ඔවුනේ.
2: එතකොට හෙට අනිද්දා ඉන්නනිද්දා සිකුරාදා වෙද්දි ඔයාලට පුළුවන් මේ රත්තරම් බ්‍රේස්ලට් එක ඔබේ කරගන්න. ඉතින් රුපියල් 150,000ක වටිනාකමකින් යුත් රත්තරම් බ්‍රේස්ලට් එකක් තමයි ඔබට හිමි වෙන්නේ. හැබැයි අඩු ගන්නට ගන්න පුළුවන්. ඉතින් දැනුත් ඔබ රෙජිස්ටර් වෙලා ඇති. රෙජිස්ටර් වෙලා නැති අය මෙන්න මේ විදිහට රෙජිස්ටර් වෙන්න. REG කියලා ටයිප් කරන්න, හිස් තැනක් තියන KW කියලා ටයිප් කරන්න, මෙසේජ් එක 3944 SMS කරන්න. ඊට පස්සේ ලන්සෝ තියන මෙන්න මෙහෙම KW කියලා ටයිප් කරලා හිස් තැනක් තියන අඩුම ලන්සෝ ටයිප් කරන්න, මෙසේජ් එක 3944 SMS කරන්න.
0: London.

0: මට
1: දියුණු වෙන්න ඕනේ, මට පොඩි බිස්නස් එකක් කරන්න ඕනේ.
0: නැහැ මිරික ගන්න ඕනේ යතරේ හච්චින් නවත්ත කර ගන්න ඕනේ.
1: ඒ වගේ බලාපොරොත්තු මට ලොකුවට තියෙනවා.
0: මට පැයක් දෙන්න. මම මොකක් කරන්නේ, පැයකින් වාට ඒසී එකෙන් ලීසින් එකක් දෙන්න ලෑස්ති කරගන්න
1: පුළුවන්. ඒකල අර බයික් වලට, ත්‍රී වීල් වලට පැයෙන් ලීසින් හදලා දෙනවනේ.
0: අන්න හරි.
1: කොච්චර වටින දෙයක්ද මකලෝ. මම දැන් කල්පනා කරේ ත්‍රීවිල් එකක් මිනිස්සෙක් ගන්න යන්නේ ඒගොල්ලන්ගේ බිස්නස් වැඩකට. කකරේ හදිස්සි වැඩ තියෙනවනේ. සමහරට හයර් දුවන්න වෙන්න පුළුවන්. බයික් එකක් වුණත් එහෙමනේ. ගොඩක් අය ඔය ඩිලිවරි ජොබ්ස් කරනවා. දැන් ඔය බයික් එකකින් වුණත් මේ කට්ටි අරන් යන ඒවත්
0: කරනවා.
1: එතකොට තමන්ගේ ජොබ් එකට යන්නේ නේක. ඔය වගේ වැඩ තියෙනවා. ඉතින් ඒ වගේ දෙකට අපි බයික් එකක් හරි ත්‍රීවිල් එකක් හරි ගන්නකොට ඒකට සෑහෙනකල් පරක්කු වෙනවනම් අපේ අර තියෙන අපේ ජින්තුවත් නැති වෙනවා.
0: ඒකනේ ජින්තු ජින්තු කඩක් වැටෙනවා. ධෛර්යෙ බින්දෙනවා.
1: බින්දෙනවා.
0: ටික දවසක් නටලා නටලා හිතන ඕනේ ඔන්න කතාවල දාලා නිකන් ඉන්නවා.
1: අර ડોකියුමන්ට් ඉල්ලන උපැන්න සහතික ඉල්ලන මරණ සහතික ඉල්ලන කීය ජාති ඉල්ලන
0: ආච්චිගේ සොහොන් ගාලා ඉල්ලන බෑනේ මේක.
1: බෑ බෑ බෑ. හැබැයි තියා AFC එකට ගියත් ඔයාට පැයෙන් ලීසින් අනුමත කරලා දෙනවා. ඒ වටිනාකම තියෙනවා ඇත්තටම AFC එකේ නේද?
0: අන්න ඒකයි වැඩි. ඒ කියන්නේ අනිත් එක මේ දැන් හරිම ඉක්මන් එමදට හරිම නම්මශීලි. ඉතාම සරල ලියකියවිලි කීපයකින් මේ වැඩේ කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතාම සුහදශීලි කාර්යක්ෂම සේවාවක් සපයන්න AFC කාර්ය මණ්ඩලේ බැඳිලා ඉන්නවා. කතා කරන්න 13:21 කතා කරලා විස්තර අහන්න, පැයෙන් ලීසින් එක ගන්න මොනාද අරන් ඕන ડોකියුමන්ට්ස් ටික කියලා අහන්න, අහලා ඒ ටිකත් අරගෙන ළඟම තියෙන AFC ශාඛාවකට යන්න. ඔයා ලීසින් එක ගන්න යන්නේ මොටර් සයිකලයකට නම් AFC එකෙන් හෙල්මට් එකකුයි ජැකට් එකකුයි නොමිලේ ඉල්ල ගන්නත් අමතක කරන්න එපා.
1: දැන් මකල තවත් කියන්න ඕනේ, දැන් මාළඹේ පුංචි කාර්නිවසරේ කට්ටිය යන්නේ තික්මට වාහනයක් අරගෙන එන්නනේ. අපි හැම දෙයක්ම කැමති දඩබඩ ගාලා කරගන්න. මොකද අපිට තව වැඩ ගොඩාක් ඉතුරු වෙලා තියෙනවා.
0: ඔය ජීවිතේ තියෙන එකම වැඩේ වාහනේ ගන්න එක
1: නෙවෙයිනේ.
0: වාහනේ ගමන බිමනක් යන්නත් වෙලාව තියෙන්න.
1: හැබැයි සමහර මිනිස්සු මකලෝ අවුරුද්දක් තිස්සේ වාහන හොයනවා. අර ගෙදරට යනවා, මේ ගෙදරට යනවා, Facebook එකේ post දානවා. හැබැයි හරි වාහනේ හම්බෙන්නෙත් නැහැ. හැබැයි හම්බුනොත් ඔහොම ගිහිල්ලා ඒ වාහනේත් ලදරමක්.
0: මේකනේ අර අර කෝඳුරු තෙල් හත් පට්ටෙත් හොයලා තව පොඩ්ඩකුත් හොයන්න ගියාම වැඩේ කොහොමත් ඇනෙනවා. ඒ හින්දා එක සැරේ තීරණේ ගන්න.
1: ඔව්.
0: මම වාහනයක් ගන්නවද නැද්ද කියලා වැට උඩින් නැතුව මං වාහනයක් ගන්නවා කියන තීරණේ අරගෙන කෙලිම යන්න මාළඹේ පුංචි කාර්නිවසට. අන්න එතෙන්ට ගියාට පස්සේ ඔයා පැහැදිලි තීරණයක ඉන්නවනම් ඔයා වාහනයක් ගන්නවමයි කියලා.
1: ඔව්.
0: ඔයා හිස් අතින් නම් එන්නේ නැහැ.
1: අනිවාර්යයෙන්.
0: මොකද ඔයාගේ හිතට හරියන වාහනයක්, ඔයාගේ අතේ තියෙන මුදලට හරියන වාහනයක්, ඊට පස්සේ මේ දවස්වල මාකට් වැලියු එකත් එක්ක බැලුවාම වැඩි වටිනකමක් තියෙන වාහනයක්, ඒ මදිවට වාහනේ ගන්න ලීසින් පහසුකම්, වාහනයට ඕන කරන ඉන්ෂුරන්ස් පහසුකම් ආදී සියලු වැඩ ටික එක තැනකින් කරලා දෙනකොට ඔයා වාහනේ ගන්න නැතුව හැරිලා එන්නේ මාළඹේ පුංචි කාර්නිවසට ගිහින්.
1: මෙන්න ඇඩ්‍රස් එක, පුංචි කාර්නිවස් වාහන උද්‍යානය, පුංචි කරහන්දිය, පුංචි කාර් පාර මාළඹේ.
2: Mm-hmm.

0: විනාඩි 20යි.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
2: විශේෂයෙන්ම දැන් ඔය තර්ඩ් පාටි ඉන්ෂුරන්ස් එක හරහා පදිකියෝ මරණය සහ බරපතල තුවා. පාපැදිකරුවෝ මරණය සහ බරපතල තුවා. ඔය දෙපාර්ශ්වයට තමයි මේක හිමිකම් ලැබෙන්නේ. හැබැයි ඒක හිමිකම් ලැබෙන්න ඒ හැප්පෙන වාහනේ පළංගු ආරක්ෂාවරණයක් තියෙන්න ඕන. මහජනයාට ලැබෙන්න ඉතින් ප්‍රතිලාභ සම්බන්ධයෙන් දැනුවත්භාවයක් තිබෙන්න ඒකයි මේ අලු ක්ලේම්ස් ප්‍රමාණයක් ආවේ. පොලිසිය වලට දැනුම් දීලා තියෙනවා අපේ රතාන ස්ථානාධිපතිරුන්ට විමර්ශනක නිර්ධාරින්. පදිකියෙක් අනතුරටපත් වුණා නම් මරණය හෝ බරපතල වුණා. පාපැදිකරුවෝ මරණය හෝ බරපතල තුවාල වුණා. අනිවාර්යයෙන්ම මරණයක් වුණා නම් එයාගේ ඊළඟ ඉන්න වින්දිතයාගේ ළඟම ඥාතියට දැනුවත් කරන්න නැත්නම් ඒ බරපතල තුවාලේලා තියෙනවා මාසයක් ඇතුළේ ඉදිරිපත් කරන්න මේක නඩුවේදි වන්තියක් හම්බුණා නැතත් මේක අනිවාර්යයෙන්ම ලැබෙනවා.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති ඔබේ lifestyle එකට ගැලපෙන smart drive එක පෙරඩුවා එක්සියා ලීටර් එකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
0: අලංකාරය සහ නිර්මාණශීලීත්වය සමග ස්වර්ණ මහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසිදු රණින් නිමවූ සරණාභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ලංගමැති ස්වර්ණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 011 753 44 07.
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0711 327 777. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
4: සිරිවෝන් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් මිල්කා සම්පූර්ණ යොදේ සහිත කිරිපිටි ඉතිරි රුපියල් 200යි. ඩෙල්මා ප්‍රීමියම් තේ ඉතිරි රුපියල් 190යි. ඕෂන් ස්ටාර් ජැක් මැකරල් ඉතිරි රුපියල් 151යි. ඇස්ට්‍රා ඉතිරි රුපියල් 220යි. කාගිල්ස් ෆුඩ් සිටි
5: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තා
7: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
8: එන්න එන්න මේ පැත්තේ ලංසුතියන්න.
9: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසිය.
8: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
0: සත්මහල් ජුවලස් එකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
9: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
0: ආරීචි හෙස්තනත් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
10: Theatre Crazy Vendesi Sikurada Hawasa Pahata
11: Powered by Bid to Win.

0: 빵.
1: එහෙනම් සැන්ඩි අපි යමු නේද? හවස ආයා මාර්ටත් ළඟයි. ප්‍රවෘත්ති අහන්න තියෙනවනේ.
2: තියෙනවා.
1: ප්‍රවෘත්ති අහන්න කලින් අපි ගොන් කතා ටික ඉවර කරමු නේද?
2: අවසාන ගොන් කතාව.
1: තව ගොන් කතාවක් තියෙනවා කියන්නේ මේකත් ඇවිල්ලා මේ මෑත කාලීනව විද්‍යාඥයෝ හරක් ඇසුරෙන් පරීක්ෂණ කරලා හොයාගත් එකක්. හරක්ටත් තියෙනවා මේ පුංචි පුංචි අභියෝග ජය ගැනීමේ හැකියාව.
2: හහ්.
1: ඒ කියන්නේ පොඩි ප්‍රශ්නයක් එහෙම විසඳන්න උංග ට්‍රේන් කරන්න පුළුවන්.
2: පොඩි ප්‍රශ්න විසඳන්න.
1: ඔව් දැන් බල්ලන් මෙහෙම ට්‍රේන් කරන්නේ. දැන් බෝලයක් විසිකලහම ඒක ඇහිඳගෙන
2: එනවා.
1: ඊට පස්සේ අපි දැකලා තියෙනවා සමහර සත්තුන්ව ගණන් හදන්න පුරුදු කරන 2 2 කීයද කියලා පෙන්නනවා 4 ඉලක්කම අරගෙන එනවා. ඊට පස්සේ සමහර දේවල් දෙකක් අතරින් කැමති එක තෝරගන්න වගේ පොඩි ටාස්ක් කරන්ඩ මේ හරක්වත් ට්‍රේන් කරලා
2: තියෙනවා.
1: ට්‍රේන් කරන් ට්‍රයි කරලා තියෙනවා. ට්‍රයි කරලා බැලුවාම මේ විද්‍යාඥයන්ට තේරුම් ගිය එක තමයි ඇත්තටම හරක්ට එහෙම පුංචි ප්‍රහේලිකා පුංචි ටාස්ක් විසඳන්න පුළුවන්. පුංචි ප්‍රශ්න වලට උත්තර හොයන්න පුළුවන්. ඒ වගේම එහෙම පොඩි ප්‍රශ්නයකට උත්තරේ හොයාගත්තාම හරකයකින් හරියට උද්දාමයටපත් වෙනවා.
2: නැන්නේ.
1: කියන්නේ වල්ලිගේ උස්සගෙන වටේ අද් දෙකක් දුවලා අර ඉස්සරහ කකුල් දෙක උස්සලා බිම ගහලා එහෙම පොඩ කෑ ගහලා එම එයා හරි සතුටක් විඳිනවලු. එහෙම පුංචි වැඩක් හරියට කරන්න පුළුවන් වුණා. සමහර මිනිස්සුත් ඒවයි. ඕන හරකෙකුට කරන්න පුළුවන් පුංචි වැඩක් කරලා නැට්ට උස්සගෙන දුවට වටේ අපි බාර වැඩක් කළා කියලා නේද? එහෙම හරි නෑ නේද? ඒකෙන්ද තමන් මොන හරි පොඩි වැඩක් කළාම ඒකෙන් ගොඩාක් උද්දාම වෙන්න යන කට්ටිය ඉන්නේ.
2: ආ.
1: එයාලා පොඩ්ඩක් කල්පනායි බලාගින්න අයට හිතේ හරකෙක්ද කොහෙද කියලා. ඒකෙන්ද පුංචි දෙයක් කළාම පුංචි චුට්ටක් සතුටු වෙන්න ඕනේ.
2: ආ.
1: ගොඩක් සතුටු වෙන්න නම් ලොකු දෙයක් කරන්න ඕනේ නේද? ලොකු දේවල් කරන්න කියලා හිතලා චූටි දේවල් කරලා එන්න ලොකු දෙයක් කළා වගේ සතුටු වෙන මිනිස්සු.
2: හරක් වගේ
1: මේ ලෝකේ හරක්ට තියෙන තරත් උදුර ගන්නවා. ගිලෙන්න.
2: හරි අපි හෙට හම්බෙමු
1: හවසට. මං මකලෝ.
2: මම සැන්ඩි.
1: මේ චාලි.
3: රන්ඩන්.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: පොලි අනුපාත ඉහළට විනිමය අනුපාත ස්ථාවර බවට මහබැංකු අධිපති කියයි. ව්‍යවසායකයන්ගෙන් චෝදනා. පළාත් සභා ඡන්දයට ප්‍රතිපාදන ගැටලුවක් නැහැ. කැබිනට් ප්‍රකාශක කියයි. කෝටි 8ක කුෂ් කටුනායකින් නිරිත දිග වැසි තත්වයේ වර්ධනයක්.
0: දේශීය සියත. Local news on සියත.
1: අමරිකා ඩොලරයක විකිණුම් වටිනාකම රුපියල් 328.69ක් ලෙස වාර්තා වී තිබෙනවා. එහි ගැනුම් අනුපාතය අද සටහන් වන්නේ රුපියල් 318.32ක් ලෙසයි. එක් දින ප්‍රතිපත්ති පොලි අනුපාතය 8.75ක් දක්වා පදනම් අංක 100කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරනු ලැබුවා. මෙතෙක් එම පොලි අනුපාතය පැවතියේ 7.75ක මට්ටමේ. ගෝලීය ආර්ථික තත්ත්වයන් සහ උද්ධමන අනුපාතය සැලකිල්ලටගෙන ඊ රාත්‍රියේ රැස් වූ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. අප්‍රේල් මාසයේදී මෙරට උද්ධමනය 5.4ක්. එය 5ක මට්ටමේ පවත්වාගෙන යාම අපේක්ෂා බව මහ බැංකුව සඳහන් කළා. අප්‍රේල් මාසයේ අවසන් වන විට මෙරට දළ නිල සංචිතවල වටිනාකම අමරිකා ඩොලර් බිලියන 6.8ක්. පොලි අනුපාත ඉහළ නැංවීමෙන් ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීමට හැකිවනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින්.
2: තේදි යම්කිසි අවදානමක් තියෙනවා නම් යම්කිසි අස්ථාර වෙන්න ඒක බලක්වීමට තමයි මේ පියවර ගන්න තියෙන්නේ. එතකොට අපිට මේකෙන් සාතිකරන්න පුළුවන් ඉදිරියේදී අපි දැනට පවත්වාගෙන යන ස්ථාර තත්ත්වය ආකාරයෙන් දිගටම පවත්වාගෙන යාමට උපකාර වෙන දෙයක් තමයි මුදල් ප්‍රතිපත්තිය පොලි අනුපාතය 8.75 කියන්නේ. බැලුවොත් 2023-24 වර්ෂවලත් එහෙම තියෙද්දි ආර්ථික 5% වගේ වර්ධනය වුණා. එතකොට අපි දකින්නේ මේ කත් ක්‍රියාමාර්ගය තුළින් අනවශ්‍ය විදියට ඉල්ලුම වැඩි වෙලා, අවනෂ්ට විදියට ආනයන වැඩි වෙලා, අවනෂ්ට විදියට විදේශ වෙනස ඉල්ලුම වැඩි වෙලා, සංචිත වල තියෙන බලපෑම, විනිමය අනුපාත තියෙන බලපෑම මැදිහා දීර්ඝකාලීන ආකාරයේ ස්ථාරත්වය පවත්වාගෙන යාමට හැකි වෙන ප්‍රධානම ප්‍රතිපත්ති වැඩසටහන මත කළද ඒ අනුව ආර්ථිකයේ ස්ථාරත්වය සාතික ක්‍රියාවට හැකි වෙයි කියලා බලපොරොත්තු මේ තුලින්.
1: වෙළඳපළ පොලි අනුපාතද ඉහළ යනු ඇති බවයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ කියා සිටියේ.
2: ප්‍රතිපත්ති පොලි අනුපාතයේ වැඩි කිරීම බලපොරොත්තුම වෙළඳපළ පොලි අනුපාතයේ තේ විදිහට වැඩි වෙන්න ඕනේ. අවශ්‍ය ප්‍රමාණයට වැඩි වෙන ලබා ගැනීම අඩු කිරීම තමයි බලපොරොත්තු වෙන්නේ. තියෙන එකෙක්නාගේ කොන්ත්‍රාත් එක අනුව ණය ගන්නකොට ෆික්ස් රේට් එකක් ගත්තාද, වේරියබල් රේට් එකක් ගත්තාද කියන ඒ අනුව වේරියබල් රේට් එකක් ගත්තා නම් පොලි වැඩි වෙනකොට ණය පොලි වැඩි වෙනවා. ඒක ෆික්ස් රේට් එකක් ගත්තා නම් ඒකට වැඩි වෙන්නේ නැහැ. කිසිම ආකාරයක හැකිලීමක් බලපොරොත්තු නැහැ මේක. ආර්ථිකය

0: ආනයන වලට මේ විදම කාකරගන්න බැලු. එතකොට ඒ තත්ත්වය තුළ අපි කත් එක පිවිරත් තමයි බ්‍රහස්පතින් දහවස අපි බැලුවා මේ අතර ලොකු වෙනසක් තියෙනවා. එතකොට යනුව අපි අන්තර්බැංක වෙළඳපළ යම් කිසි ආකාරයක විනිමය අනුපාතයක අර තැනට ගැලපෙන ආකාරයට ඉදිරිය ගෙනාට පස්සේ ඉන්ටර්බැංක් මාකට් එක ඇක්ටිවේට් වුණා. අතරින්දලා ඇක්ටිවේට් වෙනවත් එක්කම ඉම්පෝර්ට්ස් එක්ස්පෝර්ටර්ස්ලාට බැංකු හරහා ගන්න දුන්නු තුලින් හැමෝටම වෙළඳාම කරන්න පුළුවන්. ඒක නිසා මේක ස්ථාවර වුණේ. එතින්දි අනිත් එක්ක යන්න ඕන ඔය වෙලාවේ කලබල වෙලා ගත්ත අය විශේෂයෙන් ඔය වාහන නය කරන අය වෙන අවත්තාශය ඒගොල්ලෝ විනිමය අනුපාතය 350ට 60ට ෆෝඩ් එකට 70ටම ගන්න ඇත. ඒ ආගෙන් බඩු ගන්න අය විශේෂයෙන් දැනගන්න ඕන. ඒගොල්ලන්ගේ අපි වාහනයක් ගන්නවා කියලා කිව්වොත් අපේ විනිමය අනුපාතය අපි 350ට ගත්ත ඒක නිසා මේ ගානේ ගන්න ඕන කියලා මං හිතන්නේ මගේ ලීම ඒ පවතින විනිමය අනුපාතය මිසක් ඒගොල්ලෝ වැඩි දුර ගත්තා නම් ඒ පාඩුව ඒගොල්ලෝ ගන්න ඕන.
1: කෘතිමව වාහන මිල ඉහළ යා හැකි බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවා.
0: වාහන අලුතෙන් මිලදි ගන්නකොට ණයක් ගන්නකොට එතෙන්දි දැනට අර අලුතෙන් බදු දාපු නිසා වෙළඳපොලේ කෘතිමව වාහනවල මිල වැඩි වෙන්න පුළුවන්. අතර ඒ මිලට බැංකුලින් ණය ගත්තොත් විශේෂයෙන් ණය ගන්න පුද්ගලයා වැඩිපුර ණය ගැනීම සහ ඒක යම් කිසි ආකාරයකට ඇඩ්ජස්ට් වෙන්න පුළුවන් ඉදිරියේදී එහෙම වුණොත් ණය ගත්ත පුද්ගලයා යම් කිසි ආකාරයක අනවශ්‍ය ණය බරකට එන්න පුළුවන්. ඒක ණය ලබාගත් පුද්ගලයාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. බැංකුවටත් ඉදිරියේදී එහෙම ණය නොගියම ගියොත් බැංකුවල වාහනවල ණය විශාල වශයෙන් පවකල් ලබා දෙන නිසා ඒක බැංකුවල යම් කිසි ආකාරයක ණය මිනෝකියා වැඩි වෙන කාර්යයක් වෙනවා. ඒක නිසා ඒ අවධානම අවම කර ගැනීම සඳහා තමයි විශේෂයෙන් වාහනවල සහ රත්රන් වල මොකද ඒ දෙකේම මිල උච්චාවචන වෙන අධික වශයෙන් වැඩි වුණා. වැඩි වෙච්ච මිලට පුද්ගලයා නලබා ගත්තොත් මිල අඩු වුණොත් නැගීමේ හැකියාව අඩු වෙනවා.
1: මේ අතර ඉදිරි මාස දෙක තුළ ව්‍යවසායකයන්ට දැඩි බලපෑම් ලැබිය හැකි බව ශ්‍රී ලාංකේය එක්සත් ව්‍යවසායකයන්ගේ සංසදය පවසනවා. එහි සභාපති ටානියා වේසුන්දර මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
2: පළවෙනි වතාවට මම ওই කතාව අහලා තියෙනේ රුපියලේ අගේ වැඩි කිරීම, බාල්දු කිරීම රක්වන්න ඉන්ට්‍රස් රේට් වැඩි කරලා කොහොමද ඩොලරේ ශක්තිමත් කරන්න කියලා. ඔබතුමාගෙන් අහන්න කැමතියි අපි රුපියල් ගෙවලද මේ රටේ බාන්පෝට් කරන්න කියලා. තව මාස දෙකකින් බලාගෙන ඉන්න මොකද වෙන්නේ ව්‍යාපාරිකයාටයි ව්‍යවසායකයාටයි? මොකද බැංකු පොලි වැඩි වෙලා අපි නිෂ්පාදනය කරන භාණ්ඩේ විකුණ ගන්න බැරුච්ච ගමන් මොකද වෙන්නේ?
1: ජනතාවට සහන ලබා දීම සඳහා අනුප්‍රාප්තික IMF ගිවිසුමකට යා යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සමගි ජනබලවේග පක්ෂ මූලස්ථානයේ පැවති හමුවකදී.
3: අපි යෝජනා කරන්නේ පක්ෂයක් හැටියට සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධාන 2027 මාර්තු මාසේ දැන් මේ තියෙන තත්ත්වය තව උත්සන්න වුණොත් ඒ වෙලාවේ අපේ රට බේරගන්නට අපි තවත් ගිවිසුමක් ගහන්න ඕනේ කියලා එදාට ඒව සාකච්ඡා කරගන්නට පෙර මොකද එදාට අපේ තත්ත්වය දුර්වල වෙන්න පුළුවන්. එදාට අපේ තත්ත්වය අමාරු වෙන්න පුළුවන්. අමාරු තත්ත්වයක් තුළ ගිවිසුමක් ගන්නකොට අපට අවාසි වැඩි, වැඩිපුර බරපට වෙනවා. ඒ නිසා දැම්ම ඉඳලා අපි පුරෝකථනය කරන්නට ඕන, අපි පෙන්වලා දෙන්නට ඕන මේ සිදුවෙන තත්ත්වයන් තුළ රට අමාරුවට වැටෙන්නට ඉඩ නොතබා අපි යන්නට ඕන අනුප්‍රාප්තික IMF කිවිසුමකට බරපටවන්න නෙමෙයි රටේ ජනතාවට සහන ලබා දෙන්න.
1: ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා පෙනී සිටීමට කාලය එළඹ ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
4: ඒකාධිපති රටවල් වල නායකමතක් වෙන. අපි අහනවා ඒ ක්‍රමයකද මේ රට යන්නේ? අපිට අද තියෙන්නේ මැතිවරණ ක්‍රමය හකුලන මේ අය විරුද්ධ එළියට යන. ටිල්ලින් සිල්ලට කියනවා ටිල්ලින් සිල්ලට අයිතියක් නැහැ. මැතිවරණය කල් දාන්න හරි මැතිවරණයේ දිනය තියෙන එක තීරණය කරන්න හරි අයවැයෙන් කරපු මුදල් වෙන් කිරීම මැතිවරණයකට නවත්තන් ටිල්ලින් සිල්ලට අයිතිය නැහැ. අපිට පේනවා ඇතුලේ වෙස් පැන්දට නටන්න වෙන්නේ එළියට ඇවිල්ලා. දැන් ටිල්ලින් සිල්ලගේ නැටුම අපිට පේනවා. දැන් අපි ජනතාවට කියනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්න දැ එළියට එන්න කියලා අපි ජනතාවෙන් ඉල්ලනවා.
1: මේ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ.
5: පාර්ලිමේන්තුවේ මයික් පැලුවා. එළියේ මාධ්‍ය සාකච්ඡා දහස් ගණන් තිබ්බා. ඒ දඟලපු විපක්ෂය කොහෙද ගිහිල්ලා දැන් මේ පැමිණිලි කළේ? දැන් මේ මහා වංචාවක් විදිහට මුළු ලෝකෙටම හෙන්න කෑ ගහපු මහත්තුරුන් ටික මේ වෙලාවේ සක්‍රීය සේවයේ නියැලෙන ශ්‍රේෂ්ඨාධිකරණ, ඒ වගේම අභියාචනාධිකරණ, මහාධිකරණ විනිශ්චයකරුවරු තුදෙනෙක්ගේ සමන්විත මේ වෙලාවේ සක්‍රීය සේවන තිදෙනෙක්ගේ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම පත්කලාට පස්සේ තවම බලෙන් අපේ ඇඟේ අර කළු ගල්ලඟුරු ගාන්න ගදපු උත්සාහය එළියේ මාධ්‍යවල පට්ට ගැහුවට කොමිසම ඇතුලේ ගිහිල්ලා තාර්කික වුණ කියා ගන්න කරුණු නැහැ. ඇත්ත කතාව ඒක.
1: ආණ්ඩුවට එරෙහි විරෝධතා සඳහා ඉදිරියේදී ජනතාව පෙළගස්වන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කා පැවසුවා.
6: අපි මේ මාස 20ට

0: එක වැඩවර්ජනයක් සංවිධානය කරාද? ආර්ථිකය කඩාකප්පල් කරන එක වැඩවර්ජනයක් අපි සංවිධානය කරාද? අපි මිනිස්සුන්ව පාරට බැස්සුවද? හරිද? අපි ඒව කරලා නැහැ. අපි කරනව ලබන මාසෙන් පස්සේ. දැන් ඇති හොඳරම අපි ආණ්ඩුවක් ජනතා වරමකින් ආවහම සාධාරණ කාලයක් දෙන්න ඕන ආණ්ඩුකරණය කරන්න. හැබැයි ඒගොල්ලෝ ආණ්ඩුකරණය කරාද බඩගෝස්තරවාදේ කරාද කියනකෝ දන්නවනේ.
1: රුපියල අවප්‍රමාණය වීම සමස්ත වෙළඳ ක්ෂේත්‍රයට බලපෑමිල්ල කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක සඳහන් කළේ.
2: මහ බැංකුවේ පොලි අනුපාතය වැඩි කිරීම. අපි මේක මාසෙකට ඉස්සෙල්ලා කිව්වා. මේ අවප්‍රමාණය වෙනකොට මේ ඔක්කොම ඉවරනට පස්සෙ අනිවාර්යෙන් වැඩි කරනවා කියලා. කියපු විදිහට ඒ ආකාරයෙන්ම වෙලා තියෙනවා. ඒ වගේම ඩොලර් එක දැන් සාපේක්ෂව රුපියලත් එක්ක අධි ප්‍රමාණයක් වීගෙන යනවා. ඒක මේ අවස්ථාවේදී කරගෙන යන්නේ ඇයි කියන ප්‍රශ්නාත්ය තමයි ඉදිරිපත් වෙන්නේ. මෙහෙම වුණා නම් සුමාන දෙකකට ඉස්සෙල්ලා ඇයි ඒක අවප්‍රමාණ වෙන්න ඉඩ දුන්නේ? අවප්‍රමාණ වෙන්න ඉඩ දීලා අවනිශ්චිතභාවයක් ඇති කරලා අද මුළු වෙළඳාම ප්‍රශ්නයක් ඇතුළත තියෙනවා.
1: පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා ප්‍රතිපාදනවල කිසිදු ගැටලුවක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී. දිප්වා සොලිකුණාටුවෙන් සිදු වූ හානි පූර්ණය සඳහා මුදල් වෙන් කළ බැවින් මෙම වසරේ පළාත් සභා ඡන්දය පැවැත්වීමට ප්‍රතිපාදන නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පසුගියදා ප්‍රකාශයක් සිදු කළා. ඒ සම්බන්ධයෙන් අද මාධ්‍යවේදියෙකු සිදු කළ විමසීමේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ අදාළ නීතිමය ප්‍රතිපාදන සැලසුණු වහාම පළාත් සභා ඡන්දය පැවැත්විය හැකි බවයි.
3: මේ රජය මාස 8ක් තුල මැතිවරණ දෙකක් පවත්වපු ආණ්ඩුවක්. ජනාධිපතිවරණයෙන් 2022 අවසන් වුණාම පනතනුව ඇමතිවරයාගේ බලය පාවිච්චි කරලා තව අවුරුද්දකින් දීර්ඝ කරගෙන ඊට පස්සේ ඡන්දේ තියන්න සල්ලි නැහැ, සල්ලි තිබ්බත් තියන්න ඡන්දයක් නැහැ වගේ දේවල් කියලා ඡන්දේ නොපවත්වා හිටියා. ඒ ඡන්දයත් අපි 2025 මේ මාසෙ තිබ්බා. ඒ නිසා අපේ බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියටම ජනතා පරමාධිපත්‍යය සුරක්ෂිත කරමින් මේ පළාත් සභා මැතිවරණ ඉක්මනට පැවැත්වීම. ඒතර පළාත් පාලන මැතිවරණයත් එක්කම හෝ ඊට කලින් හෝ පළාත් සභා මැතිවරණ පවත්වන්න තිබ්බා නම් හොඳයි. සම්බන්ධයෙන් ප්‍රතිපාදන ප්‍රශ්නයක් නැහැ. මුදල් වෙන් කළා තිබෙන්නේ මුදල් වෙන් නොකරත් සාමාන්‍ය පරිපූර්ණ ගැසමෙන්තුකින් උනත් ඡන්දය සඳහා අවශ්‍ය කරන මුදල් වෙන් කරන්න පුළුවන් කමක් තියෙනවා. නමුත් ගැටලුව තිබෙන්නේ රජයේ බලාපොරොත්තුව සහ ඉලක්කය ඉක්මනට පළාත් සභා මැතිවරණය පැවැත්වීම උනත් ඒකට අවශ්‍ය කරන නීතිමය ප්‍රතිපාදන ගැටලුවක් තියෙනවා. ඒ නිරාකරණය කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ කාර්ය සභාව දැන් ක්‍රියාත්මකවෙමින් පවතිනවා. ඒ සාකච්ඡා වෙමින් පවතිනවා. ඒ නීතිමය ප්‍රතිපාදනය සලසලා දුන්නොත් අපිට හැකි ඉක්මනට පළාත් සභා මැතිවරණය පවත්වන්න පුළුවන්කම ලැබේවි.
1: පාර්ලිමේන්තුවට පැමිණ පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී දුහරය අහෝසි කිරීම සඳහා වූ පනත් කෙටුම් පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.
3: මෙරට ජනතාව 2024 නොවැම්බර් මාසයේදී අලුත් පාර්ලිමේන්තුවක් පත් කළා. ආණ්ඩු පක්ෂයට 159 දෙනෙක් පත් කළා. කොටසක් විපක්ෂයට පත් කළා. ඒ ජනවරණ අපි ගරු කරනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ ඉන්න කිසිම කෙනෙක් විපක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට ගන්න අපේ කැමැත්තක් උත්සාහයක් නැහැ. තමාරුන්ගේ එහෙම කැමැති දිනුණට අර හීනෙන් හරි උදේ හරි මොනවා හරි කිව්වට මටත් කතා කරා. අර ඒගොල්ලන් ප්‍රාර්ථනා තියෙන්න පුළුවන්. නමුත් අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒ විපක්ෂයෙන් කවුරුවත් ආණ්ඩු පත්‍ර ගන්නට එපමණක් නෙවෙයි ජනවරමට එරෙහිව පක්ෂ මාරු කරන අය සම්බන්ධයෙන් මන්ත්‍රීවරු අහෝසි කරන පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවේ කඩිනමින් ඉදිරිපත් කරනත් අපි බලාපොරොත්තු වෙනවා.
1: අටම ස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් විසින් දැරියක් අපයෝජනයට ලක් කළ බව පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරිදි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියා.
3: පොලිසිය වාර්තා කළ තින හැටියට 15 වෙනක ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මේ යවට ත්‍රිරෝචතරිය දුරන් සහ ඒ විහාරස්ථානයේ උදව්පදව කරන අය සහ ඒ වෙලේ ඉන්න පොලිසිය ඇතුළු කීප දෙනෙක්ගෙම පරීක්ෂණ ඉදිරියට යන ආකාරය අනුව තවත් සාක්ෂි සටහන් කර ගැනීමට සිදු වේවි. කොමුනාත් අධිකරණය තුලදී මම හිතනවා කරුණු සැලකිලි ප්‍රමාණයක් අනාවරණය වෙයි. ඒ අනුව පොලිසියට සමහර පරීක්ෂණ ආරම්භ කරන සිදු වේවි. පොලිසිය නිතිපද දෙපාර්තමේන්තුව මේ ගැන කටයුතු කරගෙන යනවා. ළමා ආරක්ෂක අධිකාරිය මේ සිදුවීම සම්බන්ධයෙන් ඇත්තටම එයාගේ මැදිහත් වීමක් තියෙනවා. එයා මේක කරමින් ඉන්නවා. ඒ නිසා මේ සිදුවීම පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග රාජ්‍ය පාර්ශවයෙන් අනුගමනය කරමින් ඉන්න බව කියන්න පුළුවන්. අතර මෙවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා වෙච්ච ඒ දරුවන්ට වයසට ගැලපෙන ලිංගික අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කරගත යුතුයි. අධ්‍යාපන අමාත්‍යාංශයත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් මීට කලින්ම මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළ තිබුණි. ඒ වගේම අපේ සාකච්ඡා ප්‍රගතියක් තිබෙනවා. විශේෂයෙන්ම අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තේ යම් නිර්දේශ ප්‍රමාණයක් ඉදිරිපත් කළා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයට ඒවා ඉදිරියේදී ක්‍රියාත්මක වේවි.
1: නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට හෙට මිලිමීටර් 75ක වැසි ඇතිවිය හැකි. ගෙගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ඇතිවිය හැකි බැවින් ඉන් සිදුවිය හැකි අනතුරු වළක්වා ගන්නා ලෙස දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න සඳහන් කළා.
4: ඉදිරි දින දෙක තුන තුළ අපි බලාපොරොත්තු වෙන වැසි තත්ත්වයේ වර්ධනයක්. ඇතැම් ස්ථානයක මිලිමීටර් 100 දක්වා වගේ තද වැසි අපි අපේක්ෂා කරනවා අද දිනේත්, ඒ වගේම හෙට දිනේත්. ඒ වගේම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන තරමක තද සුළං, පැයට කිලෝමීටර් 30ක 40ක වගේ තද සුළං විටින් විට පවතීවි. ඒ වගේම මඩකලපුව, අම්පාර දිස්ත්‍රික්කවලත්, ඒ වගේම ත්‍රිකුණාමලයේ සම ඇතැම් ස්ථානවල සවස් කාලයේ වැසි ස්වල්පයක් ඇති වෙන තිරකඩක් තියෙනවා. මන්නාරම ඉඳලා පුත්තලම, කොළඹ, ගාල්ල, මාතරහර අම්බන්තර දක්වා වෙරළ රොබ්බෙන්නන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි.
1: මේ අතර කංකසන්තුරිය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60ක් දක්වා ඉහළ යා හැකියි. කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළවල උස මීටර් 2-3ක් දක්වා ඉහළ යනු ඇති. මේ හේතුවෙන් කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර උඩරට එළවලු මිල ඉහළ ගොස් ඇති බව හෙක්ට කොබ්බෑ කඩුව කෘෂි පරීක්ෂණ මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධාන විධායක නිලධාරි ඒල් සන්දික සඳහන් කළේ අයහපත් කාලගුණය ඊට හේතුවක් බවයි.
5: මේ කාලේ වැස්සත් එක්ක ඇලකන්නේ ආරම්භය වගා කරපු තියෙන වගා භූමිවල නිෂ්පාදනයට මේ දේශගුණක කාලගුණයක රටාව බලපානවා. එතකොට වෙළඳපොළට එන්න තියෙන මේ සැපිම අඩු වැඩි වෙනවා. වැඩියම මිල වැඩිවීමේ ප්‍රවණතාවය තියෙන බෝච් අපි දන්නවා. බෝච් කියන්නේ දර්ශීය භාණ්ඩයක් විතර අපි සලකන්නේ ලෝ ලංකාවේ මිල ගණන් විචලනයේදී බෝච් වල මිල රැලිකුතු විදිහට ඉහළ ගිහින් තියෙනවා. අල්ගතෝ කැරට්, බී, ලූණු, ලීක් වගේ මිල කොමත් උඩ රට පැත්තෙන් සපෙන ලෝ වල මිල පොඩ්ඩක් ඉහළ ගිහින් තියෙනවා.
1: රුපියල් 8,36,50,000 වටිනා කුෂ්මද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගුවන්තොටුපළ රේගුව විසිනුයි. සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි වියෙහි පසුවන මුදල් අයකෙමිවරෙක්. ඔහු දිවයිනට පැමිණ ඇත්තේ තායිලන්තයේ බැංකොක් නුවර සිටයි. සැකකරුගේ ගමන් මල්ල තුළ තිබී සොයාගත් කුෂ්මද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 8යි ග්‍රෑම් 365. මද්‍රව්‍ය තොගය හා සැකකරු පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ නිලධාරීන් වෙත බහර දුන්නා. මේ අතර මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන ශිරාන් බාසික් හා ඇල්ටෝ ධර්මයේ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා පළවනවා. අමෙරිකාව සමග ගිවිසුමකට එළඹීමේදී අක්‍රීය කර ඇති ඉරාන වත්කම් වලින් අමෙරිකා ඩොලර් බිලියන 24ක් නිදහස් කළ යුතු බවට ඉරානයේ යෝජනා කර තිබෙනවා. ඉන් අමෙරිකා ඩොලර් බිලියන 12ක් අවබෝධතා ගිවිසුම ප්‍රකාශයට පත් කිරීමේදී නිදහස් කළ යුතුයි. ඉතිරිය දින 60ක් තුල නිදහස් කළ යුතු බවයි ඉරානයේ යෝජනා කළේ. මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඉරාන විශේෂ නියෝජිතයෙකු කටාර් වෙත ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මේ අතර ඉරානයේ ආරක්ෂක ව්‍යුහය යාවත්කාලීන කළ යුතු බව එරට ජනාධිපති මසූද් පෙෂෙෂ්කියන් පවසනවා. ඔහු සඳහන් කළේ සතුරා නව තාක්ෂණය සහ මෙවලම් අත්පත් කරගෙන සිටින බවයි. ඉරාන හමුදා තාක්ෂණික හැකියාවන් වැඩිදියුණු කරගත යුතු බවද එරට ජනාධිපතිවරයා පැවසුවා. නව ආක්‍රමණයක් සිදු කළහොත් වඩා දරුණු ප්‍රතිචාර දක්වන බව ඉරානය සඳහන් කළා. එරට හමුදාවේ ප්‍රකාශකයෙකු පැවසුවේ ඉරාන ප්‍රහාර කලාපයේ සීමා ඉක්මවා යනු ඇති බවයි. බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක ඉදිරි ඇස්තමේන්තු මිල 1.5%කින් ඉහළ ගියා. එහි ඇස්තමේන්තු මිල අමෙරිකා ඩොලර් 97.56ක්.
6: ආර්ථික සියත සියත බිස්නස් රිවියුස්.
1: ජාතික ලොතරැයි මණ්ඩලය විසින් රත්මලාන ශ්‍රවණාබාධිත සිසුන් අධ්‍යාපනය ලබන විද්‍යාලයට අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම අද සිදු කෙරුණා. ඒ වෙසක් සතියට සමගාමීවයි. ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති MDCA පෙරේරා සඳහන් කළේ ඉදිරියේදීද මෙවැනි වැඩසටහන් සිදු කරන බවයි.
7: අපි මේ පාර වෙසක් උත්සවය නිමිති කරගෙන තමයි මේ විදිහට මේ විද්‍යාලයේ කටයුතු වලට මැදිහත් වුණේ. ඇතරම දූදරුවෝ කියලා කියන්නේ අපේ සම්පතක්. ඔවුන්ට තමයි අපි හොඳම දේ වෙන් කරන්න ඕනේ. මේ විද්‍යාලයේ විශේෂ විද්‍යාලයක් ශ්‍රවණාබාධ සහ අනිකුත් ආබාධ තියෙන දරුවන් වෙනුවෙන් මේක තියෙන්නේ. ඒක නිසා අපි වැඩි අවධානයක් යොමු කළ යුතුයි මේ වගේ ආයතන වලට. එහි එකාංගයක් විදිහට තමයි අපි අද දවසේ මේ කාර්යයේ නිරත වුණේ.
1: යළි සිරස්තල. පොලි අනුපාත ඉහළට විනිමය අනුපාත ස්ථාවර බවට මහබැංකුව අධිපති කියයි. ව්‍යවසායකයන්ගෙන් චෝදනා. පළාත් සභා ඡන්දයට ප්‍රතිපාදන ගැටලුවක් නැහැ කැබිනට් ප්‍රකාශක කියයි. කෝටි 8ක කුෂ් කටුනායකින් නිරිත දිග වැසිතත්වයේ වර්ධනයක්. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.
6: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: the town.
1: ඒ කාලේ වගේම මේ කාලේ ජනප්‍රිය අපි හැමෝම දන්න සින්දු ගොඩක් කියපු චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
2: ලස්සන අතීත මතක අපිට ආයෙම අලුත් කරලා දුන්නා.
1: ඒ එයා චන්ද්‍රලේඛත් එක්ක කරපු අලුත්ම සින්දුවත් එක්ක.
3: සීතල හිම කඳුනිල්ලේ ආදර ගීතෝවිල්ලේ.
4: මගේ අලුත්ම ගීතේ නම සීතල හිම කඳුනිල්ලේ කියලා. මමයි චන්ද්‍රලේඛාණන්ගේ අවුරුදු 45කට අතර පස්සේ තමයි මේ අලුත්ම ගීතය නිර්මාණය කරේ. මම ඉදිරිපත් කරන්නේ පද රචනය කළේ මම, සංගීතවත් කරේ මම, තනුව සහ හැමදේම කරේ මම.
2: අලුත් සින්දුව හදි අපිට සීතකඳුයාය සින්දුවත් මතක් වුණා.
4: සීතකඳුයාය සින්දුව හා සමාන ඒ වගේ සින්දුවක් තමයි නිර්මාණය කරන්න මට ඕනකම තුනේ. විවාහ වෙලා අලුත් කපල් එකක් නුවරළිය ගිහිල්ලා එයාලා ගත කරන ජීවිතයේ ඉර සතුරු වෙන දේවල් ඒ ගැන තමයි කතා කරන්නේ. මගේ කතාවෙන් මම ලිව්වේ.
1: ඇයි ඩුවට් එකට චන්ද්‍රලේඛාවම තෝරගත්තේ?
4: මගේ කතා හඳ ගැලපෙන්නේ චන්ද්‍රලේඛාණන්ගේ වොයිස් එක තමයි කියලා මම තීරණය කළා. ඉතින් ඒ නිසා තමයි මම මෙහෙම ලේඛාණන්ගෙට මේකට ආරාධනා කරේ.
2: මේ වෙනකොට සින්දු කීයක් විතර කරලා
4: තියෙනවද? මතක හැටියට මං හිතන්නේ සින්දු 400කටත් වැඩි ප්‍රමාණයක් ඇති කියලා මං විශ්වාස කරනවා.
0: Talk of the town.
1: යමුද 1920 කාලේ හොලිවුඩ් වලට.
2: එහෙ ඉන්නවලු මිනියන්ස්ලා.
1: එයාලත් ලෑස්ති වෙන්නේ මොන්ස්ටර්ස්ලා ඉන්න ෆිල්ම් එකක් හදන්න.
2: මේ ෆිල්ම් එකට හදන ෆේක් මොන්ස්ටර්ස්ලා ඇත්තම අය වුණොත්.
1: එයාලා ලෝකෙ විනාශ කරන්න කලින් මිනියන්ස්ලාට සිද්ධ වෙනවා ලෝකෙ බේරගන්න.
2: එහෙම ස්ටෝරි එකක් තියෙන මිනියන්ස් ඇන් මොන්ස්ටර්ස් කාටුන් එක ළඟදිම අපිට බලන්න පුළුවන්.
1: මේ අලුත් මූවි එක මිනියන්ස්ලාගේ අනිත් මූවිස් වලට වඩා වෙනස් ස්ටෝරි එකක් තියෙන බලන් ඉන්න ආස හිතෙන වැඩ කියලා තමයි ඩිරෙක්ටර් පියර් කොෆින් කියන්නේ.
0: Talk of the town.

0: නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: ප්‍රමාද වෙලා බෙහෙත් ගන්න එන්න එපා.
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
2: අපි අතර බොහෝ දිනක් කරන සාමාන්‍ය දෙයක් තමයි යම්කිසි අසනීපයක් ඇතුණාම දවස් කීපයක් බලනවා ඒ අසනීපය නිකම්ම හොඳ වෙයිද කියලා. සමහර විට බෙහෙත් බොන්න තියෙන අකමැත්ත, ඔබට ඒ සඳහා වෙලාවක් නොමැති වීම, ඊට අමතරව මේ වගේ තත්ත්වයකදී ඔබට ඇතිවන ආර්ථික අපහසුතාව වගේ කරුණු කාරණා මේ සඳහා බලපාන්න පුළුවන්. සමහර වෛරස් ආසාදන වගේ බෝවන රෝග නම් සමහර අවස්ථාවලදී කිසිම බෙහෙතක් නැතුව උනත් හොඳ වෙන්න පුළුවන්. නමුත් ඒ අතරත් ඩෙංගු, මීයුණ, මොලේවුණ වගේ රෝගී තත්ත්වයන් ඇතුණාම මේ විදිහට දවස් කීපයක් යනකොට ඔබ ප්‍රතිකාර කළේ නැතිනම් මේ රෝගී තත්ත්වයන්ගේ සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සමහර බෝ නෝන රෝගත් තියෙනවා රෝග ලක්ෂණ මතු සැනින්ම ප්‍රතිකාර ගත යුතු අවස්ථා. උදාහරණයක් විදියට දැඩි හිසේ වේදනාව සමග ඔබගේ සිරුරේ කොටසක ඇතිවන හිරිගතිය වගේම ඔබ යම්කිසි කාර්යයක් කරද්දී ඇතිවන පපුවේ වේදනාවත් කිසිම විටකවත් බලබල ඉන්න හොඳ නැති තත්ත්වයන්. ඒ නිසා මොනයම් හේතුවක් තිබුණත් මෙවැනි රෝගී තත්ත්වයන් ඇති විට ඉතා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක්. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සිය තහන්න.
0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: ඔබේ lifestyle එකට ගැලපෙන smart drive එක පෙර ඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පිටේ යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
4: A-level අවසන් කළ සිසුෙක්ද NIBM the city university සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology, Logistics and Anshikin Sampoorna Karanna. Adama Amatanna, Binduai 111-732 Daha. NIPM, The City University, The Place to Be.
5: Matakada, ESTH Balagena, Aadare Kiyapu Davasa.
6: Kata Thoren.

0: ජුලියට්ට වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: හිතගත්තාගේ අතගිලි බැඳෙන මේ ස්වර්ණමය කාලේ ඔබට වෝග් ජුවලර්ස් සපකින් අනගිත ඉමනාවා රුපියල් ලක්ෂ 10 හා ලක්ෂ 15කට වඩා වැඩි කැරට් 18 දියමන්ති සහ වටිනා ගල්ලැල්ලූ ආභරණ සඳහා රුපියල් 40,000ක් සහ රුපියල් 70,000ක gift vouchers අපෙන් ඔබට ඔබට ඔබගේ කොල්ලුපිටියේ ප්‍රධාන ශාඛාවෙන් වගේම දිවයිනපුර ඕනෑම වෝග් ජුවලර්ස් ශාඛාවකින් මේ 29 වෙනිදා දක්වා මේ අනගේ අවස්ථාව ඔබටත් විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 011124
3: අමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොද්‍රිගෝ.
6: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට සතියේ ඉඳලා ඉඳන් පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිෆ්ට ආරම් දෙන්න කියලා හිතන් ඉතියේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රිස් වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
2: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රිස් වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
7: Fiat Crazy Wednesday.
2: සිකුරාදාවස පහට සියතහන්න.
8: Powered by Bid to Win.
2: තාත්තේ, මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
9: දුවේක Facebook එකට දැම්මද?
2: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරන්න.
10: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
11: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
10: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712 800 800ට WhatsApp කරන්න.

0: අටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: දැන් වෙලාව රාත්‍රී 7යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසු Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: පැය හතපහු වෙලා විනාඩි 6යි දැන් වෙලාව. සමහර සම්බන්ධතා තියෙනවා මිනිස්සු අතර. එළියෙන් බලන අයට ඒ සම්බන්ධතා පේන්නේ වෙන විදියකට. අපි ඒවට අර්ථකථන දෙනවා. සමහර වෙලාවට අපි දැක්කට ඒ අය අතර තියෙන සම්බන්ධය මෙන්න මේ වගේ එකක් කියලා, ඇත්තටම ඒ අය අතර තිබ්බ සම්බන්ධය එහෙම එකක් නොවෙන තැන් තියෙනවා. මම දන්න මගේ යාළුවෙක් හිටියා. එයාට වඩා වයසින් වැඩි කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා කියලා පොඩි කසුකුසුවක් ගියා. හැබැයි ඇත්තටම බැලුවාම එතන තිබිලා තියෙන්නේ සහෝදර සම්බන්ධයක්. ආදරයක්වත් වෙනත් දෙයක්වත් නෙමෙයි. පිටින් කෙනෙක් දිහා බලලා තීරණ ගන්න යන්න එපා. අපි ඇත්තටම දන්නේ නැහැනේ එයා අතර තියෙන්නේ මොන වගේ සම්බන්ධයක්ද කියලා. අනික් අයගේ සබඳතා හොයන වෙලාවේ ඔයා ඔයාගේ සබඳතාවය ශක්තිමත් කරගන්න තව ටිකක් වැඩිපුර ඔබේ සබඳතාවයට කාලය, ආදරය, අනිකුත් දේවල් දීලා බලන්න. ජීවිතේ ලස්සන වේවි අනිවාර්යෙන්ම.
1: අනිවාර්යෙන්ම. ඉතින් මේ කාලය ඇවිල්ලා තියෙන්නේ ඔබටත් මටත් ආදරෙන් සැහැල්ලුවෙන් කතා කරන්න පුළුවන් පැයකට.
0: මම නිශාන්.
1: මං විශ්මේ.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
2: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලියේ නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: ට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
5: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
6: තලලේ ගහන්න ඕනේ හැම එකක් කියලා පතමදියට හොරු කියලා.
2: උඩු රවුල තිබ්බට බෙඩක් නැහැ නම කියන්නේ කියලා. මොකටද ගෑකන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක නිතෙන්න බෑ.
7: sorry.com ඒ වටිනක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් පැවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
9: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 4 2 4 2 0.7 1 1 3 2 7
10: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
11: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
12: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: අයියා මට ඇපල් මලක් දෙන්න.
14: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
13: අයියා මට මල් ගොඩක් දීලා.
14: ඔව්වා මොනවද නංගි, අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ
13: H15 පිස්සුවක්ම තමයි.
15: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology, Hall, Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111 732 1000. NIBM, The City University, The Place to Be.
16: Finishing වහලක් ලෙස color upload වැජබෙනා.
17: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
18: කැඩපත කැඩපත. මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
19: සෙන්ඩි, ආස්ට්‍රෝවිල්, මාෂි, විෂ්මි.
18: මට පාවයව.
19: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සතු කොච්චියෝ.
18: අන්නා කලින් කියන්නේ නැහැ.
20: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
21: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
18: අහන්න හවස දෙකට සතිය දවස්වල.
22: එන්න එන්න මේ පැත්තේ ලංසුතියන්න.
23: රුපියල් 1,50,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්.
22: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
18: සත්‍යමහල් ජුවලස් එකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
23: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
18: RHA හෙස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
20: සියත ක්‍රේසි වෙන්දේසි. සිකුරාදා හවස 5ට.
24: Powered by Bid to Win.
25: අමේ, මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
26: නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
27: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
26: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරම නෑ.
0: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151 151ට WhatsApp කරන්න. සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
1: සියත පොකට් මනි අනුග්‍රහය.
0: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
2: 2019 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: ඔබ කව වැඩ කරන මිනිහෙකුටත් පැය 8කට පස්සේ ගෙදර යන්න කියලා නිවාඩුවක් දෙනව නේද? අඩුමතරමේ ඔබ හෘදයේ වස්තුවට, පෙනහැල්ලට, අක්මාවට, වකුගඩුවලට, මහ බඩවැල්, කුඩා බඩවැල්වලට ස්තුතිවන්තවත් වෙලා තියෙනවද නැහැ?
2: මහා ප්‍රාචීරයට
1: මේ ඔක්කොම තියෙද්දි අපේ මහා ප්‍රාචීරයට තමයි දැන් කතා කරන්නේ.
2: ඒකේ තියෙන කෑලි
1: මොලේ එහෙම තියෙන.
3: ලොකම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක 7FM Breakfast Drive අනුග්‍රහය.
4: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම බිල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච්
8: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
9: සුබ දවසක්,
10: අලුත් වෙලා,
9: පහසු වෙලා,
10: තෑගි වැඩි වෙලා,
9: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්.

0: රීචාර්ජ් 3 රෝදරතය මාසික වාරිකයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
1: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ

0: වෝක් ජුවලස් වෙබේ ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. වෝක් ජුවලස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි තුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
0: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්.
2: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්.
0: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න. දැන්ම ලන්ස තියන්න. KW හිස්තනක් අඩුම ලන්ස ටයිප් කරලා 39.47 SMS කරන්න.
3: Theater Crazy Vendesi Sikurada House Pahata
4: Powered by Bid to Win
0: Tatte menno ayayay kiyala sindu viral vela
5: duweka Facebook ekata dannada
0: Facebook itarak nevey man oy dennawa Sita TV Voice of Family ekata register karanna
6: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna Pauli dennekta ekata sindu kiyanna Sita TV tulin obata labena lokuma chance ekak
7: Sita Voice of Family
8: register wenna nama gama vistara 0712 800 800ට whatsapp

0: ජීවිතේ තව කෙනෙක් වෙනුවෙන් වටිනාකමක් දෙන්න අපි හැමෝම හොඳට කල්පනා කරනවා. මොකද කෙනෙක් වෙනුවෙන් ඉඩක් වෙන් කරන්න කාලයක් යනවා. ඒ වගේම විශ්වාසයත් ඕනේ. මොකද මේක අපේ ජීවිතේ ගන්න වැදගත්ම තීරණය.
1: දැන් ඔයා මොකද කියන්නේ? උත්තරයක් නෑ කියන්නේ ඔයාට තව කල් ඕනද? ඒකටත් උත්තරයක් නෑ කියන්නේ ඔයා මේකට කැමති නෑ. හරි කමක් නෑ. මේ අන්තිම පාර.
0: මේක එහෙම අහන්න අහන්න කල්පනාට උත්තරයක් දීගන්න තරම් හයියක් තිබ්බේ නෑ. කල්පනායේ සිද්ධියෙන් පස්සේ හොඳටම අවුල් වෙලා කෙලින්ම ගියේ යාගේ හොඳම යාළුවා කේෂිව හොයාගෙන.
2: අවුරුදු ගානක් මේක මගේ පස්සෙන් ඇවිල්ලා මට කරදර කරනවා. දැන් හැමදෙවට මට පරිජනනය කරනවා. ඇයි ඔයා ඒක කෙලින් කියන්නේ නැත්තේ? අනේ මට ඒකගේ මූණ දිහා බලාගෙන කෙලින් කියන්න බෑ කේෂි.
3: ඕක තමයි හුඟක් අයට තියෙන ප්‍රශ්නේ. තමන්ගේ අකමැත්ත කියාගන්න බෑනේ ඇත්තට. ඊට පස්සේ තින් බෑ කියන්න බැරිකමට බැඳගෙන විඳවනවා. බැරිම තැන ජීවිතේ දාලා යනවා. කල්පනා, ඔයාගේ ජීවිතේ තීරණ ගන්නේ ඔයා, වෙන කවුරුත් නෙවෙයි.
0: කල්පනා ඔහෙ බලාගෙන ඉන්නවා.
3: ළමයෝ බය වෙන්න එපා. කාටවත් ඔයාට මුකුත් කරන්න බෑ. ඔය ෆෝන් එක දෙන්නකෝ මට.
2: ඇයි කේෂි ඔයා ආව?
3: ඔව්, එයාව බ්ලොක් කරමු. ඔයා ගෙදරට කියලා සතියක් දෙකක් මෙහෙ ඉන්න, එච්චරයි.
2: එයාගේ හැටිවා හොඳටම දන්නවනේ කේෂි.
3: හරි, අපි පොලිසියන්. ආයෙක වචනයක් හරි කියන්න ඕත් බලා ගන්න බලවන්නේ.
2: එපා, ඔය මුකුත් කරන්න එපා.
3: එතකොට
2: දෙන්නකෝ මෙහාට ඔය ෆෝන් එක.
0: කල්පනා ෆෝන් එක අතට අරගෙන මේකට කෝල් එකක් ගත්තා.
4: මට
2: බෑ ඔයාට කැමති වෙන්න. මං ඒක මෙච්චර කල් වචනෙන් නොකිය ඔයාට හුඟක් විදි වලින් ඒක කිව්වා. ඔයාට ඒක තේරෙයි කියලා.
4: ඒ කල්පනා මම කොහොම හරි ඔයාව මගේ කරගන්නවා.
2: නෑ මේක එක වෙන්නේ නෑ. ප්ලීස් ආයෙ මාව බලන්න එන්න එපා. මං ඔයාට පොඩ්ඩක්වත් කැමති නෑ.
4: එහෙමද කල්පනා? හරි කමක් නෑ. ඔයා එක කිලිම්ම කියන්නේ ඊට පෙක හොඳයි. ඒත් මම ඔයාට හැමදාම කැමති. ඒක කවදාවත් නතර වෙන්නේ නෑ.
2: ඒක ඔයාගේ කැමැත්ත. මේක මගේ කැමැත්ත. මගේ කැමැත්ත කවදාවත් වෙනස් වෙන්නේ නෑ.
0: කල්පනා ඊට පස්සේ ආව බ්ලොක් කළා. මේ සේරම දිහා කේෂි පුදුමෙන් වගේ බලන් හිටියා. මේ මොනවද වෙන්නේ කියලා හිත හිතාගන්න බෑ. කවදාවත් ඔයාගේ ජීවිතේ තීරණ ගන්න වෙන කාටවත් ඉඩ දෙන්න එපා.

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩී විරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පොමුණ ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: ඇලුමිනියම් ඇලුමිනියම් මනේ
4: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
6: සල්ලිත් වැඩි යතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්
7: ඉතුරුම් ගිනුමකට 7%ක් දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
8: මේ දෙකක් දාගෙන එන්නද
9: ඇයි කන් දෙක පුරවලා කන්නද
10: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට
11: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට
12: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා
10: නෑනේ අරේ වා
13: සින්දු සියත
12: ගියත් සැපයි දවලේ
6: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
5: අනුග්‍රහය
12: දැනෙන්න අඳින්න රිසිසේ
6: රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොද්‍රිගෝ
14: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා ඉන්න පටන් ගත්තා මේ ගුඩ් කරන්න. ඒ සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉතියේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රිස් වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
15: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රිස් වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. හිස්තනක් KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
0: Fiat Crazy Wednesday.
15: සිකුරාද හවස 5ට සියත අහන්න.
16: Powered by Bid to Win.
17: ඇන්ටාර්කටිකාව කියලා කියන්නේ හුඟක් දේවල් ඉගෙන ගන්න තියෙන තැනක්.
18: ඉගෙන ගන්න කියන්නේ මොකද? ඉස්කෝලේ තියෙනවද?
17: ඒ මොකරි ඉගෙන ගන්න ඉස්කෝලයක්ම තියෙන්න ඕනේ.
18: නෑ පන්තියක් තිබ්බත් උනේ ක්ලාස් එකක්.
17: ඉස්කෝලයක් හරි ටියුෂන් පන්තියක් හරි නැත්තම් කිසි බැලෝදයක් ඉගෙන ගනිල්ලක් නෑ. ඔය උඩ බලාගෙන ඔය ඇඩි ඒවත්.
19: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
5: අනුග්‍රහය
15: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
3: සෙනසුරාදා උදේ 8ට
2: අක්කට තාම කොල්ලෙක් නෑ නේබා
0: කොල්ලෝ කී දෙනෙක් නම් අපේ අක්කගේ පස්සෙන් ආවද බා වැඩක් උනේ නෑ එකේ කොටුවක් බැරිුණා අපේ අක්කා වල්ලකට
2: එහෙම කෝ ඒ
0: උන් සේරම පයින්නේ ආවේ එකේ කොටුවක් වාහනයක් නෑ
2: ඈ

0: ආදර රේඛා හංගින්න වෙලාව රෑටයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ගැටුමක් තියෙනවා නේද කියන්න. කොරර එහෙම ඔබෙන් ඇහුවොත් එහෙම මොනවා කියයිද? ජීවිතේම කතාවක් විශ්මි. කතා පෙට්ටියක් ඔයා නම් හැබැයි.
1: ජීවිතය කියන්නේ කතාවක්නේ. අපි තමයි දැනගන්න ඕනේ ඒක මොන විදිහටද ලියන්නේ කියලා.
0: ජීවිත සමහර තීරණ කාලෙත් එක්ක අපි වෙනස් කරනවා. වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන තැන්වලදී අපි ළඟින් හිටපු අය ඈතට යනවා. සමහරුන්ව ඈතට යවන්නත් සිද්ධ වෙනවා. නේද විශ්මි?
1: අනිවාර්යෙන්ම.
0: එහෙම අයගේ චෙක්ලිස්ට් එකක් හදන්න කිව්වොත් සමහර වෙලාවට ඔබට ගොඩක් ඉන්න පුළුවන්. සමහර වෙලාවට කෙනෙක් දෙන්නෙක් ඉන්නවා වෙන්නත් පුළුවන්. හැබැයි ඔබේ ජීවිතයේ අගාධයට යන්න දීලා වෙන කෙනෙක් වෙනුවෙන් ඔබේ තීරණ වෙනස් කරන්නම් යන්න එපා කීයටවත්.
1: තීරණ ඔබේ අතේ. ආදරය වගේම මේ වටින ජීවිතය ඔබේමයි. ඉතින් එන්න අපිට ලියන්න රැනවේට කලින්.
0: අපි බොහොම ආදරෙන් බලාගෙන ඉන්නවා ඔබේ හදවතේ තියෙන දේවල් ගැන කතා කරන්න. 0711 982294 වට්සප් මෙසේජ් එකක් හරි ආදර රේඛා 100FM අපේ Facebook fan page එකට ඇවිල්ලා ඔයාලා පුළුවන් කමෙන්ට් එකක් කර දෙන්න රැනවේට කලින්.

0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහාගිය ප්‍රවෘත්ති.
1: විශේෂයෙන්ම දැන් ඔය තර්ඩ් පාටි ඉන්ෂුරන්ස් එක හරහා පදිකියෝ මරණය සහ බරපතල දුවා, පාපැදිකරු මරණය සහ බරපතල දුවා, ඔය දෙපාර්ශ්වයට තමයි මේක හිමිකම් ලැබෙන්නේ. හැබැයි ඒක හිමිකම් ලැබෙන්නේ ඒ හැප්පෙන වාහනේ පළංගු ආරක්ෂාවරණයක් තියෙනවා. මහජනයාට ලැබෙන්නේ ප්‍රතිලාභ සම්බන්ධයෙන් දැනුවත්භාවයක් තිබෙන්නේ නැහැ. ඒකයි මේ අලු ක්ලේම්ස් ප්‍රමාණයක් ආවේ. පොලිසිය වලට දැනුම් දීලා තියෙනවා අපේ රතාන ස්ථානාධිපතිරුන්ට විමර්ශන කරන නිලධාරීන්. පදිකියෙක් අනතුරටපත් වුණා නම් මරණය හෝ බරපතල වුණා, පාපැදිකරුවෙක් මරණය හෝ බරපතල දුවා වුණා, අනිවාර්යයෙන්ම මරණයක් වුණා නම් එයාගේ ඊළඟ ඉන්න වින්දිතයාගේ ළඟම ඥාතියට දැනුවත් කරන්න, නැත්නම් ඒ බරපතල තුවාලේලා තියෙනවා මාසයක් ඇතුළත ඉදිරිපත් කරන්න. මේක නඩුවේදී පන්තියක් හම්බුණා නැතත් මේක අනිවාර්යයෙන්ම ලැබෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12:00ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
5: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට, ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
6: එන්න එන්න මේ පැත්තේ ලංසුතියන්න.
7: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්.
6: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
8: සොත්මහල් ජුවලර්ස් එකේ ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
7: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
8: ආරීචි හෙස්තනත් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
9: සියත ක්‍රේසි වෙන්දේසි. සිකුරාදා හවස 5ට.
10: Powered by Bid to Win.
11: අමේ, මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
12: නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
13: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
14: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
15: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
16: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
17: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි, සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
18: BB- Stable Outlook.

රාත්‍රි 8යි විනාඩි 17යි. අපි ආවද ඉතින් මේ තරම් දුර? නේද ඇන්ජි? නේද ඇන්ජෝ? දෙන්නෙක් එක වහලයක් යට, එක වහලක් යට. හැබැයි දැන් නම් ඉන්නේ කා එකේ ට්‍රින්කෝ යන ගමන්. ඊයේ තමයි ඇනිවර්සරි එක තිබ්බේ. මං හිතනවා මේ ඇනිවර්සරි සෙලිබ්‍රේට් කරන්න තමයි දෙන්න යන්නේ කියලා. ඉතින් කොයි වෙලාවෙ සියත ඇහුවත්, කොයි වෙලාවෙ සියත ආදරේක ඇහුවත් අපිට මැසජ් එකක් තා නමතක කරන්නේ නැහැ ඇන්ජි ඔයා. දන්නවද? ඊයට එයාලගේ වෙඩින් ඇනිවර්සරි එකට ඔන්න දැන් මං ගණන් හදනවා. අවුරුදු 3ක් 2ක් නම් වෙන්න බෑ. 3ක් හරි 4ක් හරි. මං හරි නේද? ටග්ගලම රිප්ලයි කරන්න බලන දෙකක්ද 3ක්ද 4ක්ද? බලන්න ඉතින් බ්‍රයිඩ්ස් මේට්ටත් ඒ දේ අමතක වෙනවනේ නේද? එහෙම තමයි, එහෙම තමයි. කාලය යන වේගෙ හිතා ගන්න බෑ. හරියටම වෙඩින් ඇනිවර්සරි එකට අවුරුදු 4ක්. 4න් 4 ගුණ වෙවි, වැඩ වෙවි. ජීවිතේ තව තවත් ඔය දෙන්නගේ හීන හැබෑ කරගෙනම ඉස්සරහටම යන්න ඕනේ ආදරෙත් එක්කම. දවසක හවසක හම්බෙමු. ස්තුතියි. ගොඩක් ආදරෙයි ඔය දෙන්නටම. හැමදාමත් සතුටින් ඉන්න ඕනේ. බලන්න ඉතින් මම මෙහෙම කියද්දී ඔයාට එක එක දේවල් හිතනවා ඇති නේද ඇන්ජි?

0: 25. ජීවිතයේ සමහර තීරණ කාලෙත් එක්ක වෙනස් වෙනවා. ඒකට ඔබට මොනවද කියන්න පුළුවන් වෙන්නේ? මෙන්න මෙහෙම කතාවක් කියනවා අචිනි. එයා ලියලා තියනවා 0711982948 WhatsApp message එකක්. ජීවිතයේ හුඟක් තීරණ කාලෙත් එක්ක වෙනස් වෙනවා. අපි නොහිතපු විදිහට වෙනස් වෙනවා. අපි කවදාවත් වෙනස් වෙයි කියලා හිතන්නේවත් නැති මිනිස්සු වෙනස් වෙනවා. ඒක තමයි ජීවිතේ හැටි. මොකද කරන්නේ? එපා කියලා අතින් අල්ලලා නවත්ත ගන්නද? එහෙම කරන්න බෑ. මිනිස්සු වෙනස් වෙනවා. එතකොට ආදරෙත් වෙනස් වෙනවා. එතකොට අපේ ජීවිත කතාවත් වෙනස් වෙනවා. ඒ වෙනස මට හුරුයි. මම ඕන දෙයකට දැන් ලෑස්ති. ජීවිතේ වෙන්න පුළුවන් ලොකුම වෙනස්කම් මට උනා. හැබැයි මම ජීවිතේ දිනනවා හොඳ උත්සාහයක් සහ හොඳ මොකක්ද ඒකට කියන්නේ
1: සිතුවිල්ලක්.
0: එහෙම තමයි ඉන්න ඕනේ නේ?
1: අනිවාර්යෙන්ම. එතකොට ඉසුරු මංචනායක ලියනවා, කාලෙත් එක්ක වෙනස් වෙන්න බැරි කමට තාමත් පණ නැහැගෙන සමහර දේවල් මැත්තේම කාලය වෙනස් වුණත් හදවතක් කොහොමනම් වෙනස් කරන්නද? ඔය කියන හුඟක් අය වෙනස් වුණාට කවියෙක්ගේ හිතේ තෙතමනය අඩුවනේ කවදද? කාලය සරදම් කළෙත් ඒ අයටමයි නේද හැමදාම?
0: ඒක ඇත්ත. කාලෙත් සරදම් කළා ඒ අයට හැමදාම.
1: එතකොට අපිව අදත් අහගෙන කමෙන්ට් එකක් එවලා තියෙන කසුන්නා ගහවත්ත සියත ආදරේක අහගෙන ඉන්නවා. අම්මවත් තාත්තවත් පොඩි මල්ලි නංගි නංගිගේ දුව මුළු පවුලවම ගොඩක් ආදරෙන් අපි එකතු කරගන්නවා කසන්.
0: එතකොට තවත් කෙනෙක් ඉන්නව නේද? දිනිත් මා. හැමොනොත් කියන්නේ
1: දිනිත් මා. තරුෂි කියනවා, සන්දේ එපා දුර ඇදෙන්න බැහැනේ මට ඒ කියන්න. බැස යාමට නියමිත වුවත් සඳ තාම එකම තැන. නමුත් කොතනද ආකාශ්ම හැකිනම් සොයා දෙන්න සඳ මං මුලා වී ඇත.
0: සඳවන් මුලා වී ඇත. ලියන්න ඔබත් 0711982948 ඔය හිතට දැනෙන ඒ ආදරේ ගැන රැනලීට කලින්.

0: ඔබත් ඒලවලවසන් ක්ලාසස් වෙක්ට NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000 NIBM The City University, The Place to Be.
1: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක්ක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්.
2: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්.
1: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න. දැන්ම ලන්සු තියන්න. KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න.
3: Theater Crazy Vendesi Sikurada Hawasa Pahata
4: Powered by Bid to Win
1: Tatte menno ayayay kiyala sindu viral wela
5: duweka Facebook ekata dannada
1: Facebook itarak nevey man oy dennawa Sita TV Voice of Family ekata register karanna
6: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna Pauli dennekta ekata sindu kiyanna Sita TV tulin obata labena lokuma chance ekak
7: Sita Voice of Family
8: register wenna nama gama vistara 0712 800 800ට whatsapp

0: ජීවිතේ සමහර කතාවලට පටන් ගැනීමක් නැහැ. පටුනක් නැහැ.
1: ජීවිතේ සමහර කතාවලටම අවසානෙකුත් නැහැ වගේ.
0: සමහර කතාවලට කුමාවක් නැවතීමේ තිතක් හර්ෂාදි ලකුණක් තියන්න අපිට හිතා ගන්න බෑ.
1: හැබැයි අපි දැනගන්න ඕනේ අපේ තීරණත් එක්කම අවශ්‍ය තැනදී නැවතීමේ තිතක් තියන්න.
0: ඔව්. එපා නම් එපා. ඕනනම් ඕනේ. කැමැත්ත තීරණය ඔබ ළඟ. ජීවිතේ සමහර තීරණ හැබැයි කාලෙත් එක්ක වෙනස් වෙනවා. හැබැයි මේ තීරණය සමුගන්න හැබැයි අලුත් ආරම්භයකට.
1: ආයමත් හෙට රෑ 7ට අපි දෙන්නම එනවා ඔබ ළඟට.
0: මම නිෂාන්.
1: මං විශ්මී. ඔබට සුබ රාත්‍රියක්.

0: වියද මක්නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්. ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොඩ්‍රිගෝ.
2: මම කාලයක් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා ඉන්න පටන් ගත්තා මේ දුක් කරන්න. මේ සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉතියේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම දුක් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියට දුක් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
3: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආවිජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
4: ෆියතර් ක්‍රේසි වෙන්දේසි.
3: සිකුරාදාවස පහට සියතහන්න.
5: Powered by Bid to Win.
6: ඇන්ටාක්ටිකාව කියලා කියන්නේ හුඟක් දේවල් ඉගෙන ගන්න තියෙන තැනක්.
7: ඉගෙන ගන්න කියන්නේ මොකද? ඉස්කෝලේ තියෙනවද?
6: ඒ මොකරි ඉගෙන ගන්න ඉස්කෝලයක්ම තියෙන්න ඕනේ.
7: නෑ පන්තියක් තිබ්බත් ඕනේ ක්ලාස් එකක්.
6: ඉස්කෝලයක් හරි ටියුෂන් පන්තියක් හරි නැත්තම් ඉතින් බැලෝ දෙයක් ඉගෙන ගනිල්ලක් නෑ. ඔය උඩ බලාගෙන ඔය ඇදි ඒවත්.
8: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
9: අනුග්‍රහය
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
11: නිමට නැමීතේ

0: දැන් වෙලාව 9:00 විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: වාහනවල සහ රත්රංවලට මිල අධික වශයෙන් වැඩි වුණා. වැඩි වෙච්ච මිලට මිල නලවා ගත්තොත් මිල අඩු වුණොත් නැගීම හැකියාව අඩු වෙනවා. ඒ නිසා තමයි මේක ප්‍රුඩෙන්ෂල් මෙෂයක් විදිහට ණය ගන්න පුද්ගලයා සහ බැංකුපති දෙකේම යම් කිසි ආකාරයක අවදානම අවම කිරීම සඳහා ඒ තියෙන රේෂියෝ එක 50 40 කරලා තියෙනවා. රත්රංවලට 70 දක්වා ගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල්, ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
3: කැඩපත කැඩපත, මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
4: සෙන්ඩි, ආස්ට්‍රෝවිල්, මාෂි, විෂ්මි.
3: මට ඔයාව
4: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
3: අන්නා කලින් කියන්නේ පැයි
5: හඳයි රුවයි පදමට ගලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
6: සියත Hot and Spicy with සුදු කොච්චි.
3: අහන්න හවස දෙකට සතිය දවස්වල.
7: එන්න එන්න මේ පැත්තේ ලංසුතියන්න.
8: රුපියල් 150,000 වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්.
7: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
9: සොත්මහල් ජුවලර්ස් එකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
8: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
9: ආරීචි හෙස්තනත් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
5: Theatre Crazy Vendesi Sikurada Hawasa Pahata
10: Powered by Bid to Win.
11: Amme man thamai me sare wediyenma lakunu ganne.
12: Nae nae man thamai wediyenma ganne.
13: Hari api balamu ko enan Theatre Pocket Money prashna walata kawuda hariyatama uttar denne kiyala.
14: Hariyata uttar dunnot rupiyal 5000 kut thammena.
15: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
16: දැන්ම දරුවගේ 9.1 වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
17: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5, සඵල පොලිසියට 4.9, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
18: අමතන්න 19:19.

0: හිනා වෙන්න මෙන්න වෙලාව.
1: ඔබ කව වැඩ කරන මිනිහෙකුටත් පැය 8කට පස්සේ ගෙදර යන්න කියලා නිවාඩුවක් දෙනව නේද? අඩුමතරමේ ඔබ හෘදයේ වස්තුවට, පෙනහැල්ලට, අක්මාවට, වකුගඩුවලට, මහ බඩවැල්, කුඩා බඩවැල්වලට ස්තුතිවන්තවත් වෙලා තියෙනවද නැහැ?
2: මහා ප්‍රාචීරයට
1: මේ ඔක්කොම තියෙද්දී අපේ මහා ප්‍රාචීරයට තමයි දැන් කතා කරන්නේ.
2: ඇඟේ තියෙන කෑලි
1: මොලේ එහෙම තියෙන.
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
4: ආවරණය
5: කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
6: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලවිනියෝජිතන් විතින් දැන් ලබා ගත හැකි.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා.
8: තෑගි වැඩි වෙලා.
3: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
10: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
11: Prime Kalora අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
15: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: මෝක් ජුවලස් වෙතින් ඔබගේ පැරණි ජුවලර සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. මෝක් ජුවලස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැකි.
0: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්
2: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එක
0: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න දැන්ම ලන්ස තියන්න KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න
3: Theater Crazy Vendesi Sekurada House Pahata
4: Powered by Bid to Win
0: Tatte menno ayayay kiyala sindu viral vela
5: Duweka Facebook ekata dammada
0: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
6: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
7: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
6: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.

98.4 මෙගාවාට්ෂයට සියත FM.

0: තුවියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමක් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය. ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගයේ කසුන් රොඩ්‍රිගෝ.
1: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට සතියේ ඉඳලා එනම් පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉතියේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රිෂි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
2: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආවිජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
3: ෆියතර් ක්‍රේසි වෙන්දේසි.
2: සිකුරාද හවස 5ට සියතහන්න.
4: Powered by bid to win.
5: ඇන්ටාර්ටිකාව කියලා කියන්නේ හුඟක් දේවල් ඉගෙන ගන්න තියෙන තැනක්.
6: ඉගෙන ගන්න කියන්නේ මොකද? ඉස්කෝලේ තියෙනවද?
5: ඒ මොකරි ඉගෙන ගන්න නම් ඉස්කෝලයක්ම තියෙන්න ඕනේ.
6: නෑ පන්තියක් තිබ්බත් උනේ ක්ලාස් එකක්.
5: ඉස්කෝලයක් හරි ටියුෂන් පන්තියක් හරි නැත්තම් කිසි බැලෝදයක් ඉගෙන ගැනීමක් නෑ. ඔය උඩ බලාගෙන ඔය ඇඩි ඒවත්.
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
8: අනුග්‍රහය
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
10: සෙනසුරාද උදේ 8ට
11: අක්කට තාම කොල්ලෙක් නෑ නේවා
12: කොල්ලෝ කී දෙනෙක් නම් අපේ අක්කගේ පස්සෙන් ආවද බා වැඩක් උනේ නෑ එකේ කොටුවක් බැරිුණා අපේ අක්කවල්ලකට
11: එහෙම කොයි
12: උන් සේරම පයින් යාවේ එකේ කොටුවක් වාහනයක් නෑ
11: ඈ

0: දැන් වෙලාව රාත්‍රී 10යි. වේලාව ඔබ වෙත ගෙනාවේ
1: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

ජීවිතේ පටන් ගත්තේ බොහොම සාමාන්‍ය තැනකින්. ඉතින් මගේ පවුලේ ගත්තොත් අක්කල 4 දෙනෙක් එක්ක බොහොම සුන්දර වටපිටාවක් එක හැදුණු මම අද වෙනකොට ගොඩ දෙනෙක්ගේ ආදරය ලැබෙනවා මේ වෙද්දි. ඉතින් අද මගේ ජීවිතයත් එක්ක බැඳුණු සහ මගේ ජීවිතේ මේ ආපු ගමනේදී මට සිදු වුණු දේවල්, විඳපු දේවල් එක්ක ඒ මතක ඔගලොත් එක බෙදා ගන්න හදන්නේ. ඉතින් රැය 10යි 10යි එක්ක රැඳෙන මම උදේසිඳුල. එහෙනම් රැය 10යි ගී 10යි වැඩසටහනේ 10 වෙනි ගීතයෙන් අපි පටන් ගන්න යන්නේ. මං හිතන්නේ ආදරය කියන්නේ හැමෝටම සමීප දෙයක්. ආදරේ බොහොම සුන්දර විදිහට විඳින්නනේ අපි කැමති. කිසිම කෙනෙක් කැමති නැහැ ආදරයෙන් පරාද වෙන්න. කිසිම කෙනෙක් කැමති නැහැ ආදරේ විරහ වේදනාවක් විදිහට විඳින්න. වර්තමානයේ එහෙම විඳින අය ඇති. හැබැයි අපි ගොඩක් කැමති ආදරේ හරි ලස්සනට බෙදා ගන්න. ඒ කියන්නේ මුළු ලෝකෙම තමන් එක්ක, මුළු ජීවිත කාලෙම මේ සසර කෙලවර වෙනකන් තමන් එක්ක ගෙවන කෙනෙක් එක්ක ජීවිතය බෙදා ගන්න තමයි අපි කැමති. ඉතින් මේ ගීතය හරිම වැදගත් ගීතයක්. මම හිතන්නේ ආදරයේදී අපි හැම දෙයක්ම බොහොම අවංකව එක හිතින් බෙදා ගන්න පුළුවන් නම් ආදරය කියන එක සාමාන්‍යයෙන් හොඳින් භුක්ති විඳින්න පුළුවන්. ඉතින් ඉරසඳ වැඳලා නෙද්ද කැරලා අත ඔබේ නළලේ තියා දියුරුමක් දෙන්න පුළුවන් ආදරයක් අපිට රැකගෙන යන්න පුළුවන් නම් මම හිතනවා හැම හිත්වලම ප්‍රේමණීය හදවත්වලම ආදරය සදාතනික විදිහට තියාගන්න පුළුවන්. ඉතින් සතර දිගන්තේ සුඳුරු වසන්තේ ඔය මුහුණෙන් දකින ඇස් දෙක වහන්නේ නැතුව ඒරුව විතරක් මැවෙන ආදර කතාවක් හැමෝගෙම හිත්වල රැඳේවා කියලා මේ ගීතේ මම 10 වෙනි ගීතය විදිහට තෝරගන්නේ. මමත් උපරිම උත්සාහ කරන්නේ ජීවිතේ මේ විදිහට ගෙවන්න. මොන හැලහැප්පීම් ආවත් ජීවිතේ එහෙම බෙදා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ මගේ 10

0: විමසීම ජනප්‍රිය ගායන ශිල්පී උදේෂ් ඉන්දුලා.
1: මගේ නමවෙනි ගීතය විදිහට මම තෝරගන්නේ මේක මගේ හිතට දැනුණු ගීතයක්. මේක මට ඇත්තටම මට අත්දැකීමක් නෑ මේ සම්බන්ධයෙන්. නමුත් මේක අපි පොඩ්ඩක් හෙමින් හිතලා බලද්දී, අපි ආශ්‍රය කරන සියලු දෙනා, මගේ යාළුවෝ ඔක්කොම බලද්දී කීප දෙනෙක්ගේ අත්දැකීම් මම අපි එකට කතා කරලා මුසු කරගත්තා. මං හිතන්නේ අහන ඕගොල්ලන්ටත් මේක අත්දැකීමක් වෙලා ඇති. අපිට අපේ කියලා ප්‍රේමයක් තියෙනවා. අපි ඒක රැකගෙන අපි ඉදිරියට යන අතරතුර අපේ හිතවල බැඳුණු තවත් ආදරණීය ප්‍රේම කතා අපිට මතක් වෙනවා නොවෙනවා වගේ තැනක රැඳෙනවා. ඒක අපි හැමෝටම අපේ හිතට තට්ටු කරලා ඇහුවොත් දැනේවි. අන්සතු ඔබ වෙත මගේ හිත බැඳිලා, ඔබ ගැන මතකය හිත තුළ රැඳිලා. මතකයක් කියන එකක් අපිට කොහොමත් අමතක කරන්න බෑ. එහෙම කරන්න උත්සාහ කරත් ඒක සැරෙන් සැරේ අපේ හිත තුළ දලුලාල එළියට එනවා. ඉතින් අපිට ලොවට රහසෙ පෙම්බඳින්නත් බෑ. ඒ වගේම අපේ මතකය අපේ හිතින් අමතක කරන්නත් බෑ. එහෙනම් අපි මොකද කරන්නේ? දෙලොවක් අතර අපි හිර වෙනවා. දෙලොවක් අතර අපි තනි වෙනවා. ජීවිතේ අපි මේ වෙනකොට අභියෝග ගොඩක් ඇති. අපිට ජීවත් කරන්න අපේ දරුවෝ ඉන්නවා. අපිට ජීවත් කරන්න අපේ අම්මලා තාත්තලා ඉන්නවා. මේ වගකීම් එක්ක අපිට අපේ කියලා ජීවිතයක් මේ වෙනකොට නැති වෙලා ඇති. හැබැයි එක තැනකදී අපි විඳපු ජීවිතේ මෙන්න මේ ගීතෙන් කියවෙනවා. මට හිතෙනවා මේක මටත් සමීපයි කියලා. මම හිතනවා ඔයගොල්ලන්ටත් මෙහෙම සමීප ඇති. හැබැයි ජීවිතේ ගෙවෙනකොට, ජීවිතේ අපි ඉදිරියට යද්දී මේ සියල්ල අමතක කරලා මේවා මතකයක් බවට විතරක් පත් කරගෙන අපිට යන්න වෙනවා. එහෙනම් ඔයගොල්ලොත් මේක අහලා බලන්න. මෙහෙම අත්දැකීමක් තියෙන්නත් පුළුවන්. එහෙම නැති වුණා කියලා හිතලා බලන්න.
0: අංක නවය

0: ගීතායයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී උදේෂ් ඉන්දුලා.
2: මීළඟ ගීතය මම තෝරගන්නේ මං හිතන්නේ අපේ ජීවිතයේ වටිනාම පිය අපි ජීවත් වෙන්නෙම ඇය නිසා. කියන්නේ ආදරණීය මෑණියන් ඔබේත් මගේත් මුළු ලෝකෙම අපි දකින්නේ අපේ මෑණියන් නිසා. මගේ ජීවිතේ නම් ගොඩාක් සමීපයි. මොකද මගේ මෑණියන් මාත් එක්ක මේ ගෙවන ජීවිතේ අවුරුදු 17කට පෙර ඇය ලොකු රෝගාතුර තත්ත්වයකට පත් වුණා. එතනින් පස්සේ ඇගේ ජීවිතයට අලුත් ජීවයක් දෙන්න මට පුළුවන් වුණා. ඉතින් එදා ඉඳන් ඇය පුදුම විදිහට මාත් එක්ක ලෙන්ගතුව මේ අවුරුදු 17ක් පුරාවට ගෙවපු කාලය මම පොඩි කාලේ ඉඳන් මේ වෙනකම් හිටපු කාලයට වඩා සෑහෙන වෙනස්. ඉතින් මට ඒක අලුත් අත්දැකීමක්. අම්මා කෙනෙක් විදිහට අපිට කිරිපොවල හදලා වඩලා අපිව සන්තෝෂෙන් තියලා ඇය වෙනුවෙන් මට උපකාරයක් කරන්න පුළුවන් වෙලා දැන් ඇය පෙරලා අපිට ඒකට සූති කරද්දි දැනෙන හැඟීම මං හිතන්නේ මාරම එකක්. ඒ නිසා අපේ ජීවිතයේ තියෙන තාක් අපි ණයගති කියලා කිව්වට ඒක ප්‍රායෝගිකව ඉටු කරන්න පුළුවන් වෙච්ච පුතෙක් විදිහට මට හරිම සතුටුයි. ඒ නිසා මේ ගීතය මම තෝරගන්නේ අපේ ආදරණීය අම්මා වෙනුවෙන්. ඇය කොයිතරම් අපි වෙනුවෙන් කැප වුණාද, කොයිතරම් අපි වෙනුවෙන් දුක් මහන්සි වුණාද කියලා වශයෙන් කියන්න බෑ. ඉතින් මගේ ආදරණීය අම්මට මම කියන්නේ මේ මගේ ජීවිතයේ තියෙන තාක් මට ඔබේ සුවඳ හැමදාම දැනේ. එහෙනම් මගේ 8 වෙනි ගීතය ආදරේ උල්පතු අම්මා.

0: ගීතායයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී උදේෂ් ඉන්දුලා.
2: අම්මා ගැන කතා කරලා ඉවර වෙනකොටම මහා පවුරක් වගේ මාත් එක්ක පිටිපස්සෙන් හැම වෙලේම ඉන්න තාත්තා හැමදාම යා කොයි වෙලෙත් කතා කරන්නේ නැහැ. කතාව අඩුවෙන් තමයි. එයා කතා කරේ නැහැ, හැමතිස්සෙම වැඩ තමා කළේ. මහා පවුරක් විදිහට අපේ පිටිපස්සෙන් හැම වෙලේම හිටගෙන හැම දෙයක්ම බලාගෙන අපිව පරිස්සම් කරපු තාත්තා මං හිතන්නේ ජීවිතේ අපි දිනනකම් හැම මොහොතකම නිහඬව බලා හිටපු චරිතය බවට පත් වුණා. ඉතින් මගේ තාත්තත් එහෙමයි. මගේ ගෙදර අපිට තිබුණා බස් දෙක තුනක් වැඩ කරන පාරේ දුවන බස්. ඉතින් මට මතකයි හැමදාම උදේ ආයනවා 7 වෙද්දි. උදේ 7 6 වෙද්දි එළියට ගිහිල්ලා රෑ 10ට 11ට එන්නේ හරිම මහන්සි. ඒ අත්දැකීම මන් දන්නේ මාරම එකක්. කොයි වෙලාවත් එයා ගෙදර නැහැ. හැබැයි අපිට ඒක තේරුණේ නැහැ. අපි අම්මට කියන්නේ මේ තාත්තා කොයි වෙලෙත් ගෙදර නැහැ නේ අනේ කියලා තමයි. හැබැයි අපිට තේරුණා මේ ගෙදර නැති වෙන්නේ අපිට කන්න බොන්න හැම දෙයකටම පුදුම මහන්සියකින් එයා මේ පොඩ පොඩ එකතු කරන්නේ අපේ ජීවිත ගොඩනගන්න නේද කියලා. මට අක්කලා 4 දෙනෙක් ඉන්නවා ගෙදර. 4 දෙනාම කැම්පස් ගියා. ඒගොල්ලන්ට වියදම් කරන්න ඕනේ තාත්තා. එතකොට අම්මා පවුලේ ඇතුළේ සියලු දේවල් ටික ඔක්කොම බලනවා. වියන පියන සුද්ධ පවිත්‍ර කරන දේවල් තාත්තට ඒවා කිසි දෙයක් බලන්න වෙලාවක් නැහැ. එයාට එකම අරමුණයි තිබ්බේ මෙයාලට කොහොම හරි මම මේ මුදලින් ශක්තියක් වෙන්න ඕනි කියන එක මං හිතන්නේ. එතකොට අපිට අර හැංගීම් බෙදා ගන්න වෙලාවක් නැතුව යනවා. මේකට ඉන්න කණ්ඩ බොන්න සමහරලාවට මට මතක තරමට එක මේස කෑම ගත්ත දවසන නැතුවම ඇති. ඒ වෙලාවක් නෑ. ඒකට වෙලාවක් නෑ. තාත්තා එනකොට අපි නිදි. උදේ අපි හැරෙනකොට තාත්තා වැඩට ගිහිල්ලා. ඒ වගේ අතීතයක් තිබුණේ. ඉතින් ඒ නිසා වගකීමක් ඇති දරුවන් සහ දෙයක් තේරෙන දරුවන් ගොඩනගන්න සමාජය ගැන අවබෝධයක් තියෙන දරුවන් ගොඩනගන්න තාත්තලා ගොඩාක් මහන්සි වෙනවා. ඉතින් මම මේ ගීතය තෝරගන්නේ පියාණනි මන් නැවත උපන්නොත් මේ අපාර වූ මහ සංසාරේ ඔබෙම පුතු වෙන්න. හැබැයි ඒ කාලෙදි ඔයදී කාර්යබහුල වෙන්නේ නැතුව අපිත් එක්ක ජීවිතේ ගන්න පුළුවන් විදියට අපි හදාගමු තාත්තේ. එතකොට අපිට යාළුවෝ වගේ කාලය ගෙවන්න පුළුවන්. මට හිතෙනවා ඔයාව අපිට මිස් වුණා කියලා. අපිට හිතෙනවා අපිට අක්කලන්ට හිතෙනවා ඔයත් එක්ක කාලය ගෙවුණා මදි කියලා. හැබැයි දැන් අපිත් එක්ක තාත්තා බොහොම ලස්සනට සැදැසුවේ විඳිමින් ඉන්නවා. ඉතින් අපි ඒ කාලයේ මිස් වෙච්ච කාලේ ඇත් එක්ක දැන් සිංදු කියලා ලස්සනට ගිනා වෙලා මේ මොහොත ගෙවනවා. ඉතින් මගේ ජීවිතේ ආයමත් හම්බුනොත් මම එහෙට වැඩ කරන්න දෙන්නේ නැහැ. මම මෙරකන්.

0: සියත දෙවයින පුරා රැදායයි ගීතායයි
1: අද සොඳුරු මුණගැසීම ජනප්‍රිය ගායන ශිල්පී උදේෂ් ඉන්දුලා.

මීළඟ ගීතය හයවෙනි ගීත විදිහට මම තෝරගන්නේ මගේ ජීවිතයේ අලුත් පිටුවක් නැත්තම් මගේ ජීවිතයේ අලුත් වෙච්ච තැන මේක තමයි කියලා මට හිතෙනවා. හේතුව තමයි මම රියැලිටි තරඟයකට සහභාගී වුණා. ඒකෙදි පළවෙනි ගීතය විදිහට මට මේක ගයන්න උනේ හරිම අහම්බෙන්. අපි හැමෝගෙම ජීවිතවල ඔහොම අහම්බෙන් සිදුවෙච්ච තැන් ඇති. හැබැයි ඒකෙන් තමයි අපි ජීවිතේ පටන් ගන්න තියෙන්නේ. මම හිතන්නේ ඒක හැමෝටම ලස්සන මතකයක් වෙනවා. කොමරි රියැලිටි තරඟාවලියේ 30,000ක් 30,000ක් විතර තරඟකරුවෝ හිටියා. ඒ අතරතුර මමත් ඔකට සහභාගී වෙන්න ආයදුම් කරලා තිබ්බා. ඉතින් ගිහිල්ලා කොහොම හරි මම අවසානයේ රියැලිටි තරඟයට පළවෙනි පරීක්ෂණයකට මුහුණ දෙන්න යනකොට තරඟේ ඉවරයි. තරඟේ ඉවර වෙලා දැන් යනකොට කිව්වා තරඟේ ඉවරයි. ඔයාට දැන් කියන්න හම්බෙන්නේ නැහැ ඉතින් කියලා. මං ඒත් කොහොනේ ප්ලීස් මට පොඩ්ඩක් කියන්න දෙන්න පුළුවන්ද මේ මම මේ පොඩි වැඩකට ඉස්සර මම ඔය පෙරහැරවල් කටින වයම් බෙර ගහන්න යනවා ඩාන්ස් කරන්න. ඒ කියන්නේ අපේ පවුල් පසුබිම නර්තන පසුබිම. කොහොම හරි ඒ වගේ වැඩකට ගිහිල්ලා දුවගෙන බෙර කිට් එකක් බෑග් එකේ. මම කොහොම වැඩකට ගිහිල්ලා එන්නේ එහෙමයි කියලා මම හිතුවද මාව දාන එකක් නැහැ කියලාත් මගේ හිතත් කිව්වා. ඉතින් අනේ අයියෝ අපරාධය අප්පා කියලා කියද්දි ඔන්න පොඩි ජාහක් එහෙනම් පොඩ්ඩ ඉන්නකෝ කියලා මට පොඩි අවස්ථාවක් ලැබුණා. මම ඒකට ගිහිල්ලා කියපු ගීතය තමයි මම මේ තෝරගන්නේ. මම හිතන්නේ ඕගොල්ලන්ගෙත් ඇති ජීවිතේ මේ විදි අවස්ථාවක් නැතත් ජීවිතයේ වටිනම තැනකදී ඔයාට ඇහුණු ගීතයක්, ඔයාව වෙනස් කරපු ගීතයක්, ඔයාට දැනෙන්න පටන් ගත්ත ජීවිතයක් නැත්තම් ජීවිතය අලුතෙන් අලුත් මාවතකට ගෙනිච්ච ගීතයක් ඇති. ඉතින් මේ ගීතය දෛව යෝගයකින් නොවේ කියන ගීතය. මේ ගීතයේ තියෙන පදවැල් මේක හා සම්බන්ධ නැහැ. හැබැයි මේ කතාව මට මාර මාව හදපු මාගේ ජීවිතය අලුතෙන් පටන් ගත්ත තැන. ඉතින් මාව රියැලිටි තරඟේ ඔන්න පළවෙනි එකෙන්ම තේරුණා කියලා මේකදී මට කිව්වා. දැන් පස්සේ අධීරෙන් අධීර මම ඉදිරියට මාව රටක් ලෝකයක් ආදරය කරන කෙනෙක් බවට මටපත් වෙන්න පුළුවන් වුණා. ඔබගේ හැමෝගේම ආදරය ලබන්න පුළුවන් වුණා. ඉතින් ඒක ලැබුණේ මේ ගීතය නිසා දු කියලාත් මට පොඩි තියනවා නිකන් ලස්සන මතකයක්. මේ දෛවයෝගිකින් නොවේ.

0: සියත දෙවයිනපුරා රැදායයි ගීතායයි
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී උදේෂ් ඉන්දුලා.
2: රැදාය ගීතායයි මේ ලස්සන වැඩසටහනේ මම දැන් ගීත පහක් දැන් අපි අපේ හැඟීම් එක බෙදාගත්තා. අපි කතා කරා, තව ගීත පහක් අපිට අහන්න තියෙනවා. දැන් තෝරගන්නේ විශේෂ ගීතයක්. මොකද මම ගායකයෙක් විදිහට මට හිතුණා මේ ගී 10 ඇතුලේ මගේ ගීතයකුත් ඔයගොල්ලන්ට දෙන්න ඕනේ. සහ මේ ගීතය මට වඩා මම හිතනවා මේක අහගෙන ඉන්න ඔයගොල්ලන්ගේ අත්දැකීමක් වෙයි. හැමෝටම මෙහෙම මතකයක් තියෙන්න පුළුවන්. මට තියෙනවා මේ වගේ මතකයක්. මේ ගීතය ඇත්තටම හරිම ජීවිතයට ලෙන්ගතු ගීතයක්, සහ අපේ ජීවිතයේ පරණ මතක අවුස්සන මතක අලුතින් ලියන ගීතයක් බවට පත් වෙනවා. අපි හැමෝටම තියෙන පාසල් කාලේ ලස්සන සුන්දර අත්දැකීම්. ඒ නිසා මේ ගීතය වචනයක් වචනයක් ගානේ, වචන පේලියක් පේලියක් ගානේ හොඳට අහන්න. මම හිතන්නේ ඇසට කඳුලක් එන පිරිස මේ ගීතය හරහා වැඩි වේවි. මොකද අපි හැමදාම බලාපොරොත්තු වෙන්නේ ඕනම කෙනෙකුට ආදරණීය විදියට සලකන්න. අපි ආදරය බෙදා ගන්න හරි කැමති. ආදරයෙන් පෙරදුනොත් බොහොම ගෞරවණීය විදියට අපි සමුදෙන්න කැමති. හිතට සමහර වෙලාවට දුකක්, කනගාටුවක්, වේදනාවක්, තරහක් එනවා වෙන්න පුළුවන්. හැබැයි අපි කැමති කෙනෙකුට කමන්නේ, ඔයාට හොඳ නම් ඔයා ඔබ කරන්නනි, කමන්නේ කියලා සමුදෙන්න හිතට එකඟව හොරන එකඟව නැතුව අපි කැමති. මෙන්න මේ ගීතයත් එහෙමයි. මං හිතන්නේ සමහර තැන්වලදී අපි එකට ගිය තැන්, අපි එකට ඇසුරු කරපු කට්ටිය වෙනත් විදියකට අපිට ජීවිතේ හමු වෙන්න පුළුවන්. අතරමගකදී හමු වුණේ ඇයි මතක අලුතින් ලියන්න කියලා කියන්නේ ඒකයි. සමහර ආදර කතා තියෙනවා, ඒ ආදරය කරපු විදියට කොහොමද අනේ මගේ ඇරුණේ කියලා හිතෙනවා. ඒ කරපු ආදරේ හැටියට මෙහෙම වෙන්න හිතන්නවත් බෑ, විශ්වාස කරන්නවත් බෑ කියලාත් මේක එක තැනක කියනවා. කොහොම වුණත් අවසානයේ අපිට හරි අතහැරුණු හිත්වල, ලස්සන හිත්වල මතකත් එක්ක අතහැරුණු හිත්වලත් ප්‍රේමේ ශේෂ වූ තැන් තියෙනවා. ඒ ශේෂ වුණු මතකයන් එක්ක මේ ජීවිතේ අපි ලස්සනට ගෙවමු. ඒක තමයි මගේ ප්‍රාර්ථනාව මේක අහන්න.
1: අංක

0: ගීතායයි.
1: අද සොඳුරු මුණගැසීම ජනප්‍රිය ගායන ශිල්පී උදේෂ් ඉන්දුලා.
2: මීළඟට අපි අහන්න යන්නේ මගේ ගීත ගොන්නේ හතරවෙනි ගීතය. මේ ගීතය හරිම නැවුම් ගීතයක් විදිහට මම දකින්නේ. සහ මම මේක හිතට සමීප කරගන්නේ අර මානසික නිදහස වෙනුවෙන් අපි ආදරය විඳින මිනිස්සු විදිහට අපිට දැනෙන ගීතයක් විදිහට මම මේක මගේ ගීත ගොන්නට එකතු කරගන්නවා. මේකේ තියෙන ඔය ඇස් කතා කරනවා මගේ දිහා බලබලා හිරිමල් හිතේ නැවතිලා ඉන්නටම දිවිපුරා හදවත ඉතිරි ඉතිරි ගලනමි හැඟුමද ආදරි. ආදරේ එක ජීවත් වෙන කවුද දෙයියනේ අකමැති. ආදරේ කියන්නේම අපේ ජීවිතේ තමයි. ජීවිතේ ගෙවෙන්නේම ආදරේ නිසා තමයි. ආදරේ විවිධ තැන් තියෙනවා. අපි දරුවොත් එක්ක කරන ආදරේ, අපි අපේ ප්‍රේමය බෙදා ගන්නකොට අපේ පාර්ශව කරුවෙක් විදිහට අපිට ආදරය කරන අපේම කෙනා ලැබුණාම ඒ ආදරේ වෙනස් වෙනවා. ඊට පස්සේ අපි අම්මලා තාත්තලාත් එක්ක කරන ආදරේ, සහෝදරයොත් එක්ක කරන ආදරේ, මේ ආදරේ විවිධ ප්‍රභේදයන් තියෙනවා. හැබැයි අපි ජීවිතේ බෙදා ගන්න අපේ ප්‍රේමාන්විතය අපිට හම්බුනාන් පස්සේ එයාගේ ඇස් කතා කරනවා වගේ තමයි අපිට දැනෙන්නේ. එයා හුස්ම ගන්නකොට අපි හුස්ම ගන්නවා වගේ අපිට දැනෙනවා. හරි. ඒ නිසා ප්‍රේමයේදී මං හිතන්නේ පිරිමි හැමෝම කියනවානේ ප්‍රේමයේදී ගෑනු තමයි හරි ඉස්සරහින් ඉන්නේ, ඒගොල්ලන්ට වේදනාව දැනෙනවා වැඩි කියලා. මට හිතෙන්නේ නම් නැහැ. පිරිමි තමයි ප්‍රේමේ විරාව හොඳින්ම අඳුරන්නේ. ඒගොල්ලන්ට ප්‍රේමයක් දැනුනොත් ආයෙ දැනුනම තමයි. මං හිතන්නේ ජීවිතේ අපි ආසාවෙන් මේ ලෝකෙට එන්නෙම, ආසාවෙන් මේ ලෝකෙ ජීවත් වෙන්නෙම, අවසානයේ ලස්සන මේ ජීවිතයෙන් සමුගන්න හිතාගෙන ඒ අතරතුර කාලය තුළදී අපි හැමෝම කැමති බොහොම ලස්සනට අපේ මේ සුන්දර කාලය ගෙවෙනවට. ඒ නිසා කෙනෙක්ගේ ඇස් කතා කරනකොට, කෙනෙක්ගේ හැඟීම් එක්ක අපි ගනුදෙනු කරනකොට අපිට අපි ජීවත් වෙනවා කියලා තේරෙනවා. ඉතින් මේ ගීතය මට ස්පෙෂලි මගේ වයිෆ් මතක් වෙන්නේ, හොඳ මගේ ආදරණීය බිරිඳ. ඉතින් අපි දෙන්නගේ හැඟීම්, අපි දෙන්න හිතන විදිහ, අපි දෙන්න ජීවිතයේ ඉදිරියට යන විදිහ මට මේ ගීතයත් එක්ක ගොඩාක් දැනෙනවා.

0: ගත තිබයින පුරා රැදායයි ගීතායයි
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී උදේෂ් ඉන්දුලා.
2: මේ ගීතය ඇවිල්ලා මගේ ගීතගොන්නේ තුන්වෙනි ගීතය. මේක මංගිතන්නේ මුළු ලෝකවාසී හැමෝටම මංගිතන්න දැනෙන ගීතයක්. අපි හැමෝගෙම ලස්සන ප්‍රාර්ථනාවක් තියෙන අපි කසාද බැන්දයින් පස්සේ සුරතල් කිරි කැටියෙක් සුරතල් දරුවෙක්ගේ ඒ පහස විඳින්න, ඒ හිනාව දකින්න, ඒ හුරතලේ දකින්න. හැබැයි ඒක ඇත්තටම හැබැයි වුණායින් පස්සේ ඒක මාරම බරක් ජීවිතයට, මාර බරක් කියන්නේ ඒක මට කොහොමද වගකීමක් වගේ දැනෙන්න ගත්තා මට. අපි හිතාගෙන හිටියේ අපේ මගේ ජීවිතේ දැන් මං කසාද බැඳලා අවුරුදු 6ක් වෙනවා. එතකොට මගේ ආදරණීය පුතාට දැන් අවුරුදු 5ක් වෙනවා. ඒගේ නම වර්ණ විබු. වර්ණ එනකොට අපි හිතන් හිටියේ කමන්නේ කව කොල්ලෙක් වුණත් කෙල්ලෙක් වුණත් අපේ ජීවිතේ දෙන කෙනානේ කියලා. මට මුලින්ම වයිෆ් කිව්වහම මේ ඔන්න මම ප්‍රෙග්නන්ට් කියලා කිව්වම මම එකපාරට උඩ බය වුණා. බය වුණේ මාර වගකීමක්නේ. දැන් මෙතන ඉඳන් අපි වැඩේ පටන් ගන්න එපා. ඒ කියන්නේ අපේ අම්මලා අපි වහදපු විදිහට වඩා අපි යාලා ගැන අවධානයෙන්, අවබෝධයෙන්, ආදරෙන් බොහොම ඇහැක් වගේ පරිස්සම් කරන්න ඕනේ කියන වගකීම මට එතෙන්ද දැනෙන්න ගත්තා. මම හිතන්නේ අහගෙන ඉන්න ඕගොල්ලන්ටත් එහෙමම ඇති. දරුවෙක් කියන්නේ අපේ ජීවිතේට එන වගකීමක්, වටිනාකමක්. ඒක ආදරයකට පෙරලා ගන්න එක ඉතින් එක එක්කෙනාගේ විදිහට අපිට පුළුවන් කරගන්න. මොකද සමහර පවුල්වල මුදල් මේ අතින් ශක්තියක් නැතිබට ආදරය අතින් ඉතාම පෝසත්. සමහර පවුල්වල තියෙනවා මුදල් මේ අතින් ඉතා ශක්තිමත්, ආදරයෙන් ඉතාම දුප්පත්. මං හිතන්නේ ඉතින් දරුවෝ කියන්නේ ඒගොල්ල බලාපොරොත්තු වෙන සල්ලි නෙමෙයි, ඒගොල්ල බලාපොරොත්තු වෙන ආදරය. ඉතින් සුදු ඇත්පව්වෙක් කියන ගීතය මම තෝරගන්නේ මගේ ආදරණීය පුතා වෙනුවෙන්. ඔයා අපේ ජීවිතේට වාසනාව ගිනාවා. අපිට පුළුවන් උපරිම විදිහට අපිවත් එක්ක ආදරය බෙදා ගන්නවා. අපිට පුළුවන් උපරිම විදිහත් එක්ක අපිවත් එක්ක ගුණධර්ම බෙදා ගන්නවා. අපිට පුළුවන් උපරිම විදිහට අපි වාට මේ සමාජය ගැන කියලා දෙනවා. සල්ලි තිබුණත් නැතත් පුතේ ජීවිතයේ කවදාහරි තැනකට ගිහිල්ලා අවසාන මොහොතේදී ආපස්ස හැරලා බලද්දි රටට හොඳ පුතෙක්, බොහොම ගුණධර්ම දන්න පුතෙක්, හැමෝටම ආදරය බෙදන්න පුළුවන් පුතෙක් වෙනවා නම් ඒ ඇති කියන එක තමයි මගේ ප්‍රාර්ථනාව. ඉතින් මේක අහන ඔයාලටත්, ඒ වගේම මගේ ආදරණීය පුතාටත් ලස්සන සින්දුවක් වෙයි.
1: අංක 3

0: ගීතයයි.
1: අද සතුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී උදේෂ් ඉන්දුලා.
2: දෙවැනි ගීතයට දන්නෙම නැතුව ඇවිල්ලා තියෙන්නේ, වෙලාව ගියා දන්නෙත් නැහැ. මේ ගීතය මගේ හිතේ බලාපොරොත්තු වෙච්ච නැති පද රචනාවක් එක්ක මට දැනුණු ගීතයක්. මේ ගීතේ පදපේලි කීපයක් තියෙනවා, ගොඩක් හිතට කතා කරපු. ඒක වෙන්න හේතුව මෙහෙමයි, අපි දැකලා තියෙනවා රටේ සමාජයේ ආදර කතා, දෙදරා යන ආදර කතාත් දැකලා තියෙනවා, ඉතා හොඳින් ගෙවෙන ආදර කතාත් දැකලා තියෙනවා. ඕක එක පදපේලියක් තියෙනවා, කියන්නේ මතක පැන් පොදක් අරගෙන ඔබේ හිතටම ඉන්න කියන. හරිද? මතක පැන් පොදක්. අපි සාමාන්‍යයෙන් පැන් කියලා ගන්නේ නිකන් අර පිරිත් පැන් වගේ, ඕ වගේ නිකන් අර කාලයක් නේද? ඒක හරි වටිනාකමක් තියෙනවානේ. මතක පැන් කියන්නේ කියන්නේ සුන්දර මතක ගොන්නක් එක්ක තිබිච්ච ඒ මතක ටිකක් අරගෙන වර්ණයෙන් අමතක වේගන යනවනම්මාව ඒ ටිකක් ඉහලා ඔයා හැරිලා බලන්න වගේ එකක් තමයි මට මේකෙන් දැනෙන්නේ. ඒ නිසා මට මාර විදිහට දැනෙන්න ගත්ත අපිටත් සමහර වෙලාවට පෞල් ප්‍රශ්න ඇති වෙනවා. වෙලාවල් ඕන තරම් තියෙනවා ඕනම ගෙදරක. අනේ ඇති දැන් මේ මොනාද මේ කියන්නේ අප්පා කියලා හිතන වෙලාවල් තියෙනවා. අන්න ඒ වෙලාවට අර මතක පැන් පොඩ්ඩක් අරගෙන හිතට හියපු ගමන් ආය දෙයනේ කියලා ඒ අසනීපේ හොඳ වෙනවා. මම හිතන්නේ ඕගොල්ලන්ටත් එහෙම ඇති. ඉතින් මේ ගීතේ හරි ලස්සන ගීතයක්. අපේ දිනු ශාධිකාරි කෙනක් කියලා මම මේක ලියලා තියෙන්නේ. මගේ කලින් ගීතය ලිව්වෙත් එයා. ඒක හින්ද මතක අලුතින් ලියන්න කියන එකත්. ඉතින් ඒක ඉතින් අපි ආදුර බොහෝමයි දරාගෙන අපි අපිවම හිතේ ගැඹුරුම තැනක ලිව්වා මගේ ප්‍රේමය නුඹට. ඉතින් මේ ආපු ගමනේ ඉතුරු ටිකත් ඔය විදිහටම යමු කියලා මගේ ආදරණීය බිරිඳට මම මේක අපිටම පූජා කරනවා කියලානේ. අපි මම එයාට පිරිනමනවා. අපි මේ ආපු ටික මෙහෙම යන්, ඔයාටත් මොකක් හරි අමතකන තැනක් තිබුණොත් ඔයත් එහෙම පිරිත්ෙන් ටිකක් කියලා මතක් කරගන්න. මොකද මේක මට විතරක් තියෙනවක කියවන්නේ නෙමෙයි. ආදරය කියන්නේ අපි ආදරය කරද්දී ආදරවන්තය විදිහට ගෙවුණු කාලයට වඩා විවාහයෙන් පස්සේ අපිට වගකීමක් එනවා. මට හිතනවා මගේ අත්දැකීම අනු ආදරය අපිට දෙකට බෙදා ගන්න වෙනවා කියලාත් හිතනවා. ඒ කියන්නේ හරි මැද තැනකට ගන්න වෙනවා. ඒ තැනකට අරගෙන අපි දෙන්නම බොහොම ලෙංගතුව සුහදව යන ගමනක් ඉදිරියට ගියොත් එහෙම, අවබෝධයෙන් ගමනක් ගියොත් එහෙම අපිට පුළුවන් ජීවිතේ ලස්සන තැනක, උස් තැනක ගිහිල්ලා ජීවිතේ නවතින්. අන්න ඒක තමයි අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඉතින් මතක පැන් හැම වෙලේම මතක අතේ තියාගෙන ඉන්න. ඕගොල්ලොත් එහෙම මතක තියාගන්න. එතකොට කවදාවත් නින්දට යන්නේ නැහැ. හැම වෙලේම අවදියෙන් ආදරය කරන්න පුළුවන්.
3: අංක 2.

0: Сията.
1: රැදායයි.
2: අද සතුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී උදේෂ් ඉන්දුලා.
3: එහෙනම් අපි රැදාය ගී දාය වැඩසටහන පෑයක කාලයක් ඉවර වේගෙන යන අන්තිම මොහොතේ ඉන්නේ. මේ අපි අහන්න යන්නේ පළවෙනි ගීතේ. මම හිතන්නේ මගේ ගීත ගොන්නේ මේ ගීතය නම් අපි කතා කරපු ගීතවල වඩා සෑහෙන වෙනස්. නන්දා මාලිනියන් ගායන සුනිල් ආරියරත්නයන් විසින් ගීපද රචනා කරපු එච්.එම්. ජයවර්ධන කියන අපේ අතිවිශිෂ්ට කලාකරුවන් කීප දෙනෙක්ගේ සුසංයෝගයකින් හැදුණු ගීතයක් මේක. ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළියසේ අචින්ත්‍යයි, පාරිශුද්ධයයි, සුරම්යයි. මේ ගීතය මං හිතන්නේ මගේ හිතට ගොඩක් දැනෙන්නේ මේකේ වචනවල තියෙන අර්ථ රසයත්, ඒ වගේම මේකේ අදාලා තියෙන මෙලඩි එක නැත්තම් සංගීත තනුව මට මාර ලෙංගතුයි. ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළියසේ අචින්ත්‍යයි කියන එක මේ ගීතේ. ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළියසේ අචින්ත්‍යයි, පාරිශුද්ධයයි, සුරම්යයි. අපි හැමෝම ප්‍රේමයකින් බලාපොරොත්තු වෙන්නේ මං හිතන්නේ මෙන්න මේ ටික තමයි. පාරිශුද්ධත්වය, සුරම්ය බව, අචින්ත්‍ය බව. හරි, මේක රාගෙන් තොර වෙන්න ඕනි කියන එක තමයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ. ප්‍රේමයක් තියෙන්න පුළුවන්ද රාගෙන් තොර කියන එකත් මට නම් ඉඳලා තියෙනවා. හැබැයි ඉතින් මෙහෙමයි, ඇත්තටම ප්‍රේම කරන්නේ රාගයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි සමහර අය. සමහර අය ප්‍රේමයෙන් මුසපත් වෙන්නේ ප්‍රේමය ඇතුලේ රාගයක් තියෙන්න පුළුවන්. හැබැයි ඉතින් ප්‍රේමය කියන්නේම රාගය නෙමෙයි. ඇත්තටම ප්‍රේමය ඇතුලේ ඊට වඩා සෑහෙන වටිනාකමක්, ප්‍රේමය ඇතුලේ සෑහෙන තේරුම් ගැනීමක්, ප්‍රේමය ඇතුලේ එකිනෙකා අතර ගෞරවයක්, ප්‍රේමය ඇතුලේ ජීවිතය දකින මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඉතින් මම හිතන්නේ ඒක තමයි මේ ගීතයෙන් කියන්නේ. ප්‍රභාමත්තු වතමඩල ඇත තවුස් දැහැනක නිශ්චලත්වය. ඉච්චරට මේ වචන වැඳුනේ කොහොමද කියලා මට හිතා ගන්නවත් බැරි තරම්. නයන යුග්මේ රැඳී ඇත්තේ භාවනාවක කාන්තියයි. එනිසා ප්‍රේමය කියන එක වචනයකට සීමා නොවී, ආදරය කියන එක වචනයකට සීමා නොවී, ජීවිතය බෙදාගන්න තමන්ගේ ඇත්තටම ප්‍රියම්බිකාව නැත්තම් තමන්ගේ ආදරවන්තිය නැත්තම් තමන්ගේ ආදරවන්තයා ජීවත් වෙනවා වගේම තමන්ගේ ජීවිතයටත් වටිනාකමක් දෙන්න ඕනේ කියන තැනක අපි ඉන්න ඕනේ කියන එක තමයි මගේ මතය සහ මම හිතන විදිහ. ඉතින් මෙවන් ශාන්තියක් නිකන් අර නිකන් භාවනාවක් වගේ ප්‍රේමයක් ලබා දෙන්න පුළුවන් නම් මං හිතන්නේ අපි ජීවත් වෙනවා කියලා අපිට දැනේවි. ඉතින් ඒක තමයි හැමෝගෙම බලාපොරොත්තුව. ඉතින් වර්තමානයේ නම් අපි සමාජලාවට එහෙම දකින අවස්ථා අඩුයි. ප්‍රේමය කියන්නේ විතෙක ඉතා සුන්දරයි, වචන හොවමාරුවකින් පස්සේ ඒක ඉතා කටුකයි. ජීවිතේ මේ හිටපු කෙනාද දැන් මේ ඊළඟ විනාඩියේ ඉන්නේ කියලා අපිට හිතන තරමට වර්තමානයේ ප්‍රේම කතා සෑහෙන්න ගැටුම්කාරී තත්ත්වයකට ආවිලා තියෙනවා. මං හිතන්නේ අපේ තරුණ පිරිස අතර, තරුණ අයගේ මං හිතන්නේ මේ දැන් තියෙන සෝෂල් මීඩියා මේවත් එක්ක ඒගොල්ලන්ගේ මනස විකෘති වෙලා තියෙනවා ගොඩක් වෙලාවට අපි දකින විදිහට. මං කියන්නේ ඉතින් ප්‍රේමය කියන්නේ ඇත්තටම පාරිශුද්ධ, අනන්ත, බොහොම භාවනාවක් වගේ දෙයක්. ඒක ඇත්තට ප්‍රේම කරන අය දන්න. ඉතින් රැදාය ගී දහයයි වැඩසටහනට ආරාධනාකට ස්තුතියි. මේ මගේ පළවෙනි ගීතය. මේ ගීතය අහන්න ප්‍රේමය ඇත්තට ඇති සැටියෙන් විඳින හැමෝටම මේක උපහාරයක් වේවා. ඔබට සුබ රාත්‍රියක්.

0: රාත්‍රී 11:00 විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO. Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0 92 92 0 27 77
2: කැඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
3: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි.
2: මට පාවයව.
3: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
2: අන්නා කලින් කියන්නේ නැහැ.
4: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
2: අහන්න හවස දෙකට සතිය දවස්වල
5: එන්න එන්න මේ පැත්තේ ලංසු තියන්න.
6: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්.
5: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
7: ස්වර්ණමහල් ජුවලර්ස් එකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
6: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
7: RHA හෙස්තනත් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
4: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස පහට.
8: Powered by Bid to Win.
9: 98.2 98.4 දිව

0: 98.4 මෙගාවාට්ෂයට
1: සියත FM

0: මේ දෙකක් දාගෙන එන්නද?
1: ඇයි කන් දෙක පුරවලා කන්නද?
0: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
1: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට.
2: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
0: නෑනේ අරේ වා
3: සින්දු සිත
2: මගියක් සැපයි දවලේ.
4: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
3: අනුග්‍රහය.
2: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිමුලාරේ චාප්තාරේ.
5: හාලට තාලට ගැලපෙන ඩිසයින් එක්ක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්.
6: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහැණුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්.
5: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න. දැන්ම ලන්සු තියන්න. KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න.
7: Theater Crazy Vendesi Sikurada Hawas Pahata
8: Powered by Bid to Win
9: Tatte මෙන්න ඔය අයියායි කියන සින්දු වෛරල් වෙලා
10: දුවේක Facebook එකට දැම්මද?
9: Facebook විතරක් නෙවෙයි මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
10: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
3: සීත Voice of Family.
6: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
3: 98.2 98.4

0: නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත eco-friendly Swiss Tech Aluminium. ඔබත් quotation එකක් අරගෙන බලන්න. Swiss Tech Aluminium ගන්න ඕනි හොඳම තීරණය.
1: ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගයේ කසුන් රොඩ්‍රිගෝ.
2: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා නම් පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉතියේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියේ ගුඩ් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
3: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
4: Fiat Crazy Vendezi.
3: සිකුරාදාවස පහට සියතහන්න.
5: Powered by Bid to Win.
6: සෙනසුරාද උදේ 8ට.
7: අක්කට තාම කොල්ලෙක් නෑ නේවා.
8: කොල්ලෝ කී දෙනෙක් නම් අපේ අක්කගේ පස්සෙන් ආවද බා? වැඩක් උනේ නෑ. එකේ කුටුවක් බැරිුණා අපේ අක්කවල්ලකට.
7: හේමකෝ ඒ
8: උන් සේරම පයින්නේ ආවේ. එකේ කුටුවක් වාහනයක් නෑ.
7: ඈ?
9: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ.
10: කුණුවටයි දශම හතරෙන් මේ කොමුවට. සියත FM.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයි නපුරා.
1: This is the tribute to Talaiwa.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා

சதகம் சேத භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

صدهم سياتر. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවන්නේය.

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්ගේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක විය සංකා දුර වේවා. ඔබට කිසි විටකත්

சதகம் சேத බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ ආනුභාවයෙන්

වඩන්නා සුවසේ නිදන්නේය. සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

හැම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම

ගාථාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන් විසින් රන්පතක ලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත. සියලු අකුසල් වලින් දුරුවී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණ දෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණ දෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: Чиято Pocket Money. දෙපහේ විනාඩි 23යි වෙලාව. Good morning Maashi.
1: Good morning Ravishka.
0: ඔන්න අද 27 වෙනිදා. මේ මාසේ අන්තිම දවස් ටික තමයි ගිවිලා යන්නේ. වෙසක් ළඟටම ඇවිල්ලා තියෙන්නේ. සෙනසුරාදා වෙසක් ඉතින් අද බ්‍රහස්පතින්දා. දැන් අදයි හෙටයි දවස් දෙකේ තමයි වෙසක් කූඩු හදනේවා, දන්සල් වලට ලෑස්ති වෙනේවා, පහන් කූඩුද, තොරන්ද මේ හැමදේම මේ දවස් දෙක ඇතුළත ඉවර කරන්න තමයි try කරන්නේ. ඉතින් පාරට බැස්සම වෙනදා වගේ ඉතින් නෙවෙයි නේද දැන් පාරවල් එහෙම.
1: ඔව් ඉතින් ලොකු වෙනසක් තියෙනවා. හැබැයි කොච්චර දේවල් වෙනස් වුණත් අපේ දැනුම වෙනස් වෙන්නේ නැහැ. අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ අපේ දැනුම වැඩි කරගන්න. ඉතින් අද දවසෙත් ඔන්න අපි පොකට් මනි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ වෙලාවේ අපි වහගෙන ඉන්න නංගිලා මල්ලිලාගේ දැනුම වැඩි කරන්න. ඉතින් නංගිලා මල්ලිලා අපිට මැසේජස් ගොඩාක් එවනවා. අපි ඉතින් දවසට 4 දිනක්ව තෝරගෙන පොකට් මනි දෙනවා නේද?
0: අන්න හරියට තරහ වෙන්න හොඳ නැහැ නේ මැසේජ් එකක් දාලා. දැන් අපි කෝල් ගන්න කියන්නේ තෝරගත්ත පිරිසකටනේ නේ. පිළිවෙලට කෝල් අරගෙන යනකොට අනිවාර්යෙන්ම ඔයාගේ නම්බර් එකට අපෙන් කෝල් එකක් හරි මැසේජ් එකක් හරි එනවා. එතකන් පොඩ්ඩක් බලාගෙන ඉන්න ඉතින්. ස්ටිකේ ගොඩක් ඉන්න හින්දා දැන් අපි ගණන් කරලා ගත්තොත් එහෙනම් අපි 600කට 700කට වැඩි පිටසක් නෝ අපිට මැසේජ් දාලා ඉතින් අපිට බලාගෙන ඉන්න ඕනේ. නැත්තම් සමහර අය තරහලා මැසේජ් කරනවානේ, දුකින් මැසේජ් කරනවා. එහෙම ඉන්න එපා. බලාගෙන ඉන්න අනිවාර්යෙන්ම ඔයාගේ අවස්ථාව එනකන් අද දවසේ ඔන්න ලෑස්තිලා ඉන්න පොඩ්ඩ 4 දෙනකෝ අම්ම කෙනකෝයි බලමු කොයි විදිහට උත්තර දෙන්නේ කියලා. එහෙනම් මේ සින්දුවෙන් පස්සේ අපි ලෑස්ති අපි පළවෙනි තරංග කරුවත් එක්ක කතා කරන්න. මම රවිෂ්ක.
1: මම ආශි.